0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Bela udah pahai ni nadi panas pahai.
2: Ada kumuri, ralu mawati, nil kurulla, sonalika, asubal panahak enjin daharitab. Abum indan dahane pahasuin hasirwima, nada tuasa amatur kotas geni me pahasuma, two wheel, four wheel, sonalika tractor ya. Dan dibayne pura eti TVS sonalika alibi niojitian betin. රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරි මහ පුලවට මහ බලයක්.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ථිරීතුව කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොනින් දෙසල්
0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
6: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
7: අයිබෝවන්, සුබ දවසක්. ඈත ගමක වාසය කළා එක්තරා තරුණයෙක්. ඔහුට හැමතිස්සම ලොකු කලකිරීමක් තිබුණා. මොකද ඔහුට ඕන වුණා සාර්ථක ආත්ම විශ්වාසයෙන් පිරුණු තමන් කැමතිම පුද්ගලයා බවට පත්වෙන්න. ඒ වුණාට ඔහු කොයිතරම් උත්සාහ කළත් ඔහුට අවශ්‍යම විදිහට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඔහු නිතරම කල්පනා කළා, මම හැමදාම එකම තැනක හිර වෙලා ඉන්නේ ඇයි කියලා. දවසක් තමන්ගේ මේ අසාර්ථකත්වෙන් ගැලවෙන මාර්ගයක් හොයාගත්ත මේ තරුණයා නුවණැති වැඩිහිටියෙක්ව හමු වෙන්න ගියා. මට ඕනේ සාර්ථක මනුස්සෙක් වෙන්න. ඒත් මගේ උත්සාහයන් හැම එකක්ම වගේ අසාර්ථක වෙනවා. මම කොහොමද මාවම හොයාගන්නේ? තරුණයා දුකෙන් ප්‍රශ්න කරනවා. වැඩිහිටියා මේ තරුණයාව ගඟක් අසලට කැඳවගෙන යනවා. එතන තිබුණා බර ගල් වැටිලා තියෙන පුංචි බෝට්ටුවක්. පොතේ, ඔයාට අර බෝට්ටුවෙන් එහා ඉවුරට යන්න ඕන නම් ඔයා බෝට්ටුවට තව බර වැඩි කර කර බඩු පටවන්න ඕන නැහැ. ඒ වෙනුවට බෝට්ටුව ගිල්ලවන්න හදන, ගමනට බාධා කරන බර ගල් ටික මුලින්ම බෝට්ටුවෙන් ඉවත් කරන්න ඕනි කියලා වැඩිහිටියා පහදලා දුන්නා. තවදුරටත් මේ කාරණාව පැහැදිලි කරලා මෙහෙම කිව්වා. ඔයාගේ ජීවිතයත් හරියට අන්නේ බෝට්ටුව වගේම තමයි. ඔයාට වෙන්න ඕන කරන සාර්ථක පුද්ගලයා බවට පත්වෙන්න නම් අලුත් දේවල් එකතු කරගන්න කලින් ඔබේ දියුණුව වළක්වන නරක පුරුදු පහක් සම්පූර්ණයෙන්ම අත්හරින්න වෙනවා. මොනවද ඒ පුරුදු පහ? පළවෙනි දේ, අනිත් අයත් එක්ක හැමතිස්සම තමන් සංසන්දනය කරලා බලන එක. අනුන්ගේ ජීවිතයත් එක්ක ඔබේ ජීවිතය සංසන්දනය කිරීමෙන් ඔබේ ආත්ම විශ්වාසය විනාශ වෙලා යනවා. ඔබේ ගමන වෙනස් කියන එක මුලින්ම තේරුම් ගන්න. දෙවෙනි කාරණාව, අතීත වැරදි සහ පසුතැවීම් හිතේ තද කරගෙන ඉන්න එක. මතක තියාගන්න, අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. ඒත් ඒ ගැනම හිතේ තද දුක්වීමෙන් ඔබ වර්තමානියත් විනාශ කර ගන්නවා. තුන්වෙනි කාරණාව, හැමදේම හෙටට කල් දැමීමේ නරක පුරුද්ද. අපි සාමාන්‍යයෙන් පස්සේ කරන්නම් කියන ආකල්පය නිසා අපිට අපේ ජීවිතයේ හොඳම අවස්ථා මගහැරලා යනවා කියන එක අමතක වෙනවා. හතරවෙනි කාරණාව, අනුන්ගේ අනුමැතිය සහ ප්‍රශංසාව පස්සෙම යන එක. අනිත් අය ඔයා ගැන මොනවා කියයිද කියලා හිත හිතා ජීවත් වෙන එක හින්දා ඔයාට කිසිම දවසක ඔබේ සැබෑ ස්වභාවයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. පස්වෙනි කාරණාව, ස්වයං විවේචනය සහ තමන්ටම දොස් කියාගන්න එක. මට මේක කරන්න බෑ, මම අසාර්ථකයි කියලා නිතරම තමන්ටම කියාගන්නකෙන් ඔබව තවත් පහළටම ඇදවැටෙනවා. එහෙමනම් ඔන්න ඔය කියන බර ගල් පහ මුලින්ම ඔබේ ජීවිතෙන් අත්හැරලා දාන්න. ඊට පස්සේ බලන්න ඔයාගේ ජීවිතේ කොයිතරම් සැහැල්ලු වෙයිද කියලා. වැඩිහිටි පුද්ගලයා අවසන් වශයෙන් කිව්වා. මේ තරුණයාට හොඳටම තේරුම් ගියා. තමන්ව පහළට ඇදලා දැමුවේ බාහිර ලෝකයා විසින් නෙවෙයි, තමන්ගෙම මේ නරක පුරුදු පහ නිසා කියලා. ඔහු එදා ඉඳලා ඒ පුරුදු එකින් එක අත්හැරලා දාන්න පටන් ගත්තා. ටික දවසකින් ඌට අවශ්‍ය වෙච්ච ආත්ම විශ්වාසයෙන් පිරුණු සැබෑ සාර්ථක මිනිසා බවට පත්වෙන්න පුළුවන්කමක් ලැබුණා. ඒක නිසා ජීවිතේ ඉදිරියට යන්න ඔබට උමනාවක් තියෙනවා නම් අලුත් දේවල් එකතු කර ගැනීමට වඩා ඔබව පසුපසට අදින නරක පුරුදු සහ සිතුවිලි ඉවත් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා කියන කාරණාව මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
8: ජීවිතය දිනන්නට
5: Positive Vibes with Charmy.
8: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: වලෝ දෙහයි විනාඩි එකයි.
9: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
10: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරුවෙන්න.
9: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝන් සුබුදෑසනක් වාසනාවන්ත ජයග්‍රහයේ දවසක් අද සැප්තැම්බර් මාසේ 30 වෙනිදා බදාදා දවස. තවත් මාසයක් මේ විදිහට අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. මාසයක් මේ විදිහට අවසන් වුණාට මේ සතිය අදින් අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ අලුත් දවසක ආරම්භයක්. මම එකකින් කියන්න උත්සාහ කළේ අපි යම් දෙයක අවසානය මේක තමයි. මෙතනින් එහාට මට වෙන දෙයක් කරන්න බෑ කියලා හිතනවා නම් නැහැ. යම් දෙයක අවසානය තමයි තවත් අලුත් දෙයක ආරම්භය. ඒක නිසා ඔබත් මේ තමයි මගේ වැඩේ අවසානය. මෙතනින් එහාට මට දෙයක් කරන්න බෑ කියලා හිතනවා නම් එහෙම නෑ. යම් දෙයක අවසානය කියන්නේ අලුත් දෙයක ආරම්භයක් කියලා හිතලා එතනින් පටන් ගන්න. අන්න එතකොට ඔබේ අරමුණ කරා යන්න ඔබට හැකියාව අවස්ථාව ලැබේවි. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩ විසහ ලක්කන ප්‍රවෘත්තිංශගෙන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුළින් ඔබට කියන්න. මුලින්ම දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි අවධානය යද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. ප්‍රධාන සිරස්තලයේ විදිහට ආපදා වැඩට රටින් දුන් සැපරිය තනි පාවිච්චියට අරන් ෆෞසිට 166ක දඩ සමාව ඉල්ලා පුවත්පත් දැන්වීම් දමන්නත් නියෝග කියලයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. දිවයින පුවත්පත සටහන් කරනවා රුපියල් 166ක් වන්දි ගෙවීමට ෆෞසිට නියෝග. නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිත කළාටයි මේ විදිහට වන්දි ගෙවීමට සිදු වී තිබෙන්නේ කියලායි සඳහන් වෙන්නේ. සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරයි. AJA අබේනායකයි අද වාර්තාව දිවයිනට අරගෙන ඉන්නේ. නෙදර්ලන්තයෙන් දුන් සුපිරිරිය ගෙදර වැඩට අරන් 166ක් රජයට ගෙවන්න ෆෞසිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග. වාහනේ එක සමාවිල්ලා පත්තරවල දැන්වීම් පළ කරන්නත් දන්වයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහටයි සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. Misuse of state vehicle in 2010 Fauzi ordered to pay 6.66 million rupees to consolidate fund. An additional 5 million rupees as exemplary compensation for corruption. Public apology in Sunday Observer, Silumina and Varamanjari. For the more in detail, the Supreme Court yesterday determined that former Disaster Management Minister Abdul Hamid Mohammed Fauzi had infringed the fundamental right to equality guaranteed under Article 12 of the Constitution by misusing a vehicle belonging to the Disaster Management Center for his personal benefit. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට සටහන් කරනකොට අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද අකිලා නදීෂානී වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබා දී තිබූ වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම හේතුවෙන් හිටපු අමාත්‍ය AHM ෆෞසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් 166ක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලෙසත් ඊයේ නියෝග කර තිබෙනවා. එම වාහනය සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය AHM ෆෞසි මහතා සමාව සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම් සහ මහජන භාර මූලධර්මයේ කඩකර ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා කියලායි සඳහන් වෙන්නේ. ඊට අමතරව අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක්ද ඇතුළත් කරමින් සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පිටු භාගයක පුවත්පත් දැන්වීම් පළ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළා කියලා තමයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper again. Airbus deal probe completed. Member of Parliament Namal remanded in both cases. For the more in detail, Colombo Chief Magistrate Asanges Bodragami yesterday ordered Member of Parliament Namal Rajapaksha to be further remanded until 13th of October. In the same order, he directed by the Bribery Commission to submit a report to the court under Section 123 of the Code of Criminal Procedure if the investigations conducted by Sihabok and the CID into the Airbus aircraft purchasing transactions have been concluded. නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ. දෙකෙන්ම ඇප නැහැ. රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාස අද දිනමින පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙනවා. දෙවයින පුවත්පතත් අතුරු සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ක්‍රිෂ් නඩුව නාමල් 6 වැනිදා තෙක් රිමාන්ඩ්. ක්‍රිෂ් ගොඩනැගිල්ලට අශුද්ධ මුදලක් වැය කර ඇති බව ඉන්දිය රජය දැනුම් දී තිබෙනවා. අලස් කොමිසම කියයි කියලයි සඳහන් කරන්නේ. මේක ප්‍රයිවට් මාෆියාවක් වගේ කියලා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කරනවා කියලා AJA අබේනායක දිවෙනට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් කරලා තියෙනවා. එතකම ලංකාදීප පුවත්පතේ සටහන ක්‍රිෂ් ගනුදෙනුව අලස් කොමිසම නාමල්ගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි කියලාද චාරුපත් සමගිනුයි සීලම් පුවත්පත් තොරතුරු සටහන් කරන්නේ. එයාබස් මිලදී ගැනීම සහ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම මහතා ඉදිරියේ ඊයේ කැඳවනු ලැබුවා. එහිදී ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුව සඳහා ඔක්තෝබර් මාස 6 වෙනිදා දක්වාත් එයාබස් මිලදී ගැනීම සම්බන්ධ නඩුව සඳහා ඔක්තෝබර් මාස 13 වෙනිදා දක්වාත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යලි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. දූෂණයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාවේ යොදවනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඇමති විජිත හේරත් කියයි. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ මහින්ද අලුත්ගෙදර ගෙනෙන වාර්තාව. කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව තරාතිරම නොබලා ශ්‍රී ලංකාව අකණ්ඩව නීතිය ක්‍රියාත්මක කරන බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළා. දේශපාලන මැදිහත්වීම් වලින් තොරව විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු අකණ්ඩව ඉදිරියට ගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙන්නේ. ඒකම ඇතුල් පිටුලද සම්පූර්ණ කතාව දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු විදිහට සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ. කොළඹ සහ අවට ප්‍රදේශවලට බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය ඊයේ සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව උදෑසන 6 සිට පෙරවරු 9 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රී 7 දක්වා මෙම නීතිය ක්‍රියාත්මකයි. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් තොරතුරු වාර්තා කළ දින ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශ තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
1: මාර්ග 7ක් අපි ප්‍රමුඛ ස්ථානයේ දීලා ක්‍රියාත්මක කරා. මහකුඹුර සිට කොටුව දක්වාත්, මිලේනියම් සිටි සිට කොටුව දක්වාත්, කඩවත් සිට මහකුඹුර දක්වාත්, ජමඩකොඩ සිට පානදුර දක්වාත්, බත්තරමුල්ල සිට ජායල දක්වාත්, කොළුපිටිය සිට බම්බලපිටිය දක්වාත්, කහතුඩුව සිට පිටකොටුව දක්වාත් බස් රථ ක්‍රියාත්මක කරයි. මෙම මන්තිරු ක්‍රියාත්මක කරන අවස්ථාවේ කිසිදු වාහනයක් මේ මන්තිරුට ඇතුල් කිරීම තහනම්, මේක නවත්වා තැබීම තහනම්, කිසි දෙයක් මේ මන්තිරු ක්‍රියාත්මක කරනකොට කරන්න බෑ. නමුත් රියානුතුරක් සිද්ධ වුණොත් ඒක මගහරවා ගැනීමට ඒ වාහනේ ඇතුල් කිරීමට හැකියාවක් තියෙනවා. තවද මාර්ග තතබදයක් තියෙන අවස්ථාවලදී ඒක ඇතුල් කරලා මාර්ග තතබදය අවසන් වෙනතුරු ගමන් කරන්න හැකියාවක් තියෙනවා. තවද එම මන්තිරුව හරහා තවත් මාර්ගයකට එළඹෙනවා නම් ඒක ක්‍රොස් කරන්න පුළුවන්. එන්නේ අවස්ථා තුන ඇරෙන්න කිසිදු අවස්ථාවක නීතිරු ක්‍රියාත්මක කරන අවස්ථාවලදී මෙම නීතිය කඩන්න බෑ. නීතිය කැඩුවොත් අපි දඬුවම් කරනවා. තව නිලධාරියෝ දෝලා මේක නීතිය හරියටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
0: Let's move to the Daily News newspaper. New Metro bus service for Western Province. 7.5 billion rupees spent on 112 buses ply 7 routes. Initiate as a proposal in the 2025 budget. For the more in detail, a total of 112 newly introduced metro buses were deployed yesterday along 7 routes in the Western Province with the aim of reducing traffic congestion in Colombo and providing a more comfortable and safer public transport service. අද මේ සම්බන්ධයෙන්ත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. චාරූප සමගින් මෙට්‍රෝ බස් සැණිය සවිමත් වෙයි. බස්නාහිර පළාතේ මාර්ග 7ක දහවණයට නව මෙට්‍රෝ බස් රථ 112ක් එක්කල අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාරම්භක අවස්ථාවට එක් වූ අයුරු චාරූපයට නගමින් අද සඳහන් කරලා තියෙනවා. දිනමින පුවත්පත් ඒත් එක්කම දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. බස්නාහිර මාර්ග 7කට අලුත්ම අලුත් මෙට්‍රෝ බස් රථ 112ක් කියලා. පොදු ප්‍රවාහනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නව මෙට්‍රෝ බස් රථ 112ක් මගී ප්‍රවාහනයට ඊයේ එක්කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙට්‍රෝ බස් රථ සේවය ස්ථාපිත කිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 7.5ක්. ඒ රටේ ආර්ථික ශක්තිමත් භාවයේ සංකේතයක් බවයි බිමල් රත්නායක මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: බස් 10කින් පටන් ගත්තේ ජපාන් නාඩුවෙන් අපිට බස් 7ක් දුන්නා. ඊට පස්සේ අපි රජයේ මුදල් වලින් බස් 104ක් මිලදී ආරං තිබෙනවා. ඊට පස්සේ ජපාන් නාඩුවෙන් තවත් බස් එකක් දුන්නා. දැන් ඒකත් මෙතන ඇවිල්ලා තිබෙන නිසා අපි අද බස් 122ක සේවාවක් මේ සම්පූර්ණයෙන්ම නාගරික ප්‍රවාහනය වෙනුවෙන් ලබා දෙනවා. මීට මාස කීපයකට කලින් ජනාධිපතිතුමා සමග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැසීමකදී ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා අධ්‍යාපනය සෞඛ්‍ය හා සමානම මට්ටමකින් අපි ජනතාවගේ ප්‍රවාහනය තබන්න ඕන කියලා. මම හිතන්නේ ඒ ලැබිච්ච මඟ පෙන්වීම සහ ශක්තිය සහ ප්‍රතිපත්තිය මම හිතනවා අපිට ලංකාවක් විදියට අපිට විශාලම දුරක් යන්න මම හිතනවා මඟ පෙන්වනවා කියලා. ඒ වගේම අපි මෙට්‍රෝ ආයතන පිහිටවීම මගේ දැනීම හැටියට දැනට බිලියන් 7.5ක් විතර මුදල් අපි යොදවලා තිබෙනවා මේකට රජයේ මුදල්. මේ බස් රථ ගේන්න, ඒ වගේම මේ කාර්ය මණ්ඩල බඳවා ගන්න, ඒ වගේම නවීන තාක්ෂණය සහිත ඩිපෝ අංගන ගොඩනගා. ඒ නිසා මෙතන තිබෙන්නේ අපි අවුරුදු දෙකක් ඇතුළතදී ආර්ථිකය කොතරම් ශක්තිමත්ව අපි ගොඩනගාගෙන යනවද කියන එක පිළිබඳවත් මේක ඉතාම ප්‍රබල සංකේතයක්.
3: Morning News Alert.
0: ලකරේ මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:00 විනාඩි 15යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්කඩ Golden Voice.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

වෙලවද හය විනාඩි විසේක බනවත් ලක්හන බෝනිින් නිියස් සලට සමගින පි සූදානම් තවත් තොරොතුරු ඔබ වෙත ගෙනන්න පුවත්පත් වල සටහන් කළ තියෙන. Court orders arrest warrant against Venerable Gnanasara Thera. For the more detail, the Court of Appeal yesterday ordered the arrest of Venerable Galgudathe Gnanasara Thera and directed the Inspector General to execute the warrant and produce him before court on 1st of October. Gnanasara Himi Vaha Allanna Abhyachanadikaranen Varentu. අකිලා නදීෂානි බණ්ඩාරයි අද වාර්තාව අරගෙනෙන්නේ. ගලගොඩතේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන ඔක්තෝබර් 1 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට ඊයේ නියෝග කළා. එහිදී උන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර එය බලාත්මක කරන ලෙසද පොලිස්පතිවරයාට නියෝග කළා කියලායි සඳහන් වෙන්නේ. අද ඇතුල් පිටුවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව හෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව අභියාචනාධිකරණය නියම කළ සිර දඬුවමේ ඉතිරි කාලයේ ක්‍රියාත්මක විය යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් අනුව නීතිපතිවරයා ගොනු කළ මෝසමක් ඊයේ දිනේදී අභියාචනාධිකරණ ඉදිරියේ විභාගයට ගනු ලැබුවා. එම මෝසම මායා දුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩොල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒදී නඩුව උදෑසන 10ට විභාගයට ගත් මොහොතේ ඉදිරිපත් වූ ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ඥානසාර හිමියන් සැත්කමක් සිදුකොට විහාරයේ විවේක සුවයෙන් පසුවන බවත් මේ මොහොතේදී ඒ පිළිබඳව වෛද්‍ය වාර්තා නොමැති බවත් අධිකරණයට ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එය පිළිගත නොහැකි බවත් ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙසත් කියලාත් සඳහන් කළා තියෙනවා. ඒ අනුව නඩුව කල් තැබුණු අතර නැවත පස්වරු 12:30ට විභාගයට ගත්තා. එහිදී ඥානසාර හිමියන් වෛද්‍ය සහතික ඉදිරිපත් කර නොමැති බැවින් රෝගී තත්ත්වය ගැන නිදහසට කරුණු පිළිගත නොහැකි බවත් උන් වහන්සේ අත්අඩංගුවටගෙන ඔක්තෝබර් 1 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළා. නඩුව නැවතත් පළමුවෙනිදා විභාගයට ගැනීමට නියමිතයි කියලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පත. දළදේශීය නිෂ්පාදිතය බිලියන 121කින් ඉහළ යයි. ජයසිරි මුණසිංහ අද වාර්තාව අරගෙන එනවා. 2025 වසරේ දෙවැනි කාර්තුවේ ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 2908ක් ලෙස වාර්තා වූ දළදේශීය නිෂ්පාදිතය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 3029ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඇස්තමේන්තු කර ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් KMDSD කරුණාරත්න මහත්මිය සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දෙවයින පුවත්පතටයි අවධානය අද සඳහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ලලිත්

0: ඌග නඩුව නොවැම්බර් 27 වෙනිදාට කල්යයි. මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් ලබා දී නැහැ. ගෝඨාභය සාක්ෂි දෙයි. බෝපගේ යාපනයේ සිට සාක්ෂි මෙහෙවයි ඒජේ අබේනායකයි අද වාර්තා වරගෙනෙන්නේ දෙවයින පුවත්පතට. මේ සම්බන්ධයෙන් අද අනිකුත් පුවත්පත තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු අද දිනමින පුවත්පත සටහන් කරනවා ගෝඨා එද්දි උසාවිය ළඟ විරෝධතා කියලා. චාරුපත් සමගිනු මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා මුලින්ම. යාපනයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුර්ගනාදන් අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ නොවැම්බර් 27 වෙනිදා තෙක් කල් තැබීමට යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝග කළා. අද මේ සම්බන්ධයෙන්ුත් ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු. සිදියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දුන් අතර ඉදිරි දිනත් කොළඹ අධිකරණයේ පෙනී සිටීමට එහිදී යාපනයේ මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කළා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේදී සාක්ෂි ලබා දුන් අතර යාපනය අධිකරණයේ සිට නීතිඥ නුවන් බෝපගේ මහතා සාක්ෂි මෙහෙයුවා කියලායි සඳහන් වෙන්නේ. සිදියට අදාළව සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙම සිදුවීම 2015 සිදු ඇති බැවින් දීර්ඝකාලීන සිද්ධියක් වීම නිසා ඒ සම්බන්ධයෙන් මතකයක් නොමැති බවයි. තවද ආරක්ෂක අංශයට තොරතුරක් ලැබුණු පසු ඍජුවම ආරක්ෂක ලේකම්වරයාට ලැබීම අනිවාර්ය නොවන බවත් ලැබෙන අවස්ථාද තියෙන බවත් සාක්ෂිකරු අධිකරණයට දන්වා සිටියා. එතෙකම විවිධ හේතු නිසා පුද්ගලයන් අතුරුදන් වන බවත් ඒ සම්බන්ධයෙන් ඒ ආයතන මගින් ක්‍රියාත්මක වන බවත් ඒ සෑම අතුරුදන් වීමක්ම ආරක්ෂක කවුන්සිලයේ වෙත ඉදිරිපත් නොවන බවත් සාක්ෂිකරු අධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා කියලා තමයි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවදුරටත් සහන සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 3 සඳහා ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ලකන ප්‍රවෘත්ති අංශයේ තොරතුරු වලටයි අපි අවධානය යොමු කළේ. අපි අහලා බලමු.
1: මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකවැඳපිටේ ખනිජ තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට සමස්ත ආර්ථිකයට ඇති වී ඇති බලපෑම අවම කිරීම සඳහා 2026 වර්ෂයේ අප්‍රේල් මැයි සහ ජූනි මාසවලදී ඉන්ධන පාරිභෝගිකයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කළා. එකී යුදමය වාතාවරණය තවදුරටත් අවසන් නොවි පැවතීම හේතුවෙන් මෙරට ජනතාවගේ ජන ජීවිතයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන ඉහළ නැංවීමකින් තොරව පාරිභෝගිකයන් හැකි මට්ටමක පවත්වාගෙන යාමට සහ එයන පොදු මහ ජනතාවට සහනයක් සැලසෙන අයුරින් රජයේ විසින් ඉදිරි මාස 3ක කාල සීමාවක් සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත සහනයක් සැලසා දීමට සැලසුම් කළා තියෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාස සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාස සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාස සඳහා රුපියල් බිලියන 12.15ක් වශයෙන් මාසික සීමාවන්ට යටත්ව ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපති මැදිහත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.
0: දූෂණ විරෝධී පනත් කෙටුම් පතේ වගන්ති 3/2 බහුතරයකින් සම්මත කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තු විවාදය ලබන 8 වෙනිදා පැවැත්වෙන බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.
1: ඕනෑම පනත් කෙටුම් පතක් ශ්‍රේෂ්ඨත්වයේ ඉදිරිපත් කරලා පස්සේදී ඒ ව්‍යවස්ථාවේ හැටියට ඒ සම්මත කරගන්න පුළුවන් ආකාරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව දැනුම් දෙන්නේ. මේකේ 3/2 අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේ 3/2 සම්මත කරන්න පුළුවන්. ඒ අනුව ඔක්තෝබර් 8 වෙනිදා මේ විවාදය පැවැත්වෙනවා. විවාද අවසානයේ ඡන්දීම සීම පැවැත්වෙනවා. යනුව 3/2 අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතිය සම්මත කරගන්න පුළුවන්. ජනමත චාරණකට යන්න බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රාධිකරණය කියන්නේ මේ වගන්ති සම්මත කරගන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 මේ වගන්තිය අවශ්‍යයි. මේ සම්මත කරන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 සහ ජනමත චාරණ අවශ්‍යයි කියන එක. ඒ 3/2 අවශ්‍ය කරන වගන්ති වලට ඒ 3/2 සම්මත කරගන්න තමයි කටයුතු කරන්නේ. ජනමත චාරණ යන්නේ නැත්නම් එක්ක අපි කාර්ක සභාවස්ථාවක සංශෝධනය කරනවා. සංශෝධනය කරලා නීතිපතිගේ අනුමැතිය ලබා ගන්නවා ඒකට. එහෙම නැත්නම් අපි ඒ වගන්තිය ඉවත් කරනවා.
0: රජයට පාඩු කළ කෝටි 158ක්. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ හිටපු කොමසාරිස් අත්අඩංගුවට කියලා තමයි සඳහන් වෙන්නේ. ඒජේ අබේනායක සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝ නද වාර්තා වර්ගෙන එනවා දිවයින පුවත්පතට. රජයට රුපියල් කෝටි 158කට අධික මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් අත්අඩංගුවට ගැනීමට අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ සමත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කළා තිබුණා. මේ දිවයින පුවත්පතේ සටහනටයි අපි මේ අවධානය යොමු කළේ. අපි වැඩිදුර තොරතුරු වලටත් අවධානය යොමු කරනවා. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. කොයි විදිහටද ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ? සැකකරු ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කටයුතු කළ සමයේ තමන්ගේ නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් ආයතනික ලිපිශේෂ භාවිතා කරමින් විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ වාර්තාවක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එම විමර්ශන වාර්තාව මගින් බොරැල්ල එලියට් පාරේ වරිපණම් අංක 30 පිහිටි හෙක්ටයාර 1.0982 ප්‍රමාණයකින් යුතු වෙළඳපළ වටිනාකම රුපියල් 150.60 ලක්ෂයක් වන රජයේ ඉඩම පෞද්ගලික පාර්ශ්වයකට අයත් ඉඩමක් ලෙස ඒත්තු ගන්වා තිබෙනවා. මේ හරහා රජයට දැවැන්ත පාඩුවක් සිදු කරමින් වෙනත් පාර්ශ්වයකට අනිතිවාසියක් සැලසීම සම්බන්ධයෙන්ුයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ කියලා තමයි වැඩිදුර තොරතුරු විඳි රද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් පුවත් රැසක් ඔබ වෙත මේ විරාමයෙන් අනතුරුව ගෙනෙන බලාපොරොත්තු වෙන FM 93.5 රැඳි සිටින ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 6:31.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: හලෝ 6:32 අපි සුදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනු මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ සැප්තැම්බර් මාසේ 29 වෙනිදා අඟහරුවාදා දවස මහජන සම්පත 6325 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ Y ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 4, අංක 3, අංක 5, නැවතත් අංක 3, අංක 2 සහ නැවතත් අංක 2 විදිහට. ගොවිසෙත 4567 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා N ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහි අංක 38, අංක 63, අංක 65 සහ අවසානයේට අංක 74 විදිහටයි සටහන් වෙන්නේ. මෙගාපව 2673 වන ජයග්‍රහ දිනුම් වාරයේ Z ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි බවට පත් වෙනකොට ජයග්‍රහි සුපිරි අංකයේ අංක 9, අනිකුත් ජයග්‍රහි අංක 4, අංක 13, අංක 26 සහ අවසානයේට අංක 32 විදිහට සටහන් වෙනවා. ධන නිධානය 2355 වන ජයග්‍රහ දිනුම් වාරයේ M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණා. ජයග්‍රහයි අංක 18, අංක 19, අංක 23 සහ අවසානයේ අංක 41 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1634 වන ජයග්‍රහ දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මකුනේ මේෂ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහයි අංක 7, අංක 25 සහ අවසානයේ අංක 41 විදිහටයි සටහන් වෙලා තියෙන්නේ. අද සම්පත 900 වන ජයග්‍රහයි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක සටහන අංක 5, අංක 3, අංක 2 සහ නැවතත් අංක 2 විදිහට. හඳහන 1634 වන ජයග්‍රහයි දිනුම් වාරයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට මේෂ ලග්න සංකේතය සඳහන් වෙනවා. ඒත් එක්කම ජයග්‍රහයි අංක 7, අංක 25, අංක 41 සහ අවසානයේ අංක 43 විදිහට සටහන් වෙනවා. NLB ජය 593 වන ජයග්‍රහයි දිනුම් වාරයේ V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක 3, අංක 6, අංක 8 සහ අවසානයේ අංක 9. එතෙකම සුබ දවසක් 441 වන ජයග්‍රහ දිනුම් වාරේ මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතේ ජයග්‍රහයි අංක 41, අංක 62 සහ අවසානයේ අංක 67. එතෙකම සුබ දවසක් 441 වන දිනුම් වාරේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය 6599 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව දෙහයයි විනාඩි 34යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Lakhana Morning News alata hagin inne welawa ude 6 minadi 38 ay.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසැල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානය රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලිම් ෂීට්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මානව

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ දුතරයි ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
5: පොඩ්ඩන් ගෙහිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1

වෙලාවදී 6 විනාඩි 42 සෝදානම් පුවත්පත්වල වාර්තා කළ තියෙන තොරතුරු වලට අවධානය යොමු කරන්න. ගල්ලඟුරු ගනුදෙනුව හිටපු ඇමති ජයකොඩි එක්ක 18කට වැරදි පෙන්වයි. උත්තර බදින්නත් කොමිසමෙන් අවසර. අද සුජිත් හේවාජුලිගේ වාර්තාව අරගෙන එනවා. ගල්ලඟුරු ගනුදෙනුවට අදාළ යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති හිටපු අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇතුළු ප්‍රධානීන් 18 දෙනෙකුට ඊයේ දැනුම් දී තිබෙනවා. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. මේ අනුව ඔවුන්ට එම චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමටද කොමිෂන් සභාව අවස්ථාව සලසා දී තිබෙනවා. නීතිඥවරුන් මාර්ගයෙන්ද ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා. ගල්ලඟුරු කොමිසමට ඊයේ මෙසේ කැඳවුණු කණ්ඩායමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද ඇතුළු වුණා කියලායි සඳහන් වෙන්නේ. කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව එම පිරිස ඊයේ පෙනී සිටියා. මේ අතර ගල්ලඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිෂන් සභාව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගණකාධිකාරීවරයාගෙන්ද ඊයේ ප්‍රකාශයක් සටහන් කරගත්තා. ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල 204කගෙන් ප්‍රකාශ 370ක් සටහන් කරගෙන තිබෙන බවයි කොමිෂන් සභාව පවසන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් කොමිෂන් සභාවේ සිසු සමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටිබෙන්ගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන් කටයුතු කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම ලංකාදීප පුවත්පතේම අතුරු සිරස්තලයකටයි මේ අවධානය. කොළඹ වරායේ සැක බහාලුමක් විවෘත කර බලන්න පොලිසිය අධිකරණයේ අවසර අරන් යොහන් බහසුරයි අද වාර්තාව අරගෙන එන්නේ. රේගු දෙපාර්තමේන්තුවට සහල්යයි පවසමින් අපනයනය කිරීමට සූදානම් වූ කොළඹ වරායේ ඇති විශාල ප්‍රමාණයේ බහලුමක් සැක සහිත වීම නිසා පරීක්ෂා කිරීමට පොලිසිය අධිකරණයේ නියෝගයක් ගෙන ඇති බවත් එම බහලුම ඉදිරියේදී පොලිස් නිලධාරීන් ඉදිරියේ විවෘත කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචේව මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. එම කන්ටේනරේ සැක සහිත වීම නිසා නවතා පරීක්ෂා කිරීමට මෙම මස 22 රේගුව තීරණය කළ බවත් ඉන්පසු පොලිස් දෙපාර්තමේන්තුවද රේගුවට අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර ඇති බවද පුංචේව මහතා සඳහන් කළා. එම කන්ටේනරේ මෙරටින් අපනයනය කිරීම තහනම් ලෝහ සංගවා ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුවයි එසේ රඳවාගත් බව සඳහන් කළේ කියලා චන්දන පුංචේව මහතා සඳහන් කරනවා. එය විවෘත කර තහනම් ද්‍රව්‍ය තිබේ නම් නීතිමය පියවර ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව. එතකම අද සියලුම පුවත්පත්වල සටහන් කරලා තිබුණු ප්‍රවෘත්තියක් වෙතයි මේ අවධානය. අපි ඩේලි නිවුස් පුවත්පතේ මුලින්ම අවධානය යොමු කරනවා. උදේ ගමන් පෙළක් වයිටෙඩින් ෂැඩික් ශ්‍රාස් කේස් ෆොදමුන් ඩීටේ ද කලම්බ හයිකෝට් යෙස්ඩේ ඕඩේ ඩියක් වයිට් and release pivituru hele urumaya leader former minister ude gammampile from the case filed for allegedly misappropriate 21 million rupees following his alleged fundamental share transaction ada me sambandhen torotoro satahan karana gammampile nidos kota nidahas divaina patpata e sambandhen torotoro satahan karanne etekama lankadivi patpate satahana ඕස්ට්‍රේලියාවේ සමාගම් නඩුව ගම්මන්පිල නිදොස් කොට නිදහස්. අද දිවයින පුවත්පත සඳහන් කරනවා වැඩිදුර තොරතුරු විදිහට ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයිතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සාපරාදී විශ්වාස කඩකළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ වැඩිදුර තොරතුරු දිවයින පුවත්පතේ. 55ට වැඩි ජනගහනය 152කට නැගී ළමා ජනගහනය පල්ලම් බහි මහ බැංකුවෙන් හෙළිදරව්වක් කියලා අද ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අද දීර්ඝ විස්තරයක් සහිතව විමුක්ති ශ්‍රොද්දිකු වාර්තාව අරගෙන එනවා.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී 5% ආර්ථික වර්ධනයක් ළඟා කර ගනිද්දී මෙරට ජනගහනය 0.7%කින් පහළ ගොස් ඇතැයි මහා බැංකුව පසුගියදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ 2026 සමාජ ආර්ථික දත්ත ප්‍රකාශන වාර්තාවේ සඳහන් වෙනවා. පසුගිය වසර මැද භාගය වන විට මෙරට ජනගහනය 1,21.75% ලෙස ඇස්තමේන්තු කර තිබෙන බවද එහි දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 55ට වැඩි ජනගහනය පසුගිය වසරේදී 1,51.9% දක්වා ඉහළ ගොස් ඇති බවත් වයස අවුරුදු 14ට අඩු ජනගහනය 1,45 දක්වා පහළ වැටී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අද ලංකාදීප පුවත්පත. ඒ අනුව මෙරට වැඩිහිටි ජනගහනය සහ ළමා ජනගහනය අතර පරතරය පසුගිය වසරේදී සැලකිය යුතු ලෙස වෙනස් වී ඇතැයිද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට අරගෙන අවිලා තියෙන්නේ. කොළඹ වරායේ අයිස් කන්ටේනර් සිද්ධිය. SDIG රන්මල්ගෙන් CID පැය 3ක ප්‍රකාශයක් සටහන් කරගනී කියලා අද ලංකාදීප පුවත්පත සටහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවලයි අද තොරතුරු සටහන් වෙන්නේ. මෙය තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් කළා තිබුණේ. අපේ සෝදානම් මේ විරාමයෙන් අනතුරුව විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් ඔබ වෙත අරගෙන එන රැඳි සිරින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් සලට් එක.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:52.
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ
0: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: ලොවට අවශ්‍ය වන්නේ යුද්ධය නොව සාමයයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසේදී චීනය කියයි. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන දිනමිනු පුවත්පත භූ දේශපාලනික ගැටුම් ඉහළ යමින් පවතින සංවර්ධන පරතරය සහ උද්ගත වී ඇති ගෝලීය අභියෝග හමුවේ බහුපාර්ශවිකත්වය පෙර නොවූ විරු අයුරින් අත්‍යවශ්‍ය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය අමතමින් චීන උපජනාධිපති හන් ෂෙන් ප්‍රකාශ කර තිබෙනවා. ලොවට අවශ්‍ය වන්නේ යුද්ධය නොව සාමය බවත් දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ජාත්‍යන්තර නීතිය පදනම්ව ගොඩනැගුණු ගෝලීය පිළිවෙත් ආරක්ෂා කරන ලෙසත් ඔහු සියලු රටවලින් ඉල්ලීමක්ද කළ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙන්නේ. එතෙකම අද සඳහන් කරනවා දූපත් රාජ්‍ය සංවර්ධනයට ගෝලීය සහයෝගය ඕනේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසේදී ඉන්දියාව කියයි. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තියෙනවා දිනමින පුවත්පත. එතෙකම සඳහන් වෙනවා බංග්ලාදේශයේ බෝම්බ ප්‍රහාර කුමන්ත්‍රණයක් හෙළිවෙයි. පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට. බෝම්බයක් පිපිරීම සම්බන්ධව සිදු කළ පරීක්ෂණයකට අනුව සිදු කළ වැටලීමකදී පුපුරන ද්‍රව්‍ය කඩදාසි මොහුණු ආවරණ 9000ක් සහ පෙට්‍රල් බෝම්බ තොගයක් අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලිසිය සඳහන් කරනවා කියලා අද වාර්තා කළ දෙනවා. එතෙකම පළමු වරට අභ්‍යවකාශයට ගිය ඉලොන් මස්ක්ගේ රොකට්ටුව පැය 3කින් යළි පෘථුවියට. ඉලොන් මස්ක් SpaceX සමාගම ඊයේ පළමු වරට ගුවන්ගත කළ ස්ටාර්ෂිප් රොකට්ටුව පැය 3කට පසුව සිය මෙහෙයුම අවසන් කර තිබෙනවා කියලායි තමයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ උදෑසන අභ්‍යවකාශයට ගිය ස්ටාර්ෂිප් රොකට්ටුවේ මෙහෙයුම පැය 10ක පමණ කාල සීමාවක් පවත්වා ගැනීමට ආරම්භයේදී එම සමාගම අදහස් කළත් නියමිත වේලාවට වඩා පැය 7කට පෙර යළි එය පෘථිවියට ගෙන්වා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. එම රොකට්ටුව විශාල ගිනි ජාලාවක් නම්වමින් පැසිෆික් සාගරයට පතිත වූ බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. එතෙක බාද සඳහන් වෙන ඇෆ්ගනිස්තානයට යළි පාකිස්තානයෙන් ගුවන් ප්‍රහාර. දිනමින පුවත්පතේම විදේශ පිටුවේ සටහන් වෙනවා ඉදිරියේදී අමරිකාවට ප්‍රබල එල් නිනෝ ගන් වතුර තත්වයක්. කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟබති කියලයි අද සඳහන් කළා තියෙන්නේ. මේව තමයි අද විදේශ තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි යනවා ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: Sports Roundup.
0: රුමේෂ් තරංග ජපානයේ ලාංකිකයන්ගෙන් ඔහුට සුපිරි මෝටර රථයක් තෑගි කියලා අද සඳහන් වෙලා තියෙනවා. නාමල් පතිරගේ අද ලංකාදීපට වාර්තාව අරගෙන එනවා. නගෝය ආසියානු ක්‍රීඩාවලියේදී රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා හෙළ විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට සුපිරි මෝටර රථයක් පරිත්‍යාග කිරීමට ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමය ඇතුළු එරට ශ්‍රී ලාංකිකයන් සංවිධානය කටයුතු කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කළා තියෙන්නේ. එතෙකම ශ්‍රී ලංකා ඉන්දිය අවසන් පූර්ව ක්‍රිකට් තරගයේ හෙට සහය දිවීමේ කණ්ඩායමට මග වරදී කියලත් සඳහන් කළා තියෙනවා. නගෝය ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් 20x20 තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙනවා. එහිදී පළමු අවසන් පූර්ව තරගය එදිනම පැවැත්වෙන්නේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතරයි. ඒ අනුව ජපානයේ නගෝයා නුවර පැවැත්වෙමින් තිබෙන 20වැනි ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් රන් පදක්කම හිමිකර ගැනීමේ අවසන් මහා තරගයට නිර්දේශ ලැබීමට නම් හෙට තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයගත යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පත ක්‍රීඩා තොරතුරු විදිහට. මේව තමයි අද දවසේදී ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් වෙලා තිබුණේ. ඒතක මේ සහය දිවීමේ කණ්ඩායමට මග වරදී කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්ත් අද වැඩිදුර තොරතුරු සටහන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැරදුණු පළමු මූලික වටේ විනාඩි 3යි තප්පර 10යි මිලි තප්පර 58ක් වාර්තා කළ පිලිපීන කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් කිරීමත් සමග ඊයේ පැවති එහි අවසන් තරඟයේ අවස්ථාව උදා වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. විනාඩි 3යි තප්පර මිලි තප්පර 75කට මෙහි රන් පදක්කම ඊයේ දිනාගත්තේ ජපාන කණ්ඩායමයි කියලා තමයි අද සඳහන් කරන්නේ. අපි යනවා දක්වත් පත්වල කාටුන්ස් මොනාද කියල බලන්න. දින මින අංජනගේ කාටුනේ අද ඇතුල් පිටුවලයි සඳහන් කරලා තියෙන්නේ. වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමය අද හෙටම ක්‍රියාත්මක කරනවලු. වැරදි කරන දේශපාලනච්චීන්ගේත් ලකුණු කැපෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා තමයි අද සඳහන් කරන්නේ. අංජනගේ කාටුනේ අපි අවධානය යොමු කරමු දිව යින පුවත්පතට. ශ්‍රී සමයන් විපක්ෂයේ විශ්වාස භංග ගේන එක පරදිද්දි තව තව ගේනවා. රෑ වැටුණු වලේ උදේත් වැටලා දවලුත් වැටලා හවසත් වැටලා අපහු රෑත් වැටෙනවා කියමුකෝ කියලා තමයි සඳහන් කරන්නේ. දිව යින පුවත්පතේ අපි ලංකාදී පුවත්පතට අවධානය යොමු කරන පංකජ රුවින්දගේ සරදම්. විපක්ෂයේ කියනවා මිනිස්සුන්ට අමාරුයි කියලා. වැඩි අමාරු මිනිස්සුන්ටද නැත්නම් විපක්ෂයටද කියලා තමයි සඳහන් කරන්නේ. අපි අද ලක්කන මෝර්නින් න්ියුස් වලට නිමා කරන්න තෝරගන්නවා ඕකයි තත්ති. අනුරාධගේ කවි පන්තියට අපි අවධානය යොමු කරනවා. රියදුරන්ට අකුසලතා ලකුණු දෙන ක්‍රමය ගැන බිමල් පහදා කියන දින මාලිමා බසෙත් මැනමැන අගුණ ගුණ ජනයා ලකුණු දෙන විත්තිය හිතනු මැන කියලා තමයි අද සඳහන් කරන්නේ ඕකයි තත්ති. අනුරාධගේ කවි පන්තියේ අපි මේ විදිහටයි අද ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් නිමා කරන්නේ. හෙට දවසේදීත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් න්ියුස් ඇලර්ට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
1: සහයෝගීතා අනුග්‍රහය කොටු දෙකට

0: විදියටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන Radio ITN.
1: Good morning, Odehata, Evinadia Kai.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපි අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
2: AWB Rolodos වසර 25ක විශ්වාසය. දවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB Rolodos 077-3211-400.
3: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිවේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය.
4: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071-711-7111.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
6: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: Good morning, Subudhasanak.
1: Good morning.
0: அது தவச
1: திஸ்வெனிதா
0: திஸ்வெந்த செப்டம்பர் மாசத்து வரை
1: பதாதா
0: அதாலு தவசாக்
1: இது அப்பே தவச
0: එතකොට දැන් මේ මේ මේ ඔක්කොමත් එක්ක මේ අද පත්තරේ තිබුණා 55ට වැඩි ජනගහනය ලක්ෂ 52කට නැගලා කියලා. ළමා ජනගහනය පල්ලම් බැලලා මහ බැංකුවෙන් කරපු මෙව්ව එකක් හෙලිදරව් කිරීම. ඒ කියන්නේ 55ට වැඩි ජනගහනය ලක්ෂ 52යි.
1: හා
0: 2 කෝටි 20 ලක්ෂෙන් නේද? ඔව්. 52 ලක්ෂයක් ඉන්නේ නේද?
1: වැඩි හිටියෝ.
0: එතකොට ඒ කියන්නේ අපි වයසට යන ප්‍රතිශතය අපේ වැඩි වෙලා
1: තියෙනවා. වැඩි වෙලා.
0: උපත් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එතකොට මෙහෙම ගිහිල්ලා දැන් අපි හිතමු රට සම්බන්ධ තීන්දුව తీරන ගන්නකොට. මේ සමාජයේ වැදගත් අවස්ථාවන් වලදී නේද?
1: ඔව්.
0: දැන් තව ටික කාලයක් ගියාට පස්සේ මේ වැඩිහිටි ජනගහනය උනුත් දැන් අපි හිතමු අවුරුදු 80 90 100 ආසන්නේ ඉන්නයි. ක්‍රමයෙන් තව අවුරුදු 10කින් 15කින් 5කින් නේද?
1: තව
0: අඩු වෙලා යනවනේ. අඩු වෙන පැත්තනේ වැඩි.
1: ඔව්.
0: නමුත් දැන් ඔයාලා මතකද අපි ජපානය ගැන එක්තරා කාලයක කිව්වා ජපානයේ ජනගහනය උපත් අනුපාතය අඩුයි. ඒ නිසා මේ රජයේ විසින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරානේ.
1: ඔව්.
0: අලුතෙන් විවාහ වෙන අයට විශේෂ පැකේජ් එහෙම දුන්නා. ආණ්ඩුවෙන් ගෙව්වා බඳිනවා නම් ගෙව්වා වගේ එකක් නේ.
1: ඔව්.
0: ඒ අර එහෙම ලෝකේ දැන් අපිත් දැන් අර ජපානය තරම් අනිත් පැතිවලින් දියුණු නැති වුණාට මේ වගේ පැතිවලින් අපි ජපානය හා සමානයි. දැන් අපිට ජපානය තරම් හොඳ යටිතල පහසුකම් නැති වෙන්න පුළුවන්. ආර්ථිකයක් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර අංශවල නේ අපේ තියෙන දියුණු රටවල ලක්ෂණ
1: අපිට සතුට වෙන්න පුළුවන්.
0: දැන් බලන්න ඔයා පෞද්ගලික ඔයාගේ හැඩය ඔයාගේ ස්වරූපය සංසන්දනය කරලා සමහර විට ඔයාට තව කෙනෙකුට තරම් හොඳ ලොකු ගයක් වාහනයක් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහු සහ ඔබ අතර සමාන ගති ලක්ෂණ තියෙනවා වෙන්න පුළුවන්. ඒව හොඳ දේවල් නම් යහපත් දේවල් නම් ඒව තවට වැඩි කරගන්න ඕනේ. අඩු නම් ඒව හදාගන්න
1: ඕනේ. හදාගෙන ඉස්සරහට යන්න.
0: අර අපි කියන්නේ ඕනම කෙනෙක් ළඟ තියෙන හොඳ දේවල් ටික එකතු කරගෙන අපේ බාස්කට් එකට දාගමු. නරක දේවල් එකතු කරගන්න නැතුව ඉමු.
1: බැහැර කරමු.
0: ඔයා මේ වෙලාවේ තරහ ඉන්නේ අපි කියන්නේ හතුරෙක් වගේ පේන කෙනෙක් ළඟ මාර හොඳ ක්වලිටි එකක් තියනවා වෙන්න පුළුවන්. ඒ කොටස අපි යාගින් ගමු.
1: ඔව්.
0: න්යාගේ නරක කෑල්ල
1: අපිට වැඩක් නෑ ඒක.
0: කොහොමද බැහැර කළානේ තියෙන්නේ? නේ. අන්න එහෙම වුණාම තමයි මේ අර ලස්සන ලෝකයක් හැදෙන්නේ. හා? එහෙමනම් අපි අද දවසේ පටන් ගන්නවා 7 විනාඩි 13යි වෙලාව. අපිත් එක්ක ඉන්නවා රටම එකට ජාතික වැඩසටහන ක්‍රියාන්විතයේදී 19:27 නම්බර එක. අර කියන නරක කෑලි තියෙන අයව නේද? අපි හොඳ පැත්තට ගන්න ඕනේ.
1: ඔව්.
0: හැම ජීවිතයක්ම සර්ව සම්පූර්ණ නැහැ. ඔයාලඟත් නරක කොටසක් තියෙනවා. විශේෂයෙන්ම ඔය විෂ මද්‍රව්‍ය එක්ක ගෙවන ජීවිතය කියලා කියන්නේ ඒක සමාජයට ලොකු හානියක් කරන තැනක්.
1: ඒ හින්දා තමයි අපි ඔබට කියන්නේ 19:27ට ඒ සම්බන්ධ තොරතුරු දෙන්න කියලා. මොකද මේ ගොදුරු වෙලා තියෙන්නේ ඔයාගේ දරුවෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. ඉතින් අපි යාලට ආදරේ නම් යාලට කාලය දෙමු. අපි කතා කරන්න පුළුවන් මට්ටමක ඒගොල්ලෝ ඉන්නවා නම් ඒගොල්ලන් එක පොඩ්ඩක් කතා කරලා ඒගොල්ලන්ගේ හීන මොනවද කියලා දැනගෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ක්‍රීඩාවට, අධ්‍යාපනයට, යහපත් ජීවන රටාවකට ඒගොල්ලන්ව දිරිමත් කරමු. එතකොට අපිට මේ අපි අද ගන්න හොඳ තීරණයක් හින්දා හෙට දවසේ ජීවිත ගණනාවක් පේරගන්න. ඉතින් අපි අද මේ දේ කරන්නේ අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන් සහ විශේෂයෙන්ම හෙට දවසේ අපේ රටේ අනාගතය වෙනුවෙන්.
0: 7:14

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තරමුල්ල. දුරකථන අංක 0706 478 478.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ලක්ෂ දහයේ පහේ පනස් දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි කියලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක

0: ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
1: 7:25
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදලා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
1: දැන් මේ මිනිස්සයාට මට ඕන දවසට එන්න බැයි නම් මම කියන්නේ ඉතින් මේ මම වෙන මිනිස්සෙක් හොයාගන්න.
4: මොකද්ද කාටද බනින්න දැන් මේ උදේ පාන්දර?
1: පොඩි ඉන්නෝ.
4: හරි හරි ඔකේ ඔකේ.
1: මං ගන්නම්කෝ පොඩි.
4: ආ කොල්ලකද්ද ඔයා?
1: නෑ දැන් මම ගෙදර මේ දවස්වල ගෙදර වැඩ ටිකනේ.
4: ආ.
1: ඉතින් බාස් අයියාට හැමදාම මම කියනවා මම ඉන්න දවසක එන්න කියලා.
4: හරි.
1: දැන් මේ මිනිස්සයා මම නෙත් මේ දැන් ඇවිල්ලා අහනවලු මේ ගෙදර වැඩ කවද්ද පටන් ගන්න.
4: ආ නේ බලන්නේ ඉතින්.
1: ඔය බාස්ලා කියන අය එහෙමම තමයි. ගොඩක් බාස්ලා.
4: ඒ කියන්නේ හරි අමාරුයි නේ.
1: ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් channel කරන එක ලේසි. බාස් කෙනෙක් channel කරගන්න එක අමාරුයි. මාර ලොකු කතානේ කියන්නේ. සර් මෙහෙමයි සර් අපි දැන් මේ වැඩේ බාරගත්තා වගේ නේද? මම අරහෙත් වැඩ මෙහෙත් වැඩ සර් අතන apartment එකේ වැඩ. අර ડોක්ටර්ගේ වැඩේ සර් ඊට පස්සේ ආර අපි තව මම වැඩ. හරි එනවා ඉතින් අපේ වැඩ නේද?
4: කරන්න එපා.
1: ඕනේ
4: නැහැ. අපි කෙනෙක් හොයා ගන්න.
1: හරි මේ ගේ හදලා ඉවරයි තාප්පේම දාලා රෝලර් ඩෝ එකක් එහෙම දාන වෙලාවට ඔයා මතක් කරගන්න ඕනේ ඔයා දන්නවා AWB රෝලර් ඩෝස්. එතකොට රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විං ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් ඔය කියන ඔක්කොම කරනවා මේ AWB රෝලර්ස් ඩෝ. හරි 0112 78 33 31 තමයි නම්බර් එක.
4: හරි
1: හෙඩ් ඔෆිස් එක කොට්ටාවේ බ්‍රාන්චස් තියෙන හෝමගම සහ මාතර. හරි එතකොට කෝල් එකක් දෙනවා නම් මේ හෑන්ඩ් ෆෝන් එක 0773 211 400 කෝල් එකක් දෙන්න. AWB ඔයාට කැමති වර්ණ වලින් තෝරගන්න පුළුවන්. ඉතින් වසර ගණනාවක විශ්වාසයත් එක්ක තමයි, වසර 25කට වැඩි විශ්වාසයක් එක්ක තමයි මේ කියන විදිහේ සේවාවක් සපයන්. ෆස්ට් ටයිම් තමයි ලංකාවේ ෆෝන් ඇප් එකෙන් මේ රෝලර් ඩෝ එක ක්‍රියාත්මක කරන ක්‍රමවේදය මේ අඳුන්වා දුන්නේ මේගොල්ලෝ. AWB තමයි මේක අඳුන්වා දුන්නේ.
4: හරි.
1: හරි. ඒ ගැන මතක් කරනවා. එතකොට රයිනෝ රූෆින් ෂීට් එක ගැන කියනකොට වසර 60ක විශ්වාසය.
4: ඔව්. ඒ විශ්වාසය දිනාගත්තේ ඒගොල්ලන්ගේ ෂීට්ස් වල තියෙන ශක්තිය, ඒ වගේම උසස් තත්ත්වය, මේ හැමදේමත් එක තමයි විශ්වාසය දිනාගෙන තියෙන්නේ. හැබැයි මේ දවස්වල වාසි දෙකක් තියෙනවා. මොකද්ද මේ ජල විකර්ෂ කාලේපණයයි මැටල් ලේයර් එකයි. මේ මැටල් ලේයර් එකෙන් ඔයාලට පුළුවන් කොච්චර රස්නේ වැඩි දවසක් වුණත් ඒ රස්නේ පාලනය කරලා නිවසතුලට ලයින්. මොකද ඒ රස්නේ මේ විදිහටම දැනෙන්නේ පොඩක් කන්ට්‍රෝල් වෙලා තමයි ඇතුළට එන්නේ. ඒ වගේම තමයි මේ ජල විකර්ෂ කාලේපණයෙන් හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, පහසුවෙන් ඉවත් වෙලා යනවා. එතකොට අනිත් ෂීට්ස් වලට තියෙන ප්‍රශ්න මේ ෂීට් එකේ නැහැ, පරණ වෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, ඉක්මනට දිරන්නේ නැහැ. මේ හැමදේමත් එක්කම ඔයාගේ නිවස වගේම ඔයාගේ ඔළුවේ සනසීම ආරක්ෂා කරන එකම ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.
1: ඒ වගේ මතක් කරනවා විජේ නිෂ්පාදන ගැන හැමදාමත් කියනවා වගේ අපි වේල් තුනේ නේද කොහේ හරි තැනක් අපිට එකක් මිස් වුණොත් රස කෑම වේලක් ඒක අපිට නිකන් හිතට කොහොමත් හරි නෑ.
4: ඔව් අනේ.
1: ඒක ඇඟටත් දැනෙනවා. ඒ නිසා තමයි අපි වේල් තුනම හරි රසට කන්න කැමති.
4: ගුණට කන්න.
1: මොනවා හරි දෙයක්. පොඩි දෙයක් හදාගන්න ඕනේ අපි. පොල් සම්බෝලයි බතුයි වෙන්න පුළුවන්. කිරි හොද්දයි නේද? බිත්තරයයි බතුයි වෙන්න පුළුවන්. පොඩි දෙයක්. පරිප්පුයි හාල්මැස්සු බෙදුමයි බත් එකයි වෙන්න පුළුවන්. සොයා මීටුයි පරිප්පුයි වෙන්න පුළුවන්.
4: පොල් සම්බෝලයක් වෙන්නත්
1: පුළුවන්. රයිට්. විජේ නිෂ්පාදන කියන්නේ සිරසියක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදනය.

0: ජාතික ලොතරැයි මණ්ඩලේ ඊයේ ගත්ත ටිකට් එක වාසනාවන්ත අංක ටික බලමු. ඊට කලින් මට හිතුණා මේ ඔය අපි අද ජනගහනය ගැන කිව්ව කතාව මතකයිනේ.
1: ඔව්.
0: ඔය ජනගහනය ගැන කතාවට මට මතක් වුණා එක කාලෙක රුසියාවේ ජනගහනය අඩු වීම වළක්වන්න ජනාධිපති පුටින් අලුත් යෝජනාවක් ගෙනා. ඒ කියන්නේ කාර්යාල වෙලාවේ තේ වෙලාවේ දහවල් කැම්පේන් දුනත් ඕනනම් ගිහිල්ලා තමන්ගේ සහකරුවා හෝ සහකාරිය මුණ ගැහලා ඉන්න පුළුවන්
1: කියලා. වව්.
0: ඒ කියන්නේ වැඩිපුර කාලයක් දුන්නා. හරි. ඒ කියන්නේ හැම වෙලෙම තමන්ගේ ආදරණියන් එක්ක ගත කරන්න අවස්ථාවක්
1: දුන්නා.
0: ඔෆිස් ටයිම් එකේ පැය දෙක තුනක් ගෙදර ගිහිල්ලා ඉන්න පුළුවන්. ඉතින්
1: ඒ ලංකාවටත් එන්නේ
0: ඉතින්. ඒක රුසියාවේ. ඒ කාලේ තිබ්බ එකක්. ඒකේ වීඩියෝ එක මම ළඟ තියෙනවා. තව ටිකක් සරල කරලා ඒ කතාව යා කියනවා. ඒ කියන්නේ රුසියාවේ ජනගහනය ඉහළ නැංවීම වෙනුවෙන් ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ග. දැන් මම අර පත්‍රයේ තිබ්බද උදේ අපේ ඉන්ටර්වියු එකත් එක්ක පොඩ්ඩක් ගලපලා කිව්වේ. හරි ඒ කොහොම වුණත් අපි යමු දැන් අපේ වැඩේට. ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ. ඔය මොනවත් වැඩක් නැති වෙයි යතේ සල්ලි නැති වුණොත් කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ලෝකෙම දැන් සල්ලි පස්සේ දුවන වෙලාවක්. ඔයාටත් හීන නැතුවම නෙවෙයි. හැබැයි ඉතින් ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලය වාගේ හීන හැබෑ කරන ඔය පසුපසින් ඉන්නවා කියලා මතක් කරනවා. සුබ දවසක් ලොතරැයිය මේෂ ලග්නය අංක 41 62 67. එවැගේම ජය ලොතරැයිය වී අක්ෂරය අංක 3689. අද සම්පත ගත්තනම් අංක 2 අංක 2 අංක 3 අංක 2 අංක 2 අංක 5 අංක 3 අංක 2 අංක 2 වී අක්ෂරය. හදාන ලොතරැයිය මේෂ ලග්නය අංක 7 25 41 සහ 43. ධන නිදානය ගත්තනම් එම් අක්ෂරය 18 19 23 41. මෙගා පව ඉසඩ අක්ෂරය ප්‍රසාද අංකයන්ක 9 ජයංක 4 13 26 32. එවගේ මතක් කරනවා ගොවිසත ලොතරැයිය එන් අක්ෂරය අංක 38 අංක 63 අංක 65 අංක 74. මහජන සම්පත වයි අක්ෂරය අංක 4 අංක 3 අංක 5 අංක 3 අංක 2 අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ දිනුම් මැද්ද ලොතරැයි වල වාසනාවන්ත අංක ටික. අදත් වා ගන්න ඕනේ ටිකට් එකක් ජාතික ලොතරැයි මණ්ඩලයේ. මොකද ඔබව දිනවන්නේ රටම දිනවන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඉතින් ඔබව දිනවන්න ඔබට කරන්න තියෙන රුපියල් 40ක් වේදම් කරන එක විතරයි. මේ පුංචි රුපියල් 40න් ඔයාට පුළුවන් ජයග්‍රහකෙක් වෙනවා වගේම රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න. ඉතින් ඔයා කොහොමත් වාසනාවන්ත ජයග්‍රහකෙක් කියලා අපි නිතරම මතක් කරන්න එකයි. කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, එතකොට රණවිරු සේවාර මුදල, වකුගඩු අරමුදල ඇතුළු තවත් සංවර්ධන කාර්යයන් රැසක් වෙනුවෙන් ඔයාගේ මේ පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.

0: හතයි විනාඩි 38යි මගේ යාළුවෙක් මේ ළඟදී එකපාරට මට දවල් ඔෆිස් එකට ලැබලකෝ යන් ගමන.
1: කොහෙද?
0: ඉතින් මම යන් මාත් ඉතින් එහෙම හොඳ යාළුවෙක් ඉඳ මං ඉච්චර ලොකුවට අහන්න ගියේ. හැබැයි ඉතින් මම මේ එයත් එක්ක ගියාට පස්සේ ආ ගියේ අලුත් වාහන ආංගණයකට ගිහේ. අලුත් වාහන තියෙන යාඩ් එකකට
1: ගිහේ. එයාට ගන්නද?
0: ඔව් එයා ගිහිල්ලා ඉතින් වාහනයකුත් ලස්සන වාහනයකුත් පෙන්නුවා මට. මේ අලුත් එකක් නිය පොඩි වැගන් ටයිප් එක.
1: හරි.
0: අලුත් ලස්සනයි රතු පාටය. එයා ඊට පස්සේ දොර ඇරලා මට කිව්වා නගින්න කියලා. නගිනකොට මෙන්න ලක්කඩ හෙනවා ඒකේතු. මම බැලුවා මේ අලුත් අන්රිෂ්ට වාහන එහෙම කොහොමද උනේ කියලා. නම්බර් ප්ලේට් එකවත් නැහැ.
1: ඒකනේ.
0: මං කොයි මාර වැඩේනේ. එයි මේ ලක්කඩ දාලානේ මේ. ඊට පස්සේ ආමඩ කියනවා. මම මේක මගේ කලින් වාහනේ මම ඇහුවෙත් ලක්කඩ. මම මේ වාහනේ කලින් පළවෙනි දවසේ බලන්න ආපු දවසේ මම මේකට නැගලා මේකේ සැප පහසු ඔක්කොම අත්ින්දර පස්සේ මම බැලුවලු මේකේ සෙටප් එක සෙට් එක කොහොමද හෙන්නේ කියලා.
1: හරි.
0: මං එවෙලෙම 93.7 ටියුන් කරා කියන ටච් සිස්ටම් නේ තියෙන.
1: ඔව්.
0: ඔය හරි ඉක්මනට කරද හැයි. කළා මම බැලුවලු පරණ වාහනෙන් අලුත් වාහනයට මාරු වෙනකොටත් මට ලක්කඩ අහන්න තියෙන සුව පහසු කොහොමද
1: කියලා. හරි.
0: මට එවල හිතුණා මේ එහෙම අයත් ඉන්නවා
1: බලන්නනේ.
0: ඒ කියන්නේ මේ
1: වාහනයක් ගත්තමත් ලක්කන මතක් වෙනවා කියන්නේ
0: වාහනේ අරගෙන මේ මිනිස්සයා තාම මේක ගෙදර ගෙනihillaත් නැහැ. හරි.
1: ඒකනේ
0: මේ යාඩ් එකට ආපු දෙවනි දවසේ පළවෙනි දවසේ ඉල බැලුවා. ෆැසිලිටි එක හරි. දෙවනි දවසේ එනකොට ඔය ලීස් අනම්මනම් වැඩ ටික ඒ ටිකනේ යන්නේ.
1: ඔව් ડોකියුමන්ට් එක.
0: ඔය ඒ ටික කොහොමද කියලා කතා කරගෙන තමයි දෙවනි දවසේ හම්බෙන් වගේ මාවත් මේ දාගෙන යන්නේ.
1: හා.
0: ඉතින් මේ ඒක හරිම පුදුම හිතෙන එකක් ඒක. මේක මගේ යාළුවගේ නම මට ඕනනම් කියතයි සමහරු දන්න යාළුවෙක්.
1: කවුද?
0: අසංක. එයාගේ නම තසංක.
1: හරි.
0: තියා ඊයේ වාහනේ ගෙනාවා. ඉතින් මේ මං ඒක කියන්න හේතුව සමහර වෙලාවට ඒ තරමට සමීපව නේද? ඔයා කැම්මති නාලිකාවක් වහෙම අහන ඇති. අපි කියන්නේ නෑ මේ නේ? ලක්කඩහනයි එහෙම. තව වෙලාවකට ඔයාගෙම එහෙම නාලිකාවක් ඇති. ලංකාවේ තව නාලිකා ගොඩක්
1: තියෙනවා.
0: ලංකාව මහන්නේ ලක්කඩ කියලා වගේ නිකන් බොරුවක්
1: කියන එක. එච්චර ලොකු බොරු කියන්නේ
0: නෑ. විහිළුවක් වෙන්න ඕනේ නෑ. හරි. මම කිව්වේ ඒ තරමට සමහර දේවල් හා බැඳිලා තියෙනවා මිනිස්සු. නේ? කියන්නේ ජීවිතය උදේ හවස නැකින්නවා තුන් වේලට කනවා වගේ ළඟ දේවල් හුරු පුරුදු දේවල් තියෙනවා.
1: අධ්‍යාත්මික බැඳීම් වගේ.
0: ඔව් අන්න එහෙම එකක් මම හිතා. හරි. ඒ කොහොම වුණත් දැන් අපි හිතමුකෝ දැන් ඔය ඒ කතාවෙන් අපි එළියට ගියොත් ඔයා දන්නවා ලංකාවේ මට ඒ අසංකත් එක තව මෙන්න මේ කතාවට ඕන්නම් එන්න පුළුවන්.
1: මොකද?
0: මේ එයත් ඔය රත්තරන් සම්බන්ධ ආයතනයකට වැඩ කරා. දැන් ලංකාවේ මේ වෙලාවේ රනින් නේද? රනින් සටහන් කරන සලකුණක් ඉන්නවා. එයා තමයි ජාතිය රන් සලකුණ බවට මේ වෙලාවේ පත් වෙලා
1: තියෙන්නේ.
0: රටේ වැඩිම ආකර්ෂණයක් තියෙන පුද්ගලයා ඔහු මේ වෙලාවේ. කවුද? රුමේෂ් තරංග. අපි ඊයේ කිව්වේ රන් පදක්කම ගත්තා ආසියානු ක්‍රීඩා තරගාවලිය එක හරි අවුරුදු 23යි කොල්ලට. හරි. ඉතින් මේක ඊටාම දශක ගණනාවක් ලංකාව මේ අංශයෙන් තරග ඉසව්වෙන් දැකපු හීනය. හරි. මීට කලින් මේ ඉසව්වේ අපි පළවෙනි ස්ථාන දීලා තිබ්බේ නැහැ.
1: හරි.
0: මේක ඉතින් ස්වර්ණමය අවස්ථාව. ඒ ඔක්කොටම වැඩිය තවත් මේ සතුටු හිතන කාරණාවක් අද උදේ මම දැක්ක පුවත්පත්වල තියෙනවා. මෙයාට ජපානයේ ඉන්න හිතවතුන් ඔක්කොම එකතු වෙලා තානාපති කාර්යාලය ඔක්කොම එකතු වෙලා සුපිරි මෝටර් කාර් එකක් දීලා.
1: ජේ නියමයි.
0: අලුත් වණ්ඩියක් බස්සලා තියෙනවා.
1: කොල්ලා වාසනාවන්තයා.
0: ටැග් එකට මේක ඇවිල්ලා අර අපි කියන්නේ මේ තානාපති කාර්යාලය සහ ජපානයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ.
1: ඔව්.
0: ඒගොල්ලෝ එකතු වෙලා දීපු එකක්.
1: බලන්න මෙයාට දෙන වටිනාකම.
0: ඒක නියමයි. එක පැත්තෙන් අපේ ක්‍රිකට් ටීම් එකේ අය අප්‍රසාදයට ලක් වෙනකොට මැච් පැරදිලා සුපිරි මෝටර රථයක් රුමේෂ්ට ජපානි ලාංකිකයින්ගෙන් ලැබෙනවා.
1: ඇත්තටම සතුටුයි.
0: සතුටු නැද්ද?
1: ඇත්තටම සතුටුයි. ඒක මාරයි.
0: ඔව්. ඒ කියන්නේ ඔය මේ ඊයේ තමයි මේක යාගේ අතරපත් කරේ. මේක තානාපති කාර්යාලයේ ප්‍රධානින් පිරිසකුත් ආවා කියලා කියනවා. ඉතින් එයා දැන් හම්බ කරලා තියෙන්නේ අපි කියන්නේ රන් පදක්කම් විතරක් නෙමෙයි සල්ලි විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ආදරෙත් හම්බ කරලා තියෙනවා. ඉතින් වටිනවා. එයාට අලුත් කාර් එකක් හම්බෙලා තෑග්ගක්. ඉතින් එයා දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් ඒක හරි වටින කතාව වටින අවස්ථාවක්
1: අනිවාර්යෙන්
0: ලාංකිකයෝ එහෙමයි නේද අපි ටීම් එක පරදිනකොට අපි වයින්වා වගේ තමයි ටීම් එක දිනනකොට අපි මේ
1: ඒ වෙනුවෙන් උපරිම දේවල් කරනවා
0: වාහන කොහොමත් ඉතින් ක්‍රිකටර්ස් ලන්න වාහන හම්බෙනවා සහ ගන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් මේක ඊටාම හොඳ මේ සතුටුදායක මොහොතක් හැබැයි ඉතින් රුමේෂ් මේ මොනවා ගත්තත් එයාගේ ක්‍රීඩා කෞශල්‍යයන් එහෙම නැත්තම් තවදුරටත් ඒ නේද ඒ රිදම් එක තියාගෙන යන්න
1: ඕනේ
0: අවසානයේ එහෙම වුණොත් තමයි එයාට තව දිගු ගමනක් යන්න පුළුවන්කමක් ලැබෙන්නේ මෙතන ඊ අවබෝධය හොට තියෙනවා හොඳටම
1: ඒ වගේ මේ ආදරය දිගටම ලබා ගන්න එක තියෙන එයාගේ අතේ
0: ඔව් නැත්තම් අපේ අරගොල්ලන්ට වෙච්ච එක වෙන්නේ ටික කාලෙකට ඉන්නවා පීක් එකේ ඊට පස්සේ යනවා නැත්තරව නැති
1: වෙන සිංගලන
0: ඉන්ද ලයිට් ලෝසියක් කියවගෙන ආයෙනවා ටොප් අප් වෙලා

0: Lakhanda Radio ITN
1: Dekya Sureke Mumagatota Clean Sri Lanka Wedasatahane yata deekriyatmaka wana Jathika Marga Arakshawa Pilibanda Sisum Danuwat Kirime Dekya Me Langa Wedasatahana
2: September 30 Mandarnayaka Jathika Pasala Palagolla
3: Samvidhanaya Clean Sri Lanka Lekam Kadralya ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දේකියා සුරේකි මුමගතොට
5: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
10: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
11: 7:53 කූල් එකක් බීලා මේ කාලේ පොඩි රස්නේ කාලයක් එක්කනේ ඉන්නේ. සාමාන්‍ය කූල් එකක් දෙකක් දවසට සමහර විට වඩ පේනවා වෙන්න පුළුවන්. AC එක හොයාගෙන දුවගෙන යනවා වෙන්න පුළුවන්. පුළුවන් තරම් උපරිම වා සිසිල් නේද පරිසරයක ඉන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි කොහොම වුණත් ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. අනවශ්‍ය විදිහට කූල් බීලා අන්තිමටනේ හෙම්බිරිස්සාව කැස්ස එහෙම නැත්නම් මේ දවස්වල වෛරස් වුණක් තියෙනවා.
12: ඊට පස්සේ එම වැඩි වෙලා වුණ ගන්න පුළුවන්.
11: හරි මේ ඔක්කොමත් එක්ක ඔයාලට මතක් කරන්නේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඔයාලට පුළුවන් පේයාව ගන්න. විශේෂයෙන්ම පේයාව කියලා කියන්නේ වසර 77ක ක්‍රිමිරාජ පේයාව උණ කැස්ස හෙම්බිරිස්සා වගේ මේ සියල්ලන්ටම විසඳුම විදිහට තමයි අපි යෝජනා කරන්නේ.
12: ඔව් ඒ වගේම වැල්මේ පැණියත් අපි යෝජනා කරනවා. උගුරා පහස්දා තියෙන කට්ටිය ඔන්න වැල්මේ පැණියත් ගෙදර ගිහින් තියාගන්න පුළුවන්. ඒ වගේම හන්දි තෛලය පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රිමිරාජ කරල් ගොලි පාවිච්චි කරන්න පුළුවන්. සඳුන් පැණිය පාවිච්චි කරන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් තියෙනවනම් මේ ඕනම නිෂ්පාදනයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර තියාගන්න මොන වේද මාත්‍යා තමයි ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ. 0112 753 889 තමයි ගලංගේ නම් එක. කොච්චර වැස්සත් කොච්චර පෑවුවත් මෙන්න මේ නිෂ්පාදන අනි වාරෙම ඔයාට අවශ්‍ය වෙනවා.
11: ලෙන්ස් එක අයිකියා හොස්පිටල් වගේ ඇස් දෙක සම්බන්ධව නේද
12: වග කියනවා.
11: වග කියනවා කියන්නේ රජයේ අනුමත ආයතනයක් විදිහට. ඔයා වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද සල්ලි ගොඩාක් ඕනේ හැක් සම්බන්ධ ඔපරේෂන් එකකට. අපි කියන්නේ පෞද්ගලික ප්‍රයිවට් තැනකට ගියොත් මේක ප්‍රයිවට් උනොත් මේක ඉතාම සහනදායි මිලකට මේ සියලු දේවල් කරලා දෙන ලෑස්ති තැනක්.
12: ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට නිතරම කියන්නේ ඇස්වල පොඩි ප්‍රශ්නයක් ආවත් ඒක කල් දාන්න එපා. එවෙලෙම ගිහිල්ලා ඇස් දෙක පෙන්වන්න ඕනේ. ඔයාගේ විතරක් නෙවෙයි ළඟම ඉන්න අයගේ උනත් පෙනීමේ පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලන්ටත් මේ පණිවිඩය ගැන දැන් ඒගොල්ලන්වත් එක් කරගෙන යන්න 0206 478 478 0112 785 858 තමයි ඒගොල්ලන්ගේ නම්බර්ස් දෙක. නම්බර්ස් දෙකෙන් ඕන නම්බර් එකකට කතා කරලා ඇස් කරන තියෙන ඕනම ගැටලුවක් ප්‍රශ්නයක් කතා කරගන්න පුළුවන්. මෙතනට කියවම ආවට පුළුවන් ළමාක්ෂ ස් කන්නඩි සේවා දියවැඩියා සායන ගලුකුමස් සයින වගේම ඇසේ සුදු ඉවත් කිරීම සැත්කම් මේ හැම දෙයක්ම ඉතා සුහදශීලී සේවාවක් ඇටතේ කරගන්න යනවනම් රොබට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තර මුල තමයි ඇඩ්‍රස් එක.
11: පැල්වත් අයිස්ක්‍රීම්, පැල්වත් යෝගට්, පැල්වත් කිරිපිටි මේ හැම දෙයක්ම ගැන මතක් කරන්නේ ලංකාවේ අභිමානය තියෙන පෙළඳපළේ තියෙන කිරිපිටි පැකට් එකක් එහෙම නැත්නම් කිරි නිෂ්පාදනය තියෙනවා නේ පැල්ලොත් කියන නමින් වාඩ ගන්න දැන් අවස්ථාවක් දීලා තියෙනවා. මොකද අපි ගොඩාක් වෙලාවට දවස පටන් ගන්නෙම කිරි වීදුරුවකින්. එතකොට ඒකේ පෝෂණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ.
12: අනිවාර්යයෙන්.
11: මේ මොකක් හරි කිරි වීදුරුවක් එහෙම නැත්නම් කිරිපිටි ටිකක් ගෑනලා තේ එකක් හදලා ටී එකක් හදලා බොනේක නෙවෙයි සම්බන්ධව අපිට තියෙන යම්කිසි වගකීමක්. ඒ වෙනුවෙන් අපි මතක් කරනවාට පැල්වත්ත නිෂ්පාදන අයිස්ක්‍රීම් යෝගට් බටර් ඕනම එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම අවුට්ලට් සහ ඕනම තැනකින් සුපර් මාකට්ස් ඇතුළු පොඩි පොඩි ඔය ගෙවල් ළඟ තියෙන කඩ තියෙන සාමාන්‍ය සිල්ලර කඩ.
12: ඔව්.
11: එතන වුණත් දැන් වාට පැල්වත්ත නිෂ්පාදන ගන්න හොඳ අවස්ථාවක්.

0: උදයට විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අටයි විනාඩි තුනයි සුබ උදෑසනක් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. පොඩි කාලේ ඔයාලට මතකද අපි ඔය සාමාන්‍යයෙන් වෙරළු ගෙඩියක් කාලා අපිට ඔය වෙරළු ගෙඩිය අර ඇටේ ඒකෙම ගිලුණොත් අපි බය වෙනවා.
1: වෙරළු ගහක් පැලවෙයිද දන්නේ බඩේ.
0: දන් ගෙඩියක් කාලා. එහෙම නැත්තම් තව ඕනම එකක්. අපිට කිනකෝ යෝ ඇටේ ඒව ගිලින්න එපා.
1: පැලවෙනවා.
0: රටේ ඉඳි ඇටයක් එහෙම ගිලුණාම මාර අමාරුයි. කොහොමත් උගුරෙන් යන්නත් ටික අමාරුයි.
1: අමාරුයිනේ.
0: අර එහෙම පොඩි බයක් තිබුණා අපිට. අපි හිතුවා බුරියෙන් එහෙම මෙහෙම දළු දාලා වැඩේ කියලා.
1: කන් දෙකෙන්.
0: ඒ බය ඒ කියන්නේ යම් පරිස්සමක් නේ.
1: ඒ කියන්නේ අපිව පරිස්සම් කරන්න පොඩි කාලේ හදපු අය බයවල් බොරුවට නේ.
0: 2013 මරු වැඩක් වුණා.
1: මොකද?
0: තායිවානයේ වයස අවුරුදු 36ක පුද්ගලයෙක් එයා ගියා දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න එයාගේ දතේ තිබුණු වේදනාවක් ගැන කියලා.
1: හරි.
0: පොඩි දත් කැක්කුමක් ගැන.
1: හරි.
0: ඉතින් මේක තද දත් කැක්කුමක්.
1: හරි.
0: වෛද්‍යවරයා එයාගේ ඔය අපි කියන්නේ මේ මොනවාද ඒකට කියන්නේ? wisdom tooth එක.
1: හා.
0: ප්‍රඥා දතනේ.
1: ඔව්.
0: හරිද?
1: හා.
0: ඔව්.
1: ඥාන දත.
0: ඥාන දත. ඒක ගලවලා ඉවත් කරන්න කටයුතු කළා.
1: හා.
0: හැබැයි ඒක ගලවන කලින් මේක පරීක්ෂා කරද්දී වෛද්‍යවරුන්ට පේනවා පුදුමාකාර දෙයක්.
1: මොකද?
0: පේනවා දත් කුහරය ඇතුලේ පැලයක් තියෙනවා.
1: ඈ?
0: පොඩි ගහක් වැවිලා.
1: පැලයක්.
0: ඒක හරිම පුදුම සිදුවීමක්.
1: හා
0: හා. ඔය දතේ කුහරය ඇතුලේ තිබිලා කුඩා පැලයක් මතු වුණා. හා. තවටිය පරීක්ෂා කරනකොට අනාවරණ වුණා දින 10ක් විතර වෙන පොඩි පැලයක් කියලා.
1: අනේ. කටස.
0: ඔව්. ඉතින් වෙලාවට වතුර ටික වැටෙනවා.
1: පොහොර ටික.
0: පොහොර ටික මොනවා හරි හම්බෙනවා. ඉරේලිය විතරයි ඉතින්
1: නැත්තේ.
0: දින 10ක පොඩි පැලයක්. ඒ අනුව වෛද්‍ය විද්‍යාව මේ ආවා මෙන්න මෙහෙම මේ පුරෝකථනයකට. මිනිස්සෙක්ගේ ඇඟ ඇතුලේ පැලයක් පැලවෙන්න ඇති වෙන්න පුළුවන්. ඒක කොච්චර දුරට පවතිනවද කියන එක වෙන
1: කතාවක්.
0: ඒකට දැන් හිරුවෙලියෙම නැතුව යම් කිසි කාලයකදී ඒක නැති වෙන්න පුළුවන්. නමුත් පුළුවන් කමක් තියනවා කියලා මේ හරහා ඔප්පු වුණා.
1: හා.
0: ඉතින් ඒ නිසා අර පොඩි කාලේ අපි අහපු කතාවත් එක්ක
1: ඔන්න දැන් ඒව ඇත්ත වෙන්න යන්නේ.
0: ඔව් කිසිසේත්ම එහෙම බැහැර කරන්න මේ 2013 මේ මිට අවුරුදු 13 කලින්.
1: ඒකනේ.
0: ඊට වැඩිය අලුත් අප්ඩේට් එකක් ඇති දැන් මේ සම්බන්ධ. එතකොට කියනවා ඇති සමහර විට ඔය ගෙඩිය එහෙමත් හැදෙන්න පුළුවන්.
1: කටින්ම කඩාගෙන කන්න පුළුවන්.
0: ලෝකේ අපි හිතන්නේ නැති දේවල් සිද්ධ වෙනවා. 8:04 වෙලා.

අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

0: වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමකට මාතර කුරුණෑකල දුරකථනාංක 0772211400
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන සාධන
7: අංකයිකේ රූෆින් සහ සීලින් ෂීට්.
8: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
9: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
10: මේ ළඟදි බම ගියා මම ෆැටලිව චෙක් කරා.
11: හරිද?
10: දැන් චෙක් කරනකොට අර පොඩක් අර ක්‍රීම් එකක් එහෙම ගාලා
11: ඒක
10: බලන් ඉන්නවනේ. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් එකනි කරන්නේ. කරනකොට දැන් මගේ හිත කියනෝ කියයි දැන් කියයි ස්ටේජ් 2 කියයි 2 කියයි. දැන් මං ඉන්නවා ඉතින්. දැන් එයා අර ඩොක්ටර් චෙක් කළා බලනවා. නම් දෙස්සේ මට හිතනවා දැන් කිය. එක තරඟදී ෆැටලිව දැන් අර එතන ඉන්න කෙනෙක්ට කියනවා.
11: ඔව්.
10: එයා මොකක් හරි සටහන් කරගන්න ඕනේ. මේ කම්පියුටර් එකේ මොන හරි ඩීටේල් එකක් දානවා. ඔව්. ෆැටලිව කියව මට හිතනවා ස්ටේජ් 2. ස්ටේජ් 2.
11: ඉතින් ටික ඔයා හිතින් කිව්වා.
10: ඔව් මම දැස් කිනා. ස්ටේජ් 1 normal.
11: දැන් ඉච්ච සනීපේ.
10: එහෙම කොහමද උනේ?
11: ඉතන තියෙන්න ඕනේ කියලාද?
10: ඕනේ. ඒ කියන්නේ ෆාස්ට් ෆුඩ් නම් පොඩ අඩුයි කියමුකෝ. ෆැටලි වලට බලපාන තවත් සාධක
11: තියෙනවා නේ. ඒවා වැඩි නේ.
10: ඒවා ඉතින් අපි නේද මේ දන්නෝ දනිති.
11: යස් යස්.
10: හරි කොහොම වුණත් ෆැටලිව එහෙම නැත්තම් ඔය ඊට පස්සේ ඔකේ නරකම දන සිරෝසිස් වගේ තැන් වලට එනවා. මේ ටිකක් ඇල්කොහොල් එහෙම වැඩිපුර පාවිච්චි කරනවා නේ. ඔය බොනායේ තඩි බඩවල් තියෙනවා නේද? තඩි බඩවල් කියලා කියන්නේම ඔය තෙල් තියෙන්නේ ගොඩක් කියලා. අක්මාවේ තෙල් සහ නේ බඩවැල් වල තෙල් එහෙම එහෙම ගන්න පුළුවන්. රයිට් ඒ අවසානේ ගත්තම මේ ඔක්කොම එන්නේ අපිට තියෙන නරක පුරුදු නිසා. මත්ද්‍රව්‍ය කියන එක කොහොමත් අපේ ජීවිත වලින් ඈත් කරන්න ඕනේ. එතෙන්දී අපි මතක් කරනවා දැන් රට මේකට වැඩසටහන කියන්නේ විෂමත්ද්‍රව්‍ය කියන්නේ. විෂමත්ද්‍රව්‍ය කියලා කියන්නේ මෙතෙන්දී විශේෂයෙන්ම මේ අරක්කු වීදුරුවට සිගරට් එකට එහාට ගිය නේ
11: තවත් විෂ
10: දරුණු ගණේ විෂමත්ද්‍රව්‍ය. කුඩු හෙරොයින් නයිස් ඇෂ් කුෂ් ඒ වගේ දේවල් තියෙනවා. මේ අය දැන් මේ වෙලාවේ මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒව ගොඩ ගන්නත් ඕනේ. ඒ වගේම ජාවාරම් කරන අය ඉන්නවා නම් ඒක නවත්ත ගන්නත් ඕනේ.
11: ඒකත් ඇබ්බැහියක් තමයි.
10: ඒ දෙකටම තමයි 19:27 කෝල් එකක් දෙන්න ඕනේ.
11: හරි. ඉතින් එහෙනම් මේ දන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ තව ටිකක් ඇබ්බැහි වුණාට පස්සේ ඒ වෙනුවෙන් බෙහෙත් අරන් දෙනවට වඩා එක එක විසඳුම් හොයනවට වඩා දැනගත්ත ගමන් මේ පිළිබඳව දැනුම් දෙන්න අදාළ අංශ වලට 19:27. මොකද ඒව වළක්ව ගන්න එක තමයි මේ වෙලාවේ ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි හැමෝම එකතු වෙමු මේ වැඩේදී. කෝල් එකක් දෙන එක විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි හැමදාම කියනවා වගේ ඔයා දෙන ඒ තොරතුරු වල රහසිභාවය 100%ක් සුරකිනවා. ඒ හින්දා බය වෙන්න එපා. ඔයාගේ හිතේ තියෙන්න ඕනේ ඒ ජීවිත බේරගන්නවා කියන හැඟීම සහ අපේ රට වෙනුවෙන් කරන යුතුකම විතරයි. ඉතින් ඒ හින්දා හැම කෙනෙක් ගැන දන්නවනම් ඔයා හැම කෙනෙක් නම් 19:27 කෝල් එකක් දෙන්න.
10: අපි කිව්වා මේ ඩීප් ටෙක් සෝලා ගැන හැමදාම අපි උදේට මතක් කරනවා. විශේෂයෙන්ම ආගේ වගා කටියෝ තොල්දි පාවිච්චි කරන බෝට පම්ප් එක වෙනදා කරන්ට් එකෙන් නම් නේද? වාගේ වැරදි කරගත්ත දැන් ඒකට අපි කිව්වා සෝලා වෝටර් පම්ප් එකට මාරු වෙන්න කියලා. මේ ඩීප් ටෙක් එක ලෑස්ති ඔයාලට අවශ්‍ය කරන දැනුම ඒ සම්බන්ධ අවබෝධය දීලා මේ සේවාව සපයන්න බොහොම ඉක්මනට.
11: ඔව්. ඉතින් හිරුවැලිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න හින්දා වගාපෙම් ගොවිපළවල් එවැගේම විදුලියෙන් පහසුවෙන් ලබා ගන්න බැරි ප්‍රදේශවලට මේක වඩාත් ප්‍රයෝජනවත් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ හින්දා දැන්මම කතා කරන්න 077 777 7374
10: ඩීප් ටෙක් සෝලා මේ ව්‍යාපෘති ගණනාවක් ලංකා පුරා කරලා තියෙනවා. ඒ කියන්නේ සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට දැන් ලෝකෙ දිනුණු ලෝක රටවල් වල අපි දන්නවා ගොඩක් කලා සෝලා වලින් තමයි ගොඩක් වැඩ කරන්නේ. ඔව්. ඔයාලත් ඉතින්ට යන්න ඕනේ. හැබැයි ඔයා එකපාරට හිතනවා කොහෙන්ද මේක කරගන්නේ? අතේ ගාණක් දැන් එකතු කරගෙන තියෙනවා. රයිට්. එහෙනම් කෝල් එකක් දෙන්න.

0: පැහැම් පිටේම බදින.
1: ඔව්. ඔය කොහොම වුණත් මිරිස් කරලක් කේක් එහෙමනේ. පපඩමක් කියලා කිව්වම ඒක සමහරුගේ අත්‍යවශ්‍යම දෙයක් වෙනවා.
0: ඔව්.
1: ඒ කොහොම වුණත් පපඩම් බැදලා ගොඩාක් වෙලා තියලා කන්න බෑ. ඒක පෙංගිලා අරණිය හං
0: වගේන.
1: හා. හැබැයි හොඳ රස පපඩමක් වා ගන්නවා නම් මතක තියාගන්න විජය. විජේ පපඩම් ගැන විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තියෙන නියම පපඩම් රසය සහ අර අපි කියන අර කරස් ගාලා හැපෙන
0: මේ
1: ඒ සියල්ල ප්‍රමිතියෙන් යුතු පපඩමක වාට අත්විඳින්න තියෙන අවස්ථාව තමයි විජය පපඩම් කියලා කියන්නේ.
0: උදෑසන විනාඩි 21යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: අතයි විනාඩි 29යි වෙලාව. අද මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් දැක්කා. මේක අපිට බලපෑමක් නැහැ කියලා අයින් කරන්න බෑ. මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන්
1: මොකද්ද වැඩි වෙලා තියෙන්නේ?
0: බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටර එක මිල ඉතිහාසයේ පළමු වරට පවුම් 2කට ආසන්නයි. දැන් ඒ රටේ රාජකීය මෝටර රථ සමාජයේ ඉන්ධන දත්ත විශ්ලේෂණය මොකද්ද? රාජකීය මෝටර රථ සංගමය මොකද? මීට කලින් ඩීසල් ලීටරයක ඉහළම මිල වාර්තා වෙලා තියෙන්නේ 2022. රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භක කාල සීමා. එතකොට 198ට තිබිලා තියෙන්නේ. 1.98ට.
1: හරි.
0: හරි. දැන් මේක 2කට ආසන්නයි. ඉතින් මේක ඉතිහාසයේ පළවෙනි වතාව. ඉතින් ඒ කියන්නේ පහුගිය පෙබරවාරි ඉඳලා මේ දක්වා ඩීසල් ලීටරයක මිල 140කින් ඉහළ ගිහලා තියෙනවා කියලා බ්‍රිතාන්‍ය රාජකීය මෝටර රථ සමාජය කියනවා.
1: අනේ.
0: මේන්නේ මොකාටද?
1: එනපොට නම් හොඳ නෑ.
0: එංගලන්තෙත් එහෙම වුණා නම් අපි වගේ රටවල් ගැන කවර කතාවද?
1: මේ දවස්වල නිකන් ඔයාලට දැනලා නැත්ද ෂෙඩ් එහෙම පෝලිං වැඩි කියලා ෂෙඩ් වල?
0: නෑ නෑ නෑ බොරු අනවශ්‍ය බින්දුව මවන්න එපා.
1: නෑ නෑ පොඩ්ඩක් නිකන් මම දෙකක් විතර දැක්කා.
0: මම නම් දැකලා නෑ, මගෙන් අහන්න එපා. බුදුහාමෝ මේ කොයි කොයි ෂෙඩ් එකේ තිබ්බ කියන්නේ?
1: ඔය කාදුඩ වැත්තේ මම දැක්ක ටිකක් පෝලිං වැඩි. මම දන්නා හේතුව.
0: පෝලිං වැඩි වෙන්නේ කොහොමද?
1: දන්නා.
0: තන ෂෙඩ් එකේ තෙල් ටික බානකම් බවුසර යාවර පස්සේ කොහොමද
1: උතර පොඩි. නෑ මම දවස් දෙකක් විතර දැක්කා.
0: ඔය හැමදාම ඉතින් බවුසර ඇකිනවනේ.
1: මට හරි බයක් දැනුණා ඒකයි.
0: නෑ නෑ නෑ මේ එහෙම මේ තෙල් හිඟයක් කනම් මන
1: නෑ නෑ නෑ හිඟ කියන්නේ හිඟ වෙලා නෑ.
0: එහෙම කරන්නේ හොඳ මේ මං කිව්වේ මේ ගාන ගැන. ගාන බ්‍රිතාන්‍යෙ වැඩි වෙලා. ඔයා හදන්නේ මේ මේ.
1: නෑ නෑ එහෙම මොකුත් නෙවෙයි. මං නිකන් ඇහුවේ හැම මොකක් හරි නම් පොලෙම වැඩි වෙලා වගේ එකක් දැක්ක.
0: නෑ නෑ එහෙම ගන්න නෑ. නෑ ගියොත් ඉතින් නෑ හොඳේ. ඉන්දුවද්දම් දුවම්.

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: Lakhanda Radio ITN.

0: குட் மார்னிங் சுபுதேசன கதை அட்டை வினாடி ஹதலியாய் தெங் ஒயா இப்பதுனு இயருக்கு அணுவ மங் கியன்னா ஒயா மொன பரம்பராவிது கிய ஏகிதி காடத் புல்வன் கிய ஒயா தன்னோது ஒயா பேபி பூமர்ஸ் ඒ කියන්නේ 1946 ඉඳන් 64 වෙනකන් ඉපදිච්චයි.
1: හරි.
0: ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ හරි සාම්ප්‍රදායිකයිනේ.
1: ඔව්.
0: දැන් අපේ වැඩිහිටියෝ අතර ඇති මේ අපි වහගෙන ඇති 1946 64 කාලේ.
1: හ්ම්.
0: ඒගොල්ලෝ සාම්ප්‍රදායිකයි.
1: හ්ම්.
0: දැන් අවුරුදු 62ක් විතර වෙන කෙනෙක්.
1: හ්ම්.
0: يعني 1964 නම් දැන් අවුරුදු 62ක් වගේ.
1: ඔව්.
0: 1946 නම් එයා ගාන හදාගත්තම 80ක් විතර වගේ වෙනවා.
1: හ්ම්.
0: ඉතින් ඒගොල්ලෝ හරි සාම්ප්‍රදායිකයි. ඒගොල්ලෝ කැපවීම මහන්සිය තමයි අගය
1: කරන්නේ.
0: ඒගොල්ලොන්ගේ පරම්පරාව එහෙමයි. ඕනම දෙයකට කැප වුණා. මහන්සි වුණා. දැන් අපි ගත්තොත් ගොවි මහත්තයෙක් වයසක ගොවි මහත්තයෙක් පොළොවේ කැප්පිලා කැප වෙලා නේ?
1: ඔව්.
0: තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩ දාගත්තේ ඒ ඒගොල්ලෝ සතුටු වෙන මට්ටමකට. ඊට පස්සේ එනවා ඔය ජෙනරේෂන් X කියන එක. ජෙනරේෂන් X 1965 පස්සේ 80 වෙනකන් අය තාක්ෂණයේ ආරම්භයත් එක්කම ස්වාධීනව ගොඩනැගුණු පරම්පරා.
1: හරි.
0: තාක්ෂණේ පටන් ගන්නේ මේ කාලේනේ 1965 80 කාලේ.
1: ඔව්.
0: එක එක නේ. දේවල් ලෝකෙට ආපු කාලේ.
1: ඔව්.
0: ඊට පස්සේ එනවා ජෙන් Y කියලා එක. ජෙන් Y කියලා කියන්නේ ඔය අපි කියන්නේ මිලෙනියල්ස්ලා කියලා. ඒගොල්ලෝ 1981 ඉඳන් 96 කාලේ. හ්ම්. සා දැන් මම ඒ પરම්පරා.
1: හ්ම්.
0: ඉන්ටර්නෙට් එක, ස්මාර්ට්ෆෝන් එක එක විප්ලවයක් කරන්න පුළුවන් කියලා හිතපු પરම්පරා.
1: හරි.
0: ලෝකේ වෙනස් කරේ මේ પરම්පරාව කියලා
1: කියනවා
0: ඒක හරිද මන්දා.
1: දන්නේ. ඔව්.
0: ඒකට අපි දැන් මේ પરම්පරාවේ ඉන්න මම ඒකට පුරෝකතන දීලා නැහැ
1: නේ. ඔව්.
0: ඒ 1981 96.
1: හ්ම්.
0: ජෙන් සී 97 2012. ඒගොල්ලන්ගේ ලොකුම හයිය සෝෂල් මීඩියා AI ඩිජිටල් ලෝකෙ ඇතුළෙන්ම ඉපදිච්ච අය.
1: ඔව් ඔව් ඔව්.
0: මොකද අර 80 ගණන් වල 90 ගණන් වල පරම්පරාවට වැඩිය මේගොල්ලෝ වෙනස්. නිදහස අගය කරනවා.
1: හරි.
0: ඒගොල්ලෝ හැම එකම හිතනවා මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මගේ නිදහස. අම්මා මට ස්මාර්ට්ෆෝන් එක දෙන්නේ නැත්තේ මගේ නිදහස කප්පාදු. මගේ නිදහස වෙනුවෙන් මම නැතුව කවුද නැගී සිටින්?
1: ඒගොල්ලෝ නිදහසට සටන් කරනවා.
0: ඒගොල්ලෝ ඉක්මනට AI ගෙන් අහනවා මම දැන් මොකද කරන්නේ?
1: හරි.
0: ඉස්සර පොඩි යෝන්නේ මොකක් කරුණාම කියලා වැඩිහිටියෙන් අහලා වැඩිහිටියොත් උත්තරයක් දෙන්න නැත්නම් අඩාඩා ගේ මුල්ලකට එලයි. මේ පොඩි ළමයි එහෙම නැහැ. 97 2012. ඊට පස්සේ ඉන්නේ ඇල්ෆා. 2013 2024. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියටම කියනවනම් ස්මාර්ට් ඩිවයිස් එකක් වගේ.
1: හහ්.
0: ඒගොල්ලන්ට මානව සබඳතා කියන ඒවා හරියම දුරයි.
1: අඩුයි.
0: හ්ම්. ඒගොල්ලෝ සෙන්සිටිව් කැලලක් නැතිම තරම්. හ්ම්. මොකද ඒගොල්ලෝ මැෂින් එකක් වගේ.
1: හ්ම්.
0: ඒගොල්ලෝ හිතනවා මෙහෙන් ඉන්පුට්ස් මොන හරි දුන්නම ඩේටා සාමාන්‍ය මැෂින් එකක එහෙමනේ.
1: ඔව්.
0: අරහෙන් අවුට්පුට් එක එනවා.
1: එනවා.
0: ඒ අතරමැද කිසිම සංවේදී අපි කියන්නේ ඔය
1: මානුෂීය
0: එව්වනේ.
1: කෙලිම මැෂින් එකක්.
0: සහ කම්පණේ වගේම නැහැ කියලා කියන. මම මේ ලිපියක් ආශ්‍රයෙන් කියන්නේ. මේ සාපේක්ෂව ගත්තම 2013-24 පොඩි ළමයි 1946-64 කාලේ පුදුණු පොඩි ළමයි එක ගත්තම අහසට පොළොව වගේ. හරි.
1: හරි.
0: ඉතින් ඒ පොඩි ළමයි අර 64-46 කාලේ ඉපදුණු වැඩිහිටියෝ එක්ක මාර දුරයි. 65-80 කාලයත් එක්ක හරි දුරයි. 81-96 කාලෙත් එක්ක හරිම දුරයි.
1: දුරයි.
0: තේනවා. එතකොට මේගොල්ලෝ ටිකක් හරි ළඟ 97-2012 ඇයිට විතරයි. තේරා.
1: ඔව්.
0: AI ඩිජිටල් ලෝකයේ කිපදිච්ච අය ළඟ ඔය ඇල්ෆා කියපු අපි කියපු 2013-2024 ඇයිට විතරයි. ඒගොල්ලන්ට හැන්ඩල් කරන්න පුළුවන් ආසන්නම අය අරගොල්ලෝ විතරයි.
1: විතරයි.
0: තේරුණාද?
1: හ්ම්.
0: ඒ නිසා ආච්චි අම්මා කියන එක දැන් පොඩි පුතා අහන්නේ නැතුව ඇති.
1: හ්ම්.
0: ආ. ඒක තමයි වැඩි. ඉතින් ඕක කුච්චර දුරට මේ කියපු කතාව ඔබ ප්‍රායෝගිකව අත්විඳිනවාද කියලා ඔබ
1: දන්නවා.
0: හ්ම්. ආච්චි අම්මලා ආච්චි අම්මෝන්නේ අම්මා තාත්තා කියන එක.
1: ආ නෑනේ දැන් නේද?
0: දැන් කාලේ ඉන්න චූටිම දරුවෝ ටිකක් අම්මා වාක් කරිකවත් ඒගොල්ලෝ AI ගෙන් අහනවා අම්මා කියපු එක හරිද කියලා.
1: ඔව්.
0: නේ. අන්න එහෙම ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ.
1: දැන් උතරින් එහාට පරම්පරාව ගැන අපිට හිතන්නම දෙයක් නැහැ එතකොට නේ.
0: ඔව්. එන්න එන්න මෙහෙම ආයි මේක ගිහිල්ලා ආයි අනිත් පැත්තට එනවා. ආයි එනවා අර 46 64 කාලේ වගේයි.
1: මුල් ටිකට්.
0: අර ලෝකයේ ඕනම එකක් එහෙම. අපි කියන්නේ ෆැෂන් එකක් වුණත් ගත්තොත්
1: රොටේට්
0: වෙනවා. ආයි කැරකිලා එනවා. ආයි මුලට එනවා. ආයි මුලින්ද යනවා. ආයි එනවා. ආයි මුලින් නෑ. හරි. තාක්ෂණයත් එක්කනේ ලෝකෙ දුවන්නේ. ඉතින් කොහොම වුණත් මේවා සුභවාදීව බලමු මේ දිහා නේ. දැන් බලන්න රයිනෝ රූෆින් තාක්ෂණික මේ කාලගුණ විපර්යාස වලට හොඳ විසඳුමක් හොයාගත්තා.
1: ඔව්. ඒ තමයි දැන් වැස්ස කාලෙක නම් ඔයාලට පුළුවන් මේ ජල විකර්ෂක ආලේපනයේ ආලේපනෙන් හොඳටම ප්‍රයෝජනෙ ගන්න. මොකද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. වෙන තැන්වල තියෙන ප්‍රශ්න කළු වෙනවා, දියසවල බැඳෙනවා, පරණ පෙනුමක් එනවා, ශක්තිමත් බව අඩු වෙනවා. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අවුව වැස්ස මොන විදිහට ආවත් ශක්තියෙන් උසස් විදිහට ඔයාගෙනම ආරක්ෂා කරගන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි ඇතුළු පැත්තේ තියෙන මැටි ලේයර් එක ගැන කතා කරොත් එහෙම හොඳ ලස්සන පෙනුමක් දෙනවා වගේම ගොඩාක් රසනේ කාලෙක ඒ උණුසුම කන්ට්‍රෝල් කරලා තමයි ගේ ඇතුළට දෙන්නේ. ඉතින් මේ දෙකමත් එක තමයි අපි ඔයාලට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට අදම වාරු වෙන්න කියලා.
0: අපි කැමරා රසකරන විජේ නිෂ්පාදක ගැන කතා කරනකොට අපි කියනවා තත්ත්ව සහතික ගැන. මේ තත්ත්ව සහතික කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර අපි එදත් කිව්ව HACCP සහතිකය. ආහාර සුරක්ෂිතතා සහතිකය.
1: ඔව්.
0: ඊට පස්සේ තියෙනවා ISO සහතික ටික. SLA සහතිකය. මේ ඔක්කොම තියෙන ප්‍රොඩක්ට් එක තමයි විජේ නිෂ්පාදක කියලා කියන්නේ. එහෙනම් ලෝකෙ කොහේ ගියත් විජේ නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන සැකයක් තියාගන්න එපා. ඔය පිටරටකට ගිහිල්ලා සුපර් මාකට් එකේදී විජේ ප්‍රොඩක්ට්ස් එක ගත්තත් නේ. ඒ හැම තැනකම අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන ගුණාත්මක බව ඒගොල්ලෝ පරිස්සම් කරලා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අද ටිකට් එකක් ගන්න වාසනාවන්ත රුපියල් 40. ඒ කියන්නේ අවියදම් කරන්නේ ඔයාට කෝටි ගානක ලක්ෂ ගානක බලාපොරොත්තුවක් අනිවාර්යෙන් මිෂ්ට කරගන්න.
1: ඔව්. ඉතින් ඒ හින්දාම යන එන ගමන් පුංචි රුපියල් 40ක් වේදන් කරලා ඔයාලට පුළුවන් ජයග්‍රාහකෙක් වෙන ගමම වාසනාවන්තයෙක් වෙන්න අපි හැම වෙලෙම කියනවා වගේ රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන්න.

0: උදෑසන විනාඩි 55යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ටෙක්කියා සුරකි මුමකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 30 මන්දාරනායක ජාතික පාසල පළකොල්ල.
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරේකිමු මගතොට.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණිය උදේශක ඉදිරිවේර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතයේ 0.85% යාමට මහ බැංකුව තීරණය කළා ඒ අනුව ඒසියට 8.75% මට්ටමේ පවතින බවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පවසන්නේ දේශීය ගොලිය වශයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වයන් බෙද්ද ඉදිරි දැක්ම පිළිබඳව සැලකිලිමත් වෙමින් එම තීන්දිට එළඹ තිබෙනවා 2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම නිසා ඇති වූ බලපෑම සහ දැන්ටමත් ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු වුණා මේ වසරේ මුල් භාගයේදී 4.7% සැබෑ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරමින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවර මට්ටමක පත්වවා තිබෙනවා අගෝස්තු මාසයේදී ජංගම කිඩුම අතිරික්තයක් වාර්තා කර ඇති බවටයි ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමීන්තු කර තිබෙන්නේ. ඉරානයේ සඳහා අවි සහ අවි කොටස් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් හා ආයතන 13කට ඇමරිකාව නව සම්බන්ධක පනවා තිබෙනවා. රුසියාව, චීනය සහ පාකිස්තානය ඇතුළු රටවල පුද්ගලයන් හා ආයතන එය අතරවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඔවුන් ඉරානයේ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව එම ගණුදෙනු සිදු කර තිබෙනවා. ඉරානයේ මිසයිල් හා මිනිසුන් රහිත ගුවන්යානා වැඩසටහන් සඳහා දායක වූ ආයතනද අවධානයට ගත් බවයි ඇමරිකාව පවසන්නේ. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: වැඩ සරහලම් මැද්දි වතුර බොන්න එපා කියලා එහෙම තහනමක්
1: නෑ තහනමක් නෑ
0: මේ දවස්වල කොහොමත් එහෙම බෑ
1: වතුර වැඩිපුර බොන්න ඕනේ
0: දැන් වැඩිපුර දාඩිය දාන කාලයක් විචලන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්
1: අනිවාර්යයි
0: සෞඛ්‍ය අංශවල උපදෙස්
1: සමහර කෙනෙක් ඔච්චර වතුර බිව තුගුර නිකන් අර වේලිලා වගේ ගතියක් දැනෙනවා ඒ කියන්නේ තාම ඇඟට වතුර මදි තව බොන්න
0: ඔව් හරි මේ ඒ වගේම වාගේ වාහනේ උනත් AC එක වාහනේ කොහෙර නවත්තලා ඉතින් ගත්තම අර යට වතුර ටිකක් වැටලා තියෙනවනේ.
1: ඔව්.
0: ඒ වගේ ඔයාගේ වාහනේ උනත් AC එක කියන එක මේ දවස්වල හරිම වැදගත්. ඒකේ මේන්ටේනන්ස් පොඩ්ඩක් එහෙම ආයි කරන්න තියෙන කාලේ නම් ඒක කරලා තියාගන්න එක. ඊට පස්සේ මේ අපි කියන්නේ මොනවාද ඒකට කියන්නේ ගෑස් මදිනා. දැන් වාහනයක දවල්ට AC නැති වාහනයක යනවා කියලා කියන්නේ ඊට වැඩි හොඳයි ලිප ළඟ වාඩි වෙලා ඉන්න.
1: අතත්.
0: හරි. ලිපලංග වාඩිලා ඉන්නවා ඊට වැඩිය හොඳයි. හරිම අමාරු වැඩක්. ඔය වාහන AC එහෙම මේන්ටේනස් කරන ෂොප්ස් වල ඇයිට මේ දවස්වල ටික වැඩ වැඩි. හරි. හීට් එක වැඩි නිසා නේ.
1: ඔව්.
0: ඒ වගේම අයිස්ක්‍රීම් කර්මාන්තයේ ශීඝ්‍ර කියන්නේ සේල් එක වැඩි ගතියක්
1: පේනවා
0: මේ කාලේ. ඒ වගේම අර පොඩි අයිස් පලන් වගේ තියෙන අපි
1: කියන්නේ.
0: අයිස් පැකට් පොඩි දරුවෝ
1: කන. අයිස් පැකට් ඔව්.
0: ඒවා වැඩි. කූල් බීම වල කම්පැනි වල ආදායම වැඩි.
1: ඉල්ලුම වැඩි.
0: ඊටත් අමතරව අයිස් නිෂ්පාදකයන්ගේ සාමාන්‍යයෙන් ඔය තියෙන්නේ මහා පරිමාණයෙන් අයිස් නිෂ්පාදනය කරලා විවිධ ආයතන වල සපේන ඒගොල්ලන්ගෙත් ඉන්කම් එක වැඩි මේ කාලේ. හරි. කොඩ විකිණනවා වැඩි මේ කාලේ. හැබැයි අවාසනාවට අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. සමහර රටවල එහෙම තියෙනවා. දැන් සීත කාලෙට සීත කබා විකිණන එක වැඩි.
1: ඔව්.
0: නේ?
1: ඔව්. අර අයිස් කැප් අරන්
0: මරන. ඔව් එහෙම තියෙනවනේ. දැන් නුවරඑළිය අනිවාර්යයිනේ.
1: ඔව්.
0: නුවරඑළිය ඒ සේල් එක වැඩි.
1: වැඩි.
0: එතකොට ඒ වගේ මේ කාලගුණයත් එක්ක අපේ සමහර කර්මාන්තවල පිබිදීමක් සමහර ඒවා නේ? කඩා වැටීමක් තියෙනවා.
1: වෙන්න පුළුවන්.
0: ටුවරිසම් පැත්තේ ගත්තම ලංකාවට විදේශිකයෝ එනවා බර ගාණක්. දැන් ඒගොල්ලෝ ඉන්නේ මෙන්න මේ ක්ලයිමේට් එක විඳලා යන්නේ. එතකොට මේ පැත්තේ සංචාර කර්මාන්තයෝ දැන් අපි නේ උදාහරණයකට ගත්තොත් උණ වටුන ඒ පැත්ත මිරිස්ස තංගල්ල ඒ ලයින් එක මේ කාලේ පිරිලා ඉතිරිලා යනවා.
1: දකුණ.
0: ඔව්. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන සේවාවන් සපයන් අපේ අය සැදී පැහැදී සිටිනවා. ටුක් එකේ ගාන එහෙම ටික උඩින් තියලා කියනවා. තැඹිලි ගිරිය රුපියල් 1000ට විකුණනවා. 1000 නෙමෙයි මම දැන් 1200යි.
1: වැඩට විකුණුවා 1200.
0: ලංකාවේ ෆොරින් ඔය ඒ කලාපයකට ගියොත් තැඹිලි ගිරිය 1200යි. හරි. ඉතින් මාකට් එක හොඳට හැදිලා තියෙන වෙලාවේ අර මොකද්ද කියන්නේ මොකද්ද එක හොඳට තියෙන ලාවේ අර කියනවනේ ඉහ ගන්න ඕනේද මොකද්දයක් කියලා කියනවනේ මට ඒක මතක නෑ ප්‍රසාපිරු ඉතින් රයිට් අප් මේ ක්ලයිමේට් එකෙන් ආවේ හැබැයි වතුර මොනේ එක එහෙම නැත්නම් සිසිල් බීම කියන එකත් මතක තියාගන්න ඕනේ අපි නිතර මතක් කරන්න ඕන එකක් තමයි sugar level එක නේ අධික සීනි සහිත දේවල් නෙවෙයි මේ සිසිල් බීම කියලා අදහස් කරේ.
1: કૃත්‍රිම වර්ණක.
0: ඔව්. දැන් තැඹිලි ගෙඩියක් කූල් කරලා බොන එක වෙන එක.
1: වෙනම එක.
0: ඒක මරු ඈ. ලංකාවේ මේ කර්මාන්තේ දැන් සෑහෙන මේ next level ඇවිල්ලා. සමහරලාට මොකක් හරි නමකුත් දාගෙන කුරුම්බ තැඹිලි විකුණනවා.
1: නේ?
0: ඔව්. හන්දක يعني ව්‍යාපාරික අවස්ථා කිනේ බලන්න. ඔය නිකං ඔහි විකුණපු තැඹිලි ගෙඩියට තමයි වටිනාකම දීලා
1: තියෙන්නේ.
0: දැන් ඒ නිසා තැඹිලි නිෂ්පාදකයෝ වවන අය කෙලින්ම ගියලඟ කඩේට දෙන්නේ අර වගේ කෙනෙකුට කියනවා මෙන්න මෙච්චරක් තියෙනවා අරගෙන යන්න. හොඳ ගානකට ගන්න. පොල් වතුර වලටත් එහෙමයි.
1: ඔව්.
0: පොල් වතුර කියලා කියන්නේ අධික පෝෂණයක් සහිත
1: අනිවාර්ය
0: ප්‍රොඩක්ට් එකක් කියලා අපි අහලා තියෙනවා. ලෝකේ තියුණු රටවල පවානේ පොල් වතුර වල ලොකු මාකට් එකක් තියෙනවා. අබැයි ඉතින් අපි අද දවල්ට උනත් පොල් ගෙඩි බින්දට පස්සේ.
1: අද ලික සික් කරන.
0: වතුර ටික සික් එකකට දාලා පොල් ගෙඩි ගන්නවා. 9:10යි.

ഉദയനാവേണിയാണ് ഇത് ആട്ടായി.

0: නවය විනාඩි 19යි ලෙන්ස්ලේ කායිකියා හොස්පිටල් ගැන මතක් කරන්න ඕනේ. කියන්නේ ඔයාට ඈ සම්බන්ධ ප්‍රශ්නවලදී විතරක් නෙමෙයි, ඔයාගේ ඔෆිස් එකේ ඔයාට එකපාරට හිතෙනවා ඔයා කරනවා කියලා හෙල්ත් කැම්ප් එක. එතකොට ඇස් පරීක්ෂා කරලා කණ්ණාඩි දෙන්න. රයිට්. ලෙන්ස්ලේ කායිකියා හොස්පිටල් එකේ ඒවත් කරනවා. කණ්ණාඩි දීම කෙසේ වෙතත් ඈ පරිස්සම් කරගන්න, ඈ පරීක්ෂා කරගන්න. ඒ පරීක්ෂාව කරන අයගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉන්නවා ඉතාම මේ සබ්ජෙක්ට් එකේ හොඳ ප්‍රවීණ පිරිසක්, වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයක්. ලෙන්ස් ටෙක් ඇයි කියා හොස්පිටල් තව ගොඩාක් දේවල් කරන තැනක්.
1: එතනට කියමු ඔයාට පුළුවන්, ඔයාට තියෙනවා නම් ඇස් කණ්ණාඩි සේවාවක් කරගන්න, මොන හරි ඇස් කණ්ණාඩි වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න එතනට ගියා මේකත් කරගන්න පුළුවන්. ඒ වගේම ළමාක්ෂ සායනත් තියෙනවා, වැඩි හිටියන්ට විතරක් නෙමෙයි ළමයිගේ අසල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ළමාක්ෂ සායනත් එතනට ගියාම ඒ සේවාව ලබා ගන්න. ඒ වගේම ග්ලූකෝමා සායන තියෙනවා, දිය වැඩයා සායන තියෙනවා, ඇසේ සුදුවක් කිරීමේ සත්කම් තියෙනවා, බාහිර රෝගයන්ශත් තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම එකම තැනකින් ඔයාට ලබා ගන්න පුළුවන්. විශේෂම කියන්න ඕනේ සේවාව හරිම සුහදශීලී ඒගොල්ලන්ගේ සේවාව. ඉතින් ෆෝන් එක ආන්සර් කරන තැන ඉඳන් ඔයාගේ ඇහ පරීක්ෂා කරන තැන දක්වාම, ඊට පස්සේ ඇහේ තියෙන ප්‍රශ්න විසඳලා ඔයා ගෙදර ගියාට පස්සේ වුණත් ඔයා ගැන හොයලා බලන හරිම සුහදශීලී ටීම් එකක් එතන ඉන්නේ. 0706 478 478 කතා කරන්න, එහෙමත් නැත්නම් 0112 785 858 කෝල් එකක් දෙන්න.
0: එවකින් පළවත්ත ප්‍රොඩක්ට්ස් ගැන කතා කරනකොට අපි කිව්වා ලංකාවේ කිරි කර්මාන්තය ඒගොල්ලෝ සෑහෙන ලොකු කාර්යභාරයක් කරනවා කියලා. කිරි ගොවීන් 30,000ක් විතර පළවත නිෂ්පාදන ආයතනත් එක්ක සම්බන්ධයි. ඒ නිසා දැනෙනවා ඇති කිරි කර්මාන්තය, ලංකාවේ කිරි කර්මාන්තය ගැන කතා කරනකොට ගොඩ කාලෙකින් අපිට එහෙම පොසිටිව් දෙයක් කතා කරන්න තියෙන. හරිම අමාරුවෙන් ආපු ගමනක මේ ලංකාවේ කිරිගොවිය හින්නේ. මොකද ඒ කාලේ කිරි ටික ඒගොල්ලන්ගේ නිෂ්පාදන ආයතනයකට දෙන්නත් හරි අමාරුයි. දැන් එහෙම වටපිටාවක් නැහැ. ඒ පැල්වත්ත නිෂ්පාදන ආයතනය ඔවුන් සමග ඉන්න හින්දා. ක්‍රිමිරාජ් නිෂ්පාදන වසර 77ක විශ්වාසයත් එක්කයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් කරල් ගුලි කියලා කියන්නේ ඔය දන්නවා බඩේ අපහසුතාවයේ ලදරු පඩු රෝග සඳහා විශේෂයි. ඒ වගේම තවත් නිෂ්පාදන ගොඩක් තියෙනවා ක්‍රිමිරාජ් නිවසේ.
1: වැල් මේ පැණිය, ක්‍රිමිරාජ් පෙයාව, සඳුන් පැණිය, එතකොට කුරුලෑසුවේ හඳි තෛලය, සරු විෂාදි තෛලය, නාගරාජ තෛලය, මෙන්න මේ වගේ

0: රෝල ඩෝස් විතරක් නෙවෙයි, රොයල් ෂටර්ස්, රෝල ෂටර්ස්, එමනැත්තං ස්විංගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රෝෆිං ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස්, මේ කියන හැම්ම දේම මේගොල්ලු කරනවා. ඉතින් වසර 25ක විශ්වාසයත් එක තමයි මේ රෝල ඩෝ ශේෂ්ත්‍රයේ ගොල්ලෝ ඉන්නේ. ඉතින් ගොඩාක් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා ලංකාවේ නම් දරාපු ආයතන රැසක් එක්ක. උදාහරණයක් විදියට කියන්න බෑ, මේ ඔක්කොම කමර්ෂල්. නැත්තම් මං කියනවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපර් මාකට්, බැංකු, ඊට පස්සේ තව මොනවද ගොඩක් තැන්
1: තියෙනවා.
0: නම කියපුවා ඔගොල්ලෝ දන්න තැන් ගොඩක් තියෙනවා. මගේ අතේ මේකේ ලීෆ්ලට් එකක් තියෙනවා, ඒකේ තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක හරි දැන් ඔය මේ විශේෂයෙන්ම මොබයිල් ඇප් එකෙන් ඔයාට පුළුවන්කමක් තියෙනවා මේක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම සාමාන්‍ය අර අපි කියන රිමෝට් කී එක, මේ ඔක්කොමත් එක්ක තමයි මේ කියන කාරණාව ගැන මතක් කරන්නේ. ඇලුමිනියම් ෂටර්ස්, එහෙම නැත්නම් සින්ක් ක්‍රියේට් කෝටඩ් ෂටර්ස්, ඊට පස්සේ ග්‍රිල් ෂටර්ස්, ඔයගේ ගොඩක් ඒවා තියෙනවා. හරි, එතකොට මේක ඇලුමිනියම් සහ සින්ක් කියන ලෝහ වලින් තමයි හදලා තියෙන්නේ. තව අර අපි කිව්වාගේ නේ වෙන සින්ක් කෝටඩ් එකක් තියෙනවා මේකේ. ඒ නිසා දිරන්නේ නැහැ, මලකඩ කන්නේ නැහැ, කළු පාට, ඊට පස්සේ ඩාර්ක් ග්‍රේ, ලයිට් ග්‍රේ, බටර් මිල්ක්, ලයිට් බ්ලූ, බ්‍රවුන්, එහෙම නැත්නම් කොෆි බ්‍රවුන්, වුඩ් ෆිනිෂ්, ඩාර්ක් බ්ලූ, ලයිට් ග්‍රීන් වගේ ඕන වර්ණකින් ඔයාලට දැන් රෝලර් ඩෝ කලර්ස් වලින් තෝරගන්න අවස්ථාවක් තියෙනවා. ෆෝන් නම්බර් එක 011-2-78-33-31 011-2-78-33-31 කියන නම්බර එකට කතා කරන්න. 9:23
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ නිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලාගන්න.

0: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව
4: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනනිධානය නුතරයි ප්‍රතිේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: උදේ 9:31
3: වෙලාව

0: රුපියල් 40 අලුත්ම සම්පතක් ආවෝ.
1: මගේ අතේ තියෙනවා පොත් තුනක්.
2: මොනවාද?
1: ජීවිතයට පාඩ දෙන්න 1 2 3. මේ අපේ සරත් කුමාර් සර් ලියපු පොත් තුන. සරත් කුමාර් පෙරේරා අපේ නියෝජ්‍ය සමනලිකාරතුමෝ. මේකේ තියෙන පොසිටිව් තින්කින්. දැන් පොසිටිව් තින්කින් ගැන ලෝකේ සෑහෙන පොත් ප්‍රමාණයක් ලියවිලා තියෙනවානේ.
2: ඔව්.
1: ලෝකේ වැඩියෙන්ම පොත් ලියලා තියෙන පොසිටිව් තින්කින්.
2: මං කියවන ආසම පොත් වර්ගයක්.
1: ඔව්. මිනිස්සු ආසයි පොසිටිව් දේවල් කියවන්න. හැබැයි ආදරනත් බුක් ෆෙයා ගිහිල්ලා ගන්න මොනවද කියලා. වෙන විකාර මනස්කාත.
2: ලව් ස්ටෝරි.
1: ලව් ස්ටෝරි
2: කොමන්ද? තව කියවන්න පුළුවන් විදිහේවල් තියෙනවා.
1: ඔව්. ඒ කියන්නේ සමහරව තියෙනවා. මේ කියන්නේ විකෘති.
2: ඔව් ඔව්. අනේවා අපි කියන්නේ.
1: නේ. යන්නේ මිනිස්සු ඇතුලේ අර අපි කියන්නේ ඉන පර්සන්. එයා එනෝ එළියට. ලෝකෙට පෙන්නන්න එයා කියවන පොත්ේම ඔය පොත් මේ සාමාන්‍ය බස් එකේම යනකොට ඔඩොක්කුවේ තියන්ගෙන පොත රියන් සාමාන්‍යයෙන් next level එක.
2: ඔව්.
1: ආ
2: පේන අර පේනවනේ තින් කට්ටියට.
1: ෆිස් ෆිලොසොෆි ආදී නේ. හැබැයි බෑග් එකේ තියෙනවා වෙන විකාර රූපී එකක්. ඒක අපිට විකාර වෙන්න පුළුවන් වෙන කාට හරි වෙන්න
2: පුළුවන්.
1: අර නමුත් ඇතුලේ ඉන්න මිනිස්සයා සැබෑවටම බොළඳ ආදර කතාවකට වෙන්න පුළුවන් කැමති.
2: ඔව්.
1: ඉතින් ඒක එක එක
2: කෙනා යයි. ඒක ලංගේ කැමැත්තනේ.
1: බුක් ෆෙයා පැත්ත ගියොත් මේ මේක ගන්න. ජීවිතේට පාඩ දෙන්න පොසිටිව් තින්කින් ගැන පොත් තුනක් තියෙනවා. පබ්ලිෂර්ලා කිව්වොත් එහමට එහෙම එකපාරට ගොඩක් අය ළඟ තියෙනවා. කුටිවල ගිහිල්ලා අහන්න මේක මේ පොසිටිව් තින්කින් ගැන පොත් තුනක්. ඉතින් ඔය බුක් ෆෙයා ගියාම එකතු කරගන්න පොත් අතරට එකක් එකතු කරගමු. හරි. දිනන්නනේ අපි හැමෝම උත්සාහ කරන්නේ මේ ජීවිතේ කොමරි ගොඩයන්.
2: ඔව්.
1: ආ එහෙම තැනකදී මේ වගේ පොතක් කියවලා පුංචි දෙයක් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්කමක් ලැබි.
2: අනිවාර්යයෙන්ම.
1: සුබ දවසක් ලොතරැයි ගැන මතක් කරන්නම් මේෂ ලග්නේ අංක 41 62 67 ජය ලොතරැයි වී අක්ෂරය අංක 3 6 8 9 ඒ වගේම අද සම්පත ගතරන් අංක 2 අංක 2 අංක 3 අංක 2 අංක 2 අංක 5 අංක 3 අංක 2 අංක 2 වී අක්ෂරයත් එක්ක හදා ලොතරැයි මේෂ ලග්නේ අංක 7 අංක 25 අංක 41 අංක 43 ධන නිදානේ ගත්තනම් එම් අක්ෂරයත් එක්ක අංක 18 අංක 19 අංක 23 අංක 41 මෙගා පව ඉසෙඩ් අක්ෂරයත් එක්ක අංක 9 තමයි ප්‍රසාද අංකය ජයග්‍රහ අංක 4 13 26 32 ගොවිසත ලොතරැය එන් අක්ෂරයත් එක්ක අංක 38 අංක 63 අංක 65 අංක 74 මහජන සම්පත වයි අක්ෂරය අංක 4 3 5 3 2 2 අදත් ටිකට් ගන්නකොට මතක තියාගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි දිනුම් මැදීමේ කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මොකද හැමදාම ඔයාව දිනවනවා වගේම රට දිනවන ගමනේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නේ.
2: ඔව් රට දිනවන ගමනේ ඔයාට පුළුවන් ඔයා වියදම් කරන රුපියල් 40න් කෘෂිකර්ම අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය රණවිරු සේවාර මුදල වගේ රටේ සංවර්ධන කාර්යයන් කොටකට දායකත්වයක් ලබා දෙන්න ඔයාට මේ හැමදේටම වියදම් වෙන්නේ රුපියල් 40ක් විතරයි.
1: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ ඩීප් ටෙක් සෝලා ගැන කියන්නම්. ඔයාලා සෝලා සිස්ටම් එකක් ඕනේ නම් ඩීප් ටෙක් තමයි හරියටම හරියන්නේ. මොකද ඒකට හේතුව ඒගොල්ලන් කාර්යක්ෂම සේවාව, ඒ වගේම ඉතාම ප්‍රමිතියෙන් යුතු නේ සෝලා පද්ධති. ඒ වගේම කියන ඕනේ දීර්ඝකාලීන වැඩක් මේක. මේ කෙටි කාලීනව හදනවා, හයි කරනවා, හදනවා, හයි කරනවා, හදනවා, අලුත් වැඩිය වැඩි හැබැයි ප්‍රමිතියෙන් යුතු තැනක් ගැන අපි යෝජනා කරන්න. ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න.
2: 077 777 73 74

0: නවයයි හතලියයි ශාරුක් සමග ප්‍රීති සින්තා. ට පස්සේ කරිෂ්මා කපූරු තිටියාවගේ මටම
1: මොකේද
0: නැනිකා ඕකට
1: බොරු කියන්න
0: රනිමුර රයි්. ලස්සන ෆිල්මයක් කාලෙකට පස්සේ ඒ සිින්දුව පොඩ්ඩක් දාලා බැලුව මොක තත්ති කියලා දන්නා ඉන්නවා.
1: තාමත් ඒ වගේම ලස්සනයි. හොඳට හන්න පුළුවන් ඒක.
0: ඔයා දන්නවද බයිසන්? බයිසන් ගවයා. බයිසන් ගවයා ජීවිතේට පාඩමක් උගන්නන කෙනෙක්නේ.
1: ඔව්.
0: කුණාටුවක් ආවත් බයිසන්ලා ඒකට ඒකෙන් පැනලා යන්නේ නැහැ. ෆේස් කරනවා. එතකොට එක එක සත්තුන්ගේ ජීවිතවලින් අපිට ගන්න පොඩි පොඩි කෑලි තියෙනවා. බයිසන් ගැන අපි කතා උකුස්ස ගැන කියනවා. උකුස්සෙක් එක් ඉලක්කයක් මත අල්ලගෙන අනෙක් සියල්ල නොසලකාහරි ගැඹුරු අවධානය දෙනවා කියලා කියනවා. ඊට පස්සේ හිවලා. හිවලා කියන්නේ අනුවර්තනය වීමෙන් ජීවත් වෙනවා. ඒ වෙලාවට හිවලා නරියා. නරිය එහෙමනේ. එයා වෙහෙස මහන්සියලා වැඩ කරන්න ලොකුවට මෙව්ව වෙන්නේ නැහැ. හැබැයි උපායශීලී. දිශාවක් නොමැතිව වෙහෙස මහන්සිලා වැඩි කිරීම වසර ගණනාවක් තිස්සේ අපතේ යන කාරණාවක් කියලා එයා නිකන් විශ්වාස කරනවා. හිවල් මානසිකත්වය කියන්නේ
1: හරි.
0: කූඹියාගේ මානසිකත්වය. කූඹියන් පෙළඹවීමක් එනතුරු බලා ඉන්නේ නැහැ.
1: කඩිසරයි.
0: ඒගොල්ල හැම වෙලේම නිහඬ සහ අකණ්ඩව වැඩ කරනවා. වසර ගණනාවක් පුරා නැවත නැවතත් කරන පොඩි පොඩි වැඩ අසාමාන්‍ය ප්‍රතිඵල ගේනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා.
1: අර සීත කාලේට කෑම හැම රන් තියා ගන්නවා කියලා කියනවනේ.
0: ඒගොල්ලෝ ඒක හැම වෙලෙම කරනවා. කවුරුත් කියලා නෙමෙයි. පොළඹවන්නේ නැහැ. ඒගොල්ලෝ නියම් පෙළඹවීමකින් තොරව එහෙම කරනවා. මෝරා. මෝරෙක් සාමාන්‍යයෙන් පිහිනීම නතර කළොත් එයා මැරෙනවා කියලා එයා දන්නවා. චලනය කියන්නේ පැවැත්ම කියලා එයා
1: දන්නවා.
0: ඉගෙනීම පුහුණුව හෝ ගොඩනැගීම කිසිම වෙලාවක එයා නතර කරන්නේ නැහැ. මොකද හේමුණුත් එක තැන පල් වෙනවා හා සමානයි. එක තැන මියන්න වෙනවා. හරි. සමහර මිනිස් ජීවිතවලට මේක ඇප්ලයි කරලා ගත්තොත් සමහරලාට අපිට හම්බෙනවා මෝරු, හිවල්ලු, කූමි, උකුස්සු, බයිසන් ගවයෝ. ඔයා තීරණය කරන්න ඔයා කොයි ජාතියද
1: කියලා.
0: මෝරගේ කොන්ටෙන්ට් එකට මං කැමති. මෝරෙක් වගේ වෙන්න. පීනන එක නතර කරන්න එපා. ඔබ මැරෙනවා. ඔබ මේ දුවන එක නතර කරන්න එපා. ඔබ මැරෙනවා. මේක අපේ රස්සාවට මරු
1: ගැලපෙනවා.
0: නියමයට ගැලපෙනවා. අපි මේ වැඩේට දෙන වේට් එක අඩු වුණ දවසට අපි කියලා කෙනෙක් නැති වෙනවා.
1: නැති වෙනවා.
0: අපි කියන කෙනා මෙතනට ඕන වෙන්නේ නේ.
1: ඔව්.
0: ඔන්න ඕකයි කවුරු තම තමන්ගේ වෘත්තියන් වලදී තේරුම් ගන්න ඕනි. පොඩ්ඩක් හිතලා බලන්න අපිට පොඩි මෝරෙක්ගේ කතාවකින් ගන්න තියෙන නේ
1: පණිවිඩේ.
0: එහෙනම් මේ ඔය අතර ඉඳලා හිටලා කාට හරි දෙන්න පුළුවන්. මං හිවලෙක් වගේ.
1: හිවලෙක් වගේ.
0: නරියෙක් වගේ මං. නරි හම්බ වෙනවා අපිට.
1: අනන්තවත් හම්බ වෙනවා.

0: ලකඩ රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසික ගඩපතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
7: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
8: වසර 25ක විශ්වාසයෙන් AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල. දුරකථන අංක 0772211400.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
10: ටෙක්කියා සුරකිමු මකතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
11: සැප්තැම්බර් 30 මන්දාරණායක ජාතික පාසල පළගොල්ල.
10: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
12: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිමු මගතොට.
10: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 1031 286 11. ශනිගමතුම් 19:16.

0: නවයයි පණහයි එහෙමනම් අපි යන්න යනවා.
1: අපි යන්න යන්නේ.
0: මේ ගෙන අපු දේවල් ටික අරන් යන්න බෑ. හරි මේ පැය තුනක් අපි හිටියා. රට මේකට ජාතික වැඩසටහන ගැන කියලා යන්නම්. වටන පණිවිඩයක්. මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔයාලට තියෙනවා වගකීමක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයයි විකුණන අයයි දෙගොල්ලොම අල්ලලා දෙන්න පොලිසියට. ඕකනේ සරලම කතා. නෑ ඊට වැඩිය ටිකක් නම්‍යශීලීව.
1: ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන්න.
0: ඔව් අපි ඒගොල්ලන්ට හිමීට කතා කරමු. එන්න මල්ලි. වාඩි වෙන්න මෙතනින්. කුඩු බොන්න එපා මල්ලි. ඇටියා ඇති ඉඳන් මොකද ඒගොල්ලන්ගේ මනස ටිකක් මෙව්ව වෙලා තියෙන. නමුත් අපි මේක කියන්නේ ඔවුන් කොන් කළ යුතු නෑ. අපි ඒගොල්ලන්ව හරියට තේරුම් කරලා එතනින් ගලෝගම්. මොකද කවුරු හරි ඒකට නායකත්වය දෙන්න ඕනි. සමාජ පුරවැසියෙක් විදිහට අපි බලමු ඒ උත්සාහය දරලා.
1: ඔව් ඉතින් ඒ හින්දා තමයි කියන්නේ එහෙම කතා බහ කරලා ඒගොල්ලන්ව අධ්‍යාපනයේට ක්‍රීඩාවට ඔන්න ඔය වගේ අංශවලට යොමු කරන්න පුළුවන් නම් අන්න හොඳයි. ඊට අමතරව ඔයාලට පුළුවන් 19-24 කතා කරලා ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරගන්න උදව් වෙන්න. මේ රටේ පුරවැසියෙක් හැටියට ඔයා ගන්න හොඳම තීරණය තමයි රටේ අනාගතය වෙනුවෙන් එහෙම කෙනෙක් ගැන දන්නවා නම් නැත්නම් ඔයා හැම කෙනෙක් නම් ඔයාටම හිතනවා නම් මේ ජීවිතෙන් ඈත් වෙලා හොඳ ජීවිතයකට යන්න ඕනේ කියලා 19-24 කතා කරන්න.
0: එවගේ මතක් කරන්න ඕනේ අපිත් එක්ක විජේ නිෂ්පාදන කැමරස් කරන ජාත්‍යන්තර බණ්ඩමේ කුළුබඩ නිෂ්පාදන මේ පැය තුන රසවත් කරා. අදත් දවල්ට වෙනකොට රැට වෙනකොට ඔය කොහේ හරි තැනක උයන් යූම් පියුම් කරන කෙනෙක් නම් චෙෆ් කෙනෙක් කියලා හිතුවෝ නේ. අපි යන් චෙෆ් සලාඩ් එක හැදුවා කියලා හිතන්න. ඕකට දාන අඩුමතරේ ලුණු ටිකක් හරි දානවනේ.
1: අනිවාර්යයි.
0: විජය ප්‍රොඩක්ට්ස්. හරි. එවගේ පැලලත් නිෂ්පාදන යන කිව්වා හයිස්ක්‍රීම් යෝගට් බටර් වගේ දේවල් ගන්නකොට අවුට්ලට් වලින් සුපර් මාකට් එකෙන් ළඟම තියෙන කඩෙන් ගන්න පැල්වත්ත කියන නම. එහෙමනම් යා අන්තිම සින්දු පොඩි අන්තිම සින්දු දාගෙන පොඩ්ඩ.
1: හරි. හෙට උදේ 7ට හම්බ වෙනවා.
0: රයිට්. හෙට උදේ 7ට අපි හම්බෙමු. කින් එන්න. පරිස්සමට.
1: 7ට එන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
2: AWB Rolodos වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාල හෝමාගම මාතර කුරුණෑගල. AWB Rolodos 077-3211400.
3: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදීනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය.
4: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්යබල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අමතන්න. 0871711711.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි. බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
6: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දර මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ලංකාවේ බස් රථයක් මාර්ගයේ දිවතර ගොස් අනතුරක් සිදු වුණා. ඒ ආරත්තලාව ප්‍රදේශයේදී අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 60කට අධික පිරිසක් සිටි බවටයි වාර්තා වන්නේ. කිහිප දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතලට වන බව අප වාර්තාකරු සඳහන් කළා. බස් රථයේ විදුලි කරුවක වැදී මාර්ගයෙන් දිවතට පෙරළී ගොස් තිබෙනවා. රියදුරා බහෝය පොලිසිය මගින් අතර ගොඩ ගත්තා. වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රෝලර් කෝස්ටරේ ස්ථිරව වසතැවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ගමන් කළ පුද්ගලයන් සියයකට වැඩි පිරිසකගේ බොලේට බරපතල තුවාල සිදු වූ බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද ගොනු කර තිබෙනවා. එම රෝලර් කෝස්ටරේ පැයට කිලෝමීටර 122 පමණ වේගයෙන් ධාවනය වන අතර මගී ආසන අංශක 360කින් භ්‍රමණීය වන ආකාරයටයි නිර්මාණය කර තිබෙන්නේ. මෙලෙස ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝව
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: අලුත් කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නැ
1: දසම් විත් යෂෝ
2: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
4: ම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ එන්නල්වී ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
6: දෙවැඩියාව ග්ලෝකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකතනාංක 0706 478 478
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0772211400
1: ප්‍රේමණීය බදාදා දසන් විත් යෂෝ
2: 18 වංගුව
8: එබන් සුබදසනක්
9: සුබදසනක්
8: අද බදාදා දවස
9: සුන්දර බදාදා දවස
8: සෙප්තැම්බර් මාසේ 30 වෙනිදා
9: හ්ම්
8: ඒ කියන්නේ මේ මාසේ අවසාන දවස
9: උනේද
8: මාසේ අවසන් වෙනකොට සමහර වෙලාවට අලුත් මාසයකට අලුත් සැලසුම් හදනවා
9: ඔව්
8: ඒ වගේම තමයි ගෙවිච්ච මාසෙ පිළිබඳ ආපසු හැරලා
9: බලනවා
8: බලනවා ඔබට ওই දෙකම අද කරන්න පුළුවන් ඉතිරි වෙලා තියෙන්නේ හවස 6 වෙන්න ගත්තොත් තව පැය කීයද
9: පැය 8යි
8: තියෙන්නේ right එනිසා ඔබ මාසේ ආපස්සට හැරලා බලන්න අලුත් මාසයක් ගැන ඉලක්ක හදාගන්න හිතන්න
9: ඔව්
8: ඒ සියල්ල එක ඉස්සරහට යන ගමන් 18 වංගුවේ ප්‍රේමණීය බදාදාවෙත්
9: එකතු වෙන්න පුළුවන් ඔයාට
8: right මෙන්න මේ නම්බර් එකට දැම මැසේජ් එකක් එවන්න
9: 0703935937 මේකින ෆෝන් නම්බර් එකට ඔය මැසේජ් එකක් දාන්න.
8: අද ප්‍රේමණීය බදාදාවේ දිගහැරෙන්නේ 70
9: 80 දශක ගීත.
8: අපි කියන්නේ කවදාවත් නොමැරෙන ගීත.
9: ඔව්.
8: අපි හැමදාම අලුත් කරන ගීත.
9: මතකයේ රැඳෙන ගීත.
8: අපි හමු හැම ගීතවලක්. ඒ වගේම අද දවස විශේෂයි අද ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය.
9: ඔව් යෙදිලා තියෙනවා අද දවස වෙනුවෙන්.
8: අපි ඒ ගැනත් කතා කරමු ඉස්සර.
9: හා.
8: right.

0: ඊයේ
1: හරිද?
2: හරි.
0: ඊයේ නම් ක්‍රියාත්මක කරා.
2: ඔව්.
0: ප්‍රමුඛතා මන්තිරු.
2: ඔව්.
0: මතකද?
2: මතකයි.
0: මේට කලින් තමයි ඔය ගැන කතා කළේ.
2: හා
0: හරිද?
2: හරි.
0: බස් ප්‍රමුඛතා මන්තිරුවක් අපේ සමහර මාර්ගවල නිර්මාණය කළා දෙන විශේෂම ගාලු පාර.
2: හරිද?
0: ඊට පස්සේ මේ 174 පාර යනකොටත් අපිට පේනවා බස් ප්‍රමුඛතා මන්තිරුව තියෙනවා. හැබැයි ඕක සෑහෙන පාවිච්චි කරේ නැහැ කාලයක්.
2: ඔව්.
0: හැබැයි ඊයේ සිට බස් ප්‍රමුඛතා මන්තිරුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.
2: ඔව්.
0: හරිද?
2: හැබැයි
0: ඒ අතරෙත් අපි දැක්කා ඊයේ ඔය ප්‍රමුඛතා මන්තිරුවට අනුගත වෙච්ච රීදුරු කී දෙනාද හිටියේ කියලා.
2: ඔව්නේ.
0: ප්‍රමුඛතා මන්තිරුවක් දාලා තිබ්බට ඕක යන්නේ
2: යන්නේ නැහැ ඉතින්.
0: යන්නේ නැහැ. මොකද ඉස්සරහ දෙන 20 කෑලි 40 කෑලි 60 කෑලි හොයන්න.
2: ඔව්.
0: හරිද? තව බස් එකක් යනකොට කඩාගෙන බිඳගෙන යනවා.
2: යනවා.
0: හැබැයි කොහොමද එදත්?
2: හරි.
0: බස් ප්‍රමුඛතා මන්තිරුව අනිවාර්යෙන්ම උදේ
2: ඔව්
0: 6:09 වෙනකම් එක් දිශාවකටත් හවස 4:07 වෙනකම් තවත් දිශාවට අනිත් දිශාවටත් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා පොලිසිය.
2: හැබැයි
0: මේකේ හොඳ දෙයක් වෙනවා.
2: මොකද්ද?
0: දැන් බයිසිකල් එකේ යන අය වගේම වාහනයක යන අය වගේම ඔෆිස් එකට බස් එකේ යන අයත් වෙලාවට යන්න ඕනනේ. සමහරලාට බස් හිර වුණාම යන්න බෑ.
2: ඔව්.
0: ඒ වගේම තමයි බයිසිකල් අරහෙම් මෙහෙන් දාපුවාම ඕක කරගෙන යන්නත් බෑ.
2: බැරි වෙනවා. බ්ලොක් වෙනවා. ට්‍රැෆික් එක වැඩි වෙනවා.
0: වැඩි වෙනවා. අනතුරු වෙනවා. හරිද? එස ප්‍රමුඛතා මන්තිරුව හදනක හොඳයි.
2: හැබැයි
0: ඒ ප්‍රමුඛතා මන්තිරුවට අනුගත කරන එක තමයි
2: ඊට වඩා අමාරු වෙන්නේ.
0: අමාරු වෙන්නේ. හැබැයි ඒක අනුගත කරන්න පුළුවන්. එහෙම නොසලකා යන 3-4 දෙනෙකුට
2: දඩගෙවන්න ඕනි.
0: ඔව්. ඒ වගේම නීති ක්‍රියාත්මක
2: හැමෝම වැඩේට බහිනවා.
0: ඔව්. අනිවාර්යයෙන්ම. මොකද දන්නවා එතකොට ප්‍රමුඛතා මන්ත්‍රීරුව නොගියොත්
2: දඩ කන්න වෙනවා
0: කියලා. දඩ කන්න වෙනවා.
2: කොහොමද ලේසියෙන් දෙයක් කට්ටිය තේරුම් කරන අමාරුයි නේද?
0: දඬුවමක් දෙන්න ඕනේ.
2: දඬුවමක් දෙන්න ඕනේ.
0: ඔව්. ඒ නිසා ප්‍රමුඛතා මන්ත්‍රීරුව යන්න බස් ප්‍රතිනිධියතුරුනේ ඔබ. එතකොට ඔබටත් ලේසි. පාර යන අනිත්‍යයට
2: ලේසි.
0: ලේසි. රයිට් ඒ වගේම තමයි මතක් කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා.
2: මොකක්ද?
0: හරිද? අපිට අනුග්‍රහය එකතු කරන පැල්වත් අපිත් එක්ක
2: ඉන්නවා.
0: ධන නිදානේ අපිත් එක්ක ඉන්නවා.
2: හරි.
0: ඒ වගේම
2: රොලඩෝ ඉන්නවනේ.
0: ඔව්. අපි ඔය තුනම ගැනම කියමු.
2: කියමුනේ.
0: ගීතයක් ගහලා.
2: හරි.

0: සුන්දරන්
1: ඔදේ 10 විනාඩි 13යි.
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1031
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
7: Lakhanda Golden Voice. අද Golden Voice වේදිකාවට චානක හෂාන් කඩුගන්නාව යෝෂිත ප්‍රනාන්දු මහනුවර කිෂානි ඕෂදි කලගෙඩි හේන දේශාන් දයාරත්න පොළොන්නරුව යශෝදරා රාජගුරු පූගොඩ දිනුෂ ලක්ෂාන් විජිතපුර වෙනුක වික්‍රමාරච්චි නුගේ ගොඩ සත්‍යමූර්ති සත්‍යා මස්කෙලිය චතුරා සේනාධීර බණ්ඩාරගම චතු මහිමිනි වතුරගම අචිනි මලීෂා අත්තිඩිය නදීකා ප්‍රියදර්ශනී ගම්පහ තරංගකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස 1ට ලක්හඬ Golden Voice අහන්න.
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: ලක්හඬ Golden Voice.
1: උදේ 10 විනාඩි 16යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් 105,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
10: ප්‍රේමනීය බදාදා.
11: Dasan with Yasho.
12: Dahat Vangua.
13: ප්‍රේමණීය වදාදාවේ මගේ ඊළඟ තෝරා ගැනීම
1: මොකද්ද?
13: සුනිල් එදිරිසිංහගේ ලස්සන සින්දුව.
1: හරි.
13: මේ සින්දුව අහන්න කලින් දැන් අද ඔබ දවල්ට කෑම ටික හදන්න ලෑස්ති
1: වෙනවා.
13: හරිද?
1: හරි.
13: මට තියෙන පොඩි කතාවක්.
1: මොන වගේ කතාවක්ද?
13: ඔබ එළවලුවට සමහර වෙලාවට පාවිච්චියට ගන්න ඕනේ අපි කියන නුවරේලිය ලවුලු ගන්න.
1: ඔව් පිරිසිදුයි නැව් නේද?
13: නැව්. එහෙම කියලා කියනවා.
1: ඔව්.
13: ඒ වගේම දඹුල් එළවලු ගන්න. ඕක තව දෙවිධයකට වෙන් කරගන්න. ගොඩ එළවලු කියලත් වෙන් කරගන්න.
1: හරි.
13: ගොඩ එළවලු වල ওই පිපිඤ්ඤා.
1: ඔව්.
13: කැකිරි. අපි සාමාන්‍යයෙන් උයනවා නේද?
1: ඔව්.
13: ඔව් උයලා දෙනවා.
1: උයලා දිනවා.
13: කියන්න බලන්න රෙසිපි එක.
1: මොකේ රෙසිපි එක දෝනේ වහට?
13: අපිට කියන්න බලන්න කැකිරි උයන විදිය.
1: කැකිරි නම් උයලා නැ පිපිඤ්ඤා උයලා. කැකිරි තිදී කාර වෙනද වගේම තමයි තින්නේ.
13: ඔව් වෙනද අම්මා උයන විදියම තමයි නේ.
1: ඔව්. අම්මා උයන විදියට තමයි.
13: ඔව්. අම්මා දවසක් ගෙනාව නම් මෙතන කියයි දුව උයන හැටි නේ.
1: උයන.
13: සාමාන්‍යයෙන් අපි කැකිරි හැම උයනකොට මොකද දන්නවද කරන්නේ? පොත් එහෙම අයින් කරලා බලලා
1: තිත්ත යවනවා නේද?
13: ඔව් ඉස්සෙල්ලා තිත්ත යවනවා නියම් උඩ පැත්ත ඇස්ස කවලවලා පොඩක් රවුම් කරපුවාම නේද තිත්ත එනවා කියලා කියනවා.
1: කියනවා කි පිපිඤ්ඤ වලත් එක කියනවනේ.
13: ඔව් හරිද? හරි ඒකත් කරලා අපි පිපිඤ්ඤ කපා ගත්ත කියලා. පිපිඤ්ඤ කතා කපා ගත්තට පස්සේ අපි ඕක පොතු ටිකත් අයින් කරලා අපි අර පලාගෙන අපි කරන්න මොකක්ද දන්නවද? ඔය ඇට ටික අයින් කරනවා.
1: ඔව් අයින් කරනවා.
13: ඔන්නෝක දා කරන මොඩ වැඩි. හරිද? ඒ කියන්නේ හරියට නිකන් අපි මේ මාංශ මස් මොන හරි ගෙනාවොත් ඒව කඩු ටික මේ මස් ටික අයින් කරලා කඩු ටික කනවා වගේ තමයි.
1: ඔව්.
13: හරිද? එහෙම නෙවෙයි. පිපිඤ්ඤා ගෙඩියේ කැකිරි ගෙඩියේ ಗುಣ තියෙන්නේ ඇටවලුනේ.
1: ඇටවලනේ.
13: හරිද?
1: හා.
13: ඒ ඇටවලට තමයි ඇටටික තමයි ඉස්සරනම් ඔය ආච්චි අම්මලා හැම ඕක දන්න හින්දා කැකිනි උයන්න කලින් අර හැඩටික වෙනම අරගෙන ඕක බෙන්ඩරේකට දාලා තමයි ඉස්සර බෙන්ඩර
1: තිබුණානේ
13: මංගෙඩියට දාලා කොටලා
1: හරි
13: සමහරලාට පිනේරෙන් වගේ පිනර පෙරල අරගෙන පොදුටි ගයින් කළා ඕක ඉස්මටික දාගන්නවා
1: ඔව්
13: ඒ උයන එකට
1: ඔව්
13: ගුණේ තියෙන්නේ සහ ඖෂධමය වටිනාකම තියෙන්නේ ඔන්න ඔය ඇටටික
1: නේද අපි හිතන්නේ නැති දේවල් තමයි ඒ වටිනාකම තියෙන්නේ
13: ඕක ඔය කැකිරි කුලේ තියෙන හැම එළවලුවක්ම උයනකොට ඔහමලෝ
1: ඔව්
13: කැකිරි පිපිඤ්ඤා පුහුල් ඔය වගේ දේවල් උයනකොට අනිවාර්යයෙන්ම ඔබ ඇටටික
1: ගන්න
13: පාවිච්චියට ගන්න හරිද පොටල හරි බෙන්ඩර් කරලා හරි පෙරලා
1: එකතු කරගන්න නේද
13: එකතු කරගන්න ඒක හරි වටිනවා ඒක මොනවටද දන්නවද වටින්නේ
1: මොනටද
13: සාමාන්‍යයෙන් අපි කියනවානේ මුත්‍රා ආසාදිත තත්ත්වයන් තියෙනවා නම් ඒවට අක්මාවේ රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒවට හරි හොඳයි කියලා කියනවා
1: හරි
13: හරිද මේක පාරම්පරික ඔය කටෙන් කට වචනෙන් වචනේ එන දේවල්නේ
1: ඔව්
13: ඌ ආවෙත් නිකන් නෙවෙයි.
1: ඔව් නේ කටක හනවට නෙවෙයි ඌ කියලා තියෙන්නේ.
13: ඒ නිසා පිපිඤ්ඤා උයනකොට කැකිරි උයනකොට කුහුල් උයනකොට ඇට ටිකක් ඇත්තටම
1: උදා වෙනවා. ඔව්.
13: යන්න ගන්න. ඒ ඖෂධ ගුණයක්
1: ගන්න.
13: හරි.
1: හරි.
13: කොමඩු කනවනේ.
1: ඒ කනවා.
13: ඇට ටික විසික් කරනනේ ෆුග්ගා.
1: ඔව් ඔව්.
13: ඒකත් මෝඩ වැඩක් තමයි.
1: ඒක තමයි නේ.
13: ඒකෙත් තියෙන පුදුම ඖෂධ ගුණයක්
1: ඈ. ඒ උනේ චූටි කාලේ කියන ඒවා කහව බඩේ පැලයක් හැදෙනවා කියලා.
13: ඔව්. පොඩි කාලේ කියපු දේවල් ඇහුවා නම්
1: අපි කොහෙද නේද
13: අද අපි කොහෙද කියන්නේ අපි සමහර වෙලාවට කරන්නේ නොදැනුවත් හොඳ දේවල් විසි කරලා නරක දේවල් ඇඟ ඇතුළට ගන්න
1: එක ගන්න එක
13: ටිකක් හිතන්න නරක දේවල් අයින් කරලා ඇඟ ඇතුළට හොඳ දේවල් ගන්න
1: රයිට්
13: අපි සින්දු හලෙමු උදේ 10:20යි

0: සුනිල් ලෙදිරිසිංහ ගීතේ ගායනා කළේ. දැන් වෙලාව 10:23.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ නුඹේ හඬයි
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
7: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න
8: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
9: ප්‍රේමණීය බදාදා දසන් විත් යෂෝ
10: දහඩ වංගුව
11: ප්‍රේමණීය බදාදාවේ ආදරණීය ඔබත් එක්ක අපි මේ ඉන්නේ
12: හෙලවිලි පැය නේද?
11: ඔව්. අපි මේ පැයේ ඉස්සල්ලා මෙසේජ් ටික දිගාරින්න යන්නේ. කවුද ඉවලා තියෙන්නේ බලමු.
12: පළවෙනි වාසනාව වන්තිය වෙන්නේ අද ප්‍රේමණීය බදාදාවේ සුබ දවසක් කියලා තියෙනවා සුබ දවසක් කියලා තියෙනවා සුබම සුබ දවසක් වෙන්න ඕනේ සුමන ඔයාට දසන් යශෝ දෙන්න මහගෙන ඉන්නවා කියලා තියෙනවා. අහම බලන් ඉන්නේ අපි එනකම් බලන් ඉඳලා තියෙන්නේ. බොහොම ස්තුතියි දහඩ වංගු පැත්තේ ඔයගොල්ලන්ගේ ලස්සන සින්දු දෙනවා කියලා තියෙනවා. Thank you so much. Hi good morning. ඔයාල දෙන්නට අදත් වෙනද වගේ මොබි ආදරිකෝ දෙන්න හැගෙන ඉන්නවා. ඔයාලා දෙන හැම සින්දුවක්ම හෙමින් හෙමින් අපිත් මොමඩනවා කියලා තමයි තියෙන්නේ.

0: තරංගාකයි ඉන්න ඔයා කැමතිම මිල්ටන් මල්වාරච්චි මහත්මගේ සින්දු අපි ගාව තියෙනවා මේ වෙලාවේ. ලක්ෂිතා මිස් ඉන්නවා, ගෛරි මිස්, අන්ත්‍රමාලි, ඉන්දිකා, ප්‍රින්සි, අමිලාක්කා ඉන්නවා, ඒ වගේම නදේශවාණි, චතෝ, චාරුණී, රංගා ඉන්නවා. මට මැසේජ් එක දැම්ම යකලංක. හරි මාදරෙන් අපි එකතු කරගන්නවා. සුන්දර වූ බදාන දවසක් කියලා තියෙනවා. දොල දෙන්න ඉන්නවා මෙත්සදී අම්මන්දි, ඒ වගේම හේමන්තද සිල්වා අම්මා ඉන්නවා, ඩිංගිරි මැණිකා අයියා, නිමල් තිලක සිරී සදුවක් අයින, මනෝහරි ප්‍රනන්දු, අනුමක්කා, ප්‍රබාදංගී, ගාමිණි අයියා, මැණිකේ තමයි දඩම් ගැසලා අන්දිලා අපිට මැසේජ් එක දැම්මේ. අයි බෝවන් කියලා තිනවා ලස්සන දවසක් කියලා තින. ඉතින් ඔයාලට ලස්සනම දවසක් වෙන්න ඕනේ. ප්‍රියන්ත තමයි කුවෙට්ටල ඉඳලා මැසේජ් එක දැම්මේ. වයිෆ් ඉන්නවා කාන්ති. ඔයාවත් අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. හෙලෝ, ගුඩ් මෝර්නින් යෂාන් දාසු, කොහොමද? අපි ගොඩක් සතුටින් ඉන්නවා. මාතලේ දිලිනි, කොහොමද ඔයාට? මේ කඳුළු තොටුපළ සින්දුව පුළුවන්ද කියලා අහලා තිනවා. දෙන්න අපි බලමු.
1: අපි දෙමු.
0: දෙමුනේ. ලස්සන සින්දුවක් දෙන්න. සරච්චන් ඩයිස් තොපයි ගලේ කඩේ ඉඳලා අපිට මැසේජ් එක දැම්ම රයි කුමාර්. හයි, ගුඩ් මෝර්නින් දෙන්නට. ඔයාලා දෙන්න එනකම් බලාගෙන හිටියා කියලා තිනවා. වා, හරිම ආසාවෙන් ආදරෙන් අහගෙන ඉන්නවා. බොහොම ස්තුතියි රන්දිකා.
1: රයිට්. තව මැසේජ් ගොඩක් තියෙනවා. අපි කියමු ඊළඟ ගීතයට
0: කලින්.
1: Facebook log වල ඉන්නවා නම් යන්න ලක්කන ඔෆිෂියල් Facebook එකේ පැත්තට. අපි ඉන්නවා 80 දශකයට ගිහිල්ලා. හරිද?
0: හරි.
1: ඒ වගේම තමයි අද අපි ඇඩ්මින් දාලා දෙනවා පොඩි පෝස්ට් එකක්.
0: ඔව්.
1: මේකේ ලොකු කතාවක් තියෙනවා. ඔයාගේ සැලරි එක ගැන සින්දුවකින් කියන්න යන්න ඔයා දන්නවද?
0: කියන්න බලන්න.
1: හරිද?
0: ආවා ගියා.
1: ආවා ගියා. හරිද? මේ කියලා දෙනවා. ඔබ පැමිණි ඔබම ගියා, නැවතුණු තැන මම එන්නම්. අර මිල්ටන් මල්වරච්චි මාතේ සින්දුව කියලා දෙනවා. හරිද? ඒ වගේ තමයි ඇය යන්න ගියා මැකිලා.
0: ඒක හරියටම ගැලපෙනවා.
1: හරිද? අමරතිට පිරිස් මාත්‍යාගේ සින්දු ගැලලා දාලා
0: දෙනවා. ඔව් ඇය.
1: හරිද? ඔබ ඇවිත් යන්න එන්න මොරිස් දහනායක මාත්‍යාගේ සින්දු ගැලලා දාලා
0: දෙනවා. ඇවිල්ලා යන්න නම් ඉන්නේ නැහැ. ගියාම
1: තමයි. හරිද? සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි. හරිද? නියල් නිස මාත්‍යාගේ සින්දු ගැලලා දාලා දෙනවා.
0: හරි.
1: රූපසේන තමයි දාලා තියෙන්නේ. ඇත්තටම හරි ක්‍රියේටිව්. කට්ටියට සමාන සින්දුත් මතකයි. හරි. ඔයාටත් හිතන දේ වාගේ සැලරි එක ගැන සින්දුවකින් කියාගෙන යන්න. ලක්කඩ Facebook page එක පැත්තට ගිහලා පොඩි comment එකක් දාගෙන යන්න. 80ට ගියපු අපිත් ඉන්නවා. ඔයාලට හිතන දේක් කොටාගෙන යන්න ඉදී. නේද?
0: හරි.
1: 10:29 ඉක්මනට message එකක් දාන්න මේ පැත්තට.
0: 07.03 93.5 93.4 message එකක් දාන්න.

0: මිල්ටන් මල්ලවරච්චි ගීතයක් කිල්ලුවා නේද?
1: ඔව් ඉල්ලුවනේ.
0: මේ ගීතය අපි ඔබට මතකද කිව්වා? අර පොලිතින් පිළිබඳ නීතිය.
1: ඔව්.
0: ඊයේ පාරිභෝගික සේවා අධිකාරිය වැටලීමක් කරලා තියෙනවා.
1: ඔව්.
0: ඔය පොලිතින් නීතියම ගෙනාව ඔබට මතකද? අර පානීය ජල බෝතල් සම්බන්ධ.
1: ඔව්.
0: පානීය ජල බෝතල් සම්බන්ධයෙන් ওই නීතිය ගෙනාවාම ඒක තිබෙක තමයි ඒවා රීසයිකල් කරන්න.
1: ඔව්.
0: නැත්තම් නැවත
1: පාවිච්චි
0: කරන්න ගන්න.
1: ඔව්.
0: සමහර ඒ වගේ තේනවා ඒ සඳහා නැව කියන්නේ වතුර බෝතල් නැවත පාවිච්චි කරන්න ගන්න ඕන ඒ සඳහා ISO 16016 ප්‍රමිති සහතිකය ගන්න ඕන නිෂ්පාදනය.
1: හහ් හරි.
0: දැන් හැබැයි තියෙනවා ඒ නිෂ්පාදන ඒ ප්‍රමිතියෙන් ඇවිල්ලා.
1: ඔව්.
0: ඒ කියන්නේ රීසයිකල් නැත්තම් නැවත පාවිච්චිට ගන්නවා.
1: ඔව්.
0: එහෙම නැතුව හරිද? තියෙනවා නම් ප්ලාස්ටික් වතුර බෝතල් නැවත පාවිච්චි කරන්න ගන්න පුළුවන් විදිහට ඒක නීති විරෝධී.
1: ඔව්.
0: ඒ අනුව පිටකොටුව ප්‍රදේශයේ නැවත පාවිච්චි කළ හැකි ප්ලාස්ටික් බෝතල්
1: අලෙවි
0: කරන වෙළඳසල් ඉලක්ක කරගෙන පාරිභෝගික කටයුතු අධිකාරිය කරපු වැටලීමකින් බෝතල් 801ක් ඔන්න නඩු බාණ්ඩ විදිහට අත්අඩංගුවට අරගෙන තියෙනවා. හරිද? ඇත්ත. ඔබ දන්නවද වෙළඳ පොලේ දෙනවා ඇත්තම ස්තර තුනක්. ලෝකේ ඕනම නිෂ්පාදනයක් කරද්දී ඉහළම පන්තියට ඉහළම ප්‍රමිතිය.
1: ප්‍රමිතිය. හරි.
0: මැද පන්තියට
1: ටිකක් අඩු වෙලා.
0: මධ්‍යම ප්‍රමාණයේ ප්‍රමිතිය. සමහරලාට අපි කියනවා තුන්වෙනි පන්තියට හරිද? අඩුම ප්‍රමිතිය.
1: අඩුම ප්‍රමිතිය. ඔකේ.
0: සමහර වෙලාවට ලෝකෙ විදිහට ගත්තත් ඔක කොහොම තමයි.
1: ඔව් ඔව්.
0: දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවල් නැත්නම් මධ්‍යම දියුණු රටවල්
1: සමවර්ධන වෙමින් පවතින රටවල් නේද?
0: ඔව් නැත්නම් තුන්වෙනි රටවල්. නැත්නම් අපි කියන්නේ අර පරිදීන රටවල්.
1: ඔව්.
0: දැන් ලෝකෙ නිෂ්පාදන කරන්නේ එහෙමයි.
1: හහ්.
0: දැන් අපේ රටෙත් උහම තමයි නිෂ්පාදනය වෙන්නේ.
1: ඔව්.
0: හැබැයි ඒව වෙන්න ඕන දේවල් නෙමෙයි.
1: ඔව්.
0: මිනිස්සු වෙලා ඉපදුනහම මේ හැමෝටම තියෙන ජීවත් වීමේ අයිතිය
1: සමානාත්මතාවය නේද?
0: ඔව්. පරිභෝජනය කරද්දිත් ඒකේ තියෙනවා තමන්ට කැමති ඉහළ තත්ත්වයේ දේවල් පාවිච්චි කරන්න අයිතිය.
1: ඔව්.
0: ඒ නිසා නිෂ්පාදනයක් කරද්දි ඒ සියලු දේ සමව නිෂ්පාදනය කරනවා තමයි හරි වටේන්නේ.
1: ඔව්.
0: දැන් බලන්න මේ වතුර බෝතල් නැවත පාවිච්චි කරගන්නව නම් අනිවාර්යයෙන් මේ IS නෑ SLS 16යි 16 ප්‍රමිතියට තමයි මේක හදන්න ඕන.
1: ඔක
0: කියලා කට කැරෙන්න කියලා දිනේ නේද?
1: ඔව්.
0: ඒවා දැනුවත් කරලත් ඇති.
1: හරි.
0: නමුත් එහෙම නැතුව නිෂ්පාදනය වෙනවා.
1: ඔව්.
0: ඔයන්නේ පරණ තහඩු, ප්ලාස්ටික් පුටු, කැඩිච්ච බීසම් කියලා එනවනේ.
1: ඔව් එනවා එනවා.
0: ඔව්. ඒවා අරගෙන යන්නේ ඕවා හදන්න තමයි.
1: ඒවා හදලා විකුණනවා නේද ඊට පස්සේ.
0: ඒක හොඳ නෑ. මං හිතන්නේ ඒක තමයි තමයි මේ වැඩේ කරලා
1: තියෙන්නේ.
0: ඔබ නැවත පාවිච්චි නැත වතුර පුරවගෙන යන්න බෝතල් ගන්නව නම් ප්ලාස්ටික් බෝතල් ගන්නව නම් දරුවන් ඉස්කෝලේ ගෙනියන්න.
1: හරි.
0: ඔබ කාර්යාලේ අරගෙන එන්න.
1: ඔව්.
0: ඔබ අනිවාර්යෙන් බලන්න. ඔබ ගන්න ප්‍රමිතියෙන් යුතු බෝතලයක්ද
1: කියලා. බෝතලයක්ද කියලා නේද?
0: ඔව්. එහෙම නොවුනොත් ලෙඩ වෙන්නේ ඔබයි.
1: ඔව්.
0: ඒ නිසා අනිවාර්යෙන් මේ ගැන හිතන්න.
1: හරි.
0: හරි. ඒ මතක් කළේ ඔබේ යහපත පිණිස උනේ.
1: 10:37 දැන් වෙලාව.

0: තබන කෝටියට NLV ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: හැන්දෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මළුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: ලක්හඳ Golden Voice. අද Golden Voice වේදිකාවට චානක හෂාන් කඩුගන්නාව යෝෂිත ප්‍රනාන්දු මහනුවර කිෂානි ඕෂදී කලගෙඩි හේන දේශාන්තයාරත්න පොළොන්නරුව යශෝදරා රාජගුරු පූගොඩ දිනුෂ ලක්ෂාන් විජිතපුර වෙනුක වික්‍රමාරච්චි නුගේ ගොඩ සත්‍යමූර්ති සත්‍යා මස්කෙලිය චතුරා සේනාධීර බණ්ඩාරගම චතු මහිමිනි වතුරගම අචිනි මලීෂා අත්තිඩිය නදීකා ප්‍රියදර්ශනී ගම්පහ තරංගකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න අද සවස එකට ලක්හඬ Golden Voice අහන්න.
3: Golden Voice ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 ප්‍රේමණීය බදාදා දසන් විත් යශෝ
1: දහඩ වංගුව ප්‍රේමණීය බදාදාවේ මේලක තෝරා ගැනීම සෝමතිලක ජය මහාශූරයන්ගේ ඒ කාලෙ දඟ හපු තාම මතකයේ තියෙන ලස්සන
2: සින්දුව.
1: මේක ඉතින් අහන්නත් අපි කට්ටිය එකතු කරගමු.
2: ඔව්, අපි දෙනා වහගෙන ඉන්නවා මේ වෙලාවේ ප්‍රේමණීය බදාදාව ආදරණීය සඳර දවසක් වේවා කියලා තිනවා. අරත් එහෙමම වෙන්න ඕනි මිනීතා. ආදරණීය ආදරේ හැමදාම වැහැලියෙකට තැන්දන් තමයි අපි වහගෙන ඉන්නේ මිනීතා ඉරාංගනි. මානදුරින් එයාගේ පුතාව එකතු කරගන්න කිව්ව හරිම ආදරින්. අපිට ලස්සන සින්දුවක් දෙන්න කෝච්කේරි ගාමට් කියනලා තමයි මැසේජ් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. මාෂා දිල්හානි, කොමල් දිශාන්ත ඉන්නවා, දම්මිකා, විනීතා, එවාගෙම චන්ද්‍ර තා ශිරෝණි ඉරංගි අහගෙන ඉන්නවා අපිව. ඒ වගේම ඉන්න කාන්ති, චාන්දනි, රේණුකා කට්ටිය මේකතු කරගන්න කියලා තිනවා ඊළඟ සින්දුවට. ඊට පස්සේ ඉන්නවා ජය මාමා, සුබම සුබ උදෑසනක් කියලා තිනවා යශෝ දුව, දසුන් පුතයා. ඔයාලා දෙන්නටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා අපිට අහන්න. කොට්ටාවි ඉන්න තමයි මැසේජ් එක ආවේ. ලොකු බස් උපුල්, පොඩි බස් අරුණ, ලක්ෂ්ම මිස් ඉන්නවා, චම්පා මිස් ඉන්නවා, මදුසංකර්, ජගත් ඉන්නවා. මේ වගේ ආදරෙන් මැසේජ් එක දෙන්න ජය මාමා.
1: Right, ජය මාමත් එකතු කර ඔක්කොම එකතු කරගෙන අපි හමු මිසින්නවා.

0: සමුදක ජයමහා ශූරෙන් තමයි ගේතේ ගායන කළේ. 10:49 වෙලාව. හරිද? එක දිගට වැඩ කරගෙන වැඩ කරගෙන යන ඔබට
1: මහන්සි.
0: එහෙනම් බොන්න රසම රස.
1: ස්ට්‍රොන්ග් ටී එකක්. ටී එකක් බොනවද ගා දන්නවා. පැල්වත්ත කියන්නේ ඒවට මහන්සි යන්න හොඳම කිරිපිටි එකක් කියලා. ඉතින් කහට රසයට, කිරි රසයට, හොඳ උකුවට සුවඳට හොඳ කිරිතයක හදා ගන්නවා නම් ආ පැල්වත්ත කිරිපිටිම පාවිච්චි කරන්න අමතක කරන්න එපා.
0: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ
1: අපේ දෙයක්.
0: අපේ දෙයක්.

0: දේමනීය බදාදා
1: දස්සන් විත් යශෝ
2: දහට වංගුව
3: දහයි විනාඩි 53යි
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: ලෝකයේ වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගයේ සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය
6: Well, it was just something in the air. The moment Hachirage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
5: Krida Pitiya. Ekatu inna, api Krida Pitiya samagin. Krida ve hadagasma. Krida Pitiya. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා මිටිය
0: ප්‍රේමණීය බදාදා
1: දස්සන් විත් යශෝ
2: දහට වංගුව
7: හට වංගුවේ මේ ළඟ තෝරා ගැනීම තමයි මේ කරුණාරත්න දිවුල් ගණේෂ්පරයෙන් ගෑන බොහොම ආදරණීය ගීතයක් රයිට් ඔය ගීතය අහන්න කලින් මතක් කරන්න ඕන කෝටිපතියෙක් වෙන්න සිහින දකිනවන අදහසක් තියෙනවා හරිද ඔහොම ඉඳලා නම් හරියන්නේ
8: නැහැ ඒක තමයි නේ
7: හරිද කරන්න ඕනේ පුංචිම පුංචි දෙයයි
8: මේ වගේ දෙයක් තමයි ආ කරන්න ඕනේ පුංචි රුපියල් 40ක් අරගෙන ඔය ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට යන්න ගිහිල්ලා ආජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔව කෝටිපතියෙක් කරන්න ධන නිධානය ලොතරැයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් ඒ වගේම සන්නේ බොනස් වාසනාවට හිමිකම් කියන්න ඔයාලට අවස්ථාව තියෙන ඉතින් පරක්කු වෙන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් අරගෙන බලන්න
7: ප්‍රේමණීය බදාදාවට අපිට මෙසේජ් කරලා තියෙනවා මෙන්න මේ අය.
8: ඔව් අපි දෙන්න වහගෙන ඉන්නවා. අද නම් සින්දු ටික ලස්සනයි අහන්න දෙයක් නැහැ. සුපිරි කියලා දෙන බොහොම ස්තුතියි. අපිට ප්‍රියසියෝරිය සේන මහත්මයාගේ සින්දුවක් දෙන්න පුළුවන් කියලා අහලා තියෙනවා. සින්දු අහන නලින් පන්සල උදේශිකා රුචියක ඉන්න අපි වහගෙන ආයේ බොවන් අද තමයි 18 වංගුට පළවෙනි වතාවට මෙසේජ් එක දැම්මේ කියලා තියෙනවා. අහා ඉතින් ඔන්න අපි අලුත් කෙනෙක් ඉන්නවා. ඉතින් අපි ආදරෙන් ආව එකතු කරගන්නවා. පල්ලේ ගොම හැමෝම එකතු කරගන්න නිට්ටමින් ජයමාලි තමයි මැසේජ් එක දැම්මේ. ජයමාලි ඔන්න ආව ආදරෙන් අපි එකතු කරගන්නවා. මහරගම පැත්තට යන්න හිතනවා ෂොප් එකකින් අපි දෙනවාගෙන ඉන්නවා. කලමනාකර ඩිලංග නදේශන් රසික ගයන් සිරිවංශ ඉන්නවා. ලසිත චුට්ටි අන්ද්‍ර කුමාරී වගේම ශාන්ති තව ගොඩාක් අය ඉන්නවා ෂොප් එකේ හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ උදුරා ගලා යන ප්‍රේමණීය බදාදා උදාවි 18 වංගුවෙන් ඇවිත් දසුන් යශෝ ළඟාවි හා ඔය ලස්සන වදන් අපේ සිත්වලටම දැනෙවි ප්‍රේමයෙන් බැඳුණු සිත් 18 වංගුවේ අසාවි බොහොම ස්තුතියි ජගත්
7: අපි එහෙනම් මේ සීල දනට මේ ගීතය දීලා මේ පැයට සමුදෙමු
8: සමුදෙමු

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නියෝදේශක ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අයිස් බද්‍රව කිලෝ 3යි ග්‍රෑම් දවස් 94ක් සමග සැකරුවෙක් කටුනායක ගොඩටුපලේදී අතරංගුවට කෙරෙත වෙනවා පොලිස් බද්‍රව කාරාශිල ධාරීන් වැටලීම සිදු කළා සැක්කරු ඔබාඩෙන් මෙම බද්‍රවතුගේ රැගෙන කටායකට පැමිණ ඇති බවටයි විමර්ශන වලදී හෙළිවුණේ. ඒවායි වටිනාකම රුපියල් කෝටි 8ක් පමණ වෙනවා. සැක්කරු මිගමු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉරානයේ තෙරෙහි යුද්ධය කඩබි දවසක් කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලි ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒ සිදුකඩ ආකාරය පිළිබඳව තොරතුරු ප්‍රකාශිතපත් කර නැහැ. ඉරානයේ දෂ්ටික ආයුධ නිෂ්පාදනයේ ඉර නොතබන බවයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. මේ අතර ඉරාන විප්ලවීය බලකාය ඇමරිකා චලදායකයන්ට විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. ඉදිරි බද්දවාර මැතිවරණයේදී ට්‍රම්ප් පරිපාලනය වෙනස් කළ යුතු බවට ඒ සඳහන් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ලක්කඩි ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
5: විසිහතර පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN SMS ටයිප් කර 2299ට SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: 11යි විනාඩි 3යි
2: ප්‍රේමණීය බදාදා දසම් විත් යෂෝ
3: 18 වංගුව
4: මාදරෙන් නොබලඟ වාඩි වෙලා ඔබට ලස්සනම ගීතාවලියක් රස විඳින්නේ ඉඩකඩ සපයන ප්‍රේමණීය බදාදාවේ
1: දෙවැනි පැය ඔය විදිහට පටන් ගන්නවා.
4: තාම මෙසේජ් එකක් දැමෙනත් ඉක්මනට මේ පැතර මෙසේජ් එකක් දාන්න.
1: 07 03 93 5 93 7ට මෙසේජ් එකක් දාලා තියන්න.

0: කතාවක් තියෙනවා අහලා තියෙනවාද?
1: මොන වගේ කතාවක්ද?
0: මේ කතාව සමහරවිට අහලා ඇති. වැඩියෙන්ම දුවන්නේ තප්පරකට වුණාට.
1: ඔව්.
0: වෙලාව කියන්නේ ඔරලෝසුව දිහා බලපුවාම වැඩියෙන්ම පේන්නේ පැයකටුවයි මිනිත්තුකටුව.
1: ඔව්. හැබැයි
0: වැඩියෙන්ම දුවන්නේ
1: මිනිත්තු කටනේ.
0: තප්පරකට.
1: කටත් පැටලුණා.
0: අයියෝ.
1: තප්පරකට මට දැන් මේ වෙලාවේ කටු ඔක්කොම පැටලිලා ඉන්න වෙලාව.
0: අනේ කොයි පැත්තෙන්ද නැගිට්ටේ?
1: අනිත් පැත්තෙන් ඒකයි අද මේ.
0: ඈ?
1: අනිත් පැත්තෙන් නැගිට්ටේ.
0: ඒකනේ. සමහරවල් ඊරන් අබුරු හේ දැක්කනම් පොඩි අවුලක් තියෙනවා.
1: ඒක තමයි.
0: සමහර වෙලාවට ඔයා මහන්සිලා වැඩ කළාට.
1: ඔව්.
0: වාට නිසි ඇගීම නොලැබුණාද?
1: හරි.
0: ඇගීම ලැබෙන්න ඕන දන?
1: ලැබෙයි.
0: ලැබෙයි. හැබැයි ඔයා කවදා හරි දවසක පියවරින් පියවර පියවරින් පියවර ඉස්සරහට යනකොට ඔය ඇගෙයිම් නොලැබුණු තැන්වල ගැරහීම් හිමි වුණු තැන්වල
1: හරි
0: වාට ලැබුණු අත්දැකීමක් තියෙනවා.
1: ඔව්.
0: ඒ කනිවාරයෙන්ම වාගේ ඉදිරි ගමනට
1: උදව්වක් වෙනවමයි.
0: ශක්තියක් වෙනවමයි.
1: ඔව්.
0: මොකද දන්නවද? ඔය කියන්නේ අපි ඕම කටු කාලද නංගි ආවේ.
1: ඔව්.
0: හරිද?
1: හා.
0: ඌව මොනවද දන්නේ? හරිද?
1: එහෙම කියනවා නේද?
0: ඌ කියනවා. සමහරවිට සැබෑවම එහෙම කටු කපු වෙයි වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හරිද? එහෙනම් මේ කොතනකද හරි ගැරහීමක්.
1: ඔව්.
0: නොසලකා හැරීමක්.
1: හරි.
0: ඇගීමක් නොලැබීමක්.
1: ඔව්.
0: ආවගිල්ල දුක් වෙන්න එපා.
1: ඔව් නේද?
0: හරිද? ඔය ඔක්කොම තියෙන්න ඕනේ.
1: හා.
0: ඒ මොනවාම තමයි
1: ලස්සන වෙන්නේ.
0: ලස්සන වෙන්නේ. රයිට්? කවුද මෙසේජ් කරලා තියෙන්නේ?
1: මේ වෙලාවේ අපි දෙන්න වහගෙන ඉන්න වසද්දෙටම සචිනි මෙසේජ් එකක් දාලා තියෙන සචිනි කියලා තියෙන අද වැඩසටහන හරිම ලස්සනයි. අද අපි අම්මතින අම්මයි මමයි දෙන්න වහගෙන ඉන්නවා කියලා බොහොම ස්තුතියි. සුබෝදෑසනක් කියලා තියෙන ප්‍රේමණීය බදාදාවට අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා දින අද නම් සින්දු ටික ලස්සන එහෙම තමයි තින්නේ. අපි පරණ කාලෙට ගියානේ. අපි මහන්සි යන්නත් එක දෙන්න ලස්සන සින්දුවක් කියලා තියෙනවා. මම ධම්මි කියලා තමයි මැසේජ් එක දාලා පුතා ඉන්නවා තාත්තා ඉන්නවා සමන්ති ප්‍රේතික කොමුදෝ ඉන්නවා ශිරෝමි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා.
0: කොහොමද මේ සින්දුව?
1: කොහොමද ලස්සනයිද? රසි රසි මැසේජ් එකක් දාලා තිනා කැලණි ඉඳලා ඔයාලත් අපි ලස්සම සින්දුවක් දෙන්න කොහොම මහගෙන ඉන්න අපිට සින්දුවක් දෙන්න කැම කඩේකින් තමයි මේ මැසේජ් එක දාලා තිනේ යමි ෂොප් එකකින් වර්ධු ඉඳලා අපි වහගෙන ඉන්නවා සමන්තා තමයි මැසේජ් එක දැම්මේ සුබ දවසක් ඔයාට ආයි බොවන් මණිපත ලක්ෂ්මන් තමලා නිශානිත් චේතනා පුංචි පුතා තේජා වෝරේතුම භාග්‍ය අවිෂ්ක සේරු අවල කෙඩි සමර සිංහත් තිනා අපි වහගෙන නදුන් නින්ද වාහගෙන වැඩසටහන නියමිත කරන ඔයාලා දෙන්න අපි ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා තින ඔයාලා දෙන්නට ආදරේ ඉති ගොඩක් නේද?
0: සුපිරි
1: සින්දු ටික යනවා බොහොම ස්තුතියි ඔයාට. ඇහැලීගොඩ පැත්තට ගිහිල්ලා එමු ඉක්මනට. ඇහැලීගොඩ වියලකඩින් කවිෂු ඉන්නු අම්මා සිතානි තාත්තා ලෙස්ලි අක්කා යොහානි අයියා තරිඳු අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා.
0: මෙන්න මේ සින්දුව. මේ
1: අහමු.
0: හදවත රත්තරන් ජෝති.

0: සටනක ජීවිතේ ජය පරාජය වේ. හරිද?
1: සමහරවිට
0: ඕවා අපිට උරුම වෙනවා.
1: උනේද?
0: ඕවමයි. අපි කියන්නේ අර පෙරළුණු පිට හොඳයි කියන. 11යි 15යි දැන් ඈ.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි. ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
3: ප්‍රේමණීය බදාදා. දසුන් විත් යෂෝ.
2: 18 වංගුව.
0: සමහරවිට මහත්තයා කියනවා.
1: මොකද්ද කියන්නේ?
0: නෝනේ. අද උදේට අපිට කන්න වැඩියක්.
1: ඔක තමයි මේ කලින් කමුද?
0: එහෙම කියන්නේ
1: නෑ. මොකද්ද කියන්නේ?
0: මහත්තයා එහෙම කියනවා ඉතින් මේ මේ
1: නේ. උයනේව කන්න බැරි වුණා.
0: බැරි වුණාම. එහෙම නෙමෙයි කියන්නේ. මහත්තයා කියනවා. අපි අද නෝනේ කැඳ ටිකක් හදලා බලමු.
1: හා.
0: හරි ගොඩක් කරනවා සිකුරාද සෙන්සුරා දවස්වල.
1: එහෙම
0: කරනවා. හරිද? මොකද
1: මේ දෙන්න දවස්නේ නේද?
0: දෙන්න දවස්නේ. අර සතියෙම කාපු තෙල් එහෙම.
1: ඔව්.
0: හරිද? එතකොට ඔය මිරිස් ආදි අරෝම මේවා ටිකක් පඩේ අරේම බැඳලා දිනනවා නම් අපි ගොඩක් ඔය සුද්ධ බුද්ධ කරගන්න.
1: ඔව්.
0: අද අපි කැඳ ටිකක් හදලා බමුද කියලා අහනවා.
1: ඔව්. අහනවා.
0: එහෙම වෙලාවට හදලා දෙන්න සමහරලාට අපි දන්නවනේ පෙනල කැඳ හදලා දෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: හරිද? ඊට පස්සේ අපි මොනවද හදන්නේ? කොහින්ද කැඳ හදලා දෙනවා?
1: කොළ කැඳ හදනවා.
0: ඔව්. කොළ කැඳ කියන්නේ ඌවා තමයි
1: ඉතින්. ඒක ඔක්කොම එකට දාලා ඉතින් හදන ආදාවාරිය දාලා.
0: කලවම් කැඳයක්.
1: කලවම් කැඳයක්. කරපිංචා කැඳ.
0: කරපිංචා
1: කැඳ. ඔව්.
0: හරිද? ඒ අතරේ යකිනාරං කොළ කැඳක් තියෙනවා.
1: ඔව්නේ. සීතල කියලා මං අහලා තියෙනවා එක.
0: හැබැයි යකිනාරං කියලා කියන්නේ ගහට වැඳලා කල්කොල කඩා ගන්න ඕනේ කියලා.
1: ඔව් ඒ තරම් ගුණයි නේද?
0: ඒ තරම් ඖෂධ ගුණයක් යකිනාරං වල තියෙනවා. හීම් බෝවිටියා කොළ දාලා කැඳ හදලා
1: තියෙනවා නේ බොනවා ඉතින්.
0: හරිද? ඒ වගේන් තමයි ඉල්ල පිටවක්කා. හරිද? එතකොට කී කිරින්දියා.
1: කී කිරින්දියා.
0: ඒ වගේ තමයි මොනර කුඩුම්බිය. ඔය හැම ශාකයක්ම
1: ඔව්
0: ඒ වගේම තමයි බින්කොහඹ. හරිද? ඔය හැම ශාකයක්ම මේ පොළොවේ තියෙනවා.
1: ඔව්.
0: හැබැයි අපි ඕවා වටිනාකම අඳුරගෙන අපි පාවිච්චි කරනවාද?
1: අන්න ඊතර සම්බෝයි ප්‍රශ්නේදී. අර උදුරු ගාලා දානවා මේ කැලෑවෙන් අපිට වැඩක් නැහැ කියලා. හැබැයි ඔයා දන්නවනම් ඒ වගේ වටිනාකම නේද?
0: ඇත්තටම.
1: ඔව්.
0: අර කියන්නේ යකිනාරංගහේ කොළයක් කඩා ගන්නකොට වැඳලා කඩා ගන්න කියලා. සෙමවලට හොඳයි කියලා. මේ වගේම තමයි ඔය ආයුර්වේදය ඇතුලේ කියනවා සමහර තැනකදී මේ පැටිලිව අක්මාවේ තෙල් තම්පත් වෙලා තියෙනවා.
1: මේ කන කෑමත් එක්ක නේද?
0: කෑමත් එක්ක. ඔය යකිනාරං කොළ, හීම්බෝ විටිය කොළ, එතකොට ඉලපිටවක්කා.
1: හරි.
0: එතකොට කී කිරින්දියා. ඔන්න ඔයගේ දේවල් එකතු කරලා. අර කැඳහකක් හදලා බිව්වා නම්.
1: හරි.
0: හරිම ගුණයි කියලා කියනවා.
1: කියනවානේ බිල බලන්න ඉතින්.
0: ඔව්. ඒවා ඇත්තටම ওই ආයුර්වේද වෛද්‍යවරේ කම්බෙලා
1: හරි
0: දවසක
1: ඔව්
0: අහගෙන බොන්න
1: හහ
0: හරිද ඕවට ඇත්තටම සල්ලි ගන්න නැහැ නේ මහ පොළොවේ ගස් හදලා තිබුණාට හැබැයි ඔබට එහෙම ගස් හදලා සල්ලි දීලා ගන්න කියලා කිව්වනම් කී දෙනෙක් ওই ගස් යට ඉඳීද නේ
1: පොලිමේ යන්නේ
0: පොලිමේ යන්නේ
1: නිකන් දෙන දෙයට වඩා සල්ලි දීලා ගන්නකොට කැමති පොලිමේ ඉන්නේ
0: එහෙම ඉන්නේ එහෙම එනිසා කැඳ ටිකක් හදනවා නම් හෙට උදේට නැත්තම් සතියන්තේ
1: ඔව්
0: හිතන්න මහත්තයාට නෝනට දරුවන්ට ඖෂධීය කැඳ ටිකක් හදලා දෙන්න.
1: දෙන්න නේද?
0: ඒක ඇත්තටම ආදරණීය ගෘහණියකගේ යුතුයකමක්. ඔයාලත් එක කිව්වේ.
1: ඒක තමයි නේ.
0: 11:19යි දැන්.

0: අපි ඉන්නේ ප්‍රේමණීය බදාදාවේ. හරිද? ප්‍රේමණීය බදාදාවේ ඉන්න ගමන් අපි යන්න ලෑස්ති. කොහෙටද? මයික් එක මොකක් හරි වුණා වගේද වාගේ? කතා කරන්න බලන්න. ඒකනේ. අපි බලමු අපි යන්න ලෑස්ති ටේකියා කණ්ඩායම මුණ ගැහෙන්න. කුන්නසාල බණ්ඩාරනායක ජාතික පාසලේ අද ඉන්නේ. හරිද? අපි යන්න ලෑස්ති ගීතු හම්බෙන්න. ගීත අයිබුවන්.
1: අයිබුවන් දසුන් සුබදේශනක්.
0: සුබදේශනක්. කොහොමද තත්ති?
1: අද දවසත් ඉතාමත් හොඳ දවසක් දසුන්. ඉතින් මේ කුණ්ඩසාලේ යවට අපේ ආදරණීය පාසල් දූ දරුවන් බණ්ඩාරනායක ජාතික පාසලට පැමිණලා ඉන්නේ.

0: අති සාර්ථකව ආරම්භ කළා. දසුන් මේ විශේෂයෙන්ම දැන් අපි කතා කරන රථවාහන මූලස්ථානයේ සංදර්ශන කණ්ඩායම පිළිබඳව අපි කතා කරනවා. ඔවුන්ගේ ජීවිත ගැනවත් නොසිතා තමයි මේ දූදරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම ලබා දීම සිදු කරන ලබන්නේ. දැන් අදවසේදී විද්‍යාල ඉදිරිපිට මාර්ගයේදී මාර්ගනතුරු සංදර්ශනය පැවැත්වුණා. එහිදී මේ අනතුරු සිදුවන ආකාරය මුලින්ම රියානතුරු සිදුවන ආකාරය සජීවීව සිදු කළ පෙන්නනවා. ඉන් අනතුරුව නිවැරදි ආකාරයෙන් අපි කොහොමද මාර්ගයක ගමන් කරනවා නම් මේ විදිහට අපි කොහොමද ගමන් කරන්නේ, යතුරුපැදියක ගමන් කරනවා නම් කොහොමද නිවැරදි ආකාරයෙන් ගමන් කරන්නේ කියන කරුණු සම්බන්ධයෙන් මේ දූදරුවන්ව ප්‍රායෝගිකව දැනුවත් කරන ලැබුවා. ඉතින් මේ වෙලාව මාත් එක්ක එකතු වෙලා ඉන්න රථවාහන මූලස්ථානයේ මේ සම්දර්ශන කණ්ඩායමේ අපිත් සමගින් මේ දිවයින පුරාම මේ වැඩසටහන් මාලාවට සහභාගී වුණු සැරයන් ආසිරි වීරසිංහ. ඉතින් දසුන් දැකලා ඇති අර මාරාන්තික පිම්ම තියෙන මාරාන්තික පිම්ම, ඒක සාමාන්‍යයෙන් කරන්න බැරි දෙයක්. ඒක පුරුදු වෙලා පුහුණු වෙලා නිවැරදි ආකාරයෙන් අභ්‍යාස කරලා ඕන ඒ මේ අවසානයේ පිම්ම පණින්න
1: කොහොමද? ඒක තමයි ඔකට මාරාන්තික පිම්ම කියන්නේ නේ.
0: මාරාන්තික පිම්ම කියලා අපි කියන්නේ. ඉතින් මේ ක්‍රියාදාමය සිදු කරන සැරෙන්වරය තමයි මාත් එක්ක මේ වෙලාවේ සජීව එකතු කරගෙන සූදානම් ඉන්නේ. ඉතින් මොකද හිතන්නේ ස්වාධීන රූපවාහිනී මාත්‍යාලයේ ලක්කඩත් එක මේ යන ගමනදී මේ දූදරුවන්ට මේ දින අත්දැකීම සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ ඔබතුමාට?
2: ඔගයන් එහිම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී මාත්‍යාලයට, මෙම ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයට සහ ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි මේකට දායකත්වයක් දක්වනවා. විශේෂයෙන්ම කිව යුතු ගියාන් මේක පුදුමාකාර කර්තව්‍යක්. ඒ කියන්නේ ලොකු පින් කටයුත්තක් මේ අපි කරන්නේ ඔබ අපි එකතු වෙලා. ඒකට හේතුව මේ රටේ ජීවනාලිය බඳු අපේ දූදරුවන් ජීවිත බේරගන්න තමයි අපේ වෑයම. රියානතුරු මේ වෙනකොට ජීවර්ෂයේ අපේ කුඩා දරුවන් පාසල් දුවා දරුවන් 15 දිනක මිය ගියා ගියාන්. ඒ වගේම අපි මේ රියානතුරු වළක්වා ගැනීම මේ වැඩමුළුව සමය වැඩසටහන දීපී ආප්ත වශයෙන් ක්‍රියාත්මක කිරීම මගින් එය දෙක දක්වා අඩු කරගන්න අපිට අවස්ථාව හම්බුණා ගියාන්. ඒ වගේම අපේ එකම බලාපොරොත්තුව එකම අරමුණ මෙම අනතුරු මාරක රියානතුරු සහ තුවාල අනතුරු බිඳුව දක්වා අඩු කිරීම තමයි අපේ එකම බලාපොරොත්තුව ගියාන්. ස්තුතියි අවස්ථාව ලබා දුන්නට ගියාන්. ඒ වෙනි ස්තුතිය ස්වාධීන රූපවාහිනී මාත්‍යාලයට.
0: හරි, ගෙහින් විශ්වෘති හාසිර වීරසිංහ සැරයෙන් අපිත් එක්ක මේ විදිහට එකතු වුණේ මේ රථවාහන සම්දර්ශන කණ්ඩායමේ. ඉතින් දසුන් අපි සමස්ත දිවයිනේ මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. ඉතින් නැවතත් අපි හමු වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂක සේවා විද්‍යාලයේදී තමයි අපි හමු වෙන්නේ. ඉතින් මේ වැඩසටහන සාර්ථක කරගන්න ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, දහන වැය අනුව සුවසරේ ගිලන්පත් සේවයත් එක්ක තුලින් අද දවසේදී. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම් තොරතුරු කියන්න ටේක් කියා සුරකිමු මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 28
1: හොඳයි, බොහොම ස්තුතියි ගිහන්. අපි අනිවාර්යම ඔබ තවත් අවස්ථාවක සම්බන්ධ කරගන්නම්. කොහොමද ටේකියා වැඩසටහනේ තොරතුරු කියලා දැනගියා ගන්න බොහොම ස්තුතියි. අද ප්‍රේමණීය පදාදාවේ ඔබ ඉන්නේ 10:26 දැන් තෝරගත්තේ මර්වින් පෙරර ගායනා කරන ඔන්න ඔය ගීතය. ඔය ගීතය අහන්න කලින් මට පුංචි වෙලාවක් දෙන්න, ඔබදනුවත් කරන්න මෙන්න මේ කාරණය ගැන.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මේ
1: ප්‍රේමණීය බදාදාවට මැසේජ් එකක් ඉවන්න ඉක්මනට මෙන්න මේ අංකයට. 0703 93 5 93 7 යශෝ හඳ ඉන්නෙම නෑ, අපි පොඩ්ඩ බලමු.

0: ප්‍රේමණීය බදාදා දස්සන් විස් යශෝ
1: දහට වංගුව ප්‍රේමණීය බදාදාවත් එක්ක ඉන්න ඔබට මතක් කරන්න කාරණා දෙකක් තියෙනවා. ඒත් හඳින්නේ නෑනේ අනි. එකක් තමයි මම්ම කියන්නම්. හරිද? එකක් තමයි පැලවත්ත ගැන. දැන් ඔයා කෑම ටික හදන්න සූදානමින් ඉන්නවා නම් දවල්ට ඔබේ ආදරණීයයන්ට, දුවට, පුතාට. හරිද? ඔබ මෙහෙම කරන්න. පැලවත්ත නිෂ්පාදන විදියට ඔබ අතරපත් වෙනවා බට. ඒ වගේ තමයි ගිතෙල්. මේ සියල්ල ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා පැලවත්ත නිෂ්පාදනමින්. අපේ රටේ අපේම දෙයක්. ගුණේනුත් ඉහළයි, රසේනුත් ඉහළයි, සුවඳනුත් ඉහළයි. පැලවත්ත කියලා කියන්නේ බය නැතුව ඔබට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. කෘතිම රසකාරක මොකුත් නැහැ. පැලවත්ත කිව්වොත් අපේම තමයි. ලංකාවේ දේවල්ම තමයි. ස්තරම්ම දේවල්ම තමයි. ඒ නිසා පැලවත්ත නිෂ්පාදන පාවිච්චි කරන්න අපතේ කරන්න බා. ටිකක් මහන්සි වගේ නම් කැම ටිකක් හදා ගන්නත් ඔබට ඊට කලින් පැලවත්ත කිරි ටිකක් දාලා හොඳ ස්ට්‍රොන් ටී එකක් බොන්න. රයිට්? ඒ වගේම තමයි. ලස්සනට ගේ හදලා දිනනවා නම් ඔය හදලා තියෙන ගේ ඇතුළේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න ඔබට ඕන නම්. හරිද? කවටත් ඕන තමයි ඉතින්. හරිද? ආරක්ෂා කරගන්න ගේ ලස්සන වැඩි වෙන්න හොඳ රෝලඩෝ එකක් ඔබ හයි කරගන්න ඕනේ. එහෙම ඔබ හයි කරගන්න අදහසක් තියෙනවා නම් ඉස්තරම්ම අවුරුදු 25ක පළපුරුද්දත් එක්ක ඔබ අතටපත් වෙන AWB රෝලඩෝස් තමයි ඔබට හරියටම කැපිලා පේන්න, ඔබේ නිවසට වටිනාකමක් එකතු කරන්න ඔබ පාවිච්චි කරන්න ඕන. AWB රෝලඩෝස් කියන්නේ අවුරුදු 25ක අත්දැකීම් එක්ක වගකීම් සහතිකයක් තියෙන අවුරුදු 10ක, ඒ වගේම මල නොබඳින ඉස්තරම්ම නිමාවක් එක්ක පාට 12කින් ඔබට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි වාගේ වහලා ගියා කියනකොට ට්‍රිප් එකක්, යාළුවොත් එක්ක ගමනක්. හැබැයි ගෙහෙල්ලා ඉද්දි ඔන්න කියනවා වා මේ මාතේ ඔන්ලයින් ඕඩර් කරපු ඕඩර් එකක් ආවා, මොකද කරන්නේ? මේක දැන් වාට දෙන්නත් වාට පොළොන්නරුව ඉඳන් එන්න බෑනේ, කොළඹට නේද? වාට පුළුවන්. හරි, ඔන්න ඔතනින් තියලා යන්න කියලා වාට රිමෝට් එකෙන් වාගේ රෝලඩෝ එක ඔන් කරලා දෙන්න පුළුවන්. ඒ තරම් පහසුකමක්, තාක්ෂණික භාවිතාවක් ඔන්න දෙනවා AWB රෝලඩෝස් වල. ඒ නිසා වගකීමක් එක්ක ස්තරම්ම රෝලඩෝස් නම් වෙන මොනවත් නෙවෙයි, AWB රෝලඩෝස්ම තමයි. රයිට්? ඒකවත් මතක තියාගන්න. යශෝ දැන් කතා කරන්න බලන්න, හඬ දෙන්න පුළුවන්ද බලන්න. අද අපි යශෝ නිහඬ කරලා තියෙන්නේ. නිහඬ කරලා නිහඬ වෙලා ඉන්න. හරි,

0: ප්‍රේමණීය බදාදාවින්නේ 11:36 දැන්.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩේ.
1: සැලෙන්නෙලෙන්න දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
2: ඉල්දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි.

0: ලෑවට හිනා වෙවී සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස්ස හතරට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩුකේන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා. විකුණන ලොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Tel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: ප්‍රේමණීය බදාදා. දසන් විස් යෂෝ.
2: 18 වංගුව.
3: ඒමනිය බදාදාවේ 18 වංගුවේ ඉන්නේ 11:39 වෙලා දැන්.
4: ඒක තමයිනේ.
3: රයිට්. අපිට දැන් හරිය.
4: මං ඇහෙන්නේ නැතුව හිටියා නේද?
3: රයිට් රයිට්. දැන් ඇහෙනවා.
4: ඇහෙනවා
3: නේද? මං හිතන්නේ ඔය ඇහෙන්නේ නැතුව තිබ්බ වෙලාවේ.
4: ඔව්.
3: අපි වහගෙන ඉන්න අය කොච්චර සැනසීම ඉන්නේ ඇද්ද?
4: එහෙමද?
3: හරිද? මේ ප්‍රේමණීය බදාදාවේ ඉන්න ඔබට මතක් කරන්න ඕනේ. ළඟ පේන්නේ නැතුව දුර පේනවා නා. දුර පේන්නේ නැතුව ළඟ පේනවා නා.
4: ඇසේ සුදු බැඳලා නා.
3: හරිද? ඒ වගේම දැලක් වගේ තියෙනවා නා.
4: හරි.
3: නිකන් ඇසේ කඳුළු කබ එනවා නා. හරිද?
4: හරි.
3: ඔයාලට මේ ඇහැ පෙන්න ගන්න හොඳම වෙලාව.
4: හොඳම වෙලාව හොඳම තැනකට යන්න ඕනවා. දනුව ලෙන්ස් ටෙක් එකයි හොස්පිටල් එකට යන්න ඕනේ කියලා එහෙමනම් හොඳ කණ්ණාඩියක් ලබා ගන්න, හොඳ සේවාවක් ලබා ගන්න. විශේෂම දේ තමයි මේක රජයේ අනුබද්ධිත ආයතනයක්. ඒ වගේම තමයි සුහදශීලී කාර්ය මණ්ඩලයක් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට වැඩ ටික හරිම පහසුවෙන් කරගන්න පුළුවන් ගිහිල්ලා. ඔකෙද දන්නවද තියෙන්නේ රොබර්ට් ගොනාල්ඩ්ර මවතික ඔස්වත් බත්තර මුල බංගොඩ ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 07 64 78 478. මෙතමයි ලෙන්ස් ටෙක් කියා අයි හොස්පිටල් එක.
3: ඇහක් වගේ ඔබ බලා ගන්න හැට හොඳම ප්‍රතිකාරයක් ගන්න ඕන යන්න ඕන තැන තමයි එතන.
4: රයිට්.
3: හරි. අපි අපිට මෙසේජ් කරපු යාළුවෝත් කීප දෙනෙක් ඉන්නවා මතක් කරමු ටක් ගාලා.
4: ඔව් කට්ටිය ගොඩාක් ඉන්නවා එකතුලා මේ ප්‍රේමණීය බදාද වෙනුවෙන්ම සුභම සුභ උදෑසනක් කියලා තිනවා යශෝදුවේ දසුන් පුතා ඔයලා දෙන්නතුම. ඔන්න ජය මම ඔයාව අපි ආදරයෙන් එකතු කරගන්නවා. සුභම සුභ උදෑසනක් ඩුබායි වලින් මහේෂ් තමයි වෙනද වගේ ආදරෙන් අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා චෙනායා ඉන වයිෆ් නිමේෂා ඔය දෙන්නවත් අපි ඔය දෙන්නවත් එකතු කරගන්නවා කියලා තිනවා සින්දුවක් අහනවා. ගුඩ් මෝර්නින් අපි තව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්ක පහේකනේ පුංචි බන්න තමයි මැසේජ් එක දැම්මේ අපිට. මිල්ටන් මල්වාරච් මහත්මයාගේ ගීතේ දුන්නට ගීතයක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා බලමු. මිහිර ගීතයක් අහන්න ඕනේ මාපලගම පියල්ජේ ඉන්නවා තාර්ෂි බස්නායකත් එක්කම මේ සින්දුව අහන්න. චම්පා කල්හරි මහත්මියගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා අපි බලමු නේද. අලව්වේ දර්ශනී කුමාරතුංග තමයි මැසේජ් එක දැම්මේ මේ සින්දුව අහන්න.
3: අම මෙසේජ් එකක් දැම්ම නැත්නම් ඉක්මනට මෙසේජ් කරන්න මෙන්න අංකේ
4: 0703 93 5 93 7 ට මෙසේජ් එකක් දාන්න.

0: එකොළහයි හතලිස් පහයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 56,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: අපි කියනවා නේද
4: මොකද්ද
3: එක වැඩක් වැරදුනහම තව වැඩක් කරන්න හිත හදාගන්න කියලා
4: එහෙම කියනවා ඉතින් නේද
3: ඒ වගේම තමයි අපි ලොකු වැඩක් කරන්න පටන් ගත්තා. කියන්නේ ලොකු බජට් එකක් දාලා ලොකු මුදලක් ආයෝජනය කරලා ලොකු වැඩක් කරන්න ගියපුවාම අපි කියනවා
4: මොකද්ද?
3: ප්ලෑන් A එකම
4: ප්ලෑන් B එකක් තියෙන්න ඕනේ කියලා.
3: එහෙම කියනවා?
4: කියනවා.
3: නෝ. මං කියන්නේත් ප්ලෑන් A. අසාර්ථක වුණාට ඔයා බය වෙන්න එපා.
4: එපා.
3: ඒ දන්නවද?
4: ප්ලෑන් B එක ඔයාලගේ තියෙනවා.
3: නෑ තව
4: එහෙනම් තව මොකද්ද තියෙන කියන්න බලන්න
3: ඉංග්‍රීසි ඔලියේ තව අකුරු 26ක්ම තියෙනවා
4: ඔව් ඔව්
3: නෑ බය වෙන්න එපා
4: බය වෙන්න එපා
3: ප්ලෑන් A ප්ලෑන් B
4: ප්ලෑන් C
3: ප්ලෑන් C ප්ලෑන් Z වෙනකම් මාට එන්න
4: ඔව් පුළුවන් පුළුවන්
3: ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා කරන වැඩේ හරියට කරන්න
4: අනිවාර්යයෙන්ම
3: රයිට් ඇත්ත සමහර වෙලාවට අපි අපේ ලොක්ක ළඟට
4: නැත්නම්
3: බොස් ළඟට
4: හරි
3: අපි උපදෙස් ගන්න අය ළඟට අරගෙන යන්නේ අපි ප්‍රශ්න විතරයි
4: ඔව්
3: ඔයා ඔයාගේ බොස් ළඟට බොස් මට අද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා
4: හරි
3: කෙල් ප්‍රශ්නය අරයි යනකොට ඔයා ප්ලෑන් A අරයි යන්න
4: අනිවාර්යෙන්
3: ප්ලෑන් B
4: අරයි යන්න
3: ප්ලෑන් C අරයි යන්න
4: එකක් හරි ඉතුරු වෙනවා අනිවාර්යෙන්ම
3: සමහර වෙලාවට බොස්ලා ඉන්නේ ලෝකෙම ප්‍රශ්න ටික ඔලුව තියාගෙන
4: ඔව් අපේ බොස් වගේ
3: අපේ බොස් වගේ හරිද අනේ මන් දන්නේ හරිද එතකොට බොස්ට සමහර වෙලාවට අපේ ප්‍රශ්න වලට ඉවෙල උත්තරයක් දෙන්න බැරි වෙන්න පුළුවන්
4: පුළුවන් නේ උත්තරය නැති වෙන්නත් පුළුවන්
3: දැන් ඔයා නිකන් හිතන්නකෝ ආයතනික සභාපතිවරයෙක්
4: ඔව්
3: ආයතනික GM
4: ඔව්
3: එතකොට සාමාන්‍ය සෙක්ෂන් 6ක් 7ක් තියෙනවා
4: නේද
3: එයා ඉන්නේ ওই සෙක්ෂන් 6 7 පිළිබඳවම
4: ප්‍රශ්න ගොඩකනේ
3: ඔව් ගැටලු වල උත්තර හොයන තැන් වල අලුත් දේවල් හිතන තැන් ඒ ඇතුලේ අපි ප්‍රශ්නයක් අරන් ගියපුවාම සමහරවිට එයාට එකපාරම
4: උත්තරයක් නැති වෙන්න පුළුවන්
3: නැති වෙන්න පුළුවන් බොස් කියනවා නැත්තම් ඔය ෆයිල් එක දීලානකෝ මම බලන්න
4: මම බලන්න බලනවම තමයි
3: ඔව් බලනවම තමයි හරිද නැත්තම් මේ ඕ පොඩ ටිකක් කල්පනා කරලා කියන්න ඕන එකක් කොහොම කියලා නැත්තම් සමහරවිට හරි මේක ප්‍රශ්නයක් නේද මට නම් මොකක්වත් අයිඩියා එකක් ඉන්නේ නැහැ මට මොකක් හරි අයිඩියා එකක් තියෙනවද කියලා අහනවා
4: අන්න ඒ වෙලාවට වගේ ප්ලෑන් A එක හරි B එක හරි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේද
3: ඔයා දෙන්න නිකන් ඒ වෙලාවට හරිද දෙන්න පොර ටෝක් එක
4: පොර ටෝක් එකෙන් දෙන්න වැඩේ වෙන විදිහටම
3: වැඩේ වෙන විදිහටම දෙන්න
4: හරි
3: GM බලයි චියාමන් බලයි නැත්තම් ඔයාගේ AGM බලයි
4: සුපිරිනේ දසුන් ඔයා මාරු ප්ලෑන් එකක් දීනේ දසුන් ඔයාට
3: ඔයා ඔතන ඉන්න මිනිස්සෙක් නෙවෙයි.
4: නෙවෙයි ඔයා යන්න ඕනේ මගේ පුටුවට එන්න ඕනේ දවසක.
3: ඔව් අන්න එහෙම කියන්න පුළුවන්.
4: පුළුවන්.
3: ඒ නිසා ප්‍රශ්න විතරක්ම අරගෙන යන්න එපා.
4: උත්තරෙත් එක්ක හොඳ ප්ලෑන් එකක් අරගෙන යන්න.
3: ඔබ වැඩ කරන තැනට අවංකව වැඩ කරනවා.
4: ඔව්.
3: කාර්යක්ෂම වැඩ කරනවා. ඇත්තටම ඔයාට ප්‍රශ්න විසඳ ගන්න ඕන නම් ඔබ කරන්නේ ප්‍රශ්නෙත් එක්කම ඒකට හරියනම විකල්ප දෙක උත්තරේ අරයි.
4: ඔව්.
3: හදිස්සියවත් බොස් උත්තරේ දුන්නේ නැත්තම් ඔබේ යෝජනාව කියන්න.
4: ඔව්.
3: අනිවාර්යයෙන්ම
4: ඒක හරියනවා.
3: හරියනවා. රයිට්. නිකන් හිතලා බලන්න. මටත් ඇත්තටම කිව්වේ
4: මේක අත්දැකීම් එක්ක.
3: අත්දැකීම් එක්ක.
4: මම දන්නවා ඉතින්.
3: ලොකු බොස් කෙනෙක්.
4: ඔව්.
3: එතකොට ඔයා හිතන්නකෝ.
4: ඔව්.
3: අනිවාර්යයෙන්ම එහෙම හිතන්න. හොඳ සේවකයෝ එහෙමයි ඈ.
4: ඔව්.
3: අපි වගේ.
4: ඒක තමයි.
3: 11:48යි දැන්.

0: එකලයි විනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ප්‍රේමණීය බදාදා.
3: දසන් විත් යෂෝ.
4: 18 වංගුව.
5: right bandula vijayvirak api analyze wenne api punchi kaleta
0: ita
5: kalin
0: mokadda
5: madak karanna apita yalo denek innawa madak karanna ona pelawatta gana pelawatta nishpadana ape rate apema deyak kamu vela waha karaganna harida
0: hari
5: kamu vela guna karaganna kamu vela suwandawat karaganna
0: hari adannawa ganna one mokakda kire thumoy pelawatta bata ek kemnatna pelawatta gi pawichchi karanna pulan pelawatta unath bata ek unath oyata honda rasata gunata ukuwata gine honda rasayak enna kamma tika suwanda karaganna puluwa edinawa ganna kota pelawatta bata ganna pulan pelawatta gi ganna pulan edin ada dawalda hadana kamma ek rasa karaganna guna karaganna pawichchi karala balanna
5: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ඔබ ධන නිදානේ ටිකට් පතක් ගන්න අවදක් කරන්නවා කෝටිපති හිණයක් වාර තියෙනවා
0: නේද? ඔය ධනවල ජාතික ලොතරැයි මණ්ඩලයව කෝටිපතියෙක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔයාර පරක්කු වෙන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කොඩින් ධන නිදානේ ලොතරැයි අරගෙන බලන්න.
5: අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබේ කෝටිපති සිහිනේ සැබෑ කරගන්න ධන නිදානේ ටිකට් පතක් ගත්තොත් ඈ. right අපිට යන්නත් වෙලාව කෙමෙන් ලං වෙනවා අපිට මැසේජ් කරපු යාළුව කීප දෙනෙක් ඉන්නවනේ අපි කියමුද
0: ඉන්නවා good morning අයියා එනක කියලා දෙන ගාමන්ට් එකේ අපි වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ ශිරෝමී නන්දනී ෆ්‍රෙඩා ඉන්නවා ජයන්ති නන්දා ඉන්නවා දේවිකා ඉන්නවා මේ හැමෝම එකතු කරගන්න කියලා කලතරින් තෂ්මි තමයි මට මැසේජ් එක දැම්මේ අයියෝ අද තනියම වැඩසටහන කරන්න උනා නේද කියලා අහලා දිනවා අක්කගේ කට වැහුව නේද කොහොම හරි නෑ නෑ මං ආව ඔන්න උචිකොඩ නෑගලින් ඕන තමයි මැසේජ් එක දැම්මේ රමුක්කන යටිගමින් අපි වහගෙන ඉන්න තලාහේනෙන් සරත් ප්‍රියංකර පුතා සහන් ඉන්නවා දනංජය වයිෆ් චාන්දනී පුෂ්පා කුමාරී චතුරංග විරසූරිය තව ගොඩාක් අය ඉන්න හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සිද්ධුවට රොමේනියා වල ඉඳලා ප්‍රදීප් පහගෙන ඉන්නවා ඉතින් වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ ඉතින් මහන්සියන් අපි දෙන්නව හැගෙන ඉන්නවා good morning ඔයාල දෙන්නටම අද නම් ලස්සනයි කියලා තන සින්දු ටික අපි එකතු කරගන්න ලස්සනම සින්දුවකට යශෝ මැණික දසුන් දිනනවා ඉතින් මාර්ගමින් තමයි මැසේජ් එක දැම්මේ ආදරේ ඔබෙන් දැනුන තරම් සින්දුව කොලවන්ද කියලා අහලා තියෙන අපි බලමු ඉතින්
5: අපි 80 දශක 70
0: දශක ඒකනේ නේ 80 දශක සින්දු තමයි අපි දෙන්නේ පුතා දුව අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද වෙන්නප්පෙන් තමයි රසල් නෝන ඒ වගේ මානෙල් දුවලා දෙන්න සුරාණි සුරේණි අහගෙන ඉන්න සුරලිත ඉද පොඩි අය මේ හැමෝම එකතු කරගමු මේ සින්දුවට
5: සමහර වෙලාවට ඔබ කාර්ය බහුල වෙන්න පුළුවන්. යෂෝ. හරිද? ඒ වගේම තමයි වැඩ අධික වෙලාද එන්න පුළුවන්.
0: ඔව්.
5: ඒ මොන තත්ත්වයේ තිබුණත්
0: හරි.
5: ඔබේ සහකරු ඔබේ සහකාරී අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න අවද කරන්න එපා.
0: ඕකේ.
5: හරිද?
0: ඕකේ. හේතු?
5: හේතුද? ඔබ ඔබේ සහකරු සහකාරී ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න? එහෙම නැති වුණොත්
0: මොකද වෙන්නේ
5: වෙන අය ඒ අය අමතර රාජකාරියක් කරගන්න
0: පුළුවන්
5: හරිද සමහර වෙලාවට එහෙම තියෙනවා එහෙම වෙනවා
0: ඔව් ඔව්
5: හරිද අඩුපාඩු හොයන්න එන්න පුළුවන්
0: ඔව් ඔව්
5: හරිද දුක අහන්න එන්න පුළුවන්
0: දුක අහන අයලා කරලා එන්න පුළුවන්
5: දුක කියන්න එන්න පුළුවන්
0: හරිද හරි
5: අන්තිමට කූඩුව ගිනි ගන්න පුළුවන් ඈ
0: කුරුළු කොඩුව ගිනි තියා ගන්න එපා
5: ඔව් අඩුපාඩු දැනෙන්න දෙන්න එපා
0: හරි
5: ළඟින් ඉන්න මෙසින්දුයි පස්සේ අපි අහමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට යන්න
0: අපි දෙන අපහුවෙන්නේ දවල් 12:30 ඔහොමම ඉන්න

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ප්‍රතිපත්ති පොලි අඩුපාතයේ නොවිනස්ව දීසල් සහනාධාරය ගැන තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීම කෝටි 8ක අයිස් කටුනායකදී අතරංගුවේ 2025-2026 වර්ෂවලට අදාළ ආදායම් පොදු ගෙවීම අදින් අවසන් නාබල් අදත් අධිකරණයට දිලිත්ගේ පෙත්සමත් ඉවතට කපිලගේ බිරිඳට තැබූ ඇපල් රාජ සන්තකයි ඇමරිකාවෙන් පැන වූ නව ඉරාන සම්බාධක
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නිර්දේශකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දරමාර සිංහ එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතයේ නොවිනස්ව පවත්වාගෙන නොවිනස්වපාත්වාගෙන යාමට මහබැංකුව තීරණය කළා. එය අනුව එය 8.75% මට්ටමින් පවතින බවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පවසන්නේ. දේශීය හා ගොලි වශයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වයන් මෙන්ම ඉදිරි දැක්ම පිළිබඳව සැලකිලිමත් වෙමින් එම තීරණයට එළඹ තිබෙනවා. 2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම නිසා ඇති වූ බලපෑම සහ දැන්ටමත් ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු වුණා. මේ වසරේ මුල් භාගයේදී 4.7% සැබෑ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරමින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවර බටමක පවත්වා තිබෙනවා. අගෝස්තු මාසයේදී ජංගම ගිණුම අතිරික්තයක් වාර්තා කර ඇති බවටයි ශ්‍රී ලංකා මහබැංකුව ඇස්තමීන්තු කර තිබෙන්නේ. ඉන්ධන සැපයුම් පිළිබඳ කිසිදු අනියතභයක් ඇතිකරගත යුතු නැති බව කජිතල් නීතිගත සංස්ථාවේ සභාපති DG රජකණ්ඩා මහතා සඳහන් කළා. රජය ඉන්ධන සඳහා දැවැන්ත සහනාධාර මුදලක් ලබා දෙන අතර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ. AITN ඔන්ඩයා පොලිටික්ස් වැඩසටහනට එක්වෙමින්
7: මේ වෙනකොටත් ඇත්තටම ගත්තොත් අපේ දේශීය වෙළඳ පොලේ මිල ඩීසල් තියෙන්නේ 35%ක පෙබරවාරියට සාපේක්ෂව 35%ක වැඩිවීමක් තියෙන්නේ. පෙට්‍රල් ගත්තොතින් ලෝක වෙළඳ පොලේ මිල 80%කින් වැඩි වුණාට දේශීය වෙළඳ පොල තියෙන්නේ 36%. එතකොට පේනවා තාමත් ලොකු සහනාධාරයක් ඇතුලේ යන්නේ. දැන් තියෙන තත්ත්වයේ ඉතාමත් භයානකයි. දැන් උගොල්ලෝ පේනවා ගිය පාරටත් වැඩිය දරන විදියට පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා. එතකොට ක්‍රූඩ් ඔයිලුත් වැඩි වෙලා තියෙනවා. කියන්නේ අපේ පිරිපහද්දුවෙන් හදන තෙල්වල මිලත් වැඩි වෙලා තියෙනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ ජනතාව මෙන්න මේ තත්ත්වය දරුණුයි. ලෝකේ අනිත් රටවල් ගත්තත් ඒ වගේම වැඩි වෙලා තියෙනවා. දැන් ඇමරිකාවට බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ පහුගිය සතියේ තීන්දුව කරලා තියෙනවා තව දුරටත් පිරිපහදු කරපු තෙල් පිටරටට විකුණන්නේ නැහැ කියලා. තාවකාලික මොකද ඉතිහාසයේ වැඩිම මිලට ගිහින් තියෙනවා.
8: අපිට බලපෑමක් තිබෙනවා.
7: ඒක යම් බලපෑමක් තියෙනවා.
8: අපිට නැතත් අහම කෙනෙක්ට බය හිතෙන්න පුළුවන් අපිට නැති වෙයි කියලා ඉන්ධන නැති වෙයි කියලා.
7: නැහැ ඉන්ධන නැති වෙන එකක් නෙවෙයි. මේ වෙනකොට ඇත්තටම ගත්තොත් තෙල් සැපයුමේ කිසිම ගැටලුවක් මතුවෙලා නැහැ.
8: අපි කොහෙන්ද මිල දීගෙන
7: ඉන්නේ? අපි ගන්න ටෙන්ඩර් වලින් ටෙන්ඩර්ස් වල අපිට වැඩිපුරම ඉන්නේ සිංගප්පූරුව සහ ඉන්දියාව, කොරියාව, ඒ වගේ මේ කලාපයේ තියෙන රටවල් වලින් තමයි අපිට දිගටම තෙල් ආවේ. අතරම අපි බොර තෙල් විතරයි මැදපිරදිගෙන් එන්නේ. තාම පුජේර වලට මහවමුස් වලට පල්ලෙහායින් පුජේර වලින් අපේ බොර තෙල් ලෝඩ් වෙන්නේ. ඒකින්ද ඒක සැපයුමේ ගැටලුවකුත් නැහැ. මෙතන ගැටලුව තියෙන්නේ මේ දෙවෙනි රැල්ලේදී ඉන්ෂුරන්ස් වැඩි වෙනවා. ඒ කියන්නේ ෆ්‍රේට් එක වැඩි වෙනවා. නැව් වලට ප්‍රහාරෙල්ල උන්නේ නැහැ පළවෙනි රැල්ලේ. දෙවෙනි රැල්ලේදී නැව් වලට ප්‍රහාරෙල්ල එනවා. අනිත් රටවල් වලත් මං ගාව තියෙනවා පකිස්තානයේ 52%කින් පෙබරවාරි වලට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ෆිලිපීනයේ 60%කින් ඩීසල් වැඩි වෙලා තියෙනවා. නේපාලයේ 32%කින්, මියන්මාර් 62%කින්. අපිට තාම මේ යුද්ධයේ යන රටාව කොච්චර වුණත් අපැහැදිලි. අපි අනවශ්‍ය විදියට තෙල් පාවිච්චි කරනවා නම් අපේ අත්‍යවශ්‍ය ගමන් බිමන් විතරක් යන්න කියන ආයතනය කරන්නේ. මොකද රජයේ මේ සහනාධාර දෙනවා කියලා කියන්නේ ආපහු මහජන මුදල්. ආපහු ඕගොල්ලන්ගේ මුදල් තමයි. ඒ හින්දා අර පිරිමැස්පෙන් තෙල් පරිහරණය කරන්න කියන ඉල්ලීමක් මේ වෙලාවේ.
8: දැන් පෙට්‍රල් මිල මොනවායිද?
7: පෙට්‍රල් මිල ගත්තොත් ඇත්තටම අපිට ඒ තියෙන සහනාධාරෙත් එක්ක මම ඉස්සෙල්ලා කිව්වා අපිට ඩොලර් මිලියන 315ක විතර ලාභයක් අපිට පිරිපහදුව හැටියට තියෙනවා කියලා. ඒකෝර මේ අවුරුද්ද අන්තිමේ තියෙන්නේ අපිට ඒ මිලෙන් යම් ප්‍රමාණයක් කැප කරලා සහ අපිට තෙල් සංස්ථාව අපි ප්ලෑන් කරලා තියෙන ඇත්තටම සාමාන්‍යයෙන් බිලියන 30ක විතර ලාභයක් ලබන්න. ගිය අවුරුද්දෙත් අපි බිලියන 36ක් ලාභ ලැබුවා. අපි ඒ ටාගට් එකේ තියාගෙන යනවා. එතකොට ඒ ටාගට් එකට අමතර වෙන මේ මුදල් අපිට ජනතාව වෙනුවෙන් කැප කරන්න පුළුවන්. අපි හිතනවා අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන් වෙයි කියලා තියෙන සහනාධාරෙත් සමග.
6: 81 වෙනි ජගත් මහ බඩල සසිවාරයට සමගාමීව අබාධිත විජිත හේරත් මහතා එක්සත් ජාතිගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සමග සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රගතිමත් වීම ප්‍රසස්කන්ද ක්‍රාවලි සහ ජාතික සංහිතියව සඳහාගෙන ඇති පියවර පිළිබඳව මහලේකම්වරයා දැනුවත් කර තිබවයි විදේශ අමාත්‍යාංශයේ පවසන්නේ. සංවර්ධන වෙමින් පවතින රටවල් වලට සහාය වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව ලබා දෙන දායකත්වය පිළිබඳ එහිදී අදහස් හුවමාරු වී තිබෙනවා. මේ අතර ඩැෂ්ටික අවිමුළුමරින්ම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සහ ප්‍රවර්තනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ 81 වෙනි බහමඩල සසිවාරයට සමගාමීව පැවති ඉහළ පෙළේ පූර්ණ සසියකටද අබාත විජිත හේරත් මහතා සහභාගී වී තිබෙනවා. එහිදී ඩැෂ්ටික නිරායුධකරණය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි අවධානය කර ඇති අතර ඩැෂ්ටික අවි මුළුමනින්ම තුරන් කිරීම සඳහා නිශ්චිත කලරාබුවක් සහිත ප්‍රායෝගික පියවර ගන්නා ලෙසද ඉල්ලා තිබෙනවා. එසේම ඩැෂ්ටික අවි සඳහා වැය කරන සම්පත් සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දේශගුණික විපර්යාස පිළිබඳව ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමේ වැදගත්කමද ශ්‍රී ලංකාව අවධාරණය කර තිබෙනවා. අමාත්‍ය විජිත හිරත් මහතා එක්සත් ජාතීන්ගේ බෙහෙවුම් සහාය පිළිබඳ උප පහලේකම් අතුල් බාරේ මහතා සමගද සාකච්ඡා කළා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සහ ආරක්ෂක මණ්ඩලය මගින් බලය පවරන ලද බෙහෙවුම් සඳහා ශ්‍රී ලාංකික සාම සාධක බටයන්ට අවශ්‍ය සහාය ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ස්තුතිය පළ කර තිබෙනවා. බද්දී ගබ ත්‍රිත්ව මිරිස් ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. බද්දේග පොලිස් වසවේ හල්පතුරු ප්‍රදේශයේදී ත්‍රිරුද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටරයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළා. එය අනුවයි සැකකරුවෙක් වලාන බද්දේබ දූෂණ මර්ධන ප්‍රහාරකෙක්ගේ මගින් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. සැකකරු ළඟ තිබේ හෙරොයින් ග්‍රෑම් 6කට වැඩි ප්‍රමාණයක් සුවා කැඩීමට හැකි වුණා. ඔහු බද්දේග බහිස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අයිස් බද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 994ක් සමග සැකකරුවෙක් කටරක ගොත්තුටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් බද්‍රව්‍ය කාරාශීලී දහරින් වැටලීම සිදු කළා. සැකකරු ඔබාණෙන් මෙම බද්‍රව්‍ය තොගය රැගෙන කටරයකට පැමිණ ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 8ක් පමණ වෙනවා. සැකකරු මේගම බහිස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 2025-2026 තක්සේරු වර්ෂයට අදාළව ආදායම් බදු ගෙවීම සඳහා තිබෙන අවසන් දිනය අදයි. නියමිත කාලයට ආදායම් බදු නොගෙවන අයට පොලිස් සහ දඩ මුදල් ගෙවීමට සිදුවන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කළා. ටින් අංකය ඔන්ලයින් මගින්ද ලබා ගැනීමේ හැකියාව පවතින බවයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දර මහතා සඳහන් කළේ.
9: අද ආදායම් බදු ගෙවන්නන්ට තමන්ගේ අවසාන ගෙවීම, ඒ කියන්නේ 2025-26 වර්ෂයට අදාළ අවසාන ගෙවීම කරන්න තියෙන අවසන් දිනය තමන්ගේ ආදායම් බද්දට අදාළව දැනටමත් ටින් අංකය ලබාගෙන නැති අය, බදු ගන්න හඳුනා ගැනීමේ අංකය, ටැක්ස්පේයර් ඐඩෙන්ටිෆිකේෂන් නම්බර් ලබාගෙන නැති අයට ඔන්ලයින් මගින් මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට අංකයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ඇප් එක හරහා ගිහිල්ලා. අංකය ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඔන්ලයින් මගින්. විදේශයක හිටියත් ලංකාවේ හිටියත් ඒ අයට ඔන්ලයින් මගින් ලබා ගන්න පුළුවන්. බදු ගන්න හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම බදු ගෙවීමට බැඳියාවක් නෙමෙයි. ඒ අංකේ නමුත් ජාතික හැඳුනුම් පතක් ලබා ගන්නවා වගේ උපැන්නක් ලබා ගන්නවා වගේ ලබා ගන්න ඕනේ දෙයක්. මේ අංකේ ලබා ගන්න වෙන්නේ, මේ සහතිකේ ලබා ගන්න වෙන්නේ ජීවිතේටම එක වතාවයි පුද්ගලයෙකුට. මේක අපේ රටේ නීතියට අනුකූල විය යුතු දෙයක්. ඒ වගේම මේ වංචාව දූෂණය නැති කරන්න, වංචාව සිදුනෙන් පස්සේ පරීක්ෂණ කරනවට වඩා මේ දේවල් තුලින් තමයි ඒවා කරන්න පුළුවන් වෙන්නේ. මේ අංකය අනිවාර්ය කළ යුතුයි කියන තැනට, මේ අංකය අනාවරණය කළ යුතුයි කියන තැනට, අනාවරණය අනිවාර්ය කළ යුතුයි කියන තැනට තමයි දේශාදැම් මානවීයදාරිංග සංගමයේ විදියට සහ බදු වෘත්තිකයේ විදියට අපේ මතය. ඒ තුලින් විශාල වශයෙන් ගනුදෙනු අපට අනාවරණය කරගන්න පුළුවන්, මේ නීති විරෝධී ක්‍රියාකාරකම් අඩු කරගන්න පුළුවන්.
6: අධික ඩේටා පහස කළ බවට කොළඹ කොටුව බහිස්ත්‍රාත්වරයා තමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ඩිගමනය බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනා අධිකරණයේ විභාගයට ඩොගෙනව නිෂ්ප්‍රභ කළා. අභියාචනා අධිකරණයේ සභාපති විරිසුරු රොහන් තබේසූරිය, චමත් බොරායස් සහ ආදිත්‍ය පටපදිකේ යන බහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විරිසුරු බඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශ පත් කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කළේ බහිස්ත්‍රාත්වරයා විසින් අභියාචනා අධිකරණයට යොමු කර තිබෙන නිගමනය අවසනාත්මක නිගමනයක් නොවන බවයි. එම නිගමනය පිළිබඳව අභියාචනා අධිකරණය කඩු විමර්ශනයක් සිදු කරන අතර බැලු බැල්මට නඩු නිමිත්තක් පවතින බවට කරුණු තහවුරු වුවහොත් පමණක් වගුත්තරකාර පාර්ශවයට සිතා සිරිකුත් කිරීම සිදුවන බවද ඒ මහතා පැවසුවා. ඒ අනුව 2024 අංක 8 දරඩ අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පරිදි ප්‍රතිපාදන ප්‍රකාරව බහිස්ත්‍රාත්වරයාට මෙවැනි නිගමනයක් යොමු කිරීමට හැකියාවක් පවතින බවත්, කෙසේ වෙතත් තමන් අධිකරණයට අපහාසයක් සිදු කර නොමැති බවට පෙත්සම් කරුගෙන තිබෙන ස්ථාවරයට මෙම නියෝගය තුළින් අගතියක් සිදු නොවන බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කළා. ඒ අනුව පෙත්සම් කරු ඉදිරිපත් කළ පෙත්සම තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් අනාවරණය නොවන හේයින් එය නිෂ්පභ කරන බවයි ඩියෝගේ සඳහන් වූයේ. මේ අතර අධිකරණයට අපහසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් කොළඹ කොටුව බහිස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අභාතිවරුන් වන විමල් වීරවශ, උදේ ගම්මපිල ඇතුළු පිරිසට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අද ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු බඩුල ඉදිරියේ කැතවනු ලැබුවා. එම අවස්ථාවේදී විමල් වීරවශ, උදේ ගම්මපිල, අසංග දවරත්, මහින්ද පතිරණ, සුගීෂ්වර බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කරුණු දැක්වුවා. බහිස්ත්‍රාත්වරයාගේ නිගමනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සේවාදායකින්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ඩියුටි සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කියා සිටියේ තමන් මෙම නඩුවේදී අධිකරණයට සහය වෙමින් කටයුතු කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විරිසුරු බඩුල්ල මෙම නඩුවට පාදක වන සංස්කරණයේ ඩොකල වීඩියෝ දර්ශන සියල්ල මීළඟ නඩු දිනයට පෙර අධිකරණයේ හමුවට කැඳවීමට පීවර කණ්ඩාලිස අභියාචනා අධිකරණයේ ලේකා අධිකාරීවරයාට නියෝග කළා. මෙම පැමිණිල්ල ඔක්තෝබර් මාස 7 වනදා යළි කැඳවීමටද නියම කෙරුණා. එයාබස් ගනුදෙනුව සම්බන්ධ නඩුවට අතාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩමල් රාජපක්ෂ මහතා අද දිනේදීත් රක්ෂිත මත්තරාගාරගත කර සිටියා. එම නඩුවට පෙනී සිටීම සඳහා බද්දරාගාර නිලධාරීන් විසින් ඔහු කොටුව බහිස්ත්‍රාත් අධිකරණයට රැගෙන වී තිබෙනවා. ඔහුගේ ඇපෙල්ලි පිළිබඳ නියෝගයද අද දින ප්‍රකාශනපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇප මුදල් රුපියල් මිලියන 40ක් රුවන් සන්තකන ලෙස කොටුව බහිස්ත්‍රාත්වරයා අද නියෝග කළා. අද දිනේදී රුපියල් මිලියන 20ක්ද ඉතිරි මුදල් ඔක්තෝබර් 14 වෙනිදා වන විට ගෙවන ලෙසයි නියෝග කෙරුණේ. එයාබස් ගනුදෙනුවට අතාළ නඩුවේ සැකකාරික වන කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප ලබා දී තිබුණේ ඇයගේ සොහොයුරිය සහ සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතායි. මේ මොහොතේ සැකකාරිය තව පාලනයෙන් තොර බවයි ඇපකරුවා අධිකරණයට දන්වා ඇත්තේ. ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම, භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහලේකම් ශ්‍රී බී එල් සන්තෝෂ් මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස එදියාවේ සංචාරයක නිරත වෙනවා. ඔවුන් භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහලේකම්වරයා සමග කරුණු කණ්ඩායමක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. ඉන්දියාවේ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු කරුණු ඊට අයත් වනවා. දෙරට අතර සම්බන්ධතාවෙන්ම පක්ෂ දෙක අතර මිත්‍රත්ව හා අවබෝධය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා. වසර 13කට පෙර ඩායාමේ අධි අවධානම් කලාපයක ජීවත් වූ ජනතාවට තමන්ගේ වෙරිවසක් ලබා දීමට වත්මන් රජය කටයුතු කර ඇති බව අමාත්‍ය සමන්ත වෙදයරත් මහතා සඳහන් කළා. පෙර පැවති රජයට ජනතාවගේ නිදහස ජීවත් වීම අයිතිය පවා සුරක්ෂිත කිරීමට නොහැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ පොහොසත් රටක ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් ඉන්දිය ආධාරයටතේ ක්‍රියාත්මක නිවාස 10,000 වැඩසටහනේ අලගුල්ල වතුයායේ නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්කල් තැබීමේ අවස්ථාවට එක් වෙමින්
10: 2013 නායකිය ජනතාවට අද ගෙවල් වලට මුල්ගල් දීවා කියලා 2013 මේ 2026 අවුරුදු කීයක් ගිහිල්ලාද? අවුරුදු දැන් 13ක් නිම වෙලා අපි ජීවත් වෙන්නේ අවුරුදු කීයක් ගිහිල්ලාද? අවුරුදු 60ක් 70ක්. ඉතින් අවුරුදු 60ක් ජීවත් වෙන මිනිස්සුන්ගෙන් අවුරුදු 13ක් උතුරගෙන ඒ ප්‍රශ්න නිරාකරණය කරලා නැහැ. ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳලා නැහැ. ඒකේ මූලික තීන්දුව ගන්න ඕනේ පාලකයෝ. ඒ තීන්දුව අරගෙන ඉන්නේ. ඉතින් ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒ ජනතාවගේ පැත්තෙන් සමාව ගත යුතු කාරණයක් අදාළ පාලකයෝ සහ බලධාරීන්. අන්න ඒ කාරණේට අද අපිට මුල්ගල් තියලා ඒ මිනිස්සුගේ අවුරුදු 13ක් කැකෑරිච්ච ප්‍රශ්නයක්, හිතේ වද වේදනා දීපු ප්‍රශ්නයක්, විශ්වාසයේ කඩවෙලා හිටපු මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩනගලා අද මේ විදිහට මුල්ගල් තබා ගැනීමට හැකිවීම මම හිතනවා සතුටක් කියලා.
6: රියන්තුරු අවබකර ගැනීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ස්වාධි රූපහණිය ක්‍රියාත්මක කරන ටේක්යා සුරකුම් බගතුට වැඩසටහනේ තවත් අතිරාග කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු කෙරේට අපදියෝජිත ගිහන් ගේත් ඉෂේර.
11: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කරන ලද ටේක්යා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 28 වන වැඩසටහනයි අපි අද උදෑසන මේ විදිහට ආරම්භ කළේ. අපි අද 28 වන වැඩසටහන සඳහා සත්කාරක පාසල වශයෙන් තෝරා ගනු ලැබුවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් වත්තේගම අධ්‍යාපන කලාපයේ බණ්ඩාරනායක ජාතික පාසල තමයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ. ඉතින් අද උදෑසන මාර්ගනතුරු සංදර්ශනය මේ විද්‍යාලය ඉදිරිපිටදී අපි පැවැත්තුවා. ඉන් අනතුරුව මේ දූදරුවන් අද දවසේදී මේ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට අපි කැඳවාගෙන යනු ලැබුවා. එහිදී මේ දූදරුවන්ට තවදුරටත් මාර්ගනතුරු සම්බන්ධයෙන් මාර්ගනතුරු සජීවව සිදුවන ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ ඒ අත්දැකීම ලබා දෙමින් සජීවීව මේ අද දවසේදී මේ වැඩසටහන සිදු කරනු ලබනවා.
6: ලංකම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් අනතුරක් සිදු වුණා. ඒ අරත්තලාව ප්‍රදේශයේදී අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 60කට අධික පිරිසක් සිටි බවටයි වාර්තා වන්නේ. කීප දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව අප වාර්තාකරු සඳහන් කළා. බස් රථය විදුලි කණුවක වැදී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබෙනවා. රේදුරා බහෝය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉරානයේ සඳහා අවි සහ අවි කොටස් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් හා ආයතන 13කට ඇමරිකාව නව සම්බන්ධක පනවා තිබෙනවා. රුසියාව, චීනය සහ පාකිස්තාන ඇතුළු රටවල පුද්ගලයන් හා ආයතන ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය ස්ථාන කළේ. ඔවුන් ඉරානයේ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව එම ගණුදෙනු සිදු කර තිබෙනවා. ඉරානයේ මිසයිල හා මිරිසුන් රහිත ගුවන්ඩාරා වැඩසටහන් සඳහා දායක වූ ආයතනද අවධානයට ගත් බවයි ඇමරිකාව පවසන්නේ. මේ අතර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රෝලර් කෝස්ටරය ස්ථිරව වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එහි ගමන් කළ පුද්ගලයන් 100කට වැඩි පිරිසගේ බොලේට බරපතල තුවාල සිදු වූ බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද ගොනු කර තිබෙනවා. එම රෝලර් කෝස්ටරය පැයට කිලෝමීටර් 122 පමණ වේගයෙන් ධාවනය වන අතර මගී ආසන අංශක 360කින් භ්‍රමණය වන ආකාරයටයි නිර්මාණය කර තිබෙන්නේ. ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. දිනට අතර පළමු තරගයෙන් ඉන්දිය කණ්ඩායම කඩලු 8ක ජයක් හිමි කරගත්තා. ඒ අනුව තරගාවලිය 1.0ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. පන්දිය විභාංශය කෙරෙහි අන්තර්ගයේදී වැඩි අවධානය යොමු කර බවයි කොදිව් ක්‍රිකට් කණ්ඩායම පවසන්නේ. පාදයේ ඉහළ කොටසේ ඇති වූ අබාධයක් හේතුවෙන් කොදිව් ආරම්භක ප්‍රතිකරු ජස්ටින් ග්‍රීව්ස් අන්තර්ගයෙන් ඉවත් කර තිබෙනවා. තුන්වෙනි තරගයටද ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. ප්‍රතිපත්ති පොලි අනුපාතය නොවෙනස්ව ඩීසල් සහනාධාරය ගැන තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීම. කෝටි අටක අයිස් කට්ටායකදී අත්අඩංගුවේ. 2025-2026 වර්ෂවලට අදාළ ආදායම් බදු ගෙවීම අදින් අවසන්. නමල් අදත් අධිකරණයට දිලිප්ගේ පෙත්සබත් ඉවතට. කපිලගේ බිරිඳට තැබූ ඇපල් වාඩි සන්තකයි. ඇමරිකාවෙන් පැනවූ ඩව ඉරාන සම්බාධක. මිරික ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවකට බලාපොරොත්තු වන්න. දැන් ද ඉන්සයිඩ් ස්ටෝරි විශේෂඥය.
12: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
13: The inside story. The story behind the news.
14: පොදු ප්‍රවාහනයේ නව පරිච්ඡේදයක්. මගේ ප්‍රවාහනයේට මෙට්‍රෝ බස් 112ක්. කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණක්. මෙට්‍රෝ බස් 700ක් මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 3000ක් වියදම් කළා. ජපාන් රජයෙන් බස් 8ක් පරිත්‍යාගයක් විදියට අපට ලැබුණා.
13: The story. Behind the news.
14: ඒනුව කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක බස් 7 ධාවනයේට ඊයේ සිට එක්ුණා. මෙට්‍රෝ බස් 112 ධාවනය කරන්නේ කොහොමද කියලා අදහස් දැක්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ.
15: මෙට්‍රෝ ඩිපෝ 4ක් විවෘත කරලා තිබෙනවා. තලංගම, ඉරවසේකල, ඒ වගේම රත්මලාන ඇතුළු ඩිපෝ 4ක් විවෘත කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොටත් මෙට්‍රෝ බස් 4ක් පන්නිපිටියේ කොළඹ විදියට ධාවනය වෙමින් තිබෙනවා. තලංගම මෙට්‍රෝ ඩිපෝ එක තුල ලංකාවේ ප්‍රධාන බස්

0: ආර්ථිකය කොතරම් ශක්තිමත්ව අපි ගොඩනගාගෙන යනවද කියන එක පිළිබඳවත් මේක ඉතාම ප්‍රබල සංකේතයක්. මෙට්‍රෝ ආයතනය මෙතන බස් එක සිය දෙකක් ආරම්භ කිරීම කියලා කියන්නේ අපි අවුරුදු දෙකක ගමනේ තර ආකාරයක ලිට්මස් ටෙස්ට් එකක් මං හිතනවා ඒ ලිට්මස් ටෙස්ට් එකෙන් අපි සමත් වෙලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපිට අවසර ලැබුණ තවත් මෙට්‍රෝ බස් 50ක් ගේන්න ජනට ඒකට වැඩ කරගෙන යනවා. ඒතර බස් 172ක ෆ්ලීට් එක මේක බවට පත් වෙනවා. ඒ බස් 50 යාපනයේ නුවර සහ ගාල්ල කියන නගර තුනේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලබන අවුරුද්දේ සිංහල දෙමළ අවුරුද්දට කලින් බොහෝ දුරට අපි හිතනවා අපිට ඒවා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා.
1: පොදු ප්‍රවාහනයේ දියුණුවට පත්වෙනවා කියන්නේම රටේ ජනතාවට එදිනදා ජීවිතයේ ගමනාගමනය තවත් පහසු වෙනවා කියන එකයි. එසේනම් සුවපහසු ගමන් මගකට අවතීන වන ඔබට එහි ගමන් කිරීමේදී එම බස් අත අපවිත්‍ර නොකර කඩා බිඳ දමන්නේ නැතුව ජාතික වස්තුවක් මෙන් සුරැකීමෙන් ගමනාන්තය දක්වා ගමන් කරන්නේ නම් ඒ රටටත් තමන්ටත් මහත් ඵලදායි වනු ඇත.
2: The story behind the news.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දවල් 12යි විනාඩි 25යි.
2: විශේෂ පොළඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහටඩු පොළඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1331 011-286-1111 ශනි ගැමතුම් 19:16.
3: ප්‍රේමණීය බදාදා
4: දසන් විත් යෂෝ
5: 18 වංගුව
6: දවල් 12 විනාඩි 26යි.
1: හා අපි ආවා ආවා.
6: ප්‍රේමණීය බදාදාවේ ඉතුරු ටිකත් ඉවර කරලා යන්න.
1: ඉවර කරලා යන්න ඕනේ. පොඩි බ්‍රේක් එකක් ගත්ත.
6: ඔව්. තා විනාඩි 34ක් අපිට බලන් ඉන්න පුළුවන්. අපිට මැසේජ් කරපු අලුත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය ගැනත් අපි කියන්නම්. ඉස්සලා අපි සින්දුවක් අහලෙමු.
1: අහලෙමු.

0: මනීය බදාදා දස්සම් විත් යශෝ
1: දහට වංගුව යශෝ අපි කිව්වන ඊයේ මේ හර අවදානම් නිවේදන අයින් කළා.
2: හරි.
1: කාලගුණේ වෙනස් වෙනවා කියලා.
2: ඔව්.
1: හැබැයි දැන් ආපහු කාලගුණ දෙපාර්තමේන්තුවේ දාලා දෙනවා නිවේදනයක්.
2: අය වෙනස් වෙලා නේද?
1: අය කාලගුණේ වෙනස් වෙලා. දෙවෙනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී
2: වැසි ඇති වෙන පුළුවන්.
1: ගිගුරුම් සහිත වැසි ඇති වෙන පුළුවන් කියලා තමයි කියන්නේ.
2: කියන්නේ නේද?
1: ඔව්. ඌව නැගෙන සහ මධ්‍යම පළාත්වල පොළොන්නරුව සම්මුල්තින් දිස්ත්‍රික්කවල
2: ඔව්.
1: එකෙන් පස්සේ හරි දෙක යන වෙලාවට ප්‍රෝග්‍රෑම් එක ඉවරයි.
2: ඉවර වෙන වෙලාවට වයින් දෙන්නේ.
1: එකෙන් පස්සේ මිලිමීටර් 50ට බැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? බස්නාහිර පළාතේ ගාල්ල සහ මාතරත් ඔය දිස්ත්‍රික්ක දෙකෙත් බස්නාහිර පළාතෙත් මේ තත්ත්වය ඇති වෙනවා කියලා තමයි කියන්නේ.
2: හරි.
1: අපි බලමු ඉතින්.
2: බලමුනේ.
1: ඔව්.
2: කුඩයක් අරන් ආවනේ.
1: Yes. මං කුඩයක් අරගෙන ආවා. හරි. ඔබ තෙලීර පහලට යනවා නම් කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා. අපි කියමුද මැසේජ් කරපුවා.
2: කියමු. මේ වෙලාවේ ධනංජලි අපි වහගෙන ඉඳවා යා නෝමල් මැසේජ් තමයි මේ දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් නෙවෙයි දැන් නම් ඉතින් ඔන කලින් ඉව මැසේජ් එකක් තමයි අපි මේ කියන්නේ.
1: අපි වචන දෙකක් නෑ. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්. නව්‍ය ආශෝ ෂොප් එකකින් මැසේජ් එකක් දාලා තිනා අම්බලංගොට. අපි අවහරිම ආදරෙන් එකතු කරගන්නවා. ඩිය දසුන්දන් යෂෝ කියලා තිනවා. ගුඩ් මෝර්නින්. වෙල් ඩන් කියලා තිනා ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි. බොහොම ස්තුතියි මහේෂ්. ආයි කොහොමද කියලා අහලා තියෙනවා. මැසේජ් එකක් කියවන්න ගොන සංජීව ආදරෙන් අපි එකතු කරගන්නවා. අපි අහගෙන ඉන්න ඔය දෙන්නව සුමාල් ඉඳවා එයාගේ ෂොප් එකේ කට්ටියම එකතු කරගන්න ඕනි. අමිතා ඒ වගේම රන්සර සුද්දා ඉන්නවා, බොස් ඉන්නවා, අවසර අපි ලක්කඩ අහනවා කියලා තමයි තියෙන. බොහොම ස්තුතියි. දහර වංගු දසුන් විත්‍යා ෂෝප් අය අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හරිම ලස්සනයි. බොහොම ස්තුතියි වසන්ත කුමාරියෝ අපි ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන සිංදුවක් දෙන්න අපි එකතු කරගන්න කියලා තියෙනවා. ගලතරින් තමයි මැසේජ් කැවිත් තියෙන්නේ. මගේ මහත්තයා නන්දන පුතා ඉන්නවා ගයානත්, දුව මින්දෝදී, ශෂිනිවත් එකතු කරගමු.
1: එවනම් සිංදුවම්.
2: හම්.

0: දොළහයි තිස් පහයි වෙලාව රයිට්. අද තිස්වෙනිදා. අද තිස්වෙනිදා කියලා කියන්නේ අන්තිම දවස. අද මාසේ අන්තිම දවස කියලා කියන්නේ ලොකු වැඩක් වෙන දවසක්.
1: ඒක තමයිනේ.
0: මොකද්ද?
1: මොකද්ද කියන්න බලන්න.
0: අද රෑ 12 වෙනවා කියලා කියන්නේ හෙට උදේට තෙල් ගාන කීයක් වේද කියලා හිතන දවස.
1: එහෙම වෙන්න පුළුවන් නේ.
0: අද මධ්‍යම රාත්‍රියේදී තෙල් මිල සංශෝධනය වෙයිද?
1: ඔව්.
0: නැත්නම් ওই විදිහටම යයිද?
1: යයිද.
0: හරිද?
1: බලමු.
0: බොහෝ අය අද තෙල් ගහයි. හෙට සමහර වෙලාවට වැඩි වෙයි කියලා. සමහර ලාට ගහපු අයට අපරාධ කියලා හිතෙයි.
1: හේ අඩුණොත්.
0: හෙට තෙල් මිල අඩුණොත්.
1: අඩුණොත්.
0: හරිද?
1: හරි.
0: දැන් අපිත් මේ බලන් ඉන්නේ හෙට මොකද
1: වෙන්නේ කියලා.
0: වෙන්නේ කියලා. තෙල් වැඩි වෙයිද?
1: කාටි කියනවද බස් කියනවද?
0: අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ.
1: ප්‍රශ්නේ බලමු ඉතින්.
0: බලන්න ක්‍රමයක් නැහැ නේ.
1: කතම්මයි වැඩි. යුද්ධ නැවතුනත් පුළුවන්.
0: තෙල් ගහලම් බලන් දෙනවා හෙට.
1: බලමු බලමු.
0: අද ටැංකිය පුරව ගන්න ඕනේ නේ.
1: හරි.
0: හොඳ නැද්ද?
1: හොඳයි හොඳයි. හැබැයි අඩු වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ.
0: අර ඔකට තමයි කියන්නේ.
1: හා.
0: රැවුලත් තෝන.
1: කැදත් තෝනි.
0: ඔව්. ගෙදර ගියොත් තෝනසි. මගේ හිටියොත්?
1: අඹු නැසි.
0: නෑනේ.
1: උදේ වැට මාරු කළා නේද කිව්වේ? ගෙදර නී අඹුව ඉන්නේ.
0: ඒකනේ ගෙදර ගියොත් අඹු නැසි මගේ හිටියොත්?
1: තෝනසි.
0: මොනවම කතා වුත් තියෙනවා. පොඩි එකක් කරගොලා දුන්නාම ඒකම කරේ තියා ගන්නවා නේ.
1: නෑ නෑ මම දන්නවා ඉතින් ඔය අනිත් පැත්තට මට එනවා කියලා.

0: ප්‍රේමණීය බදාදා අහගෙන ඉන්න වෙලාව දවල් 12 විනාඩි 46.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ප්‍රේමනීය බදාදා දසන් විත් යෂෝ
5: 18 වංගුව.
6: දොලයි 42යි වෙලාව.
7: වෙලාව හරි ඉක්මනට යනවා.
6: ඔව්, දවල්ට කෑවද?
7: නෑ.
6: තාම නැද්ද?
7: තාම නෑ.
6: යාළුවනේ දවල්ට කනකොට. හරිද?
7: හරි.
6: අපි යන උස්මුරුත්තා එන්නව කන්න යන්න එපා.
7: ඔව්.
6: හරි. කෑම කියලා කියන්නේ සමහර වෙලාවට ඕනම දෙයක් ඕනට වැඩිය ගත්තොත් ලෙඩ වෙන්න පුළුවන්නේ.
7: ඔව්.
6: කෑමත් එහෙම තමයි. හරිද?
7: හරි.
6: එසත් තමන්ට ඕන ප්‍රමාණයට.
7: අවශ්‍ය ප්‍රමාණයට කන්නේ කොතක් වගේ කන්න නැතුව බත් එක.
6: ඔව්. ඒ වගේම තමයි. මම දැක සමහර තැන්වල තියෙනවා.
7: මොන වගේද?
6: අපේ රටේ තමයි වැඩිපුරම ආහාර අහක දාන්නේ කියලා.
7: ඔව්.
6: හරිද?
7: වෙඩින් එකට ගිහින් බලන්න ඕනේ.
6: අම්මේ කියලා වැඩ නැහැ. තව දෙකකට හරියන්න කෑම
7: තියෙනවා. ඔව්.
6: හරිද? ඒ වගේම තමයි ඔය බුෆේ එහෙම තියෙනවනේ බෙදා ගන්න.
7: ඔව් ඔව්.
6: ඒ වගේනොත් බෙදා ගන්නවා එක්කෙනෙක් ගිහලා 3 දෙනෙකුට ඕන ප්‍රමාණය.
7: කන්නේ දිවිසි කරනවා.
6: කන්නේ එක්කෙනෙකුට ඕන ප්‍රමාණය. අපි කොච්චර බෙදා ගත්තත් කොච්චර කෑවා.
7: හරි.
6: හරිද? කන්න පුළුවන් බඩේ ප්‍රමාණයට විතරයි.
7: විතරමයි. දන්නවනේ.
6: ලතා මංගেশකාර එකතනක කියලා තිබුණා.
7: මොකද්ද?
6: මගේ account එකේ කෝටි ගණන් සල්ලි දෙනවා.
7: ඔව්.
6: හැබැයි මට නිදා ගන්න ඕන වෙන්නේ එක ඇඳයි.
7: එක ඇඳයි. හරි.
6: මට යන්න පුළුවන් වෙන්නේ එක වාහනයක.
7: හා
6: හා. හරිද?
7: හරි.
6: මම වාඩි වෙන්නේ එක වරකට එක පුටුවක.
7: ඔව්.
6: හරිද? කන්න පුළුවන් වෙන්නේ මගේ බඩේ ප්‍රමාණයට විතරයි.
7: එක ඇත්ත.
6: එක ඇත්ත.
7: හා.
6: හරිද?
7: හරි.
6: එනිසා ඕනෝට වැඩි පොදි බඳින්න එපා. හ්ම්
7: හ්ම්.
6: හරිද?
7: තණ්හා වෙන්න එපා.
6: තණ්හා වෙන්න එපා. ඒ වගේම තමයි පොදි බඳින්න කියලා නොකනෝ බින්නත්
7: එපා.
6: එපා. රයිට්. තියෙන වෙලාව කාලා විල සතුටින්
7: ඉන්න ඕනේ. පොතේ සල්ලි ටික පොදි ගහ ගන්නත් එපා ඉතින්.
6: හැබැයි කනකොට තමන්ගේ ප්‍රමාණය දැනගෙන කන්නත්
7: පුළුවන් වෙන්න ඕනේ වාට.
6: රයිට්. අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්න අපි කියමු දියෂ්.
7: ඔව්, මේ වෙලාවේ ඉඳලා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ලවෙන් ගුණසිරි කෝල් හවුස් එකෙන් තමයි මෙසේජ් එක දාලා තිනේ. උපාලි අධිපතිතුමායි වගේම පත්මනී ඉන්නවා, අධිපතිතුමා උදේ කුමාරී ඉන්නවා, වසන්ත ඉන්නවා, සමන් ඉන්නවා, අතුල, සමිත, නිලන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා තිනා සින්දුවක් අහන්න. වට්ස්ඇප් එක පැත්තට ගියොත් එහෙම ආදරේ කියලා තිනා. කවුද මේ ආදරේ කියලා තියෙන්නේ? අද ගොඩාක් ලස්සන සින්දු ටිකක් ඇහුවා කියලා තිනා. ජානකී, මොනිස්ටා, ප්‍රියන්ති, විනෙල් කයිනෝ, ශානිකා, මොනිකියෝ සටුමි මේ හැමෝම ජපාන ඉඳලා තමයි අපි දෙන්න වහගෙන ඉන්නේ. ඉතින් අපිත් ගොඩක් ආදරෙයි. ඉටලි වලින් එන්නවා වෙන්නේ සවත්. අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා 18 වංගුවට. හායි, කොහොමද? සතුටින් නේද? අපි ඉතින් සතුටින් ඉන්නවා. චන්දේ තමයි පින්නවල ඉඳලා මැසේජ් එක දාලා දෙන්නේ. පුතා සිතු නැතුව ඉන්න අසනීපෙන් ඉන්නේ. ඒ වුණාට අපි වහගෙන ඉන්නවා නේද? Thank you so much. අජන්ත අක්කර ඉක්මන් සුවය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙන දෙයා තමයි අසනීපෙන් ඉන්නේ. සුබ දවසක් කියලා තින. සුබම සුබ දවසක් චන්දේ වාට.
6: Right, එහෙනම් අපි සින්දු අහන්න යමු. සින්දු අහන්න යන වෙලාවේ මතක් කරන්න කාරණාවක් තියෙනවා.
7: මොකද්ද?
6: මොකද්ද? ගෙයක් හදපුවාම ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.
7: හිතන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයා නේද?
6: ඒ වගේම ගේ ලස්සන වැඩි කරගන්න ඔයා හිතන්නත් ඕනේ.
7: ඔව්, ගෙදරට ගැලපෙන කලයකින් දේවල් කරගන්න ඕනේ. හැමෝදින එක තීම් එකකින් තිබ්බම ලස්සනයිනේ.
6: ඒ වගේම තමයි අපි දෙයක් එකතු කරගන්න ඕනේ. ඒක user friendly වෙන්නත් ඕනේ.
7: ඔව්.
6: ඒ කියන්නේ අපි ලේසියෙන් පහසුවෙන්
7: පරිහරණය කරන්න
6: ඕනේ. ඕනේ. ඔයා ගේ හදලා ඔක්කොම කරලා ඉවරලා වටේ තාප්පේ වැදලා හරිද? රෝලර් ගේට් එක හයි කරන්න, රෝලර් ලෝ එක හයි කරන්න, දැන් කොන්ක්‍රීට් එකත් එහෙම දාලා කණු ටිකක් නැගලා ඔක්කොම ඉවර කරලා තියෙනවා
7: නේද?
6: මේ වෙලාවෙ හොඳ බුද්ධිමත් තීරණයක් ගන්න ඕන.
7: මොකද දන්නවද? ඒ තමයි AWB රෝලර් ඩෝ එකක් දාගන්න ඕනේ. ඔයා දන්නවද? වසර 25ක විශ්වාසයක් එක තමයි එන්නේ. ඔයා මේ රෝලර් ඩෝ එක හයි කරගත්තාම, සවි කරගත්තාම වසර 10ක වගකීමක් ඔයාට තියෙනවා.
6: ඒ විතරක් නෙවෙයි. ඔයාට පාට 12කින් මේ රෝලර් ඩෝ ඔබට තෝරා ගන්න පුළුවන් ඔබේ වර්ණය අනුව. ඒ වගේම තමයි මල නොබැදෙන
7: සිංක් එකක් තියෙනවා.
6: ඒ වගේම තමයි තාක්ෂණික භාවිතාවත් ඉතාමත් ඉහළයි.
7: ඉහළයි නේ. ඉතින් ඒ වගේම ඇලුමිනියම් සහ පවර් කෝට් තහඩු වලින් හදලා තියෙන විශේෂයම ඉතින් ඔන බය නැතුව ආගේ ව්‍යාපාරික ස්ථානයේ නිවසට පාවිච්චි කරන්න පුළුවන් අරගෙන පුළුවන් නේද දස්ස?
6: ඔව්. ඔබට මේ සියල්ල ගන්න පුළුවන් වෙන්නේ
7: AWB රෝලර් ඩෝ එකක් අතොත් තමයි. ඉතින් ඔයාලට මම මතක් කරන්නම් මේ කාර්යාලයේ තියෙන තැන පරණ පාර කොට්ටාව ශාකල් තියෙන හෝමාගම මාතර කුරුණෑගල. ඔයාලට ෆෝන් නම්බර් එක මතක් කරන්නම් 0773211400.
6: ඔය කෝල් එක ඔය ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙලා ඔයාගේ අවශ්‍යතාවය කියන්න. ඒ අය ඔබට උදව් වෙනවා, සහාය වෙනවා අවශ්‍ය කරන රෝලර් ඩෝස් සිලෙක්ට් කරගන්න. රයිට්. එතන අපි සින්දුරියක්
7: යම්.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
0: දසුන් විත් යශෝ
1: දහට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහට වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. දනට තහනේ නුතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස්. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-22-11-400.
7: අද ප්‍රේමණීය පදාදාවේ අවසන් විනාඩි කිහිපය අපි ඉන්නේ. මතක් කරන්න ඕන ඔයාගේ ඇස් දෙකේ යම් ආබාධයක් තියෙනවා.
8: හරි.
7: මට දැන් ඇස් දෙක පෙන්න ගන්න ඕන කාලේ ඇවිල්ලා කියලා හිතනවා. හරිද?
8: හරි.
7: සාමාන්‍ය ළඟ තියෙන ඒවා බොඳ වෙලා පේනවා නේද?
8: ඔව්. තියෙන කණ්ණාඩිය කැඩලා තියෙනවා නේද?
7: ඔව්. දුර පේන්නේම නැත්තම්.
8: ඔව්.
7: හරිද?
8: හරි.
7: එහෙන් කබ.
8: ඔව්.
7: කඳුළු.
8: ඔව්.
7: ගලනවා නම්. හරිද?
8: හරි.
7: ඔය යන්න ඕනේ මෙන්න මෙතෙන්ට වගේ ඉක්මනට මැස් ටික පෙන්න ගන්න.
8: ඔය යන්න ඕනේ ලෙන්ස් එකේ අයි හොස්පිටල් එකට. ඔයා දන්නවා තියෙන තැන නේ දැන්දයි. රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත බත්තර මුල්ලේ තමයි තියෙන්නේ. ඔයාට යන්න පුළුවන් ඇස් දෙක පෙන්න ගන්න ෆෝන් නම්බර් එක මම ඔයාලට මතක් කරන්නම්. 0770-74-78-478 0770-74-78-478 කෝල් එකක් දීලා යන්න.

0: හෙලේනම් එනම් අපි යන්ද
1: යමු නේද
0: රයිට් එනම් අපි යනවා
1: යන්න කලින් මත
0: හෙට ඉන්නවනේ ඔව් හෙට අපේ දවස
1: ඔව්
0: හරිද ලෝක ළමා දිනය
1: අනේ මගේ දවස සතුටුයි
0: ලෝක වැඩිහිටි දිනය හරිද හෙට ඔයාට පුළුවන්කමක් තියනවා ওই දෙකම කැමති විදියට
1: සමරන්න
0: සමරන්න වැඩිහිටියොත් ඉන්නවා පොඩි හිටියෝ වගේ පොඩි හිටියොත් ඉන්නවා වැඩිහිටියෝ වගේ හරිද මාට කැමති විදියට සමරන්න පුළුවන් කැමති කුලකයකට ගිහිල්ලා මොන වුණත් කමල් නැහැ සමරුම
1: ජය කරගන්න බලවන්න ඔයාට
0: හැබැයි අපි ලෝක ළමා දිනය සමරන්න හිට නෙවෙයි
1: තුන්වැනිදා දෙහිවල සත්වෝද්‍යානයේට ඔයාටත් එදු පුළුවන් උදේ 8:30 ඉඳලා හවස් වෙනකම්ම තියෙනවා. ඉතින් ක්‍රීඩා කරන්න පුළුවන්, තරඟ දිරන්න පුළුවන්. මේ හැමදේම එක සතුට පුරෝගෙන ගෙදර යන්න පුළුවන්. ඉතින් පුංචි පොඩ්ඩෝ ඉන්නව නම් මතක් කරලා මෙන්න ඔක්තෝබර් 3 වෙනිදා සත්වෝද්‍යානයේට දෙහිවල.
0: රයිට්. එහෙනම් හැමෝටම සුබ දවසක් කියවා. මාසෙ ඉවරයි. අලුත් මාසෙක අපි ආයේ හම්බෙමු.
1: හම්බෙමු.
0: එහෙනම් ජය වේවා. මම දසුන්.
1: මම යශෝ.
0: මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා.
1: මතක් කරනවද?
0: වෙලාවක් නැහැනේ.
1: ඒක තමයිනේ. ඉතින් thank you so much හැමෝට මැසේජ් කරාට අපි හිට කියන්නම්.
0: මොනවා නොත් කවන්න සතුටින් ඉන්න.
1: පරිස්සමට ඉන්න.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසුරේකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය ලබා දෙන අඛණ්ඩ දායකත්වයට අමාත්‍ය වෛද්‍ය නලින් ජාතිස්ස මහතා චීන තානාපති හුව ෂියක් මහතා වෙත ප්‍රසාදය පළ කළා. සාකච්ඡාවක් පැවැත්වුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී. දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී විශේෂ ප්‍රසාදය පළ කර සිටියා. චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදි කළ පොළොන්නරුව ජාතික වක්කඩරුව හලේ පසුගිය දසද වූ අනතුරු සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඊශ්‍රායෙල් ආරක්ෂක අජ්ජ් බටහිර එවුරේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පුද්ගලයන් දස් දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය ස්ථාන කළේ. ත්‍රස්තී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මෙහෙයුම් සිදු කරන බවයි ඊශ්‍රායෙල් ආරක්ෂක අංශය පවසන්නේ. සන්නාගත කදවරු කිහිපයක්ද ඔවුන්ගේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහිටෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: තාල පද මවන තාමහිත අහන ලකන මෙවලද එෆෙම 93.5 හරි 93.7 හරි ඔබ සසර කරගෙන මේ කන දෙකෙන් ඉන්නේ
1: ලකන Golden Voice.
2: ලකන Golden Voice විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු.
3: සංගීත නිපුන් රෙසිල් වනිගසේකර. සංගීත විශාරද දිලීප ලේනගේ.
2: මේ ලක්කන ගෝල්ඩන් වොයිස්.
0: ශ්‍රී ලංකේ සරාදේශයේ දශක තුනක අභිමානීය ලක්කන ගෝල්ඩන් වොයිස්. අපි තවත් තරඟ වටයකට සමාරම්භ ලබා දෙන්න සෝදනමින් ඉන්නේ. සොරේ අපේ තරඟකරුවෙක් වේදිකාවට කැඳවගෙන තවසන්.
4: තරඟකරුවන් බොහෝ දෙනෙක් එකතු වෙනවා. මේ අය හැමෝම මතක හිටින ගීත සමුච්චයන් එකතු කරනවා. ඒවා මම හිතනවා ලක්කනත් එක බද්ධ ගීත. ඒ නිසා ලක්කන ඇතුලේ අපේ ශ්‍රාවකයන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. ලක්කන ගෝල්ඩන් වොයිස් රස විඳිනවා කියලා. මොකද ඒගොල්ලෝ කැමැතිම ගීත ලයිස්තුව තමයි මේ අපේ තරඟකරුවන් ඇවිල්ලත් ගායනා කරන්නේ.
0: සුරේ මේ තරඟ අංක 35720. අයිබෝන්. නම මොකද්ද?
5: මං සුමේදා ලක්මාලි පෙරේරා.
0: සුමේදා ලක්මාලි පෙරේරා.
4: ඔන්න තව පෙරේරා කෙනෙක් ඉන්නවා.
0: හා.
4: කාට සතුරු?
0: මට.
4: ඇයි?
0: මමත් පෙරේරා නිසා.
4: ඔය පෙරේරා, කුරේරා ඔය වගේ නම් ලයිස්තුවක් තියෙනවා. මං ඔය විස්තර කරන්න යන්නේ ගමන් නැහැ. අපි තරඟයට බුමු.
0: බලමු විස්තරහල.
4: පෙළමුණේ කොහොමද ඉස්සෙල්ලාම මේ වගේ ප්‍රසිද්ධ සිද්දු කිව්ව දවස මතකද?
5: ඔව් මට මතකයි. මම මේ වගේ තරඟාවලි දෙකකට විතර ගිහිල්ලා තියෙනවා. ඒවෙන් මම අන්තිම 100ට වගේ තේරිලා තියෙනවා.
4: ඔව්.
5: එතනින් පස්සේ මේ අද තමයි ආවේ.
4: ආවේ. දැන් අද කාගේ ගීතයක්ද තෝරගන්නේ?
5: මම අද මොරිස් විජේසිංහ සප්තකන්‍යා චිත්‍රපටයේ දූවිල්ලෙන්
4: වත්සුණු
5: තමයි. වත්සුණු තර.
4: අසර ගීතය, සම්මානණීය ගීතය. එහෙනම් ගීත ගයන්න අවස්ථාව දෙමු. ඇයි අපි තව කාලෙ කන්නේ නේ? හරි. වා කියන්න, ගයන්න අපි ආගෙන ඉන්නවා.
0: මේ අවස්ථාව අපි ලබා දෙන්නේ තරඟ අංක 35720 තරඟ කරන්න සුමේධා ලක්මාලි පෙරේරා.

0: සිහින දකිවි
1: මොනර කිරිල්ලි
0: කාරදකි මොනර කිරිල්ලි
1: මෙයාට කිවි සුමේදා
0: යා මේ මොනර කිරිල්ලි බලබලා සිහින දකින කෙනෙක් නෙවෙයි යා සිහිනයක් දකිනවා ලක්කඬ ගෝල්ඩන් වොයිස් අතරේ රන්සොරේ වෙන්නේ
1: මොකද හිතුනේ ගීතය හොඳට හිතපු විදියට හිතාගෙන ආපු විදියටම ගායනා කරන්න පුළුවන් වුණාද
2: පොඩි චකිතයක් තිබ්බා
0: පොඩි චකිතින් ගාඩක් තියෙනවා අපි බලමු විනිශ්චය මණ්ඩලෙ මොකද කියන්නේ කියලා
1: බලමු ලැබෙන කමෙන්ට්ස් කොයි වගේද කියලා රසිල් මහත්මයා
3: සුමිදව් චකිතයක් තිබ්බට හොඳින් ගායනා කරා මට කියන්න දෙන්නේ තව පොඩක් වොලියුම් අප් වෙලා තව පොඩක් කොන්ෆිඩන්ස් ලෙවල් එක හදාගත්තා නම් තව සාර්ථක වෙන්න තිබ්බා සුබ පතන සරට
0: විනිශ්චය මණ්ඩලෙ හිටි සුබ වැඩීම නේද හරි කිලිබ
4: මාත් හිතන ඇත්තටම ඕවරෝල් පිචින් ඔක්කොම හොඳට තිබ්බා සමේදා ඔයාගේ මේ කියන්න තරම් ලොකු එහෙම මගේ කමෙන්ට් එකක් ලොකුවට දෙන්න තරම් දෙයක් තිබුණ නෑ ඇත්තටම මටත් කියන්න තියෙන රිසල් එක මම ඇග්‍රී වෙනවා කන්ෆිඩන්ස් තමයි ඔයගේ පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ ෆස්ට් වර්ස් නෙමෙයි ෆස්ට් කෝරස් එකේදී මම හිතනවා පටන් ගන්නකොටම පොඩි චකිතයක් තිබ්බ නිසාද පොඩි පිචින් එහෙම එහෙ යන්න දැඟලුවා ටිකක් නමුත් ඔයා අන්තිම වෙනකොට ඒක හරියටම ෆිට් කරගෙන ආව මේ තව පොඩ්ඩක් මං හිතන්නේ මේ ඔයාගේ හස්බන්ඩ් මේ මේකට හිටියානේ දෙන්නත් එකතු වෙලා වොයිස් ට්‍රේනින් ටිකක් කරන්න ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා ඒකෙන් ගොඩාක් ඔයගලන්ට ඉස්සරහට දුර යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා සුබ පතන
2: ස්තුතියි
0: එහෙනම් අපි සුබ පැතුණුත් අරගෙන වාට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වුණු
1: මේ තරකාණීය අංක 35720 න් තනඟ කළේ කලුතර සිට එකතුණු සුමේධා ලක්මාලි පෙරේර
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
0: හඳුනා ගනිමු ඊළඟ තරඟ කරුවන් මේ විරාමයෙන් පසු

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: අතරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:06
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: පස්සට 1:15
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
8: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
10: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම

0: ලෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ ස්වරාභිෂයකයේ දශක තුනක අභිමානය ලක්කන ගෝල්ඩන් වොයිස්.
2: ඉතින් ලක්කන්ඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් මේ අපිට මීගම් පුරවරේ හුඟක් තරංකරුව සහභාගී වුණා. දැන් මේ තරංකරුව මාරවිලින්. ඉතින් මාරවිල කියන්නේ සංගීතයේ බොහොම ලැදී පුරවරයෙක්. අංක 7526 දරන තරංගකරු කැස්පර් රන්වලගේ.
1: අයිවන් කැස්පර්.
3: අයිවන්.
1: සාමාන්‍යයෙන් ලක්කන්ඩ ගෝල්ඩන් වොයිස් කියන තරංග වටය ගැන කොහොමද වට තොරතුරු දැනගන්න ලැබුණේ?
3: සාමාන්‍ය මගේ අම්මා හැමදාම ලක්කන්ඩ අහනවා. එතකොට අම්මම තමයි මේකට අයදුම් කරලා තිබ්බේ. අම්මම තමයි කිව්වෙ මේව තරඟයට දැම්මා. ඊට පස්සේ තමයි කම්පැනි එක කතා කරලා ඒකට දැනුවත් වුනේ. ඒ සම්බන්ධය.
2: කැස්පර් දැන් ඔයාගේ ජීවිතයේ සංගීතය අතර තියෙන සම්බන්ධය කොහොමද?
3: මම පොඩි කාලේ ඉඳන්ම මියුසික් තමා කරේ. මම දන්නේ අප්පච්චි කියලා තියෙන විදිහට පළවෙනිම ස්ටේජ් එකේ සින්දුවක් කියනකොට අප්පච්චි මා වඩාගෙන තමයි ස්ටේජ් එකේ සින්දුව කියලා තියෙන්නේ. මට අවදින බැරි කාලේ ඉඳන්ම සින්දු කියන්න පුළුවන් කාලේ ඉඳන් වචන උච්චාරණය කරන කාලේ සින්දු කියලා තිබ්බා.
2: ඒ කියන්නේ තාත්තත් ගීතේ රැළවි.
3: මගේ අම්මා.
2: අම්මා. ආහහහ.
1: තාත්තගේ උදව්ව. තාත්තගේ උදව්ව.
2: අප්පච්චි උදව්ව. එතකොට දැනට මොනවද කරන්නේ?
3: මම මේ වෙනකොට මියුසික් ප්‍රොඩක්ෂන් පැත්තෙන් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ගීත රචනා කරනවා, තනු නිර්මාණය කරන සහ කම්පියුටර්
2: පොඩි ස්ටුඩියෝ එකක් තියෙනවා.
3: පොඩි ස්ටුඩියෝ එකක් තියෙනවා.
2: හරි. දැන් මේ වැඩේට අද තෝරගත්ත ගීතේ මොකක්ද?
3: රෝකාන්ත ගුණතිලක මහතාගේ බොල්පිණි වැහෙන වේලාවේ.
2: ඇඩතල ගොඩක් තියෙන ගීතයක් නේද? මම හිතන හොඳ ආරම්භයක් වෙයි කියලා. අපි නම් මේ ලස්සන ගීතේ ඔබ හනින් අහන්න බලාගෙන ඉන්නවා. ජයග්‍රහී ගමනක් වේවා කියලා අපේ ප්‍රාර්ථනාව.
3: බොහොම ස්තුතියි.
1: මේ තරග අංක 7526 තරග කරන මාරවිල සිට පැමිණි කැස්පර් රන්වලගේ.

0: Mix.
1: මුල්පිනි වැහෙන වේලාවේ නේද? පාන්දර යාම ඉඳලම ඒ කාර්තව්‍ය යෙදෙන ගල්කරුවන්ගේ ලස්සන කතාන්දරයක්. ඉස්සර ඔය මේ වෙන්නප්පුව, මාරවිල, ඒ හලාවත පැත්තේ ඉඳලා විශේෂයෙන් පොල්ලත්තු කරත්ත. ඇවිල්ලා තිනවා රට පුරාම මැද රටට ඇවිල්ලා ඒ පොල්ලත්තු අලෙවි කරලා ගෙවල් වල. මොකද ගෙවල් වල ඇවිල්ලා තියෙන පොල්ලත්තුනේ. ඒවා ඇත්තටම ජන ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච ගීත. ඒවත් ආදරෙත් මුසු වෙලා හරි ලස්සන තැනකට මේ ගීත ඇවිල්ලා තියෙනවා. එතකොට කැස්පර් ඔබට මොකද හිතෙන්නේ මේ ගීත ගැන? අද මේ තරගයේ ඉදිරිපත් වීම ගැන?
2: මට ලොකු අවස්ථාවක් ඇත්තට මේ තරගයට සම්බන්ධ වෙන ලැබීම ගැන. ඒ කියන්නේ මොකද මගේ මියුසික් ලයිෆ් එකේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා මම මේක දැඩි ලෙස විශ්වාස කරනවා.
1: අපේ විශාරද දිලීප ලියනගේ ඔහු මේ විනිශ්චය මණ්ඩලයේ නියෝජනය කරන එක විනිශ්චයවරුවෙක්. හැබැයි ඔහුගේ මේ ගීත පිළිබඳ දෙන ਵਿਚාරය හරි වැදගත්. ඒක අපිටත් හරි වැදගත් සහ සංගීත ශිෂ්‍යරටත් හරි වැදගත්. මම කැමති ඔබෙන් මේ අදහස් දැනගන්න.
2: ඔසරේ කැස්පර් ඇත්තටම ලස්සනට ගීතේ ගායනා කරා. මං කලින් අහගෙන හිටියා ඔයා මියුසික් වලට සෑහෙන සම්බන්ධයි කියලා, මියුසික් ප්‍රොඩක්ෂන් වලට, ඒ වගේම සිංගින් වලටත්. සහ දැන් මට කියනවා ඇහුණා ඔයා සෑහෙන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා සහ සෑහෙන දෙයක් හැරුම් ලක්ෂයක් වෙයි කියලා ඔයාගේ මේ ඉදිරියට යන ඩිසිෂන් එක ගැන. මම මුලින්ම සුබපතන ඇත්තටම මේ ඔයාගේ වෝකල් ටෙක්නික්ස් මං හිතනවා ඔයා හොඳ විදිහට පාවිච්චි කරා, බ්‍රීතිං ටෙක්නික්ස්, ඊට පස්සේ ඔයාගේ ඔවුන් වේරියේෂන්ස් ඔයා ගීතයට හානියක් නොවන විදිහට හරි තැන්වල හරි විදිහට පාවිච්චි කරා කියලා මං විශ්වාස කරනවා. ඔයාගේ වොයිස් ටෝන් එකත් හරි ලස්සනයි. මං හිතනවා මේ විදිහටම ඉදිරියට යන්න පුළුවන් නම් ඔයාට සෑහෙන හොඳ තරගයක් දෙන්න පුළුවන් කියලා.
3: බොහොම ස්තුතියි.
4: ඊට පස්සේ අපි බලමු සංගීත නිපුන් රසල් වණිකසේකර ලබා දෙන කමෙන්ට් එක මොන වගේද කියලා.
5: කැස්පර් ඇත්තම ලස්සනයි, හොඳටම ගායනා කළා. මට අඩුපාඩුවක් පෙනුන නැති තරම්. හැබැයි ෆස්ට් වර්ස් එකේ අර මේජර් කෝඩ් එකට යන තැන එතන පොඩි ස්ලයිට්ලි පොඩි අවුට් පිච් එකක් තේරුණා. ඒ ඇරි ලස්සන, ඇත්තම හොඳ පර්ෆෙක්ට් ගාන. වගේ වේරියේෂන්ස් අර කිව්වා වගේ ඇත්තම විශිෂ්ටයි.
3: බොහොම ස්තුතියි සර්.
1: දක්සේරුවක් තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ.
4: ඒ කියන්නේ සීනවලට පියාපත් ලැබෙන්න ආසන්නයි වගේ.
1: ආම ගුඩු වෙන්නේ පියාඹන්න කල තියෙනවා. සිකුරාදාට පියාඹන්න පුළුවන්ද බැරිද කියලා දැනගන්න පුළුවන්.
4: දන්නානේ විස්තරේ. ඒ කියන්නේ කැස්පර් අපි ලක්කඬ ගුවන්විදුලියේ FM 93.5 93.7 සඳුදා සහ බදාදා දිනවල ඔබේ ගීත ගායනා හැකියාව රටටම ලෝකෙටම අහන්න ඉඩ ලබා දෙනවා. ඊට පස්සේ තරඟ කරපු ඔබේ අවසන් විනිශ්චය අපි ලබා දෙන්නේ ඒ සතියෙම සිකුරාදාට. මේ සතිය සිකුරාදා ඇහුවාම ඔයාලා දැනගන්න පුළුවන් ඔය ඊළඟ වටේට තේරිලාද නැද්ද කොහොමද කියලා විස්තරේ.
1: මතයි එහෙනම් ඔයාලට අපේ සුභපැතුම්. 7526 දරන තරඟ අංකයෙන් තරඟයට එකතු වුණු මාරවිල සිට පැමිණි කැස්පර් රන්වලගේ වාගේ නම දිගින් දිගටම මේ තරගේ රැව් දෙන්න ඕනේ. එහෙම වේවා කියලා අපි ප්‍රාර්ථනා
0: කරනවා. නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: පසරු 1 වෙනාඩේ 2.

0: නම්විය රේඩියෝ රීලිගිය ලක්හඩ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකේ සරාධීශයකය දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සඳුදා බදාද දවස්වල මඟ නොහැර ලක්කඩ ආගෙන ඉන්නකොට ඔබට අහන්න පුළුවන්කමක් තිනවා ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරගකරුවන් තරගකරණයන්ගේ ඉදිරිපත් කිරීම කොයි තරම් ලයන්විතද දක්ෂද කියලා. ඔවුන්ට ලැබෙන අවසාන විනිශ්චය ඒ සතියම සිකුරාදට ඔබට දැනකියා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට අද දවසේදී මේ තරඟ වටේ තරඟ කරන්න බලාපොරොත්තු වෙයි තවත් සුන්දර තරගකරණයක් ඉන්නවා. සුන්දර කියලා වචනයක් කියන්නේ මෙවිල පේනා නේද ලස්සන කෙනෙක්.
2: ඔව් එහෙමනම් ඉතින් ඒක ඩිජිටල් එකේම තමයි බලන්න වෙන්නේ. හරි. තරඟ අංක
1: 35723.
2: 35723 න් තරඟ වදින ඔබ කවුරුද?
3: මම අයිෂා ජයවර්ධන.
2: අයිෂා ජයවර්ධන.
3: ඔව්.
2: එහෙම කියන්න බෑනේ. අයිෂා කොහෙන්ද ආවේ?
3: මම ආවේ කුරුණෑගල මහවෙඳ.
2: කුරුණෑගල මහවෙඳ. දලදාග මහන්දියෙන් දකුණට.
3: දකුණට.
2: ගිහිල්ලා නගරයට යන්න ඕනේ. මාව මාව මොනවද ප්‍රසිද්ධ? මාවෙන් දුම්රිය පාරේ කොටස් පාරවල් දෙකකට බෙදෙනවා. කොයි කොයිද? එකක් යනවා පොළොන්නරුව. අනික යනවා අනුරාධපුරේ.
1: මහවෙඳලා ආවට දැන් තමයි ඒව දන්නේ සොරේ. මේ අහන් ඉන්න එකයි.
2: ඒකනේ කියන්නේ. හරි. ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් මොනවද ඔය කරන්නේ?
3: රැකියාවක් කරනවා. ඔව් මම රැකියාවක් කරනවා. මම වෘත්තියෙන් පෙරපාසල් ගුරුවරියක්.
2: මොකද පෙරපාසල?
3: පෞද්ගලික පෙරපාසල.
2: ඉතින් මේ පුංචි ළමයි එක්ක ජීවිතය ගත කරනකොට සංගීතය කියන මාතෘකාව කොහොමද ඔයාලට බද්ධ
3: වෙන්නේ? ඒ කියන්නේ මම පෙරපාසලේ උගන්වනකොටත් ගොඩාක් වෙලාවට අර උගන්වනවට වැඩි ඇක්ටිවිටීස් එක තමයි යන්නේ. සින්දු වලින් බබාලට උගන්වනකොට බබාලා හරි ආසයි ඉගෙන ගන්න.
2: ඉතින් මේ බබාලත් හරි කැමතියි ඔයා බබාලට කියන සින්දුවක් අහන්න.
3: මොකක්ද උරගන්නේ? හරි මම කියන්නේ.
2: හරි කියන්නේ.

0: ¿Lady? අපි අර ඒ කාලේ ඉගෙන ගත්තේ
1: නේ.
0: Are you sleeping? අපි පොඩි කාරෙල්ල රන් යනවා. හරිම සන්තෝසයි. හරි. දැන් මොකද්ද තෝරගන්න ගීතේ?
1: රෝස් පෙති අතුරාලා. චාම්බර
0: වෙලසිංහගේ. මේ ගීතේ විශේෂ කැමැත්තක් තියෙනවා.
1: මම ගොඩක් ප්‍රිය කරන ගීතයක්. ඒ කියන්නේ කොච්චර අලුත් සින්දුවත් මම මේ සින්දුවට හරිම කැමතියි.
0: අපි කැමති. අපි ආමු. නේද?
2: අපි අයෂගෙන් ඊට කලින් දැනගන්න කැමති ලක්කන ගෝල්ඩන් වොයිස් මේ තරඟය ගැන කොහොමද අයෂ දැනගන්නේ?
1: මම Facebook page එකකින් තමයි දැනගත්තේ. ඊට පස්සේ මේ අර රේඩියෝ channel එකකින් වෙනස් දෙයක් කරන්න නිසා මට හිතුණා apply කරන්න. ඒ නිසා තමයි apply කරේ.
0: උගාක් දුර ගිවාගෙන අද තරඟයට ආපු අයෂා ජයවර්ධන රේණන් අපි අවස්ථාව ලබා දෙමු ගීත ගායනා කරන්න. තව අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක විනිශ්චය මණ්ඩලයේ ආයි.
2: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35723 තරඟ කරන්න අයේෂා ජයවර්ධනට.

0: හොඳයි නේද? රෝස පෙති අතුරාලා.
1: මොකද හිතුනේ සින්දුව ගැන සින්දුවට සාධාරණයක් වුණා කියලා හිතනවද ආයෂ?
2: මං එහෙම හිතනවා අපි.
0: ඔව් විනිශ්චයවන්නේ අහලා බලන්න ඕන නේද? විනිශ්චයවන්නේ මොකද කියන්නේ? අපි බලමු අපේ රෙසිල් මහත්මයා මොකද කියන්නේ කියලා.
3: ඒෂා ඇත්තම හොඳ ගානක් කරා. ලස්සනයි. ගොඩක් ලස්සනයි. අඩුපාඩු වන්නම් කියන්නේ නැති තරම්. මම බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ වඩේට තේරුණොත් තව ශෛලියක ගීතයක් ගායනා කරයි කියලා සමහරට හින්දි ගීතයක් වුණා. සුබ වරණ.
2: බොහොම ස්තුතියි සර්.
0: අපි දිලිප
4: වොයිස් එක හොඳයි ඒෂා, ඒක ගැන කියන්න දෙයක් නැහැ. මම පොඩි දේවල් ටිකක් කියන්නම්. මේ ඒ කියන්නේ හදාගත යුතු සහ අපිට දැනට මේ කම්පිටිෂන් එක ඇතුලේ මේ කරපු දේ ගැන ගොඩක් අතනට ෆීමේල් වෝකලිස්ලා අපුවන් පස්සේ කට අරින්න හැමෝම ගොඩක් බයයි. ඇත්තටම අපි දකින්න දෙයක් සෑහෙන්න මේ මම ආයේ කන්ෆිඩෙන්ස් එකට කැමති. මොකද ආයසකින් තොරව ලස්සනටම සින්දුව ගායනා කරා එන කන්ෆර්ටබලි. මම හිතන්නේ ගොඩක් රුකුලක් වෙන්න ඇති ඔයාගේ වෘතිය ඒකට මට හිතෙන විදිහට. සහ මම යෝජනා කරනවා තව පොඩ්ඩක් කට ඕවරෝල් ඔයාට තව ඇරලා සිං කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔයාගේ හොඳ රේන්ජ් එකක් තියෙනවා. මේ ඔයාට හොඳම තැනකට යන්න පුළුවන් කියලා මම ඇත්තටම පෞද්ගලිකව හිතනවා. මොකද ඔයාගේ වොයිස් ටෝන් එකේ එහෙම කියන්න තරම් කිසි ප්‍රශ්නයක් නැහැ. ෆ්ලෝ එකට යනවා ගලාගෙන. ඒ ඔක්කොම ටික තියෙනවා. මම සුබපතනවා. මම හිතනවා හොඳ තැනකට ඔයාට යන්න පුළුවන්.
0: ආයෙෂර තියෙන්නේ සිහිනයක් හඹාගෙන යන්න විතරයි. ලක්හඳ ගෝල්ඩන් වොයිස්. ඊළඟ තරග වලට හම්බෙනවා කියන්නේ එහෙමද? මොකද හිතන්නේ මම?
2: හම්බෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔව්
0: බලාපොරොත්තු සඵල වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.
2: බොහොම ස්තුතියි.
1: දැන් ආයෙෂා මේ රේඩියෝ චැනල් එකකින් මේ වගේ දෙයක් සංවිධානය කරන නිසාම තමයි මේකට එන්න ඕනේ කියලා හිතුනේ කියලා කිව්වානේ. දැන් ඔයා සින්දුකුත් කිව්වා. මොකද හිතන්නේ මේ තරගය ගැන?
2: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ තරගයට එන්න ලැබුණ එක ගැන. මං හිතනවා මේක වෙනසක් අලුත් දෙයක් නිසා ආදරණීය ප්‍රේක්ෂකයෝ අපි වහන අයත් ඇත්තටම මේ තරගයට ගොඩක් ආදරය කරයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් thank you so much ලක්හඬ අපි වගේ අය වෙනුවෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලෑස්ති කරාට.
0: මං ලස්සනට ප්‍රසන්ට් කළා ඒක.
1: දැන් ඔයා තහන්න ඕන. සඳුදා බදාදා දවස් එකකින් එකක ඔයාට වාගේ හඬ මේ විදිහට හඬ ලැබෙනවා. හැබැයි ලැබෙන විනිශ්චය අපි කියන්නේ ඒ සතියෙම සිකුරාදාට. මගොන හැර FM 93.5 93.7 ලක්කන හන්න ඕන.
2: හරි.
0: එනං ජය.
1: අපි සමුදෙන්නේ තරග අංක 35723 තරග වැදුණු අයේෂා ජයවන්ත.
5: ලක්කන Golden Voice.
6: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමු.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

0: ASLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ASLT Mobitel Fiber.
1: හැම සාර්ථක business එකක්ම පටන් ගන්න අදහසකින්. ඒ business එකේ දියුණුවට ගැළපෙන partner කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ business එක startup, SME, enterprise මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. Business නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
2: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071-711-711
6: දෙන්නේ මාරාන්තිකයි
7: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
6: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹුණු ලක්හඬ Golden Voice.
1: ශ්‍රී ලාංකේය ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලක්හඬ Golden Voice තරංගාවලිය ආරම්භ වෙලා දැන් දවස් කිහිපයක් ගත වෙලා තියෙන සුරේ අපි මේ වෙනකොට බලාගෙන ඉන්නේ මේ තරංගාවලියට තමන්ගේ දක්ෂතාන් ඉදිරිපත් කරලා දැන් ඒ තරංගය වටවලින් ඉදිරියට යන්නේ කවුරුන්ද කියන කාරණාව පැහැදිලි කරගන්න. ඒක හැබැයි අපිට හරියටම දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ සතියේ සිකුරාදා දවසේ. දැන් ඒ බලාපොරොත්තුත් හිතේ තියාගෙන තමන්ගේ ගායන කුසලතාවයන් එළිදක්වීමේ අරමුණින් මේ වෙනකොට තවත් තරංග ශිල්පියෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ තරංගාංක 7111.
2: මොන දේ තිබුණත් මේ හැම තරඟකරුවෙක්ම ඉස්සල්ලාම දකින්නේ හීන. ඊට පස්සේ තමයි හැබෑවක් කෙරෙහි යන්නේ. ඔයා කිව්වට සිකුරාදා මේක තේරුණාද නැද්ද තේරෙයිද? ඔය ප්‍රශ්න ඉදිරිපත් වෙන අයට නෑ. අපි යන්න ඕනේ ලක්හඬ Golden Voice තරගයට. දින්න පෙරදුනා අපි මේ තරගය තරණය කරන්න.
1: අර කතාවට කියන්නේ සහභාගී වීමත් වැදගත් කියලානේ. එහෙම හිතලාද තරගයට සම්බන්ධ වුණේ? කවුද නම අපි කතා කරමු චුට්ටක්? අයිවන්.
3: අයිවන්. මගේ නම සුමිත් රාජවක්ෂ.
1: කොහෙන්දලාද ආවේ?
3: කඹුරුපිටියේ ඉඳලා ආවේ. මාතර
2: දිස්ත්‍රික්කයේ කඹුරුපිටියේ සිට පැමිණි සුමිත් රාජපක්ෂ. සුමිත් මොනවද කරන්නේ?
3: දැන්නම් මොනවත් කරන්නේ නැහැ. මං යපෝස් එක හිරියේ. මම කකුල ගැල්ලා මෙඩිකල් පෙන්ෂන් එකේ ඉන්නේ. අවුරුදු 15ක් ඉඳලා ආවේ.
2: කොයි කොයිද කටයුතු කළේ?
3: කෑම් ගහනවා හිරියා. දියතලාවේ තමයි ට්‍රේනින් වුණේ. මූලික මේ රෙක්‍රූට් කෝස් එක. ඊට පස්සේදී හෙඩ් කෝටර් සිරියා කොළඹ. යාපනේ එයාපෝට් එකට නැග. ඊට පස්සේ මොරවැව රත්මලාන. රත්මලාන තමයි අන්තිමට හිටියේ
2: කොහොමද? සම්පූර්ණ සර්විස් එකේ උඩ බැලුවත් එම අවුරුදු
3: අවුරුදු 15ක්
2: ඉඳලා තියෙනවා. සෙල්ලම් නැහැ. හරි. අද තරඟෙට තෝරගන්න ගීතේ මොකක්ද?
3: හෙන්රි කල්දේරි මහත්මයාගේ පෙනුණු සුව දසුන් ගීතේ.
2: පෙනුණු සුව දසුන්. හරිම ලස්සන ගීතයක්. හෙන්රි කල්දේරි මහත්තයා මේ සංගීතය පිළිබඳ මනා දැනුමක් තියෙන කෙනෙක්. එයා දැස් නොපෙනුනත් එයාගේ සින්දු එයාම තමයි හදාගත්තේ. එයා මියුසික් කළා, එයා ලිව්වා, එයා ගායනා කළා. ඒක නිසා මේ ගීතවලට කාගේවත් බලපෑම් තිබ්බේ නැහැ. අන්න ඒ වගේ බලපෑමක් නැති මිනිස්සෙක්ගේ ගීතයක් තමයි වාතෝරගෙන තියෙන්නේ. ඉතින් අපිත් බලන් ඉන්නවා ඇස් අරගෙන. ඇස් වහගෙන නෙමෙයි ආ. ඇස් අරගෙන බලාගෙන ඉන්නවා කොහොමද මේ සින්දුව කියන්නේ කියලා. තරගංක 7111 සුමිත් රාජපක්ෂ මාතර දිස්ත්‍රික්කයේ කම්බුරුපිටියේ ඉඳලා තමයි අද තරගයට ඇවිල්ලා ඉන්නේ.

0: Makane Golden Voice.
1: සුමිත් හින්දි කල්දේර මහත්තයාගේ ගීතේ පමණක් නෙමෙයි තාලේ පමණක් නෙමෙයි හඬත් අනුකරණය කරන්න උත්සාහ කළා දෝ කියලා මට හිතෙනවා. ලස්සනයි.
2: මොකද හිතෙන් ඉදිරිපත් කිරීම ගැන?
3: ගොඩක් සතුටුයි. හොඳට ඉදිරිපත් කරා කියලා මට හිතෙනවා. ඉතින්
1: දැන් මෙච්චර දුර බැහැර ගිවාගෙන මේ වගේ තරඟයකට එන්නේ නිකම්ම අහපෝ යන්න නෙමෙයිනේ නේ?
3: ඔව් අනිවාර්යයෙන්.
1: හරියට හරි. හොඳයි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අපිට ඉතාම වැදගත්. අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර
4: සුමිත් මට සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් දැනුණා. එකක් කෝරස් එකේ ස්ථායි කොටසේ තුන්වෙනි ලයින් එකේ පොඩ්ඩක් අවුට් පිච්චින් කරා වගේ තේරුණා. සහ ඔයාගේ සින්දුව කියලා කියන්නේ අග එන්ඩිං වෙන තැන හැම තැනකම ඔයාගේ විප්‍රාඩකක් තියෙනවා. විප්‍රාඩකක් තියෙනවා කියන්නේ සොර කම්පනයක් තියෙනවා. යන්තම් කම්පනයක් තියෙනවා. ඒ කම්පනය නිසාද එතන පිච් එක අවුට් යනවා. මට කියන්න තියෙන විබ්‍රාටෝ එක පොඩ්ඩක් හදාගෙන පිච් එකට විබ්‍රාටෝ කරන්න
2: බලමු. විශාරද දිලීප ලියන කියලා බදන කමෙන්ට් එක කොයි වගේද කියලා.
5: සුමිත් මං හිතනවා සුමිත් ඇස් දෙක පියාගෙන සම්පූර්ණ සින්දුවට අවතීර්ණ වුණා කියලා මං හිතනවා. ඒක අවතීර්ණ වීම හොඳයි. ඔයාගේ ප්‍රොනන්සේෂන් හොඳයි. හොඳට සින්දු උච්චාරණය කරා. මටත් කියන්න තියෙන්නේ මේ ස්වර පරාසයේ පොඩ්ඩක් යම් යම් අඩුපාඩුකම් තිබ්බා ඇරෙන්න. මම මේ සුරේ එක්ක සෑහෙන ස්ට්‍රොංගලි ඇග්‍රී වෙනවා. ඒ ටෝන් එක අපිට ඇත්තටම මේ මතකේ ගියා කෙලින්ම. මේ හෙන්රි කල්දේර මහත්මයාගේ ඒ වොයිස් එක වගේම තැනකට ආවා කියලා මට හිතෙනවා. අර පිච් ටික හදාගත්තනම්.
3: Thank you sir.
1: හෙන්රි කල්දේරගේ ඕන ගීතයක් මතකද?
3: හැම එකක්ම මතක නෑ. සාමාන්‍ය මතකේ වදින වදින ඔය.
1: එතකොට වෙන කාගේ ගීතවල දැන් මේ ඉස්සරහට තරග වලට ගෑන්න අවස්ථාව ලැබුණොත් එහෙම?
3: සනත්නා ශ්‍රී මහත්මයාගේ.
1: ආහා.
3: එම් එස් ප්‍රනාන්දු මහත්මයාගේ.
1: ආ. හොඳයි. එරන් මේ වගේ ලස්සන ගීත ටිකක් අහන්න අපිට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සුමිත් බොහොම ස්තුතියි. ඔයාට සිකුරාද වෙනකොට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. කොහොම වුණත් කඹුරු පිටියේ ඉඳලා ආයෙ කොළඹ එනවා නම් අපි කැමැතියි. ලක්කන ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් අංක 7111 අංක යටතේ තරඟ වැටුනේ. මාතර ඉඳලා මේ තරඟයේ සමගින් එකතු වුණු සුමිත් රාජපක්ෂ. සුමිත් අපේ සුභ පැතුම්.
3: Thank you sir.
1: ඊළඟ වටේ හම්බෙන්න තමයි ඉතින් අපේ බලාපොරොත්තු.
3: බලමු sir.

හඳුනා ගනිමු මීළඟ තරග කරුණු. මේ විරාමයෙන් පසු මේ ලක්හඬ Golden Voice.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
2: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-32-11-400.
3: ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ? එයා මැරිලද?
4: සත්‍ය කරන්නේ බබුතේ, පොඩක් කට වහගෙන ඉන්නකෝ.
5: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
6: ඉතින් කමුද කොහමද අලු අවුරුදු ගානක් නෙවුව මේ මෙවසගෙන හිටියේ. මුත් එක ජීවත් උනේ. තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
4: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයියා කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ.
5: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
7: අසංගමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය.
5: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: අපි සොයන්නේ
5: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ඩිජිටල් ආර්ථික අවත්‍යශය සහ SLT බොබිටෙල සංවිධාන කරට AI සම්බන්ත්‍රණය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අබරසූරිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. එහි දෙවන දිනයයි අද. නියුච අබාත්වරුන් වන එරඟ වීරරත්න සහ චතුර ගබේසිංහ යන මහත්වරුන්ද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකාව තුල AI භාවිතය නවෝත්පාදනය සහ ආයෝජන වේගවත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහයට ලක් වූ ඉන්ධන ප්‍රවාහ ඩව්කාවක් බේරා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. ඒ සෝමාලි වෙරළට ඔපෙන් වූ මුහුදු තීරයේදී කෙසේ වෙතත් මෙහෙයුමට පෙර කොල්ලකරුවන් සිදු කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙකු මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය ස්ථාන කළේ. වසර ගණනාවකට පසුව එවැනි ඝාතන සිදුවීමක් වාර්තා වී ඇති බවත් මාධ්‍ය සඳහන් කළා. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පසුවරු තුනට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ළමයෙන් පසු නැවතත් ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: වියරු සර අතරින් අපි හඳුනගන්න ශිල්පීන් දවසින් දවස අලුත් වෙනවා. හැමදාම අලුත් අලුත් ශිල්පීන් බිහි වෙනවා. එතකොට ලක්හඬ ගුවන්විදුලියත් දැන් අලුත් අලුත් ශිල්පීන් ගොඩක් හඳුනගෙන යනවා. ඉතින් ලක්හඬ ගෝල්ඩන් වොයිස් හරහා මේ ශිල්පීන් කවදා හරි දවසක ආයෙත් සමාජගත වෙනවා. මං හිතන්නේ වැඩි ඈතකට මේ ගමන. නේද? ඉතාම නවෝදිනකින් දක්ෂතා පිරි පරම්පරාවගේ අලුත් ගීත ඇහෙන්න තිබෙන වග අපි ඔබට මතක් කරන්න කැමතියි. ඊට පෙර ඔබ මතකයේ තබා ගත යුතු නම තමයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: මේ වෙනකොට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපේ තරඟ වේදිකාව හසන කරන්න වගේම තමගේ ගීත ගායන ඉදිරිපත් කරන්න බලාගෙන අංක 35715 තරඟකරුව බලන් ඉන්නවා. අයිබවන්.
3: අයිබවන්.
1: මොකද නම?
3: ගීත් කසන්.
1: එපද වලස්තිල් තියෙනවද? වලස්තිල්?
2: කොණ්ඩෙ දැකලා දෙවමේ.
1: මයික් නෑ. කොණ්ඩේ රැවුලයි වලපුවාම ඉතින් නේද? අවලා කියන්නේ වවන්නෝ දිනන්නෝය කියලා කියනවනේ. එහෙමයි නේ.
2: සිනාවකින් පිළිතුරු දෙයි කියලා කියන්න
1: ඕනේ. ඒකනේ. සිනාවෙන්නෝ කතා වෙන්න බෑ මනින්නට මිනිසා බෑ යා. හරි. මේ පුතේ නම මතකුණා මොකද?
3: කීත් කසුන්.
1: කොහෙද ගම්පලාවද?
3: මවනැල්ල.
1: මවනැල්ල කොහෙද?
3: මවනැල්ලේ බෙලිගම්මන.
1: බෙලිගම්මන. බෙලිගම්මනට ලා මොනවද
3: කරන්නේ? මියුසික් තමයි.
1: මියුසික් තමයි. ඒ කියන්නේ විස්තර කරන්නද?
3: සංගීත කණ්ඩායමක මම ඉන්නවා.
1: අහහ. මොකක්ද ඒ සංගීත කණ්ඩායමේ නම?
3: කන්කෝ.
1: කන්කෝ. ඒක කොහේ නමක්ද?
3: ඉතාලි.
1: මොකක්ද ඒකේ තේරුම?
3: සංචාරකයෝ.
1: සැරිසරන්නෝ. හරි
3: සර.
1: එතකොට ඒකොස්ටික් බෑන්ඩ් එකද කොහොමද? බීට් බෑන්ඩ් එකද මොකද?
3: බීට් බෑන්ඩ්.
1: අහහ. මොකද්ද ඔයගේ ඉන්ස්ට්‍රුමන්ට් එක?
3: සිංගින් කරන්නේ.
1: ෂා. මරුනි. එතකොට සිංගර්ස්ලා කී දෙනෙක් ඉන්නද ගෲප් එකේ?
3: හතර දෙනෙක් ඉන්නවා.
1: වාට පැවරිලා තියෙන මොන කොටසද? වෙස්ටර්න්ද, ඉස්ටර්න්ද, මොනවද ගායනා කරන්නේ? හින්දිද මොනවද?
3: එහෙම නෑ. මේක සාමාන්‍ය ස්ටොප් එක.
1: සාමාන්‍ය ස්ටොප් එක ගායනා කරනවා. දැන් බෑන්ඩ් එකේ තෝරාගත්ත ගීත ටිකක් තියෙනවද වාටම කියලා?
3: ඔව්. චාමරවීර සිංහ මහත්මයාගේ නාස්ටොප් එකක් තියෙනවා.
1: අහහ. ඒක ඉතින් හැඩ දාලා වැඩ දාලා පටන් ගන්නවා ඒක. දැන් අද වැඩසටහන මොකක්ද ගායනා කරන ගීතේ?
3: අද රන් සීන් උනාද රාජ බණ්ඩාර මහත්මයාගේ.
1: කල්ලි කොල්ලෙක් නම් ඉතින් අනිවාර්යෙන් රාජුට තියෙන්න බෑ සැලකිල්ලක් නේ. ඔව්. මේ ගීතේ තෝරගෙන විශේෂ හේතුවක් තියෙනවද?
3: නෑ. මම ආසම ගීතයක් ඒක.
1: ආසම ගීතයක්. හරි. එහෙනම් තරඟයට එකතු වෙමු. ඔබ ගායනා කරන්න. අපි අහගෙන ඉන්නවා. අපේ බලාපොරොත්තුව කෑගල්ලි නම තියාගෙන රාජු බණ්ඩාරගේ නම ආයෙත් සටහන් කළා ඉස්සරහට ඇයි කියලා.
2: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35715 ගීත් කසුන්ට.

0: ගීත්ගේ හඬ අපි අහගෙන ඉදී.
1: ගීත්ගේ ගීතය ගැන ගීත්තු මොකද හිතෙන්නේ?
0: අන්න ලස්සන ලින්ක් එකක් ඒක. ගීත්ගේ ගීතය ගැන ගීත්තු හිතෙනදී. ගීත්ගේ ප්‍රශ්නේ තියෙන සින්දු සද්දර කිව්වට කතා කරන්න ගියාම මෙහෙම
1: නෑ නේද? මේ අපි ලං කරන්න ඕනේ මෙහෙම. කියන්න බල.
0: කියන්න.
2: මං හිතනවා මං සින්දුර සාධාරණයක් කරා කියලා.
0: එහෙමයි නේ. ඒකනේ. මේ රාජු දිවත්තලා ඉන්න කාලේ අසුරු කරන්න හම්බුණා?
2: නෑ.
0: නෑ. ඒක නේ මම බුණා නම් තා කොච්චර සතුටු වෙයිද නේ. හරි විනිශ්චය මණ්ඩලයට අපි අවධානය යොමු කරමු මොකද කියන්නේ කියලා බලන්න.
1: සංගීත දිපොන් රසිල් වනිකසේකර බලමු ගීත ලබා දෙන ප්‍රතිචාරය කොයි වගේද කියලා.
3: ඔය ගීත ඔයා හිතනා වගේම මාත් හිතනවා ලස්සන ගීත ගායනා කරා. ඔය ගීතේ ඉඳගෙන අබ්සෝබ් කරගෙන ගීතේ ගායනා කරා. සහ ඔයාගේ හොඳ උච්චාරණයක් තියෙනවා. ඒ හොඳ පැහැදිලි ගීතය. මං හැබැයි බලාපොරොත්තු වෙනවා තවත් ශෛලියක ගීතයක් ඔයා ට්‍රයි කරොත් ඊළඟ වටේදී හොඳයි කියලා. වටේ හැකියාව තියෙනවා. මං සුබ දවසක් සරට.
2: Thank you sir.
0: දිලීප
2: ඔගිත් මං හිතනවා හොඳටම කිව්වා සින්දුව. සින්දුවට බහැලා කිව්ව කියලා එක ඇත්තට ඒක හොඳ කාරණයක්. ඔය සින්දුව ජීවත් වුණා. මේ හයි පිච් යද්දී ඒ එන්ඩ් කරන නෝට් එක ටග් ගාලා ඉවර එන්ඩ් කරලා ඉවර වෙන්න හදනා වගේ ගතියක් තේරුණා. මට හිතෙනවා ඒක බ්‍රීතිං වල ප්‍රශ්නයක් කියලා. පපුවට බ්‍රීත් එක ගන්න නැතුව ඩයෆ්‍රේම් එකට බ්‍රීත් එක අරගෙන සිං කරන්න පුරුදු වුණා නම් ඔයාට ඉස්සරහට ඔයගේ වැඩවලටත් සෑහෙන රුකුලක් වෙයි කියලා මට හිතෙනවා. අපි ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු. ඒක ටිකක් කරන්න අමාරු වැඩක්. මොකද අපිට පුරුදු වෙලා තියෙන්නේ පපුවේ මුස්මරන් කියන්නේ. අපි ගමු ඩයෆ්‍රේම් එකට අරගෙන ඉවරලා එතන තියාගෙන ඉන්න බලමු. එතකොට ඔයාට නටලා වුණත් ස්ටේජ් එකේ සිං කරනකොට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මම සුබ පතනවා.
4: Thank you sir.
0: උස්මෙත් තියෙන අමුතු වැඩ නේද? හරි වාඩි ජයග්‍රහණයක් හිමිවෙයි. අපි බලමු ඉස්සරහට එකදී කොයි විදිහටද අපි හමුවන්නේ කියලා.
1: ගීත් යන්න කලින් කියනවා දැන් විනිශ්චය මණ්ඩලයෙන් ලබා දුන්නේ සුබවාදී වගේ ප්‍රතිචාරයක්නේ. ඒක ගැන මොකද හිතෙන්නේ? බලාපොරොත්තුවක් දැල්ලුණා වගේ හිතේ.
2: ඔව් ඇත්තනම ගොඩක් සතුටුයි.
0: අපි හම්බෙමු.
2: අනිවාර්යයෙන්.
0: ජය වේවා.
1: අපි සමු දෙන්නේ තරඟ අංක 35715 ගීත් කසල.
5: ලක්කඩ Golden Voice.
6: මේ දශක තුනක අභිමානේ නවතම රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Oba Motor Cycle Eka Gamanak Yamata Sudanam Na Aniwaryenma Helmet Eka Palanda Ganna Eka Kuda Therimakin Obe Jeevithaya Raka Ganna Puluwan E Nisa Oba ඔබේ හෙල්මට පළඳින්න.
3: ටේකියා සුරැකීම මගතොට.
4: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆිස් හෝටලයේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණේ ගන්න.
5: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
2: හවස 2:00 වෙනට 15යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5, 50,000 සහ 25

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි වර්ක් කරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න. සංවිධානය MMC ITN Campus, JJL Overseas Education. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: වේදිකාවක් සීන කොන්න ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ලකර ගෝල්ඩන් වොයිස් සමගින් අපි මීළඟ තරංකරු හඳුනා ගන්න සූදානම් වෙන්නේ. තරංකරු වෙද්දි තරංකාරියද
2: මේ ඉන්නේ? තරංගකාරණියක් තරංගංක 35712.
1: කවුද මේ?
2: අයිවාන්. අපි පිළිගන්නවා අතරේ.
3: අයිවාන්.
2: නම?
3: ජනනි නිරුෂිකා.
1: ජනනි නිරුෂිකා. හරි. නිරුෂිකා මොනවද කරන්නේ?
3: මම මේ පාරේ එල්එස් කරලා දැන් ෆ්‍රී ටයිම් එකේ ඉන්නේ. මට ආයෙ කරන්න ඕනේ.
1: මේ පාරේ ලෙවල් කරලා ආයෙ කරන්න ඕනේ කියන්නේ ඇයි?
3: එහෙම තමයි ඉතින්
1: කියන්නේ මොනවද දැන් තෝරගත්ත විෂයන්?
3: මම බයෝ.
1: බයෝ. ඒ කියන්නේ සයන්ස්.
3: ඔව් සයන්ස්.
1: සියලු සයන්ස් කාර්යෝ?
3: පාරක් දෙන්න. නෑ.
2: අපෝ පාරක් කරනවලු.
3: බහුදරය.
1: ඔව් සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා කියනවා. එමේකුත් තියෙනවද පොඩිය? නෑ. ඒ කියන්නේ මේ විෂය පතේ තියෙන ගැඹුරනේ. ඒ කියන්නේ බයෝලොජි.
3: බයෝයි ෆිසික්ස් කෙමිස්ට්‍රි.
1: එතකොට මේ මේකෙන් වැඩිම අභියෝගයට ලක්ුණේ මොන විෂයද?
3: ඔක්කොම ඩයමාරි ඒ වුණාට අර ෆිසික්ස් වලට ටිකක්
1: මේකෙන් භෞතික කියන්නේ නේ විද්‍යුතයේයි තරංග ජලයේයි වගේ එන ප්‍රශ්න ගොඩක් ඕකේ නේ. ඔව්. හා හරි කමන්නේ. දැන් ඔය ඔක්කොම බැලන්ස් වෙන්න සින්දුවක් කියමු. මොකද තොරේ?
3: සදාගුල තල මාසුව යහනට.
1: නීලා වික්‍රමසිංහගේ ගීතේ. දැන් මේ ගීතය තෝරගෙන විශේෂයක් තියෙනවද?
3: කියන්නේ ඉතින් මට ඒක සෙට් වගේ කියන්නේ.
1: සෙට් වගේ. හරි තරංගයකට આવුත් එහෙම ඉතින් මේක මේ විභාගෙ ලියනවා වගේ නේ. කොහොමරි ගොඩ යන්නම කියන්න ඕනේ. බලන්නේ
3: බලමු
1: ඒකත් බලමු. පොඩි චෝර ගන්න නැතුව දෙන්නේ නැහැ.
3: දන්න ඉතින්
1: ඔය බය නැහැ නේ?
3: නැහැ.
1: හොඳටම කියනවනේ.
3: ඈ කියන්නේ නැහැ ඉතින්.
1: ඒ වුණාට පුළුවන් විදිහට කියමු.
2: දැන් ජනනේ කොච්චර ඇක්ටිව්ද කියන්නේ මම මයික් එක අල්ලගෙන ඉන්නේ.
1: ඔව්.
2: එච්චරට දඟල්නවා.
1: හරි ජනනේ එහෙනම් ගීතය ගායනා කරමු. අපි බලමු ඔයාගේ ගායනය කොයිතරම් දුරට ලස්සනට අපිට ඇහෙනවද කියලා. ඊට පස්සේ ඔබගේ නිශ්චමන්ලේ ඔයා මේ තරගයේ ඉදිරියට තල්ලු කිරීම ගැන ප්‍රකාශය දෙයි. හරි.
2: අපි අවස්ථාව ලබා දෙන්නේ තරග අංක 35712 න් තරග කරන්න ජනනී නිරෝෂිකාට.

0: මට හරීම පුදුමයි
1: මේ වයසට ජනනේ මේ සින්දුව තෝරගත්ත එක. හරිද මං කියන්නේ?
0: හරි හරි හරි. ඔයාට තේරුණා. දෙන්න උත්තර.
2: සින්දුව තෝරගත්ත එක
0: නේද? ඔව්.
2: මේක මං හොලේස් දවසවල තරගයකට යන්න මේ මට මං ක්ලාස් ගිහ සර් තාම මට ඒක හොයලා දුන්නේ. අර කට්ටියට දැනින්නේ නිකන් අර ඒ වගේ දෙයක්
0: කිව්වා. ඔව්. ඉංග්‍රීසි බෑ නේද? ඒක මම ගත් දේවල් හිතලා තියෙනවා. සයන්ස් කාර්යයක් නේ. ඉසි අවුලක් නෑ. හරි. විනිශ්චය මණ්ඩලයට අපි අවස්ථාව යොමු කරමු. රසිල් මොකද හිතන්නේ?
3: ඔව් නිර්ෂික අත්‍තරම මට කියන්න දෙයක් නැති තරම් හොඳට ගායනා කළා. ෆස්ට් වර්ස් එකට වඩා සෙකන්ඩ් වර්ස් එකේ කොන්ෆිඩෙන්ට්ලි ගායනා කරා. මට ඉතින් සුබපතන් තමයි තියෙන්නේ.
1: අපි බලමු විශාරද දිලීප ලීනගේ ලබා දෙන ප්‍රතිචාරය කොයි වගේද කියලා.
4: මම හිතනවා වොයිස් එක ඔයාගේ හොඳ තැනක, ඒ කියන්නේ හොඳ ප්‍රොමිනන්ට් වොයිස් එකක් තියෙනවා. ඔයාගේ ප්‍රොනන්සේෂන් උත් හොඳයි. මම හිතනවා බ්‍රීතින් ටෙක්නික්ස් ටිකක් තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. ඊළඟ වටේට ගියොත් මම හිතනවා ගොඩක් දුරට යන්න එදාට සුදුසුකමක් තියෙයි කියලා. මේ කොහොමද ඊළඟ සින්දුව තෝරගන්නේ? මම හිතනවා ඔයා පොඩි ඇක්ටිව් කැරක්ටර් එකක්. ඒකට හරියන විදිහට අපිට ඒ කැරක්ටර් එකට හරියන විදිහ සොංග් එකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් වුණා නම්
0: මේ
4: තව හොඳයි කියන යෝජනාවක් මගේ පැත්තෙන් මම දානවා.
0: හරි. ඇක්ටිව් කැරක්ටර් එකක් කියුවේ මෙතන ආපු වෙලාවෙ ඉඳලා එක විදිහකට ඉන්න. මේ පැත්තට අඩියක් තියෙනවා, පස්සට අඩියක් ගන්නවා, අනිත් පැත්තට අඩියක් තියෙනවා. ඩාන්සින් කළාද ඉස්කෝලේ?
2: නෑ, මං හයවසර ඉඳන්ම මියුසික් දිගටම.
0: ආ, දිගටම මියුසික්.
2: ඔව්, 11වසට යනවා මියුසික්.
0: මේ නටන එකේ හිටගෙන නිකන් නටනටා කතා කරන එක හැටි නේ.
2: නේ.
0: ඒකනේ. හරි, දැන් ඔන්න පුංචි කොළේලියක් පත්තු වෙලා තියෙනවා. තරගේ ඊළඟ වටේට නිකන් පොඩි සුසුකමක් ලැබනවා වගේ එකක් නේ.
2: අනේ
0: වගේ එකක් කිව්ව නේද?
2: ඈ, අතටයි ඉතින්.
0: ඒ වුණොත් ඊළඟ වටේට මොකක් තෝරගන්න කීයද?
2: තේරුණොත් තමිල්ලා කියනවා. තමිල්ලට තමයි කැමති.
0: හරි, එහෙනම් තමිල්ලා කියන්න. කොහමරි ආයේ ක්ලාස් පටන් ගන්න ඉස්සෙල්ලා මේ තරගේ ඉස්සරහට යන්න කියලා ඔයාලට අපි ආරාධනා කරනවා.
2: Thank you.
1: යන්න කලින් ඔහොම ඉන්න. කොහොමද මේ තරගය ගැන දැනගත්තේ?
2: රේඩියෝ එකෙන් තාත්තා තමයි මේ නම්බර් එක ලියලා මට කිව්වේ. කියන්නේ තම තාත්තගේ මෙහෙම දාලා බලමු කියලා. ඉරාසිනි මං කියයි නම් යවලා බලමු කියලා.
1: ඔයාට මොකද හිතුනේ දැන් මේ තරගයට සම්බන්ධ වුණාට පස්සේ? ලක්කඩ සංවිධානය කරන ලක්කඩ গোল্ডන් වොයිස් මේ තරගය, ඒ කියන්නේ ඔයාලා වගේ අයට කොයි වගේ තෝතැන්නක් වෙයි කියලා ඔයාට හිතෙන්නේ?
2: මං මියුසික් වලට කැමති. ඉතින් අර මගේ සබ්ජෙක්ට් එක මම වෙන එකක් තෝරගත්තට මං හිතනවා මට ඒක ඇත්තට අර බයෝ කරාට මට ඒකට වැඩිය මේක සෙට් කියලා.
1: ගෙදරින් එළෙව්වේ.
0: නෑ නෑ, මට ඇතුළ දෙන්නේ මේ කෝපණේ කෙලින්ම කතාව.
2: නෑ නෑ, මට ගෙදරින් කිව්වා මියුසික් කරන්න කියලා. මං තාම ගෙදේ නැත්.
0: බෑ කිව්වේ. ඒකනේ කියන්නේ කොහොම තමයි පොඩි කීයෝ වෙනවා. ඒ වුණාට කමක් නෑ, සින්දු ගියාගෙන අපි කොහොම හරි මේක උඩ දාන්න try කරමු. ඈ. එහෙනම් ඔයාලට ජය.
2: Thank you.
1: අපි සමු දෙන්නේ තරඟ අංක 35712න් තරඟ වැදුණු ජනනී නිරෝෂිකාට.
5: Lakhanda Golden Voice.
6: Navya Radio Reality. Lakhanda Golden Voice සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
2: හවස 2:00 වෙනකට 6:00.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: ජීවිතේ හරි ලස්සන තැන් අපි ගීතෙන් සනහලනවා. අකුර වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතයෙන් හරි සීරුවට අපේ හදවත්

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කාලෝපන්සේකාශෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් මේ හැඟීම මට නෑ කියලා යාට මොකක් ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ මාදරය

0: ස්වර්ණමය හඬස්වා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්. හුඟාක් මේ වගේ තරග තියෙනකොට ඒවට අපි කියනවා නිකන් මේ අපි ඒවා කියන්නේ තරු තෝරීමේ තරගනේ. මේ මම කියන්නේ එහෙම මේක එහෙම තරු තෝරන තරගයක් නෙමෙයි. මේක මහ පොළවේ ජීවත් වෙන මහ පොළවත් එක්ක බද්ධ වෙච්ච මහ පොළවේ සුවඳ හඳුනාගත්ත මහ පොළවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච ගීතය ඉදිරියට අරගෙන යනවා.
1: ඒක ලස්සන.
0: ලස්සන අරන් යන්නේ මේ වගේ තැනක් නේ සාමාන්‍යයෙන්. එතකොට මේ ගායන ශිල්පීනුත් මේ බිහි වෙන අයත් මේ තරු සංස්කෘතියට දාන්න මම කැමති නෑ. ඒගොල්ලෝ ඉන්න ඕනේ මහ පොළවේ මිනිස්සුත් එක්ක සින්දු කියන්න ඕනේ. මිනිස්සුන්ට අවශ්‍යයි මහ පොළවේ මිනිස්සුන්ට අවශ්‍යයි වින්දනයක්. අන්නේ වින්දනය ලබා දෙන්න පුළුවන් මිනිස්සු තමයි අපි මේකට එකතු කරන්න ඕනේ. ඒකට කියන නම තමයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ලක්හඬ තිස් වසරක අභිමානයත් එක්කයි ගෝල්ඩන් වොයිස් අපි මේ තරඟය සංවිධානය කරලා තියෙන්නේ. අපි තවත් තරඟ කරුවෙකුට අවස්ථාව ලබා දෙන්න සූදානම්. තරඟ අංක 19112 තරඟ වදින එරංග එන්න.
0: එරංග බණ්ඩාර. මෙයා මාතලෙන් කොල්ලෙන්. මතක තියාගන්න.
1: මාතලෙන් කොල්ලෙන්.
0: මාතලේ කොල්ලොත්
1: ලස්සනයි. අයබෝහන්. එරංග බණ්ඩාර මාතලෙන් කියලා කිව්වා. දැන් අපි ගීතේ මොකද්ද කියලා අහන්න කලින් අහන්න කැමති ගෝල්ඩන් වොයිස්. මේ තරංගය ගැන කොහොමද මුලින්ම අදහසක් හිතට එන්නේ? එක්ක රේඩියෝ එකෙන්ද, එහෙම නැත්නම් අපේ FB page එකෙන්ද, යාළුවෙක් කරාද, කොහොමද?
2: මම මේක දැනගත්තේ Facebook එක කරා. ඊට පස්සේ තමයි මේකට apply කරේ.
1: මීට කලින් මේම තරංග වලට ඇවිල්ලා තියෙනවද?
2: නෑ
1: නෑ, මේ පළවෙනි අවස්ථාව.
0: First time. මාතලින් නම් තනියම දාවේ. ඕන කේල්මලක් මගේ තරංගයට මම තනියම යන්න ඕනේ. මිනිහ කිපුතුනා නම් තනියම ජීවත් වෙන්න ඕනේ, තනියම ගමනක් යන්න ඕනේ, තනියම මැරෙන්න ඕනේ. ඕකනේ කියන්නේ. ඒ වුණාට තනියම ජීවත් වෙන්න බෑ. වටපිටාවත් එක්ක අපි බෙදා ගන්න ඕනේ ජීවිතේ. හරි. ගීත ලයිස්ට් එක මම කැමතිම ගීතයක් තමයි ඒවා තෝරගෙන තිබුණේ. මිල්ටන් මල්ලවආරච්චි. කොහොමද ඒ හඬ?
2: ඇත්තටම ගොඩක් ඉස්සරින් නම් ආස කරන හඬක් ඒක. එහින් තමයි තෝරගත්තේ.
0: මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක
2: සතුටටයි.
0: ඇත්ත කතාවක්ද මේක?
2: ඇත්ත කතාව.
0: ජීවිතේට ප්‍රේමය දැන්නලා තියෙනවා.
2: දැන්ලා දිනවා.
0: ඒක අර සින්දුවක් හදන්න දැන් ඔය වගේ ගීතයක් හදන්න ගියාපුවාම මිල්ටන් මල්ලවආරච්චි ඔක මුල්ලුගේ අරංගි මුස්ලිම් අපේ වාද්‍ය ශිල්පීන් ගාවට. එතකොට ඒ ආපුවාම ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තමයි මේක දුකද මේක තියෙන සැපද කියලා. ප්‍රේමේ වා දුකද වැඩිපුර වැළඳගත්තේ සතුටද?
2: දෙකම සමවරව ඉතින් වැළඳගෙන තියෙනවා.
0: ඒක දුන්නේ මානවසිංහගේ උත්තරේ.
1: දුක්කම සතුටක් කරගෙන ඉන්නවද වන්දා?
0: දුක සතුට දෙකම පොළොවට සමබර වේ මේ ජීවන ගතරේ සැප දුක සමබර වේ කියලා ඉතාලගෙන එහෙම අපි අහන් ඉන්නුනේ නේ. මම හරි ආසයි ඔය ගීතේ මැද්දේ ඔක කරුණාලත් අපි සෙකන් රචනා කළා තියෙන්නේ. එතකොට අර තියෙනවනේ නේ. හිත වෙවුලනවා, හදවත ගැස්සෙනවා, ලිපියේ කොලයට මුහුණ යොමන විට ඔය වගේ ජීවිතේ තියෙන කතාන්දර ටික ඔක්කොම කියලා කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදෑ. පරවි රජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරි. රේඩියෝකින් සින්දුවක් කියනවා කියන්නේ ලේසි කටයුත්තක් නෙමෙයි. ඒක තරඟකට ඇවිල්ලා හරි එහෙම වෙනව නම් එයා කොතන හරි ඉඳන් අහන් ඉන්නව නම් පණිවිඩේ කාටවත් නොදෙන්න එයාට යවන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්නේ SMS එකකින් කියන්න අහවල් වෙලාවට මගේ සින්දුව යනවා කියලා. එතකොට වාගේ දක්ෂතාවයයි වාගේ පණිවිඩයයි දෙකම ගුවනින් ගිහිල්ලා. ඔක හොඳටම කරුම් මිනිහෙක් තමයි කන්වාරත්න අබේසේකර. දැන් අවස්ථාව ඔයාගේ.
1: මේ තරඟ අංක 19112 යටතේ තරඟ කරන එරංග බණ්ඩාර.

0: තමන්ට සිද්ධ වෙන දේවල්ම මෙහෙම ගීතයක් ඇතුලේ ගායනා කරනවා කියන්නේ පොඩි වෙන වැඩක් මං කියන්නේ නේ. හදවත ගැස්සෙනවා නේ, හිත වෙවුලනවා. ඉතල හිටලා මේ වගේ තරඟ ඉදිරිපත් කරනකොට එහෙම දේවල් එනවා නේ.
1: අනිවාර්යෙන්.
0: නමුත් මේ තරඟයට ඔබ මුහුණ දීපු ආකාරය පිළිබඳ ඔබට දැනුණු හැඟීම කොහොමද?
1: එතන ගොඩක් සතුටුයි මෙහෙම දෙයකට එන්න ලැබිච්ච එක ගැනත්. ෆස්ට් ටයිම් ඉඳ ගොඩක් චුට්ටක් බය තිබ්බා. ඉතින් දැන් නම් අවුල නැහැ.
0: සමහර දේවල් එහෙම තමයි.
2: සිද්ධ කිව්වට පස්සේද බය නැතිවනේ.
0: මේ විනිශ්චය මල්ලේ මං කැමතියි මාතලේ අපේ සෞහෘදය ගැන ඔයගොල්ලොත් යමක් සඳහන් කරනවා.
2: බලමු ලැබෙන කමෙන්ට්ස් කයි වගේද කියලා. රසිල් මහත්මයා,
3: තරංග ගීතේ හොඳයි ගායනා කරා. මට හිතෙනවා ඔයාගේ තින් සින්දු එනර්ජික් ගියාද කියලා. මොකද වර්ස් එකේ මට ඇහුණා ඔයා ලස්සන අලංකාර ටිකක් ගත්තා. ඒ අලංකාරය ඔයාගේ ගීතේ අර කියන්නේ කටහල කියපු නැති නිසා ඒක අපිට ඇහෙන්නේ නැති බවක් තේරුණා. ගීතේ ඇත්තම හොඳයි. හොඳ ගායනා කරා. තව පොඩ්ඩක් මට හිතෙන එනර්ජික් තිබ්බනම් හොඳයි කියලා.
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: මම ඇත්තටම රෙසිල් කියන දෙයට සෑහෙන එකඟ වෙනවා. මේකට අපි කියන පොඩ ප්‍රොනන්සේෂන් එක පොඩ්ඩක් තව වැඩි කරලා, අර අපි ඉස්සලක් කතා වුණා මේ ගැන, සෝංග එකේ පොඩි බොඩි එකක් තියෙනවා. මේ වගේ සෝංග්ස් ඇත්තට මිනිස්සු අකුරක් නැර දන්න සින්දු මේ. තමන්ගේ හදවතටම ගිය අකුරක් නැර දන්න සින්දුවක් කියද්දී ප්‍රවේසම් වෙන්න ඕනේ මම ඒකට හරිම සාධාරණ ඉටු කරනවායි කියලා. එතකොට මේ ওই වොයිස් එකේ මම පොඩියට මේ කියන්නේ අපිට තියෙනවා වොයිස් වර්ග පහක් සාමාන්‍යයෙන් අපිට ඇඟෙන් ගන්න පුළුවන්. අපිට බඩෙන් ගන්න පුළුවන්, පපුවෙන්, උගුරෙන්, ඒ වගේම අපිට පොඩි නේසල් කෑල්ලකින් තමයි. ওই නේසල් කෑල්ල කියන මේ නහයෙන් එන එකෙන් තමයි අපි ගන්න මේ හැඟීම්. ඉතින් ඒකින්ද මං හිතනවා ඔයා මේ නේසල් කෑල්ලෙන් එන හැඟීම ගත්තට පපුවෙන් එන්න ඕනි අර ලුකු එක ආවේ නැහැ තාම අපිට කියලා එනර්ජි එක. ඒ සොංග් බොඩි එකට අදාළ කෑල්ලක් පොඩ්ඩක් ගන්න පුළුවන් වුණා නම් ඉදිරියේදී හොඳ ගේමක් ගහන්න පුළුවන් කියලා මට
0: හිතෙනවා. මේ ගේම ගහමු කොහොමද? ඈ එන වට අපි සුබ වේතුම් එකතු කරනවා. ආය දවසක හමුයි මේ බලාපොරොත්තු තියෙන. සිකුරාදාට මතක ඇතුව අහන් ඉන්න වා දිනලද පෙරදිලාද ඊළඟ වටේ සුදුසුද කියලා එදාට කියලා.
1: බොහොම ස්තුතියි.
2: ඒ තරග අංක 19112 න් තරග වැදුණු එරංග බණ්ඩාර.
5: Lakhanda Golden Voice.
6: Jagrahani Sina Sebakarana Navya Radio Reality Lakhanda Golden Voice Samagin Vibhiramen Pasu Yali Hamuyama.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
2: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථාත් වැඩි මළුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: ලෝකය වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චවය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය
5: Well, it was just something in the air. The moment Patuarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
4: Krida Pitiya. Ekathu wenna api Krida Pitiya samagin. Kridave hada gasma Krida Pitiya.
6: සෑම සෙනසුරාදාවකම සවස හතරයි තිහට ලක්හලින්
4: ක්‍රීඩා මිටිය ලකන්ඩ රේඩියෝ ITN

0: දශක තුනක අභිමානී හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: හොඳයි, මේ තාලපද මවන වෙලාව. මම එහෙම කියන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙලා ඉන්න තරංකරුවන් හඳුන්වා දෙමින් අපි මේ සිටින්නේ. එක වොයිස් ගත්තොත් එකිනෙකට වෙනස් නේද? ඒක තමයි හැටි, ඒක තමයි ස්වභාවය. හැබැයි මේ අය ගීත ගායනා කිරීමට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය මේ තරගේ හුඟක් දුර යන්න හේතු සාධක වෙනවා.
2: තවත් තරග කරුවෙක් අපි අවස්ථාවක් ලබා දෙන්න මේ වෙලාවේදී සුදනමින් ඉන්නේ තරගාංක 9386 අයිබෝවන්. කොහොම මයිකෙකට කතා කරමු?
3: අයිබෝවන්.
1: අයිබෝ වේවා කියලා නෝ කියන්නේ. අයිබෝවන් කිව්වම නිකන් අම්මා නෙමෙයි නේද? හරි. පිළියන්තලෙන් මේ තරගයට එකතු වෙන තරංගකරුවෙක්
2: නම
3: දුමින්ද උදේසිරි.
1: දුමින්ද උදේසිරි. දුමින්ද, දුමින්දගේ ජීවිතයේ මේ දවස්වල මොනවද කරන්නේ?
3: මම පෞද්ගලික වචන වැඩ කරනවා.
1: ඒ රාජකාරී අතරේ ගීත ගායනයේට කොහොමද ඔබ යොමු වෙලා තියෙන්නේ? ඔබ මේක පුරුදු පුහුණු වෙනවද, නැත්නම් මේ වගේ තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවද, නැත්නම් පාසල් කාලේ සංගීතය කරලා තියෙනවද, කොහොමද අපිට මේ ඉස්සර
3: කරන්නේ? අපේ ආයතනය ඇතුලේ මේ අවුරුද්දක සැරයක් තියෙනවා. මේ ජනවාරි පළවෙනිදාට උත්සවය. ඒකේ සිංකල තියෙනවා, සින්දු කියලා තියෙනවා.
1: ඔව්. එතකොට ඒක රැඳෙන ප්‍රතිචාර
3: හොඳ ප්‍රතිචාර තියෙනවා.
1: හොඳ ප්‍රතිචාර තියෙනවා. දැන් අද කායි ගීතයක් සොරගන්නේ?
3: විත්තර රත්නායක මහත්මයාගේ ගීතයක්.
1: මොකද්ද ගීතේ?
3: සඳකැන් වැසීලා.
1: සඳකැන් වැසීලා. ප්‍රේම කීර්ති අල්ලිස් රචනා කරපු ගීතයක්. වික්ටර් රත්නායකයන්ම තමයි සංගීතවත් කළ ගායනා කරන හරිම ජනප්‍රිය ගීතයක්. ඕන කෙනෙක් ඔය ගීතය ඇහෙනකොට මුමුණනවා. එතකොට ඒ වගේ ගීතයක් ටිකක් දැනෙන්න ගායනා කරන්න සිද්ධ වෙනවා.
2: දුමින්ද, අපිට කියන්න කොහොමද ලක්කන ගෝල්ඩන් වොයිස් මේ තරංගයට සම්බන්ධ වෙන්න වාට විස්තර ලැබුණේ කොහොමද?
3: FM එකෙන් තමයි. ලක්කන
2: අහනවා කියන්නේ.
3: ලක්කන අහනවා.
2: දැන් දිගටම අහන්න සිද්ධ වෙනවා. මොකද සතියේ දවස්වල හවස එකේ ඉඳන් හතර වෙනකම් සඳුදා සහ බදාදා දිනයන් ඉදිරි තමයි ඔයගොල්ලන්ගේ තරංග අපි ඉදිරිපත් කරන්නේ. ඔයගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම ඊට පස්සේ ඒවට ලැබෙන අවසාන විනිශ්චය අපි ඒ සතියේම සිකුරාදා අහන්න සලස්වනවා. මෙතනින් පස්සේ FM 93.5 93.7 අහගෙන ඉන්න වෙනවා. හරි,
1: හොඳයි. එහෙනම් අපි සින්දු කියන වෙලාව බවට මේ වෙලාව පත් කරගනිමු. රටම අහගෙන ඉන්නේ. ඒ අහන් ඉන්න වෙලාවේ ඔන්න මයික්‍රෝෆෝන් එක අතේ තියෙනවා. මියුසික් ක්ලාස්සි සඳකැන් වැසීලා. මේ ගිනි මද්දානි කමන්නේ ගයන
2: මේ තරංග අංක 9386 දුමින්ද උදයසිරි.
4: ලක්කන ගෝල්ඩන් වොයිස්.

0: ලස්සන ගීතයක් ගායනා කළේ, හැඟීම් දනවන ගීතයක් ගායනා කළේ, ඉතිහාසයක් තියෙන ගීතයක් ගායනා කළේ. මොකද හිතන්නේ? මයික්‍රෝෆෝන් අතට අරගෙන කියන්න ඕනේ. ඉතින්
1: සතුටුයි.
0: සතුටුයි. හොඳට ගායනා කළාද?
1: මට හිතෙනවා.
2: ටිකක් බය වෙලා දෙන්නේ. නෑනේ? හරි, අපි බලමු ලැබෙන ප්‍රතිචාරය කොයි වගේද කියලා. සොරේ
0: විනිශ්චය මණ්ඩලයට අපි අවධානය යොමු කරමු. අපේ රෙසිල් වණිගසේකර.
3: දුමින්ද, මේ ගීතය ඇත්තම මේ ඔක්ටේව් 3ව රීච් කරන ලස්සන සින්දුවක්. ලෝ නෝට්ස් එම යන කොට හොඳට ලෝ නෝට්ස් කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ වනේ කටහඬල කිව්වේ නැහැ. තවපඩක් සද්දෙන් කිව්වා නම් ලෝ නෝට්ස් තවපඩක් කොට හොඳට කියන්න පුළුවන් ලෝ නෝට්ස් ඇත්තම. මේ සහ තව ජවයකින් කිව්වා නම් හොඳයි. බලමු නේද අපි.
2: විශාරද දිලීප ලියනගේ ලබාදෙන ප්‍රතිචාර අපි බලමු.
4: මමත් හිතන්නේ ඇත්තටම මේක ලංකාවේ බිහිවෙච්ච one of the greatest production. අර අපි කියන ෆුල් ඔකෙස්ට්‍රා වහිතා කරලා කරපු කියලා. ඉතින් ලංකාවේ ගොඩක් අර සරල ගීත අතරේ දැවැන්ත නිර්මාණයක් විදිහට මට කියන්න පුළුවන්. එතකොට මේ නිර්මාණයේ ඔයා හරියට ඇහුවොත් ඔරිජිනල් song එකේ වචන ප්‍රොනන්ස් කරන විදිය එකකට එකක් අඩු නැහැ. සඳ කැන් වැසිලා අඳුරේ මේ හැම වචනයක්ම හැම තේරුමක්ම මේ විදිහටම සින්දු ඇතුලේ ඔබලා තියෙන්නේ. එකකට ගායකයා ඒකේ තියෙන නියම ස්වභාවය දීලා තියෙනවා. මම හිතනවා ඔයා පොඩ්ඩක් කට ඇරලා ඒක පොඩ්ඩක් ගන්න හැදුවා නම් තව මීට වැඩිය රහක් අපිට දෙන්න පුළුවන් වෙයි
0: කියලා. අපි සුබගතුම් එකතු කරනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සිකුරාදාට හොඳට අහගෙන ඉන්න ලක්හඬ Golden Voice එතනදී ප්‍රතිචාරය කොහොමද කියලා දැනගන්න පුළුවන්.
2: අපි සමුදෙන්නේ තරඟ අංක 9386 දුමින්ද උදයසිරිට.
5: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ Golden Voice සමගින් විරාමයෙන් පසු යලි හමුවේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Supili Panratak. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අද වලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766-793-9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
5: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.

0: ナイタシマパハ アヌトナイタシマハタ ラカンダ Radio ITN サベシリランキアハンダ
1: වෙලාව පස්සර තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්හඬ ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ යයි චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගුණාත්තේ ජානසාර හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරින් තුනිකුත් කළා. ශුද්ධ වූ කුරාණේ සම්බන්ධයෙන් පළ කළ අදහස්වලින් එම දහමට අපහාසයක් සිදු ඇති බව පවසමින් පූජ්‍ය ගල්ගුණාත්තේ ජානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා. එය අද කැදව අවස්ථාවේදී වෙතිකාර ජානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ අසනීප තත්ත්වයේ පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. අපකරුවන්ද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ජානසාර හිමියන්ගේ නීතිජවරයා කියා සිටියේ මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත නියෝජනය ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු සඳහන් කළා. යුක්‍රේනයේ කේ වගඩුවර සහ අවට ප්‍රදේශවලට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එන් පුද්ගලයන් තුන්දෙනෙක් මිය ගියා. තවත් හත්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරවලින් දේවාසික ප්‍රදේශ ඇතුළු ස්ථාන කිහිපයකට හානි සිදු ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. දේවා සහ වෙන්දසැල් ඇතුළු ගොඩනැගිලිවල ගිනි ගැනීමද වාර්තා වී තිබෙනවා. මේනක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු හතරට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට. රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: Lakhanda Radio ITN.

0: වේදිකාවක් සීන කොන්නා ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: අවුරුදු 20න් පටන් ගත්තාම නේද අවුරුදු 50 දක්වා මේ පරාසය ඇතුලේ තරඟකරු බොහෝ දෙනෙක් මේ වැඩසටහනට දැන් සහභාගී වෙලා තියෙන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඒතරේක ඉන්නවා 20යි 30යි 30යි 40යි 40යි 50යි මේ විවිධ වයස් කාණ්ඩේ හැබැයි පොදුවේ බැලුවොත් චාමිකා මේ සහභාගීත්වය තාරුණ්‍යයට ලැබී නේද
2: ඒක ඒගොල්ලෝ තෝරගත්ත ගීතවලුත් අපිට පේනවා හැබැයි ජෝතික ගීත තාමත් තාරුණ්‍යය පිළිගන්නවා කියන එකට මේ අපේ ගෝල්ඩන් වොයිස් සාක්ෂි දරනවා එතකොට දැන් විවිධ හැඩතල මවා පාමින් තමන්ගේ ගායන ප්‍රතිභාව ඉදිරිපත් කරමින් තමන්ට ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා දැනගන්න පුල පුලා බලාගෙන ඉන්න මේ ගෝල්ඩන් වොයිස් තරඟයට සම්බන්ධ වුණු තරඟකරුවන්ට තරඟකාරණියන්ට සිකුරාදා දවස කියලා කියන්නේ හදගැස්ම වැඩි කරවන දවසක් සුරේ මොකද අපි අවසාන විනිශ්චය ලබා දෙන්නේ සඳුදා සහ බදාදා ඔවුන්ගේ තරඟ ඉදිරිපත් වීමෙන් පස්සේ සිකුරාදාට
1: ඔය කියන කතාවේ කියන පැහැදිලිම දේ තමයි තරඟයට ඉදිරිපත් වුණා නම් කන තියාගෙන ඉන්න ඕනේ ලක්කරන්න මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නේද
2: දැන්වත් ලෑස්තිද අභියෝග ජය ගන්න නම මොකද්ද
3: නෙක්මේ රෝෂ
1: ලොකු තරඟ අංකයක් තියෙන්නේ 35604
2: නෙක්මේ ආවේ කොහෙන්ද නැද නෙක්මේ
1: මාදිවල කෝට්ටේ මේ ළඟ පහස තමයි එරෂා සාමාන්‍ය සංගීතයට ලැබිද මොනවද ජීවිතේ කොහොමද ගෙරෙන්නේ
3: මම ඩාන්සින් තමයි කරන්නේ අර අසාවට
1: උඩරට පහතරට
3: ඔක්කොම කරනවා
1: ඔව් ඉතින් ඒකෙත් ගායනයක් තියෙනවනේ රඟනවනම් ගයන්න වෙනවනේ නේ විවිධාකාරයේ තියෙනවා ස්ත්‍රෝත් ගායනා කරන්න තියෙනවා වන්නම් ගායනා කරන්න තියෙනවා කට ඇරලා කියන්න වෙන්නේ ඔව් පාඩම් වන්නම් මේ
3: පාඩම්
1: වන්නම් අතරින් වන්නමක පොඩි කොටසක් කියන්නේ කිව්වොත් එමු කො මොන වන්නම තෝරගන්න අර ගජගාවන්න මේ වේග රිද්ම ටික තියෙන්නේ
2: මතකද මේ වෙලාවේ චුට්ටක් කියන්න කිව්වොත් අභියෝගේ බාර ගන්න ලෑස්තිද කියන්න මල
1: මතක නෑ ඔය කිව්වට
2: දැන් චුට්ටක් බය වෙලා දැන් මේ සිද්ධිය වචන මතක වේද ඒ බය නැති
1: ඉන්නේ හරි බය වෙන්න එපා දැන් ඔයා මේ තරඟයට ඉදිරිපත් වෙන්න මොකක් තෝරගන්න කීද
3: මම තෝරගත්තේ කැමීලියා මල්
1: කැමීලියා මලද කිසිරි ජයසේ කරගෙන නේද සින්ඩරෙල්ලා
2: දැන් මේ දවස්වල මොකද කරන්නේ අධ්‍යාපනය හදාරන දත රැකියාවක් කරනවද රෝෂා?
3: ඔව් මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා.
2: ඒක සංගීතය සම්බන්ධ නේ?
3: නෑ නෑ.
1: ජීවිතේ ඔහොම තමයි. අපි කොච්චර වුණත් ගන්නේ කේකුයි ලුණු මිරිසුයි නේද? ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. එච්චර හිතන්න කාරණා නෙමෙයි. ඒ වුණාට අද ලස්සනට ගීතේ කියනෝනේ. හරි. මිනිස්සු මල්ලේ බලාගෙන ඉන්නෝ. එහෙනම් අපි ඇයට තරඟයට ආරාධනා කරමු.
2: අපි මේ අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35604 න් තරඟ කරන්න නෙත්මි එරෝෂා.

0: කොහොමද සින්ඩරෙල්ලාගේ ගායනය?
1: ඒ හන්ටත් නින්නාද දුන්නා. අපිත් අහගෙන හිටියා, අපි සමවැදලා වගේ හිටියා. හැබැයි නෙත්මිට මොකද හිතෙන්නේ තමන්ගේ ගායනාව ගැන?
2: මන්සටම් බයයි.
0: සින්ඩරෙල්ලා වගේ බය වෙලා.
1: බලමුද මොකද ලැබෙන ප්‍රතිචාරය කියලා සූර්යාපිනේ.
0: මේල් හඬකින් ඇහෙන ගීතය ෆීමේල් හඬකින් වොයිස් එකකින් කියනවා කියන්නේ ලේසි නෑ. අපි බලමු අපේ විනිශ්චය මල්ලේ මොකද කියන්නේ කියලා. රෙසිල්
3: නෙත්මි අඩුපාඩු නම් නැති තරම් පිචින් සමහර තැන්වල පොඩි අන්ස්ටේබල් ගතියක් තිබයි, ප්‍රශ්නයක් නැහැ, ඔයාලට හදාගන්න පුළුවන්. සහ මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වටේට ගියොත් ඔයා වෙන ශානරක ගීතයකුත් තෝරගනි කියලා. මොකද මම පර්සනලි හිතනවා ඒ ටෙඩිය තව ශානරවල ගීතවත් ගායනා කරන්න පුළුවන් කියලා. සෝ තමයි.
0: ඔව්. එතකොට දිලීප
4: ඒනිත් මවත් හිතනවා හොඳටම ගීතේ ගායනා කරා. ළඟ ළඟ නෝට්ස් පොඩ්ඩක් කියද්දි නෝට් එක වෙන් කරගන්න පිච් එකෙන් පොඩ්ඩක් තව ඔලුවට දාගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා. අර සඳකේ මේ මත ඒ ටික එක විදිහටම, ඒ කියන්නේ ළඟන ඔයා ටග් ගලා, ඒ කියන්නේ මගේ කුටි ඒ වලට හොඳටම යනවා. ඒ කියන්නේ දුර නෝට්ස් හොඳටම ඔයා පාවිච්චි කරනවා. හැබැයි ළඟ ළඟ ළඟ තියෙන නෝට්ස් වලට ඒ දෙන සෙපරේෂන් එක පොඩ්ඩක් මදී කියලා මට හිතෙනවා. ඒක පොඩ්ඩක් වර්ක් අවුට් කරගත්තනම් හොඳයි.
0: හරි. ඉදිරියට හදාගෙන ඊළඟ වටේට යන්න තියෙන්නේ නේද? එකෙන්ම අත උස්සලා ඉන්නේ මිනිස් මණ්ඩලෙ.
1: බලමු හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැද්මිට. අපි එහෙනම් දැනට සමු දෙනවා මේ තරඟ අංක 35604 න් තරඟ වැදුනේ නෙත්මි එරෝෂා.
5: නව්‍ය රේඩියෝ රියැලිටි ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: FM 93.5, FM 93.7, Lakhana. Radio ITN.
1: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 11. ශනි ගැමතුම් 19:16.
2: හවස 3 වෙනාඩි 17.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සම්පාදන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: ලක්ෂණ මොනින් ඉස්සල්.

0: මැසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේසරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකනා Radio ITN
5: NLP Hadahana Lankawē wedima tæki dena tægi avastha wedima loterayya NLP Hadahana obat adama NLP Hadahana bala ganna
6: obi anagatha usas adhyapana sihineya Australiawa Nawasilanthe ho Chineyda usas tattve adhyapanaya akarshaniya shishyathwa adu viyadam saha study to work haraha hondama kariya pathwe soya ganna paminenna International Career Education Expo weta October 3rd Goldfish Hotel edi udaisana 8 sita samasa 5 dakwa adamaliya padichwanna WhatsApp 0766 793 9922 obe anagathayata hondama thirune ganna
7: samvidhanaya MMC ITN campus JJL overseas education
4: Lakhanda Radio ITN

0: දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටිය මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් අපි එකතු වෙලා ඉන්න වෙලාවෙදීන් රටවටේ හැමෝම අපි වහගෙන ඉන්නෝ තරංකරුවෝත් ඒ වගේමයි නේද? ඉතින් ගෝල්ඩන් වොයිස් අතරින් මට නම් මගේ හිත දෙගිලියා වගේ. කොහොමද මේ තරම් දක්ෂ පිරිසකගෙන් අන්තිම එක්කෙනෙක් තෝරගන්නේ කියන්නේ?
1: හැබැයි මෙහෙම සතුටකුත් තියෙනවා සූර්යෝ කැණිත් පැත්ත. ඒ කියන්නේ මෙවැනි තරංගයකට ඉදිරිපත් වෙන්න ඒ වගේ දක්ෂයෝ අපිව තෝරගත් එක ගැන අපිට සෑහෙන ආඩම්බරයක් තියෙනවා.
0: නෑ, මිනිස්සුන්ගේ දක්ෂතා තියෙනවා. ඒ ඇයිට දක්ෂතා ඉදිරිපත් කරන්න තැනක් තමයි නැත්තේ. හුඟක් වෙලාවට නිදහසේ නිදහස්සාරේ නියම දක්ෂතාවයට නියමාකාරයෙන් ඉඩකඩ ලැබෙන තැනක් හම්බුනොත් හුඟ දෙනෙක් එතෙන්ද විශ්වාසය තියෙනවා. දැන් ස්වාධීන රූපවාහිනිය, මාධ්‍ය ජාලය, ලක්හඬ කියන්නේ එහෙම තැනක්. අපි තරගෙට යමු.
1: FM 93.5 93.7 අපව මේ වෙලාවේ අහගින්න අතරේ තරඟ අංක 35610 කොහොම ගීත ගායනාවක් ඉදිරිපත් කරයිද කියලා කුකුසක් ඉදේ තියෙනවා.
0: තරඟ අංක 35610 කොහෙන්ද ආවේ?
2: මම නේත්‍රා දේවරන්දි. මම ආවේ ගම්පල ප්‍රදේශයේ ඉඳලා.
0: ගම්පල ප්‍රදේශයේ කොහෙද?
2: ගම්පලද?
0: ගම්පලම තමයි.
1: ඔය කිව්වමයි ගම්ම කියලා එහෙම කියලා කිව්වම තමයි.
0: ඒ කියන්නේ අර පාලම පැනලා මේ මහවැලිගඟෙන් උඩට යන්න ඕනද පහළද?
2: පාලම කිට්ටුව.
0: පාලම කිට්ටුව. පහුගිය දවස්වල නම් ගඟ වතුර තරජනේම ගොඩක් තිබුණා ඔය පැත්තේනේ. එහෙන් බලපෑම් වුණාද?
2: නෑ, ඒ පැත්තට එතෙන්ට ආවේ නෑ.
0: එතෙන්ට ආවේ නෑ. ඊට යටින් ගලාගෙන ගියා කොහොම හරි. හරි. ජීවිතේ කොහොමද ගීතයත් එක්ක ගෙවෙන්නේ?
2: මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම සංගීත තමයි හැදෑරුවේ. ලෙවල් එනකම්ම මට සංගීතංශයෙන් විශ්වවිද්‍යාලයේ සුදුසුකම් ලැබුවේ නැති නිසා තමයි විශ්වවිද්‍යාලෙ ගියෙත් නැත්තේ.
0: ඕන්නෑ, මට සංගීතය හම්බුනේ නැත්තම් මම යන්නේ නැහැ ඔකට කියලා.
2: මම පොඩි කාලේ ඉඳන් හරි ආදරේ මියුසික් වලට. එහෙම තමයි.
0: ඔකට නොගිය කියලා ඔය මියුසික් ඉගෙන ගන්න එක අතාරින්න එපා.
2: නෑ, ඉගෙන ගන්න එක දිගටම කරනවා. ඒ අතර මම මේ වෙනකොට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඩිග්‍රී එකක් කරගෙන යනවා.
0: සංගීතය ගැන?
2: නෑ.
0: වෙනවත්තකම්. හරි. මේ දැන් අද තෝරගන්න ගීතේ මොකක්ද?
2: අද මම තෝරගත්තේ නිරෝෂා විරාජනී මිස්ගේ ඉගිලෙන්න තහනම් නඳුරක් සින්දු.
0: අන්නක බය නැතු උත්තර දෙන්න හැටි
1: පස්සේ. ඒක මම මේ බලන්ගිනි මුණ දෙයක තමයි.
0: ඒකනේ නේ. නිරෝෂාගේ මේ ඉගිලෙන්න තහනම්. දැන් නිරෝෂාගේ මේ ගීතය ගැන වාගේ තියෙන අදහස මොකද්ද? නිරෝෂාගේ ගායනය ගැන, සංගීතය ගැන යම් ඇල්බම් දක්වන කෙනෙක් විදිහට.
2: නිරෝෂා විරාජනී මිස්ගේ සින්දු තමයි ගොඩක් අහන්නේ. කැමැතිම කෙනෙක් ඉතින්. ඒ වගේම ඉගිලෙන්න තහනම් නම් ගීතේ තමයි මම ගොඩක් වෙලාවට ගායනා කරන්නේ. ඒක තමයි මේ ගීතේ තෝරගත්තේ.
0: අනික ඒ මුමුණනවා මේක ගායනා කරන්නේ.
2: මේක තමයි ගායනා කරන්නේ.
1: ලක්කන ගෝල්ඩන් වොයිස් කොහොමද මේ තරඟ ගැන දැනගන්නේ?
2: මම මේක දැනගත්තේ ඇත්තම මගේ යාළුවෙක් තමයි මට මේකට මේ පෝස්ට් එකක් දාලා තිබ්බා සෝෂල් මීඩියා හරහා. එයා තමයි කිව්වේ මේකට ඇප්ලයි කරලා බලන්න කියලා. එයාත් ආවා. ඒත් එක්ක මාත් ඉතින් ආවා.
0: හරි. එහෙනම් ඉතින් ජයග්‍රහණය වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා
2: කරන්නේ. Thank you.
1: අපි අවස්ථාව ලබා දෙමු තරඟ අංක 35610 තරඟ කරන්න නේත්‍රා දේවරන්දට.

0: හොඳයි. නේත්‍රාගේ ගායනය ගැන මොකද හිතෙන නේත්‍රා?
1: හොඳට කියන්න ඇති කියලා ඉතන චුටි බයක් තිබ්බා. මුලින්
0: ඒ වුණාට මට හිතුණා කියාගෙන යනකොට බය නැති වුණා කියලා. ඔව්. එහෙම වුණානේ. ඒකනේ බලමු අපි විනිශ්චයවලින් මොකද කියන්නේ කියලා.
2: සංගීත නිපුන් රෙසිල් වණිකසේකර අපි බලමු ඕලා බදන විනිශ්චය නේත්‍රාට.
3: නේත්‍රා වාපුඩි චකිතකින් ගීත ගායනා කරනවා කියලා තේරුණා. සමහර තැන්වල පිච්චකේ ශ්‍රුතියේ අස්ථාවර වීම තිබ්බා. ෆස්ට් වර්ස් එකේ ස්ටාර්ට් එකේදී පොඩ්ඩක් පිච්ච කන්ස්ටේබල් වුණා. ඒ පිළිබඳව පොඩ්ඩක් අටෙන්ෂන් දෙන්න මම සුබ පතනවා.
1: Thank you sir.
2: විශාරද දිලීප ලියනගේ බලමු මොකක්ද කියන්නේ කියලා.

0: නේත්‍ර මං හිතන වගේ ලස්සන වොයිස් එකක් තියෙනවා. මං හිතනවා ගුරුවරයෙක් යටතේ පොඩි ට්‍රේනින් එකක් කරා නම් අර හොඳ තැන් වලට යාට යන්න පුළුවන් ට්‍රේනින් එක හම්බුනා නම් ලස්සන වැඩක් කරන්න පුළුවන් කියලා. මොකද ඔයා මුල් වර්ස් එක පටන් ගන්නකොට ෂේකි ගතියක් තිබ්බ වොයිස් එකේ මං හිතන්නේ බය හින්දා. අන්තිමම වර්ස් එක කියනකොට හොඳටම කිව්වා. එතකොට අර මැද මේ උඩ යන අන්තරා දෙක කියනකොට ඒ වොයිස් එකේ අර ෂේකිනස් එකත් එක්ක අර බලපාපු ටික තමයි අපිට පොඩ්ඩක් තේරුනේ අවුට් කියලා. මං හිතනවා ඒක ඔයාට හදාගන්න හරි ලේසි වෙයි. ගුරුවරයෙක් යටතේ පොඩ්ඩක් ට්‍රේනින්ග් එකක් කරා.
1: ඒකනේ අර විශ්වවිද්‍යාලයට තේරුන්නේ නැති වෙලාවේ විශ්වවිද්‍යාලයත් එක්ක කේන්තියට ආයේ සංගීතය නැත්තම් මම යන්නේ නැහැ කිව්වා වගේ. ඒක අතහැරලාම ඉන්න එපා. නේ? සංගීත පන්තියක් හොයාගන්න හොඳ එකක්. ඈ? එහෙම කළා අපි ගමනක් යා.
2: අපේ සමුදෙන්නේ නේත්‍රා දේවරංගිට
3: ලකඳ Golden Voice.
4: ජයග්‍රහණී සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට.

0: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්
1: ශ්‍රී ලංකේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානයත් එක්ක ලක්කඩ ගෝල්ඩන් වොයිස් FM 93.5 93.7 ඔබ අහගෙන ඉන්නේ. සඳුදා බදාදා කියන දිනවල ගෝල්ඩන් වොයිස් අපේ තරඟකරුවන්ගේ තරඟ කිරීම ඔබට අහන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඒ සතියේ සිකුරාදාට ඔබට පුළුවන්කමක් තියෙනවා අර සඳුදා බදාදා සින්දු කියපු තරඟකරුවන්ට ඇත්තට මොකද උනේ කියලා දැන කියාගන්න. දැන් මේ වෙලාවේදී තරඟ අංක 35702 අපිත් එක්ක තරඟ වදින්න සූදානම් වෙලා ඉන්නේ. අයිෆෝන් ක්ලබ්
2: වචනෙන් තමයි හැම දෙයක්ම තියෙන්න ඕනේ. හරි. එතකොට රංගන දැන් මේ සින්දු කියන්න වෙලාවක් ජීවිතේ හම් වෙනවද?
3: ලැබිච්ච හැම අවස්ථාවෙදිම සින්දු කියනවා.
2: එතකොට ඒකත් එක්ක නිකන් ශාස්ත්‍රීය ගනුදෙනුවක් තියෙනවද?
3: ලොකුවට නෑ. හැබැයි ලැබෙන හැම අවස්ථාවකදීම සින්දුවක් කියලා විනෝද වෙනවා.
2: ඔව්. ජීවිතේ සතුටුනේ තියෙනවද?
3: සතුටුද මේ ඉන්න ටිකේ? හොඳට ඉඳිලා.
2: ඉරිසියාව අත්තරපල්ලා කියලා තමයි කියලා තියෙන්නේ.
3: හරි.
2: දැන් අද තෝරගන්නේ මොකක්ද
3: කිව්වේ? මම සුනිල් එදිරිසිංහ මාත්‍යාගේ මිනිසාසු සොඳයි මලසේකේ.
2: මිනිසාසු සොඳයි
3: මලසේකේ.
2: ඒ කුමාරදාස සමුතන්ත්‍රි මහත්මයා රචනා කරපු ගීතයක්. මිනිසුන්ගෙන් ගිලිහුණු ගුණය පිළිබඳ තමයි ඔවි තියෙන්නේ. ඉතින් ආචාර්ය රෝහණ විරසිංහ සංගීතේ මට මතකයි මේ සුනිල් එදිරිසිංහ ගායක ප්‍රසංගවල අවසාන ගීතේ හැටියටත් ඔය ගීතේ තෝරගන්න. මොකද ඒකෙන් මිනිසුන් පුදුමාකාර පරිවිඩයක් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ තෝරාගන්න ගීත ඇතුළේ තරගයකට එහා ගිය පණිවිඩයක් දෙනවා. මොකද එකක් අපේ රසිකයෝ මේ හැමෝම. ඒ අය ඉතාම ඉහළ රසාලිප්ත ගීත රස විඳිනවා. සහ ඒ අය සංගීතයේ ගීතයේ පිළිබඳ යම් හැදෑරීමක් තියෙනවා. ඉතින් කොච්චර හොඳද කියන්නේ? ඈ? ඒ වගේ අය, ඔයගොල්ලෝගේ අය මේ වැඩසටහනට එකතු වීම අපිටත් ආලෝකයක්. ඒ වැඩසටහනට එකතු වීම නිසා ඔයගොල්ලන්ටත් ලොකු ආලෝකයක් ලැබෙනවා.
3: බොනස්.
2: ඔව්. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන අංක 35702 දරන තරඟ කරුණා.
1: මේ රංගන වික්‍රමසිංහ

0: බලන්න ගන් මේ නේද? දැන් කොහොමද දැන් මේ තෝරන්නේ?
1: අපිටත් ප්‍රශ්නයක් විනේශ මණ්ඩලයට අපිට එහා ගිය ප්‍රශ්නයක් මේක.
0: විනේශ මණ්ඩලේ නම ඔක කියයි මම පොඩි ටිප් එකක් දෙන්නම් මම මේක කියන්නම් මෙහෙම කියන්නම් කියලා ඒක තමයි ඒගොල්ලෝ නේ වාගේ සාමාන්‍ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ වෙලාවේ. ලක්කන গোল্ডන් වොයිස් මේක අපතේගිය වැඩසටහනක් නෙමෙයි. මෙච්චර සින්දු කියන්න පුළුවන් දක්ෂතා තියෙන පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ අය ලස්සනට ගීත ගායනා කරනවා. ඇත්තටම හොඳ කන්සෙප්ට් එකක් කියලා මට දැන් හිතෙනවා.
1: ඒ කියන්නේ මේක විනාඩි 15න් 15ට මේ අර කුතුහලයේ කියන එක වැඩි වෙනවා.
0: වැඩි වෙනවා. නේද? හරි. විනිශ්චය මණ්ඩලය මොකද කියන්නේ කියලා අහන්න ඉස්සෙල්ලා මේ තරංකරුවගෙන් අහගන්න ඕනේ.
1: රංගනට මොකද හිතුනේ?
2: මම හිතනවා මම ගීතයට සාධාරණයක් කරා කියලා.
0: රංගන පුල් පිට එකේ ඉන්නේ. නේද? හරි. මේ මොකද කියන්නේ විනිශ්චය මණ්ඩලය?
1: සංගීත නිපුන් රෙසිල් වණිකසේකර අපි බලමු මොකද රංගනට ලබා දෙන විනිශ්චය කියලා.
3: සාමියෝ ඇත්තම කිව්වාගේ අපිට දැන් අභියෝගයක් ආවද ඊළඟ කොටේට යවන්න කියලා. මොකද නෑ ඇත්තම සතුටුයි මෙහෙම හොඳට ගායනා කරන්න පුළුවන් පිරිසක් අපේ ලංකාවේ ඉන්නවා කියලා දැනගන්න ලැබීම. රංගන වාගේ ගායනා ඇත්තම හොඳයි. මට පොඩි දෙයක් කියන්න ඕන හයි නෝට්ස් යන තැන්වල පොළොවේ උරුමේ කියමින් ඒ යන හයි නෝට් එකේ තව පොඩක් ඉන්න පුළුවන් නම් මට තේරෙනවා ඔය හයි නෝට් එකේ ඉන්න තු එකකින් අමත් පල්ලෙහාට ඉන්න බලන්න. ඒක ඉන්න පුළුවන් නම් හොඳයි. සාහව තව ජවයකින් කිව්වනම් හොඳත් කියලා හිතනවා. සුබපතන්.
2: Thank you sir.
1: විශාරද දිලීපලියනගේ අපි බලමු මොකද්ද ලබා දෙන ප්‍රතිචාරය කියලා.
4: හොඳ බැලන්සිං වොයිස් එකක් තියෙනවා ඔයාට මේ රංගන. ඉතින් මට කියන්න වැඩි දෙයක් නැහැ ඇත්තටම. ඔයා හොඳටම සාධාරණීකරණය කරා සොන් එක. ඔයත් එක පිළිගන්නවා ඇත්තටම. අහන්න ඉන්නයිත් එක දැනෙන්නේ නැති කියලා මම හිතනවා. මම ඔයාගෙන් යෝජනා කරන්න සහ ඔයාට හිතන්න දෙන්නේ දැන් මෙතනින් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඔයා සින්දුව ගායනා කරගෙන ගියා. මං හිතනවා තව වේරියේෂන්ස් පොඩ්ඩක් එන්න පුළුවන් සොන් එකක් දෙකක් ඉස්සරහට දාගන්න පුළුවන් නම් ඔයාට තරඟයක් හොඳ දෙන්න පුළුවන් වෙයි. මොකද ඇත්තටම හොඳට ගායනා කරන කට්ටිය ගොඩක් ඉන්නවාද? එතකොට අපි දැන් එතනින් පෙරලයි පය යවන්නේ. එතකොට ඒ පෙරණ එක පෙරන්න වෙන්නේ ඕගොල්ලෝ දෙන අර වේරියේෂන් ස්කෑල්ලත් එක්ක කන්ෆිඩන්ට් කෑල්ල එකතු වුණාම. ඉතින් මම සුබ වතනවා අපි බලමු කොහොමද ඉස්සරහට මේ චැලෙන්ජ් එක ගන්න කියලා.
2: Thank you sir.
0: එහෙනම් ඔන්න ගමනක් තියෙනවා. හොඳ එළියක් තියෙනවා. අපි ලක්කන গোল্ডන් වොයිස් ජයග්‍රහණය කරා යන්න කියලා ඔයාලට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා.
2: Thank you sir.
1: අපි රංගන වික්‍රමසිංහටයි ඒ විදිහට සමුදෙන්නේ.
5: ලක්කන গোল্ডන් වොයිස්.
6: හඳුනා ගනිමු ඊළඟ තරඟකරුවෝ. මේ විරාමයෙන් පසු මේ ලක්කන গোল্ডන්

0: FM 93.7 Lakhana Radio ITN
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසනපටි පැලඳ ගන්න. ආසනපටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
0: තේක්කියා සුරකින් මගතොට. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Dell Fiber එක ගෙදර ම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: අසන්දිමිත
3: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලින කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දැල් දැල් මල් පිපෙන්නේ. තමුසගේ ජීවිතයටත් ආයෙ ලොයෙත් නැති වෙන මල් පිපෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ටන් වොයිස්.
1: තාලපද මවන තාමහිත අහන FM 93.5 FM 93.7 ඔබට ඇහෙන ලක්කන ගෝල්ඩන් වොයිස්. හවස එකේ ඉඳන් හතර වෙනකන් නින්නාද දෙන්නේ ගායන තරුවක් බවට පත්වෙන හීන දකින තරඟකරුවන් තරඟකාරණියන්ගේ ගී හඬ. මේ වෙනකොට ඒ බලාපොරොත්තුත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා තරඟංක 35613 තරඟකාරණියක්.
2: ඇයි කොහේ සිටද පැමිණ සිටින්නේ?
1: කොහේ සිට ඔබ පැමිණියේ දෝ කියලා අපි අහන්න.
3: මම බණ්ඩාරවෙලින්
2: ඉඳන්. බණ්ඩාරවෙල කොහෙද?
3: ඇටම්පිටියේ.
2: ඇටම්පිටියේ කියන්නේ බණ්ඩාරවෙල ඉඳන් කොයි පැත්තටද?
3: වැලිමඩ පැත්තට.
2: ඔව් බණ්ඩාරවෙල පහු කරලා තව උඩට නගින්න ඕනේ. හරි. ඇටම් පිටියේ සිට පැමිණි
3: හංසිකා තත්සරණි.
2: හංසිකා තත්සරණි මොනවද කරන්නේ?
3: මම ඉගෙන ගන්නවා ශ්‍රීපාලි කැම්පස් එකේ.
2: හොරණ. හොරණ ශ්‍රීපාලි කැම්පස් එක කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතයි. එතකොට එතන තියෙනවානේ ගුවන්විදුලිය තියෙනවා, රූපවාහිනී තාක්ෂණය තියෙනවා, ඊට අමතරව පර්ෆෝමන්ස් ආර්ට් එක යනවා වෙනම. දැන් මොනවද ඔබේ විෂයපතේ?
3: මම මියුසික් කරන්නේ, ඩිග්‍රී පර්ෆෝමින් ආර්ට්.
2: ඒක ඇතුලේ වාගේ අනාගත ඉලක්කය කොහොමද හිතාගෙන ඉන්නේ?
3: ඩිග්‍රී කොහොම හරි හොඳට කම්ප්ලීට් කරලා
2: එතනින් යහට ඉතින් නේද? පර්ෆෝමන්ස් තමයි නේ ඒකනේ. දැන් කාගේ ගීතවලට වැඩිම ආදරේ කරන්නේ?
3: දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියගේ, චන්ද්‍රලේඛා පෙරේලා, පෙරේරා මහත්මියගේ, ශශිකානි සංසලා මහත්මියගේ, ඒ වගේ තමයි.
2: මේ වගේ ගීත ඔය නම් ගොඩට වාගේ නමත් කවත හරි එකතු වෙනවා නම් මොන තරම් වාසනාවක්ද නේ?
3: සත්‍යයි
2: ඒකනේ කියන්නේ. අපි එතෙන්නේ කොහොම හරි යන්න. ඈ ඒකට මේ වගේ වැඩසටහන් තියෙන නේ ලක්කන ගෝල්ඩන් වොයිස්. උලන්තරයන්කෝ. හරි. අද කාගේ

0: ගීතය තොරගන්නට
1: චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගේ කුසුමට ලංවී රොන් ගන්න ගීතය.
0: කුසුමට ලංවී රොන් ගන්න පැරණ ගීය නේද?
2: අපි හල බලමුද කොහොමද මේ තරඟ ගැන දැනගත්තේ කියලා තන්සිකාගෙන්.
1: අපේ කැම්පස් එකේ සර් කෙනෙක් තමයි කිව්වේ මෙහෙම තරඟයක් තියෙනවා කියලා. ඊපස් තමයි මේකට ඇප්ලයි කරේ.
2: තව තරඟකරුවන් සම්බන්ධ වුණාද ඔයගොල්ලගේ?
1: කලින් මම හිතන්නේ දාන්න ඇප්ලයි කරලා.
2: පස්සේ තමයි මෙයාට ආරංචියලා දෙන්නේ.
0: අපි යන්නේ නැහ. යෝන්ගී කාලේ අතීතයට යමු. මම හිතන්නේ ශර්ලි වයජන්තත් ඉන්නව පැත්තකින්. මේ ගීතයත් එක්ක අපි අපේ රසය ඇගින් බලාපොරොත්තු වෙනවා. අපේ රසය කියන්නේ අපේ රසවින්දනය. ඔබ හොඳට කිව්වොත් අපි සතුටටපත් වෙනවා නේද? එහෙනම් ඔබ ගෑනි.
2: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35613 න් තරඟ කරන්න හංසිකා තත්සරණට.

0: ශෛලි වයජන්ත යෝන්ගේ කණ්ඩායමේ කණ්ඩායම් පුහුණු කරනකොට එතන හිටපු හොඳම ශිෂ්‍යාව තමයි චන්ද්‍රලේඛා පෙරේරා නේද? ඒ බුල්ලුගේ ශෛලි ලියලා සංගීතවත් කරපු ගීත වලට අයිති වෙච්ච ගීයක් චන්ද්‍රලේඛා ගායනා කරපු. ඒ නිසා ඔක ඇත්තටම තරුපන්තියක් ඇති කරපු ගීතයක්. දැන් මොකද ඉදෙන්නේ? හද
1: ගොඩක් සතුටුයි. ගොඩක් ආසාවෙන් හිටිය පොඩි කාලේ ඉඳන්ම එන්න මේ වගේ තැනකට. පොඩි කාලේ ඉඳන් ITN එක ලක්කන්න ආසයි ඒ වගේ channel වලට. මේ ගොඩක් සතුටුයි මෙතෙන්ට එන්න හම්බුනේ. ගොඩක් සතුටුයි ITN එකට.
0: හරි. එහෙනම් අපේ සතුට බෙදාගමු විනිශ්චය මල්ලත් එක්ක. අපේ රෙසිල් වණිකසේකර මහත්තයා මොකද කියන්නේ ඒ ගායනය ගැන?
2: සිින්දෝ ආගම කරගෙනව ලස්සන ගානා කර මට චූඩිදැක් කියන්නන හෙඩ් වොයිස් යන තැම්වල හයි පිච්චා තැමල තව පොඩ්ඩක් කොන්ෆිඩන්ස් පිට එනජකින් ගෑන කරන්න තව පිච්චක තව ස්ටේබලෙන එක නිසා එක පොඩ්ඩක් සැලගෙනවත් එන්න මං සූප්‍රතන අතර.
3: විශාර්ද දිලීප ලියනගේ මොකද කියන්නේ හන්සිකාගේ ගායනය ගැන?
4: හන්සික මට කියන්න තියෙන්නේ අර හයි පිච්චනකොට රිසිල් කියපු දේ වගේම තව දෙයක් ඇඩ් කරන්න ඕනි. ඔයා හයි පිච් එකේදී දැන් අර අතන කැලලක් තිනවනේ මේ ඔබ ආයත් මා හමුවට වෙනකන් ඔයා හොඳට කියලා ඊට පස්සේ එයිනම් කියන කැලල එකපාරට බස්සනවා බොලි. ඒ කැලල පොඩ්ඩක් ඔයා මේ ගුරුරේ කැටතේ පුරුදු වෙන්න කියලා මං කියනවා. මේ හෙඩ් වොයිස් එකත් එක්ක චේන්ජ් වෙනකොට ඒකේ වොලියුම් එක තියාගන්නේ කොහොමද කියන එක. මොකද normal voice එකේ ඉඳන් හෙඩ් වොයිස් එකට යනකොට අනිවාර්යෙන් අපිට පොඩ්ඩක් වොයිස් එක හීනි වෙන ගතියක් එනවනේ. ඒත් එක්කම වොලියුම් එකත් පොඩ්ඩක් අඩු වැඩි වෙනවා. ඒක සින්දුවකට එනකොට කොහොමද වර්ක් අවුට් වෙන්නේ කියන එක පොඩ්ඩක් අපි හදාගෙන යමු. මොකද ආගේ වොයිස් එකක් හොඳ වොයිස් එකක් තියෙනවා, ස්ට්‍රොง වොයිස් එකක්. ඒක ප්‍රසංගික විදිහට තව එළියට දාගන්න විදිහ ඔයාට මේ පුරුදුෙන්, ඒ කියන්නේ පුහුණුවෙන් ඔයාට ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
0: මුදේන මාගේ සුබ ගමනක් වේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව.
3: Thank you. අපේ සමුදින්නේ තරඟ අංක 35613 න් තරඟ වැතුණු හංසිකා තත්සරණේ.

අද ඉදිරිපත්තුණු තරංකරුවන්, ඒ වගේම පසුගිය සඳුදාගේ ගැයූ තරංගකරුවන්. මේ හඬ අතරින් ස්වර්ණමය හඬ කාගෙද? මේ ස්වර්ණමය හඬ සොයා යන තරංකරුවන් සමගින් අපි සිකුරාදා සවස එකට නොවැරදීම හමුවෙමු.

FM 93.7 Lakhana Radio ITN දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්චන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණී තිලිනි ප්‍රියමාලේ අතරංගොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. සැකකාරී විඩුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බව පවසමින් මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා. තිලිනි ප්‍රියමාලි ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළ නඩු කැඳ වූ අවස්ථාවේ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණයේ හමු වේ පෙනී සිටියේ නැහැ. ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටියා. තිලිනි ප්‍රියමාරිය ඇතුළු පිරිසට එරෙහි නඩු සියල්ල ලබන වසරේ මාර්තු 31 වනදා යලි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පසුගිය වසරේදී පමණක් පුද්ගලයින් 24,650 දෙනෙක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එන් 70%කට වැඩි පිරිසක් මියගොස් තිබෙන්නේ රිජුම එල්ල වූ ප්‍රහාරවලට ලක්වීමෙන්. තවත් 7.7% පිරිසක් හෘදයාබාධ හේතුවෙන් මියගොස් ඇති බවයි පලස්තීනයේ සඳහන් කළේ. උතුරු ගාසා තීරයට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙනවා. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
7: මේ පැයේ ඔන්න මතක් කිරීම සුරේකිමු මගතුට.
8: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
7: සුබ ගමනක්. පරිස්සමෙන් කිහිල්ලෙන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
3: NLP hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
0: ලකන රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සද්ද වැඩි වුණානේ.
1: ඒක තමයි මම බැලුවේ, මගේ සද්ද අඩු වෙලා වගේ.
0: මොකක්ද උනේ කියලා බැලුවා නේද?
1: රයිට්. සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනිං.
0: ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. ඉතින් කොහමද?
1: අද වැනික සතුටින් වාගේ.
0: සතුටින් කියන්නේ බිස්කට් කෑවා. බිස්කට් කාලා සතුටින් ඉන්නේ.
1: හරි.
0: තේකක් බොන්න බැරි වුණා. බිස්කට් විතරයි ගන්න උනේ. වතුර බිව්වා.
1: හරි හරි. මං හිතුවා තේකක බිස්කට් එකක් පොංගෝ.
0: පොංගවගෙන කන්න එක මරු නේද?
1: එක මරුනේ. අපි ආසයි ඉස්සරින්දා.
0: ආසයි එක වැඩේ තියෙන අර මේ බිස්කට් එක පෙඟිලා තේ කෝපෙට වැටුනට පස්සේ තමයි
1: පුදුම.
0: ඊට පස්සේ අපි නිකන් අර මේ ත්‍රිපෝෂ කනවා වගේ.
1: ඒ කියන්නේ මෙයා එහෙම කාලා තියනවද?
0: එහෙම කාලා තියනවා. ඕන තරම් කාලා තියනවා.
1: ඒක තමයි මෙයා ඒ විදිහටම ඒක කියන්නේ.
0: ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් ඕන.
1: රයිට් රයිට් රයිට්. අපි
0: පොඩි ලොකු කාලෙදි ලොකු නාඩ වාසේ ත්‍රිපෝෂ හම්බුන්නේ
1: නැහැ නේ.
0: තේකට බිස්කට් දාගෙන තමයි කෑවේ ත්‍රිපෝෂ.
1: ත්‍රිපෝෂ කියලා හිතාගෙන. ඕකේ.
0: හතරයි විනාඩි 9යි කියන්නේ අපි ඉවිනින් ඩ්‍රයිව් එක වැඩේ පටන් ගන්න වෙලාව ඇවිල්ලා තියෙන ඉතින් ලස්සන සින්දු අහන්න, මැසේජ් කරන්න, කටියට කතා බහ කරන්න. හවස 6 හමාර වෙනකන් වෙලාව වෙන් කරගෙන අපි ඇවිල්ලා තියෙන. ඉතින් ඉන්න තැන කොතන වුණත් FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කර ළඟින්ම තියාගත්තොත් ඊවිනින් ඩ්‍රයිව් එකක් ඉන්න පුළුවන්.
1: අද බලන දවසේ ඊවිනින් ඩ්‍රයිව් එක තමයි ආයකතු වෙලා ඉන්නේ. ඉතින් මේ මාසෙත් ඔන්න අන්තිම දවස චමිත්. අද
0: ඇවිල්ලා තියෙන්නේ නේ
1: අපි ඉතාම සාර්ථක අන්දමින්.
0: මාස 9ක් ගෙවා දමා තිබෙනවා මේ වෙනකොට. අති සාර්ථක.
1: හරිම සතුටේ මිත්‍රවරුනි, අපි අන්තිම මේ මාසෙත් අන්තිම දවසේ ඉන්නේ. හෙට ඉඳන් අලුත් මාසයක් පටන් ගන්න. කොහොම වුණත් ඉවිනින් ඩ්‍රයිව් එකද තෝරේ එකතු වෙන පළයන් කරම තියෙනවා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp එකට 0703 93 5 93 7 0703 93 5 93 7 ආට පළයන් කරම තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් එවන්න. ඒ වගේම මතක් කරනවා අද අපි ඉවිනින් ඩ්‍රයිව් පෝස්ට් එක අපි ෂෙයා කරලා තියෙනවා අපේ FB page එකේ.
0: බලන්න ගිහිල්ලා
1: ලකඩ අපේ ඔෆිෂියල් Facebook page එක පැත්තට යන්න. ඉවිනින් ඩ්‍රයිව් අපේ පෝස්ට් එක තියෙනවා. ඒකට අතවර පළංකම තියෙනවා. කාටියක් එකතු කරගෙන කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, පෝස්ට් එක ෂෙයා කරන්න, තවත් කාටියක්ව එකතු කරගන්න.
0: දැන් හෙට පටන් ගන්නෙ මොන මාසෙද?
1: ඔක්තෝබර්.
0: ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ කියලා ලියනකොට ලියන අකුරු ටිකක් කියන්න බලන්න.
1: ඒ කියන්නේ
0: ඔක්තෝබර් කියලා සිංහලෙන් ලියද්දි
1: ඔයන්න.
0: හරි. ඔයන්න.
1: සිංහල පාඩම වගේ.
0: ඔයන්න.
1: අල්කා යන්න.
0: හරි.
1: තෝ.
0: තෝ යන්න. තෝ යන්න කියලා මට කියන්න එපා.
1: ඒක තමයි තෝ.
0: මූණ බලාගෙන.
1: ඒක හිතලම තමයි මට කියන්නේ. තෝ බයන්න. අල් රයන්න. ඔක්තෝබර්.
0: ආ රයිට්.
1: හරිනේ.
0: නෑ.
1: මෑයා හිතුවේ මං ඔක්තෝම්බර් කියලා කියයි කියලා.
0: සමහරු අල් මයන්නක් මැද්දට දාගන්න. ඒක වැරදි ඈ.
1: වැරදි වැරදි. ඔක්තෝබර්.
0: ඔක්තෝබර්.
1: රයිට්.
0: එහෙනම් ඔක්තෝබර් හෙට.
1: හහ.
0: තම් සැප්තැම්බර්.

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: අවසහතරයි විනාඩි 18යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් චාරෝය මේ දැන් ඉන්න පොඩි ළමයි ඉන්නවනේ. එයාලා ටිකක් එච්චර ලේසි පහසු පොරවල් නෙමේ. කැනි ඉස්සර හිටපු ජාතියේ මේ
1: පොඩි
0: ළමයි නෙමේ දැන් ඉන්නේ. ටිකක් ඊට වැඩිය ඇඩ්වාන්ස් හිතන, හරි ක්‍රියේටිව් උත්තර දෙන, ඒ වගේම ටිකක් පැහිලා කියන්නේ අපි අන්න ඒ වගේ අය තමයි ඉන්නේ.
1: වයසට වඩා පැහිලා.
0: ඔව්, වයසට වඩා පැහිලා කියලා වගේ දැනෙන්නේ. හරි, මේ මොකද යාලා කියන කතා එක්ක.
1: හා හා,
0: මොකද යාලා පාවිච්චි කරන ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එක.
1: ඔව්.
0: දැන් යාලට නැති. සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ වෙනකොට
1: අපි නොදන්න දේවලුත් දන්න ෆෝන් එකේ.
0: ඔව්, සාමාන්‍යයෙන් අවුරුද්දක් කියන්නේ දරුවෙක් ඉපදිලා අවුරුද්දක් කියන්නකෝ. අවුරුද්දක් වෙනකොට ස්මාර්ට් ෆෝන් එකක් ෆොටෝ එකක් බලන්න, අර ස්විප් කරලා එහෙට මෙහෙට ෆෝන් එක උඩට පහළට ගිහිල්ලා ෆෝන් එකක් බලන්න, ඒ වගේ දේවල් පුළුවන්. අවුරුදු දෙක වෙනකොට
1: හරි
0: සාමාන්‍යයෙන් YouTube එකේ සර්ච් කරන එහෙම පුළුවන්. හරිද? ඒ කියන්නේ වොයිස් ටයිපින් තියෙනවනේ.
1: ඔව්.
0: රෝස මලේ නතුවේ කතු කියලා සර්ච් කරනවා YouTube එකේ.
1: ඔයා හිතනවාද එහෙම සර්ච් කරයි කියලා?
0: හරිද?
1: රෝස මලේ නතුවේ කතු කියලා අම්මගේ මොකද බත් කන්න මොන හරි කන්න නැතුව බේරෙන්න විදිහක් වගේ ඔලෂයාගේ මේ බලයි.
0: ඔව්, ඒ වගේ ඉන්නේ.
1: හරි.
0: ඊළඟට මේ මොන හරි ගේම්ස් තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරන්න.
1: හරි.
0: ඒ වගේ දේවල් සාමාන්‍ය අවුරුදු දෙක පැන්න තුන වෙනකොට ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න.
1: ඒ
0: වගේ PUBG වලට යන්න, ඒ වගේ
1: හොඳට දන්නවා. රයිට්.
0: ඒ වගේ අය ඉන්නවා.
1: අවුරුදු තුනයි වගේ තාම.
0: අවුරුදු තුනක් වගේ වෙනකොට ඒ සියලු දේ ඉගෙන ගෙන ඉවරයි.
1: ඕකේ.
0: අපි සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලින් පස්සේ වගේ ඉගෙන ගත්ත දේවල්.
1: මේ.
0: හරිද? එහෙම પરම්පරාවක් ඉස්සරහට එන්නේ.
1: දැනටත් ඉන්නවා.
0: දැනටත් ඉන්නවා.
1: ඕකේ.
0: ඉස්සරහට මේ මොන වගේ තත්වයක් එක්ද දන්නේ.
1: මම
0: දැක්ක මේ ළඟදී පොඩි ළමෙක් ඇවිල්ලා මේ අම්මට කියනවා, මේ අම්මා මට මොන්ඩිසෝරි යන්න බෑ.
1: හා,
0: මොන්ඩිසෝරි යන්න බෑ.
1: ඒ මොකද?
0: ටීචර් මේ අපෙන් මේ ටීචර් අනේ අකුරු දන්නේ නෑනේ.
1: ආ,
0: ටීචර් අකුරු දන්නේ නෑනේ.
1: ටීචර්
0: අකුරු දන්නේ නෑ. ටීචර් අපෙන් අහනවානේ මේ මේ අකුර මොකද්ද කියලා. බෝඩ් එකේ ලීලා අපෙන් අහනවා.
1: බෝඩ් එකේ ලීලා අපෙන් අහනවා මොකද්ද කියලා.
0: ඕනේ ටීචර් අකුරු දන්නේ නෑනේ ටීචර්. මම මොකටද මොන්සෝරි යන්නේ?
1: මම යන්නේ ටීචර්ගෙන් ඉගෙන ගන්නනේ.
0: ඕ ටීචර් බෝඩ් එකේ ලීලා අහනවා මගෙන් මොකක්ද අකුර කියලා. මොකටද මම ස්කූලේ
1: ටීචර්ගෙන් ඉගෙන ගන්න යන්නේ ස්කූලට යන්නේ?
0: අන්නේම් පොරවල් ඉන්නේ.
1: ඕ හරි හරි. අයිසට වඩා පැහිලා.
0: ඔව්, ඒ වගේ උත්තර දෙන්නේ.
1: ඉතින්
0: ඉස්සරහට මොන වගේ මේ ලෝකෙකට
1: අපිට
0: මුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. අපි වැඩි හිටිය වෙනකොට අපි තාම ළමයිනේ. ඒ කියන්නේ අපි වැඩි හිටිය වෙනකොට.
1: ආ, ඒක තමයි, ඒක තමයි. මට තේරෙනවා.
0: හරි. බය වුණාද?
1: දැන් මට තේරෙනවා. ඔයා නම් වැඩි හිටියෙක් වෙන එකක් නැහැ කියලා.
0: අපි වැඩි හිටිය වෙනකොට මේ පොඩියු මොනවා කරයිද දන්නේ
1: නැහැ.
0: කියලා අපිට හිතා ගන්න බෑ. රයිට්.
1: රයිට් රයිට් රයිට්.
0: අපි ගවන්නේ බලමු මොකද වෙන්නේ කියලා.
1: අපි තාම පොඩි හිටියනේ.
0: අපි පොඩි හිටියනේ.
1: ඒ නිසා තව කල් තියෙනවා.
0: තව කල් තියෙනවා. ඒ මොනවද වෙන්නේ කියලා බලන්න.
1: හා
0: හා. අපි 35ක් 36ක් වෙනකොට අපිට අපිට අවුරුදු 35 36ක්
1: වෙනවා. මට ප්‍රෙෂර් එක.
0: අපි බලමු මොකද වෙන්නේ කියලා. තව කල් තියෙනවනේ.
1: සෑහෙන කාලයක් තියෙනවා. තව අවුරුදු 25කට විතර. කොච්චර කල් තියෙනවද ඔයාට?
0: තියෙනවද? ඒකනේ අපි ඒ කාලෙදි බලමු.
1: ඉතක මනිත් පැත්ත හරනවා මිස.
0: දැන්ම නිකන් ඕවා කතා කරලා නිකන් ප්‍රෙෂර් වැඩි කරගන්න ඕනේ නෑනේ.
1: ඔව්, ඒකනේ තාම මේ ස්කෝලෙන් අවුට් වෙනවා විතරයි.
0: කාලබීල ඉන්න සැපෙන්. ඔව්, ඒක ගැන හිතන්න එපා.
1: හහ.
0: ඉතින් කාලබීල ඉන්නකොට විජේ නිෂ්පාදන කැම්වෙල්ට එකතු කරගන්න. රසකාරක වර්ණකාරක නැතුව.
1: අහහ.
0: හොඳ දේවල් කැම්වෙල්ට එකතු කරගත්තොත් ඉතින් ඔය අවුරුදු 30ක් 40ක් ඉන්න පුළුවන්.
1: ඔව්. අනේ මට බෑ වගේ.
0: ඒ නිසා විජය නිෂ්පාදන ගන්න ළඟම තියෙන කඩෙන් සුපිරි වෙනසක් දක්වා ඕනම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ආනත් පුලංකම තියෙනවා ශමිත් වගේ අවුරුදු 30ක් 40ක් ජීවත් වෙන්න කැමති ඉනවා. ආනත් පුලංකම තියෙනවා කැමරික රස කර ගන්න. හැබැයි ඇත්තටම මේ කියන්නේ කැමරික රස කර ගන්න විජය නිෂ්පාදන එකතු කර ගන්න. මොකද විජය කියන නමට තියෙන්නේ අවුරුද්දක් දෙකක තියෙන පාරිභෝගික විශ්වාසයක් නෙමෙයි, 30 වසරක පාරිභෝගික විශ්වාසයක් තියෙනවා විජය නිෂ්පාදනත් එක්ක. ඒ නිසා ආනත් පුලංකම තියෙනවා බය නැතුව ගෙදරයිට ඔයාට හදාගන්න කැම ටික රසට වගේම ගුණට හදාගන්න විජය නිෂ්පාදන එකතු කරගෙන.
0: ඒ වගේම ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ඔයාට සවි කරගත්තොත් ඔයාගේ නිවසේ වහලේ වෙන පුළුවන් වැඩබිමේ එහෙම නැත්නම් කාර්යාලයේ ඕනම තැනක හොඳ ඉතිරියක් ඔයාගේ විදුලි බිලට දැන් සිදු කරගන්න පුළුවන්. විදුලි බිල 0 කරගෙන ඔයාට සූර්ය ශක්තියෙන් පමණක්ම වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඩීප්ටෙක් සෝලා පද්ධතියක් සම්බන්ධ කරගත්තුදී.
1: ඩීප්ටෙක් සෝලා ගැන එහෙම මතක් කරනකොට මගින අපේ ගොවි මහතුන්ගේ පැත්තට අසන සරු කරගන්න පිරිවැය අඩු කරගන්න මෙන්න මේ දෙකම එකපාර කරගන්න පුළුවන්කම තියෙන අපේ ගොවි මහතුන්ට ලේසියෙන්ම. හැබැයි එහෙම කරගන්න නම් ඩීප්ටෙක් සෝලා වෝට පම්ප් එකකට අපේ ගොවි මහතුන් යන්න ඕනේ. සුවිශේෂී මිලාඩු කිරීම එක්ක ඩීප්ටෙක් සෝලා වෝට පම්ප් එක අපේ ගොවි මහතුන්ට දෙන සෝදනමින් ඉන්නවා ඩීප්ටෙක් ආයතනය. එනිසා දැන් දැන්ම මේ කාර්යයන් දෙකම කරගන්න ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 0711 711 1 0711 711 1 කෝල් එකක් දෙන්න.

0: මග සලකුළුට.
1: අවස 4යි විනාඩි 26යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්පත් නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ඈ කිදලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: අපේ අම්මා ගෙදර ආවද?

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
5: එහෙමයි.
4: එහෙම කියන බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
5: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
4: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
5: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
4: ඈ?
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
8: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
7: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
6: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
7: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
5: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: හතරයි විනාඩි 37යි වෙලාව. සමහර බස් වල කොන්දොස්තර මහත්තුරු මට හිතෙන්නේ මේ දැන් අපි වහගෙන යනවත් ඇති.
1: ඔව්.
0: ඈ බනින්න එපා අපිට.
1: මම නම් දන්නේ.
0: හරිද? සමහර බස් කොන්දොස්තර මහත්තුරු මට හිතෙන්නේ
1: ඔව්.
0: එයාලා රැප් ගායකයෝ වෙන්න ඉඳලා අම්මගේ කීමට
1: කොන්දොස්තර මහත්තයෙක් වෙලා.
0: අම්මගේ කීමට කොන්දොස්තර මහත්තයෙක් වෙලා වගේ.
1: මට
0: දැනෙන්නේ.
1: ඔව්.
0: මොකද අර මේ සමහර බස් ලෝඩ් කරද්දි
1: යාදක
0: කියා ගන්න බෑ මම මේක මම කල්පනා
1: කරගෙන ගොනු
0: මේ කඩවත මා කලබ කඩවත කොළඹ මා බැලුම් මාර
1: මාදි
0: බෑ කියන්න බෑ
1: ඔයාට එහෙම කියන්න බෑ
0: නිට්ටඹුව කඩවත මාලිගාවත පාර කොළඹ නිට්ටඹුව කඩවත මාලිගාවත පාර කොළඹ
1: තව
0: ප්‍රැක්ටිස් වෙන්න ඕනේ සෑහෙන ප්‍රැක්ටිස් වෙන්න ඕනේ හරිද කියනවා මාර් ස්පීඩ් කියනවනේ පැටලෙන්නේ මිනිසුන්ට නගින්න හිතනවා බස් එකට කොමාරි
1: ඒ කියන එක කියාගෙන කියාගෙන කියාගෙන යනවා කොහොම ටික
0: ඔය අනිත් එක හෝල්ට් එකෙන් හෝල්ට් එකටත් කියනවනේ
1: හරි
0: දැන් නුව නිට්ටම ඉඳලා කොළඹ යන බස් එකක් යනවා මේක 34ක් නවත්තනවා 34 නවත්තන ඊට පස්සේ ඊළඟ හෝල්ට් එකේ නවත්තනවා නම් එතනත්
1: කියනවා
0: පේරියම කියනවා පෙරපෙරපෙර කාර කියලා කියනවා
1: ආයි බස් එක නවත්තන තැනට වෙනකම්ම
0: කියනවා දැන් එතකොට ඒක පාඩම් කරගත් එකක් වෙන්නත් බෑ
1: හරි
0: මොකද මුලින් අර පහුවෙන හෝල්ට් එක අමතක කරන්නත් දෙමෙයි තිහාරි යකල මිරිසත එහෙම කියලා කියාගෙන ගිහිල්ලා තිහාරි පහුනාට පස්සේ
1: කියන්න
0: බෑනේ එහෙම වැරදිලා කියවෙන්නෙත් නෑ
1: ඒක ඔළුවෙන් තමයි කියන්නේ ඩක් ගාලා
0: ඌ ඒක ඒක නිසා මේක මාර හැකියාවක්
1: කියලා
0: බලාගෙන හිටියා මම ඒක දවසක් කියන කීම දුවම් මේ
1: તો ආන්නේ පැයි මේ කොහොමද මේ මට එහෙම කියන්නේ
0: නෑ යාලගේ ඒක හැකියාව මම ඒකයි කිව්වේ අර මේ රැප් ගායකයෝ වෙන්න ඉඳලා
1: අම්මගේ
0: කීමට කොන්දොස්තර මහත්තයෙක් කියලා
1: දැන් අපි වහන් යන සුවහසක් කොන්දොස්තර මහත්තරන්ට අපි කියන්නේ
0: උමේ උපහාරයක් ඒවා කියලා මේ උපහාරයක් ඒවා කියලා අපි කියන්නේ
1: හරි
0: හරි අපි වදක් කරන්න ඕන RDB බැංකුව ගැන
1: ශිෂ්‍යම
0: ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා දෙන මුදලට හොඳ ආරක්ෂාවක් ලබා දෙන බැංකුවක් හොයනවා නම් ඔබේ මුදල් තැන්පත් කරන්න ඕන RDB බැංකුව තෝරගන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් ඔයා දන්නවා දැන් RDB බැංකුව අතික ගනුදෙනු කරනකොට ඔයාට අර බුලන් ස්ථාවර තැන්පතු ඔයාට කැමති කාලයකට දාගෙන මාස 3ත් 6ත් අවුරුද්දක් විදියට අර කෙටි කාලින වගේම දිගු කාලිනව තර්ජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ අතරින් ඔයාට කැමති එක ඔයාට සුදුසුක තෝරාගෙන අර බුලන් කැමතිනවා ස්ථාවර තැන්පතුව RDB බැංකුවත් එක්ක පටන් ගන්න.
0: එවගේම හඳහන ලොතරැයි අරගෙන වාසනාවන්තයෝ වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. ලක්ෂපතියෝ කෝටිපතියෝ වෙලා තමන්ගේ ජීවිතයේ හීන හැබෑ කරගත්ත ගොඩක් දෙනෙක් ඉන්නවා. අන්න ඒ අතරට තවත් කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් අද හඳහන ලොතරැයියක් අරගත්තුදී.
1: දැන් මේ වෙනකොටත් NLB හඳහන ලොතරැයියෙන් දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඉතින් ඒ අතරට ඔන්න ඔයාවත් එකතු කරගන්නවාට පුළුවන්කම තියෙනවාගේ වාසනාව ඔයාගෙම කරගන්න. එකට කරන්න තියෙන්නේ රුපියල් 40ක් වියදම් කරන්න හඳහන ලොතරැයියම මිලදී ගන්න. ජනතන ඔයා කොහරි යනවනම් එනවනම් ඒ තැන ඇති ලොතරැයි කූඩුවක් අනිවාර්යෙන් එතනින් ගන්න හඳහන ලොතරැයියම.
0: විජේ නිෂ්පාදන කැම වේල රසවත් කරන නිෂ්පාදන පෙළ ඔබට මිලදී ගන්න. අමතක කරන්න එපා ළඟම වෙළඳසැලට යන්න, සුපිරි වෙළඳසැලට යන්න. එබ නැත්තං තව කොහෙද? හැම තැනම තියෙනවා. පොඩි කඩේ ඉඳලා මහා පරිමාණයෙන් තියෙන ලොකුම කඩේ දක්වා හැම තැනම තියෙනවා. ආඩ අරගෙන ඔයාගේ කැම වේල රසවත් කරන්න හොඳම පිරිසිදුම නිෂ්පාදන පෙළ විජේ නමත් එක්ක අරගන්න හැකියාව තියෙනවා.
1: ඉතින් කැම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්නව නම් ඔයා එකතු කරගන්න ඕන කොළබඩු සන්න මේ මතක තියාගන්න. විජේ නිෂ්පාදන
0: අවසහතරයි විනාඩි 41යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඔය අහගෙන ඉන්න අතරේ අපිව මැසේජ් එකක් එවන්න අපේ නම්බරයකට
1: 0703 93 5 93 7 0703 93 5 93 7 මැසේජ් එකක් දාන ගමන් යන්න අපේ FB page එක පැත්තට.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස 7:45 වෙලාව.
2: ජීවිතේ හරි ලස්සන දැන් අපි ගීතෙන් සනහලනවා. අකුර වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතයෙන් හරි සීරුවට අපේ හදවත්

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කහලෝපොන්සේකා ශෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් මේ හැඟීම මට නෑ කියලා. යාට මොකක් ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ

0: බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: Cool drive එකට
3: ලක්කන Evening Drive. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න සංවිධානය MMC ITN Campus, JJL Overseas Education,
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
6: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
5: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
6: රයිනෝ ප්‍රීමියර්.
5: එතකොට යට මැටි කෝටින් එක තියෙන
6: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
7: සේවන සාධන අභිමානයයි රයිනෝ.
8: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්.
9: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
12: අතරයි විනාඩි 51යි වෙලාව. RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කළ ඔබේ විශ්වාසවන්ත ගනුදෙනු කරුවා බවට පත් වෙන්න, පත් කරගන්න RDB බැංකුව තෝරගන්න කියලා අපි යෝජනා කරනවා. ඔබේ මුදලට සුපිරි ආරක්ෂාවක් වගේම ඉහළම පොලියක් ඔබට ලබා ගන්න පුළුවන් RDB බැංකුවත් එක්ක එකතු වෙනවාටින්. කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කළ තියෙන මේ වෙලාවේදී
13: මම යනවා මත්තේ ගොඩ පැත්තට. මත්තේ ගොඩින් ඉන්න රුවිනි ලීල අසල සිඳුකට එකතු කරගන්න නතාෂවත් කියලා තියෙනවා. අද දාලා තියෙන්නේ මාත් ගොඩින් කියලා.
12: මාත් ගොඩින්
13: මාව හිතලම අපහසුතාවයට පත් කරනවද කොයිද රුවිනි
12: ලීල? මටේ ගොඩ අද මාත් ගොඩින්. අද හෙට ඔයත් ගොඩින්.
13: ඔව්, කොහොම හරි කමන්නේ. මට හරියට කියාගන්න පුළුවන් විදියට නම් දාන්නේ නෑ රුමිනි දේ. උනාට මම එකතු කරගන්නවා. චමින් චාරු, ඔය දෙන නම් මරු හොඳේ කියලා දාලා තියෙනවා.
12: චාරු මරු හොඳේ, ඒක රයිම් වෙනවනේ ලස්සන්ට.
13: මොකද්ද
12: චමින් චාරු මරු?
13: මරු ඔක්කොම රු. ජගත් රෝහණ අනුපම මුල්ලේ ඉඳන් එකතු වෙනවා. ඊට පස්සේ බොයගඩ පැත්තෙන් වෙනද වගේ මුසුමන ඇතුළු යාළුව හැමෝම එකතු කරගන්නවා. කුලියාපිටේ නිලක්ෂි කොහොමද, එයාවත් එකතු කරගන්නවා. කටුපොතේ ඉඳන් තෙරස් මැසේජ් එකක් දාලා තියෙනවා, හින්දි සින්දුවක් දෙන්න කියලා කියනවා. ඔයාලා දෙන්න ගිරව් දෙන්නෙක් වගේ හරිම විනෝදයි කියනවා චමි.
12: අයියෝ,
13: අන්තිමට අපි දෙන්නට ගිරව් දෙන්නෙකුත් වෙන්න උනානේ. ඊට පස්සේ ප්‍රදීපිනෝ සීෂල්ස් ඉඳන් අසනීපෙන් ඉන්න කියලා කියනවා. ඒ උනාට කමක් නෑ, අහගෙන ඉන්නෝ කියලා තියෙනවා. කොහොම හරි ඉක්මනට සනීප වෙන්න කියලා අපි මතක් කරනවා. අතරින් එකතු කරගන්න ඔයාව. HKD ගාමන්ට් එක පැත්තෙන් ඉන්නවා කමදිශාන්ත, මාෂා දිල්හානි, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, මේ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ
12: එවගේම චනක, ක්‍රිෂාන්ත මැසේජ් කළා තියෙන සිදු අකහන එකතු කරගන්න. දීපාල්, එවගේම නිහාල් ඇතුළු මගේ කට්ටියම ඉන්නවා කියලා. සම්පත් මැසේජ් කරනවා සිදුකට එකතු කරගන්න. කමියුනිකේෂන් එකේ මීරිගම ඉඳලා ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා. එවගේම දුලිකා මැසේජ් කළා තියෙනවා ලස්සන සිදුවක් දෙන්න. අපිත් ආව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ, කවදාවත් පාළුවක් දැනෙන්නේ නැහැ ඉවිනින් ඩ්‍රයිව් අහනකොට අපිට නම් කියලා මැසේජ් එක වෙලා තියෙනවා.
13: Thank
12: you හැම කමෙන්ට් එකකට. මේ වගේම වසන්ත ආව එකතු කරගන්නවා පිළියන්දලින් මැසේජ් කරනවා. විරාජ්, එවගේම හේමන්ත, අජන්තා, එවගේම නිහාල් ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ මේ වෙලාවේදී. රයිට්, මේ හැමෝම ගෙදු කරගෙන තමයි අපි ළඟ සිඳු අහන්න යන්න හදන්නේ. ඔයාලට පුළුවන් අපිටත් මැසේජ් එකක් එවන්න.
13: 0703 5 3 0703 5 3 0703 5 3 WhatsApp message එකක් දාලා අර පොලංකම තියන කටියක් එකතු කරගෙන ඕන තැනක ඉඳන් අපිට message එකක් දාන්න. ඒ වගේම අපි FB post එකද දාලා තිනෝ, Facebook post එක අර පොලංකම තියන ලකන අපි official Facebook page එක පැත්තට යන්න. එතන evening drive අපි post එකද comment එකක් දාලා ඒ පැත්තනොත් එකතු වෙන්න ඔයාලට පොලංකම තියනවා.

subscribe. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: හවස 5 විනාඩි 3යි වෙලාව. සුබ සන්ධ්‍යාවක්. අපි දෙවෙනි පැයට අවිල්ල තියෙන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක.
1: Good evening. මේ පැයේ දිටුවට පුළුවන් කව තියෙනවා අපිට ඒක ඉවිනින් ඩ්‍රයිව් වහන්න එකතු වෙන්න මැසේජ් එකක් දාන්න.
0: අද 1, 2, 3.
1: හරි. දවස 3 වෙනිදා.
0: හහ. අද බදාදා.
1: හෙට බ්‍රහස්පතින්දා.
0: අනිද්දා සිකුරාදා.
1: ඉංගනිද්දා සෙන්සුරාදා.
0: සෙන්සුරාදා තමයි. සෙනසුරාදා තමයි දවස දරුවන් වෙනුවෙන් අපි වෙන් කරන දවස. ලෝකෙම පළවෙනිදා හෙට දවස ලෝක ළමාහ වැඩිහිටි දිනය සමරනකොට අපි ජාත්‍යන්තර ලෝක ළමා දින සමරුමක් විදියට සෙනසුරාදට දාගත්තා. මොකද සතිය දවසක් යෙදිලා තියෙන නිසා
1: හැමෝටම පුළුවන් වෙන අපි සෙනසුරාදට දාගත්තා.
0: ඉතින් දෙහිවල සත්වෝද්‍යානය අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ලෑස්ති වෙලා ඉන්නේ. එහෙ ඉන්න සිංහයෝ අලියෝ එතකොට කට්ටිය රෙඩි වෙලා ඉන්නේ අපි එනවා කියලා. යාලගේ සම්දර්ශන පෙන්වන්න අපිට.
1: ප්‍රැක්ටිස් කරන්න. මම කැමතිම චිම්පන්සියාව බලන්න.
0: චිම්පන්සියා ප්‍රැක්ටිස් කරනවා මේ දවස්වල. මං ඊයේ ගියා. අපි අර පොඩ්ඩක් ලොකේෂන් බලන්න ගියා.
1: ඔව් ගියානේ.
0: චාරු වෙනෝද කියලා ඇහුවා. ඔරන් හොටන් එහෙම බලාගෙන ඉන්නවා. මගේ සහෝදර නැගණිය එනවද කියලා ඇහුවා.
1: ඉතින් ආ මොකද කිව්වේ?
0: මං කව රෙඩි වෙලා ඉන්නේ දැන් යා එනවා අනිවාර්යයෙන්ම. ඔයා මේ ලෑස්තිලා ඉන්න කියලා.
1: ඒ වුණාද මං උණහපුලුවත් එක කතා කරා. යා ඔයා එනකම් බලන් ඉන්නවා කිව්වනේ.
0: කට්ටිය රැස්ති වෙනවා මේ දවස්වල මේකප් දානවා. අහහ ගොඩක් කට්ටිය එනවනේ.
1: ඔව් ඔව් ලස්සනට ඉන්න එපැයි.
0: ඔව් දැන් මේ නිකන් සාමාන්‍ය දවසකට වැඩිය කුසෙනගක් එනවනේ තුන් වෙනිදා කිව්වා.
1: දැන්
0: අපි මෙහෙම ලබා දෙන ප්‍රචාරයත් එක්ක ලක්කණ්ඩ එනවා කියන එකත් එක්ක ITN එක එතනින් ගහ පැත්තේ SJS ඩයිසින් ක්‍රීඩාංගනේ ITN ළමා දින සමරුව තියෙනවා. පාරෙන් මෙහා පැත්තට පැනන පස්සේ ලක්කණ්ඩ ළමා දින සමරුව තියෙනවා. හම්මෝ මාර්සෙනකක් ඉදියේ දාට.
1: හැබැයි
0: ඉතින් කාටවත් අසාධාරණයක් නොවන විදිහට හැම දරුවෙක්ටම
1: සතුටු වෙන්න
0: තරගයේ සෞ ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. තෑගි භෝග ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. මේ හැම දෙයක් චිත්‍රාන්දින තියෙනවා. කේක වැඩ ගොඩක් තියෙනවා.
1: දැන් අපි වහන් ඉන්නව නම් පොඩ්ඩෝ ටික. අපි පොඩ්ඩොන් ටික කියන්නේ අම්මර තාත්තර දැම්ම කියන වෙන වැඩ නම් දාගන්න එපා. තුන්වෙනිද මම සූ එකට යනවා කියලා.
0: අම්මේ. මේ සෙන්සුරාදේ ආමුද?
1: යම්බුතේ.
0: සත්තු අත්ත බලන්නේ අම්ද? කියලා.
1: තෑගි ගොඩක් තියෙනවා.
0: මා අවුරුද්දකට මේකයිනේ.
1: හරි.
0: සමය කියන කෙන්දිරිල්ල. සමන් දෙන්න කියලා
1: අපි කියනවා.
0: අපි හිටියොන්ට කියනවා.
1: රයිට්.
0: හැමදාම පන්ති උස්සගෙන යනවනේ. කම්මැලි නැතුව. ඉතින් දරුවෝන්ට සතුටු වෙන්න විනෝද වෙන්න අවුරුද්ද එක දවසක් වින් වෙනකොට ඒ දවසටත් අර ගැම්මෙන් මුස්සගෙන එන්න.
1: ඔව්.
0: අර ගැම්මෙන් මුස්සගෙන එන්න.
1: හහ් ඔබත් එන්න ඔය පවුලම එන්න.
0: ඔව් ජාත්‍යන්තර වැඩිහිටි දිනේනේ ඔක්කොම ලෝක ළමා දිනේ හා වැඩිහිටි දිනේනේ. වැඩිහිටියන්ටත් සතුටු වෙන්න පුළුවන් ඒ දවස. සමහර වෙලාවට වැඩිහිටියන්ට මේ අමුතුවෙන් සෙල්ලම් කරන්න ඕනේ නැහැ. දරුවෝත් එක්ක එක දවසක් නිදහස ඉන්නව කියන එකත් ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද හැමදාම වැඩ. නිවාඩු දවසට ළමයා එක්ක ඉන්න වෙලාවක් නැහැ. අපි එක එක රාජකාරීවල. ඉතින් මේ දවස හරි ළමයින් වෙනුවෙන් වෙන් කරනවා කියලා යාල වෙනුවෙන් ඔයාට එන්න පුළුවන් නම් ඒක ඔයාගේ මනසටත් ලොකු සහනයක් වේවි. අවුරුදු දෙක දවසක් හරි දරුවොත් එක්ක මමත් සතුටු වුණා කියලා හිතා ගන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් ඒ නිසා මේ දවස වෙන් කළ තියාගන්න. හරියටම ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. තව දවස් ගොඩක් නැහැ. දවස් 3යි තියෙන්නේ. අද බදාදා මේ ඉන සෙනසුරාද තමයි. උදෑට හමාර වෙද්දී එන්න දෙහිවල සත්වෝද්‍යානයේට. හවස අලි සෙල්ලම් ඉවර වෙනකන් වැඩේ යනවා කියලා මතක තියාගන්න.
1: දවස පුරාම ආද විනෝද වෙන්න ඕන පුළුවන්කම තියෙනවා. එන්න එහෙනම් දෙහිවලට 3 වෙනිදා.
0: දෙහිවලට එන්න. දෙහිවල සත්වෝද්‍යානයේට එන්න. හැවිල සතුරු වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. හරි අපි මතක් කරන්න ඕන කවුද ඉන්නේ අපි අහගෙන මැසේජ් කරපුවා. ඉක්මනට අපි කීප දෙනෙක් මතක් කරමුද?
1: මම යනවා FB ගේ පැතුණු කට්ටියක් ඉන්නෝ. දර්ශනී කුමාරතුංග ඉන්නවා. ප්‍රදීප් ලංකා ඔයාව මම එකතු කරගන්න. ඔයාව මම ඉස්සෙල්ලත් එකතු කරගත්තා. අපිට මැසේජ් එකක් දාලා තිබ්බා. ඊට පස්සේ පවන් මැසේජ් එකක් දාලා තියෙනවා. අලුත් ගම ඉඳන් ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මම යනවා ගාල්ල පැත්තට. ගාලේ මහීෂා ඉන්නවා. ඊට පස්සේ අනුර ඉන්නෝ පුස්සැල්ලෑ ඉඳන් මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අදත් වෙනද වගේම අපි අහගෙන ඉන්නවා. අද තමයි මන්ත්‍රි අකවුන්ට්ස් ටික හදලා ඉවර උනේ කියලා දාලා තියෙනවා.
0: මන්ත්‍රි අකවුන්ට්ස් වලින් අපිට මොකක් හරි බැලන්ස් එකක් බැරිද දාන්න කේකයක් එහෙම එවන්න එහෙම කියලා නිකන් එහෙම බැරිද අපිට?
1: අහන්න
0: වෙනවක් ඉතින් නේද?
1: අහන්න වෙනවා ඊඩීඑල් බත්තරමුල ශාඛාවේ කට්ටියගෙන් ලක්ෂිතා මිස්, ගායනි මිස්, අනුරමාලි මිස්, ඉන්දිකා මිස්, ප්‍රින්සි අමිලා, නදීෂානි, චතු, වරුණි, රංග මේ කට්ටියම එකතු කරගන්න කියලා අකලංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: හවස 5 විනාඩි 8යි විලාම.

0: මල්මයිගොයිගොන් හසන් සමීර නිර්මාණකාරයක්.
1: ඉන්නේ තුන් නෑම් නඩුවත් ඉවර වුණා. දෙපැත්තම කැමති නිසා ඉක්මනටම නඩුව ඉවර වුණා. හැබැයි සතියකට සැරයක් ආයුව දෙන්න ඕන නිදීට.
2: එයා ආයුව අපහු ගෙනද්දීනේ ටික කාලෙකට ඉස්සෙල්ල අපි කොයිතරම් දුකෙන්ද හිටියේ ලොකු පුතාගේ ප්‍රශ්නෙත් එක්ක. එයා දැන් ඩිවෝස් වුණා. දැන් අපි හැමෝම සතුටින් මංගල්‍යයකට ලෑස්ති වෙනවා.
3: ඒක තමයි ජීවිතය කියන්නේ. සතුටයි දුකයි දෙකම එකට එන්නේ. අපි ওই දෙකෙන් එකටවත් කම්පා වෙන්න හොඳ නැහැ. එච්චරයි.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
4: මල් දිනුන්
5: අම්මා.

0: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට.
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

0: ITN රටට වග කියන රේඩියෝ.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: අයින් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියලා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනේ.
0: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මතහන්නේ.
1: වාසි නම මිනිහ කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණේ ගන්න. සංවිධානය MMC ITN Campus JJL Overseas Education. වසර 25ක විශ්වාසය AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400.
4: Cool drive එකට
5: ලක්කන. Even in drive.

0: හවස පහයි විනාඩි 20යි වෙලාව විජේ නිෂ්පාදන කැම වේල රසට හදාගන්න අයගේ හොඳම තෝරා ගැනීම අපි මතක් කරනවා හැම වෙලාවෙම හැමදේම මේ විජේ නමත් එක ගන්න කියලා. මොකද ඔයාලට රසකාරක වර්ණකාරක වසවිස කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොරව කැම වේලක රස බලන්න අපි හැම වෙලාවම මතක් කරන්නේ. මොකද ලෙඩ රෝග හදාගන්නට වැඩිය පරිස්සමට කැම ටික කාලේ ඉන්න එක තමයි වටින්නේ. මොකද එක එක ලෙඩ රෝග හැදුනට පස්සේ හිතන්නකෝ, දැන් සුගර් තියෙන කෙනෙක් කියලා, නැත්තම් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ. මේ වගේ ලෙඩ හැදුනට පස්සේ එකක් නෙමෙයි, මේක පැකේජ් එකක් විදිහට එන්නේ. කොලෙස්ටරෝල් තියනවා කියලා කිව්වදින් සුගර් එනවා, ඊට පස්සේ කිඩ්නිස් වලට ඩැමේජ් වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර්, මේ ඔක්කොම
1: සෙට් එකම එකට තමයි එන්නේ,
0: එක පැකේජ් එකක්. ડોක්ටර් කෙනෙක් ව හම්බෙච්ච වෙලාව මම කතා කරා. එයා කියනවා මේ කොලෙස්ටරෝල් වැඩිින් සමංගී කතා කරන්න. ඊට පස්සේ මේ දැන් පුතා, ඔයා හිතන්නේ බා මේ වාට තියෙන කොලෙස්ටරෝල් විතරක් තියෙනවා කියලා හිතන්න එපා.
1: මේකෙන් බේරෙන්න පුළුවන් කියලා හිතන්න එපා.
0: ඔයා දැන් මේ බෙහෙත් ටික බීලා, ඔයා සැපේ ඉන්නවා මේක. දැන් මගේ කොලෙස්ටරෝල් කන්ට්‍රෝල්, කොලෙස්ටරෝල් ආවා කියන්නේ මේක බෙහෙත් බිව ගමන් ඉවරයි, ඊට පස්සේ ප්‍රශ්න නැහැ. එහෙම නැහැ. ලෝකේ ගත්තොතින් 100ට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි කොලෙස්ටරෝල් විතරක් තියෙන කෙනෙක් ඉන්නේ.
1: හරි.
0: මේකත් එක්ක සුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, ඔය මේ හැම
1: දෙයක් නෑදෑයෝ පරම්පරාවම එනවා.
0: පරම්පරාව මේක පැකේජ් එකක් පුතා. මේක පැකේජ් එකක්. හරි. ඔයාලට එකක් දීලා නිකන් ඉන්නේ නෑ. මෙයාට මේ දෙක තුනම එනවා.
1: රයිට්.
0: දෙනවා. ඒ නිසා මේ පැකේජ් එකෙම අයින් වෙන්න.
1: අයින් වෙනා
0: නම් එකකින් අයින් වෙලා බෑ.
1: හරිද? පැකේජ් එකෙම අයින් වෙන්න.
0: පැකේජ් එකම අයින් කරගන්න
1: ඕනේ.
0: ඒකට ඔයාලට මහන්සි වෙන්න වෙයි. ඔය නිකන් පෙත්තක් බීලා විතරක් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. ටිකක් ඇවිදින්න. පියවර 10000ක් දවසට ඇවිදින්න කියලා කිව්වා.
1: හරි. ඇවිදිනවද?
0: දුවම්මෝ මට රසද වගේ ඒක අහලා.
1: මාත් ඒක ඉබලු ඇවිදිනවද කියලා පුළුවන් නම් ඔෆිස් එක ඇතුළටත් කාර් එකෙන් ඇවිල්ලා එතනින් බහිනවා මෙයා.
0: 10000ක් කෙසේ වෙතත් නේද? සාමාන්‍යයෙන් බස් එකේ එහෙම ගමන් බිමන් ගිහිල්ලා සාමාන්‍යයෙන් ඒ වගේ ඇවිදින කෙනෙක් පියවර දවසට ඇවිදින්නේ 4000යි ලෝ. වැඩට ගිහිල්ලා එන එහෙම කෙනෙක්. යාළට සාමාන්‍යයෙන් ඇවිදින්න වෙන්නේ පියවර 3500ක් 4000ක් 4500ක් ඔය වගේ ප්‍රමාණයක්ලු. රෆ්ලි ගත්තට පස්සේ මේක ඇවිදිනවා කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රමාණය මදි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පියවර 10000ක් දවසකට ඇවිදින්න ඕන කියලා තමයි කියන්නේ. නිරෝගීව ඉන්න කෙනෙක් විදියට. ඒකත් අර නිකන් ඔහෙ මේ බණ්ඩ ගමි යනෝ වගේ.
1: හරි, ඇවිදින්න බෑ.
0: ඇවිදින්න එහෙම වැඩක් නෑ. එක දිගට පියවර 10000ක්. මම උදේදා 500ක් ඇවිද්දා. ඊට පස්සේ දවල් කන්න යනකොටත් මම 500ක් ඇවිද්දා.
1: ඒ විදියට යන ඔහේ යන ගමන් ඇවිදිනෝ එක නෙවෙයි මේ කියන්නේ.
0: ඔව්, ඊට පස්සේ ආයි බස් එකට දුවනකොට මම 800ක් ඇවිද්දා.
1: ඔව්, එතකොට දුවනේ.
0: ඊට පස්සේ එහෙම කියලා එහෙම ගණන් හදලා බෑ.
1: එකම වේගෙන් නේද?
0: එකම වේගයෙන්, එකම ඉරියව්වකින් කියන්නේ අර අපි කියන්නේ එකම වේගයකින්.
1: හරි, මම බැලුවා නටන.
0: එකම වේගයක් පවත්වා ගැනීමෙන් ඇවිදින්න කියලා කියන්නේ.
1: ඔව්.
0: එතකොට තමයි ඒක හරියටම ප්‍රතිඵලදායක වෙනවා කියලා කියන්නේ.
1: හරියට බැලන්ස් වෙලා ඇවිදගෙන පුළුවන් වෙන්නේ එතකොට තමයි යන්න. මේ පැකේජ් එක මෙහෙනම් ගන්න එපා. මේ එච්චර දේවල් අපිට කරන්න බෑනේ කොහොමද?
0: ඒ
1: නිසා මේ පැකේජ් එකෙන් මයින් වෙලා ඒක ළඟටවත් එන්නේ නැති වෙන්න ඔයා බේරෙන්න. එතකොට කිසිම දෙයක් නෑ ඇවිදින්න ඕනේ. මං කියන්නේ පැකේජ් එක ළඟට එන්නේ නැහැ.
0: ළඟට එන්නේ නැහැ. ළඟට ගන්න ඕනේ නැහැ.
1: ඒ නිසා කැමවලුනුත් පරිස්සම් වෙන්න ඕනේ.
0: අනිවාර්යයෙන්ම. ඉතින් මේකට ප්‍රධානම සාධකයක් තමයි ඇවිදින එක. ඔය දේවල් කරන අතරෙම කැම පැත්තෙන් ඔයාගේ කන්ට්‍රෝල් එක තියාගන්න. අපිට අහුවෙන හැමදේම කාර බීලා මේ ජොලියේ ඉන්න ඕන කාලේ මේවා මේ කාලා බීලා ඉන්න නැතුව ආයි වයසට ගියාම කන්න බොන්නද කියලා අපිට ඉන්න පුළුවන් පොර ටොක්ස් දීලා.
1: ඒ වුණාට අපිට එදාට තමයි තේරෙන්නේ.
0: ඔව්, ගැම්මට ඉන්න පුළුවන් එහෙම කියලා නිකන් පොඩි රැඩිකල් එකක් බවාගෙන වීර වෙන්න පුළුවන් කතාවෙන්.
1: හැබැයි
0: ශරීරය ඒ දේ ඇක්සෙප්ට් කරන්නේ නැහැ කියලා මතක තියාගන්න.
1: ඔව්, එතකොට ඔයාට දැන් ඔය වයසට ගියාම මෙහෙම තමයි ඉන්න ලෙඩත් එක්ක ඉන්න ඕනි කියලා කිව්වට හරි විදිහට දැම්ම හිටියොත් එහෙම කාලා බීලා හරි විදිහට දේවල් පාවිච්චි කරලා
0: ඒතර
1: වයසට ගියාම ලෙඩ අඩුවෙන් ඉන්න පුළුවන් සැපේ.
0: ඔව්, දැන් එහෙම අර වීර ප්‍රකාශ නිකුත් කරනවට ශරීරය කියනවා ඇති නිහඬව ඉඳගෙන ඩපන් දින්න කාලා.
1: හරි, ඔහොම යන්කෝ, ඔහොම යන්කෝ,
0: හරින්කෝ, තව ටික දවසක් කොහොම කන්නකෝ,
1: ඔහොම යමුකෝ,
0: යන්නකෝ,
1: මමත් ඉන්නවනේ මෙතන
0: දෙන්නම් බැති කියලා කියන ඇති.
1: රයිට්.
0: හරිද? ඒ නිසා මේ එහෙම පරිස්සම් වෙන්න ඕන. කැමෙන් බීමෙන් පරිස්සම් වෙන්න ඕන, ව්‍යායාම කරන්න ඕන. එතකොට ඔයාට ඔය සෞඛ්‍ය තත්ත්වය වාර්තාගෙන යන්න පුළුවන් දෙයනේ කියලා මැරෙනකම්. මැරෙනකන් නිරෝගීව ඉන්න
1: පුළුවන්.
0: සමහර ආච්චි අම්මල එහෙම ඉන්නවනේ, සියලා එහෙම ඉන්නවා. අවුරුදු 90යි 98යි යවුවහම හරි නිරෝගී, තාම විදලා කරලා
1: හොඳට ඉන්නවා.
0: හොඳට කාල වීලා
1: එහෙම
0: ඉන්න මිනිස්සු ඉන්නවා. දැක්කට පස්සේ 98ක් කිව්වට පස්සේ බුදු හම්මෝ කියලා කියවෙන තරම් අපිට
1: නෑ. අපිට සතුට හිතෙනවා නේද දැක්කහම එහෙම?
0: ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපිට මේ පුදුමයි.
1: පුදුමයි. දැන් අපිට මේ දැන් අවුරුදු
0: කීයද යනකොට මොකක් වෙයිද දන්නේ නැව කියන්නේ අපි ඉන්නේ. එහෙම එකේ 98ක් මේ මිනිස්සු ඉන්නවා 100ක් ඉන්නවා කියලා කිව්වට පස්සේ
1: හරි
0: පුදුමයි. මිනිස්සුන්ගේ හිස්ටරි එක හොයලා බැලුවහම තියෙන්නේ හොඳට පෝෂදායි දේවල් කාලා බීලා කියලා. ගමේ ගොඩේ හැදෙන කොස්පොලොස් ඔය පලාකොළ වර්ග ඔය වගේ දේවල් කාලා තියෙනවා. ඒ වගේ ඉතිහාසයක් තමයි මිනිස්සුන්ට තිබිලා තියෙන්නේ.
1: ඉතින්
0: ඒවයි හයිය තමයි ඔය වයසට යනකලුත් තිබිලා තියෙන කියන එක පේන්න තියෙන කාරණාව.
1: ඉතින්
0: අපි යන්නේ කියන්නේ ඒ යාල වසවිස කාපු නැති නිසා.
1: ආ එන්නේ ඒකයි.
0: දැන් අපිට ගොඩක් දේවල් වසවිස මික්ස් වෙලා එන්නේ.
1: දැන් අපිට බහැනේ ගෙදරම වගා කරපුව ගොඩක් වෙලාවට කන්න වෙලාවක් අපිට හම්බ වෙන්නේ නැහනේ.
0: ඉතින් ඒක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් තැනින් හරි අපි බලමු.
1: ඒක
0: කන්ට්‍රෝල් කරගෙන අපි ආහාර වේල පවත්වා ගන්න.

0: කියන්නේ ඒ වගේම තමයි විජය කුළුබඩ ටික විතරක් නෙවෙයි ආට පුලංකම තියෙනවා විජය නිවහනින් අනිකුත් නිෂ්පාදන රසක් අපිට හඳුන්වා දීලා තියෙනවා ඉන්දියාප පිටි තොස්ස පිටි එතකොට නූඩල්ස් එක විජය ආට මේ දේවලුත් මිලදී ගන්න මේ හැකියාව තියෙනවා ළඟම වෙනසලින් සුපිරි වෙනසලින් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවාද කියලා බලලම මේ නිෂ්පාදන මිලදී ගන්න
1: RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න ස්ථාවර තැන්පතු වලට ඉහළම පොලියක් ඔබට ලබා ගන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලැබෙන නිසා ඔබේ මුදල් සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලං යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට.

0: හවස 5 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට

0: ඇති කමේවුම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
2: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: හවස 5:33 වෙලාව
5: වෙලාව ඔබ වෙත ගෙනා
6: හැංගි හැංගි බැඳගෙන වෙස නටමුද එළියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලු

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: පහයි විනාඩි 38යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. කවුද ඉන්නේ අපි අහගෙන මේ වෙලාවේ මැසේජ් කරන අය?
1: දැරණිය ගල පැත්තේ මැසේජ් එකක් දාලා තියෙනවා. ගම්ලත් සෙනුරි සෛරි විශ්මිත එතකොට ශාරිකාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඔය දින ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. සින්දු කර එකතු කරගන්න ගොඩගුඹුරේ මැසේජ් එක දාලා තියෙන කෞෂි. ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ලස්සන දවසක් දෙන්නට මාදත් සින්දු අහගෙන ඉන්නවා. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන දොනම් ගස්ලම්ෙන් එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. එලංගාමටික සෙට් එකම මේ වෙලාව එකතු කරගන්නවා. කුෂානි ඔයාවත් එකතු කරගන්නවා.
0: එබැකෙම රිද්මික මැසේජ් කළා තියෙනවා. සින්දුවක් අහන්න පිළියන්දල ඉන්නවා කියලා කිව්වේ. අදත් වෙනද වගේම වැඩ කරන අතරේ අපි ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආගේ ටෙලර් ෂොප් එකක් තියෙන ඉතින් කොළඹසි කියලා කිව්වා මේකේ ටිකක් වැඩ වැඩි කියලා. ඕකේ එහෙනම් පරිස්සමට වැටි කරගෙන යන්න. අතේම අවු කරගන්න නැව මැෂින් එකේ කටුවට. ඉතින් කටුවට.
1: ඕකේ.
0: ඒ වගේම තරිඳු සම්පත් මැසේජ් කළා තියෙනවා. සින්දුවක් අහන එකතු කරගන්න මාතර ඉන්නවා කියලා කිව්වේ. දික්කල්ලේ යාගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා කියලා කිව්වා. අපි ට්‍රිප් එකක් යන ප්ලෑන් කරනවා. තාම කටින් විතරයි අපිට යන්න පුළුවන් උනේ ට්‍රිප් එක කියලා මැසේජ් එකේ වෙලා තියෙනවා.
1: ඔව් ඒක කොහොමවත් වෙන දෙන්නේ. අපි ඔෆිස් එකේ ට්‍රිප් එකක් යන ප්ලෑන් කරාමයි මතක ඊළඟට
0: ගියේ නෑ. අන්තිමට ප්ලෑන් එක විතරයි.
1: ඔය ප්ලෑන් කරපු කෙනා මගේ ඉස්සරහා මේ වාඩි වෙලා ඉන්නේ. අපි මෙහෙ යනවා කියලා මාවත් දාගෙන මම දන්නේ නැහැ.
0: තාම යනවා. ට්‍රිප් එක ප්ලෑන් කරා. ඉතින් මෙහෙමයි ඉතින් අර ට්‍රිප් එකක් යනවා කියන එක.
1: මේවත්
0: මෙහෙම කරලා ප්ලෑන් කළා.
1: හරි.
0: මෙහෙම කරලා ගිහින් ඇවිල්ලා වැඩක් නැහැ. කෙනාට පේනව නේද?
1: මෙහෙම. ඔයාට කොච්චරක් කල් ඕනේද? අවුරුද්දක් විතර.
0: නෑ නෑ එහෙම නෙමෙයි. මම කියන්නේ ඒක දැන් අපි ඉස්සර ඉස්කෝලේ ට්‍රිප් එකක් යනකොට උනත්
1: හරි.
0: මාර්තු 21 ට්‍රිප් එක යනවා කියලා ජනවාරි විතර තමයි කියන්නේ.
1: හරිද?
0: අපි ඉතින් මාර්තු 21 වෙනකන් ඇඟිලි ගැනගෙන හීන මව ප්ලෑන් කර කර ඉන්නේ ඉතින්.
1: ඔව්.
0: කියන සින්දු පාඩම් කරනවා.
1: හරි.
0: ඒ වගේ
1: ගෙනියනවා මේ මොන හරි ප්ලෑන් කරනවා.
0: ඔව් එක්ස්ට්‍රා කෝපි අරගෙන ඒවට අර ඩ්‍රම්ස් විදියට හදනවා.
1: හරි.
0: ඒ වගේ ගොඩක් ලොකු ප්‍රොජෙක්ට්ස් අපි කරා ඉස්කෝලේ කාලේ.
1: ඔන්නට බය වෙන්නපා යන්න වෙන්නේ.
0: ඉස්කෝලේ කාලේ කොමාර නීත්‍යානුකූලව වගේ වෙච්ච වැඩක් නිසා ඒක 21 කොමාර ගියානවා. මාර්තු 21 නම් 21 යනවා.
1: හරි හරි හරි.
0: දැන් මෙහෙ වැඩේ තියෙන්නේ එහෙම නෙවෙයිනේ.
1: ඔව්.
0: මෙහෙ තියෙන්නේ ලාහට ගෙම්බෝ එකතු කරන වගේ වැඩක්.
1: ඒ වුණාට වැඩක් නැහැ. කොහොම හරි අපි ලෑස්තිලා හිටියට යන පාඩක් නැහැ. ඒක කොහොමද යන්නේ?
0: අපි ප්ලෑන් කරලා තියෙන්නේ දැන් දෙසැම්බර් වල යන්න.
1: ආ ඔව් දෙසැම්බර් වල යන්න. අදුම තරමේ මම කියන්නේ 3 වෙනිදවත් යමු.
0: මොකද ඈතට දිනයක් දැම්මට පස්සේ
1: හරි
0: කාගෙවත් චෝදනා එන්නේ
1: නැහැ. නෑ නෑ
0: දෙසැම්බර් නේ යන්නේ.
1: ඔය එතකම් බේරිලා ඉන්න පුළුවන්.
0: ඔව් බලමු. කරේ විනාඩි 41යි වෙලාව.

0: ITN
1: 5 විනාඩි 45යි.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: වෙනස් නොවන ප්‍රතිපත්ති පොලි අනුපාතය ජනතාවට බරක් නොවන ඩීසල් සහනාධාරය රාජසන්තක වූ මිලියන 40ක ඇප ඉරානයෙන් ඇමරිකා ජාතිකයන්ට පණිවිඩයක්
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: හයි විනාඩි 53යි වෙලාව. අපි ලෝකල අමාදින සැමරුම ගැන මතක් කරන්න ඕන මේ සතියේ. ඒ කියන්නේ සෙනසුරාදා.
1: හරි.
0: තව දවස් 3යි තියෙන්නේ. දෙහිවල සත්වෝද්‍යානය ඔබ වෙනුවෙන් සූදානම් පුංචි පැටවෙක් එක්ක එන්න. ලස්සන සුන්දර දවසක් අපි මේ සෙනසුරාදා දවසේ ඔබත් එක්ක ගත කරන්න ලෝකල අමාදින සැමරුම වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා ලක්කඩ අපේ පවුලේ කට්ටිය.
1: ඔව්.
0: සත්වවත් ඇතුලේ මේ වැඩේ කරද්දී සත්වවත්ෙන් පොඩ්ඩක් එහා පැත්තේ පාරෙන් අනිත් පැත්තේ
1: රයිට්
0: එස්ජේස් ජයසිංහ ක්‍රීඩාංගනේ ස්වාධීන රූපන් සේවයේ ලෝක ළමාදින සමරුව තියෙනවා. දෙකටම සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ළමාදින සමරුම් දෙකක් එකතන එක කිට්ටුව එක ළඟ තියෙනවා. ඒ නිසා අතන මෙතන යන්න ඕන නැහැ.
1: නෑ, ඔක්කොම එකම තැනකින්. අපි කැමතිනේ එහෙමනේ.
0: සියලුම දේ එකම වහලක් යටින්.
1: රයිට්.
0: වහලවල් නැහැ.
1: පෞගේ
0: දවසේ මේ අලි සෙල්ලම් ටිකක් නතර කරලා තිබුණලු. අපි ඊයේ ගිහු කතා කරන්න ගිය වෙලාවේ මේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කිව්වේ අලි සෙල්ලම් ටිකක් නතර කරලා තිබුණලු.
1: ඒක
0: මොකද කියලා? අලි දෙන්නේ රණ්ඩු වෙලා.
1: දෙන්නේ රණ්ඩු වෙලා?
0: ඔව්. අලි දෙන්නේ රණ්ඩු වෙච්ච නිසා මේ වැඩේ පොඩ්ඩක් නතර කරාලු. යාලා පොඩ්ඩක් ෂේප් කරගන්න.
1: හරි, යාලු කරගන්න ඕන නිසා කාලයක්.
0: දැන් ෂේප් අපි වැඩේ ලෑස්ති කරන නිසා.
1: දෙන යාලු වෙලා.
0: අය දෙන යාලු වෙලා. දැන් විහිළු නෙමෙයි. ඇත්තටම
1: අලි
0: ඇත්තටම අලි දෙන්නේ රණ්ඩු වෙලා. ඒ නිසා දැන් ඒ අර එක එක ක්‍රියාකාරකම් යාලා කරනවනේ ඇවිල්ලා. කරන්න බෑනේ ඉතින්. රණ්ඩු වෙනවනේ.
1: දෙන්නම එකලඟ තියාගන්න විදිහක් නැහැනේ.
0: එකලඟ තියාගන්න බෑ.
1: රයිට්. අපිට දුවන්න තමයි වෙන්නේ ඊට පස්සේ.
0: රණ්ඩු කරා. යාළ රණ්ඩු වෙලා ඊළඟට පත බෑ වුණාම එතන ඉන්න මිනිස්සු ගැඟට වෙන විනාශයක් නෙමෙයි.
1: හරි හරි. ඒ දෙන ෂේප් වෙනකම් පොඩ්ඩක් කාලේ අරගෙන ඉන්න.
0: ඔව්. පාලන අධිකාරී තීරණය කළා මේගොල්ලෝ යාළු වෙනකම් අපි අලි සෙල්ලම් තියන්නේ නැහැ කියලා.
1: හා හා. කොහොමද ඒක? දැන් තුන්වෙනිද වෙනකොට යාළ දෙන්න යාළුත් වෙලා.
0: නෑ, දැන් දැම්මම සෙට් වෙලා. අපි එනවා කියලා ආරංචියට.
1: හරි.
0: ඊට පස්සේ මෙයාලා කියලා මං හිතන්නේ. දැන් ඔය ලොකු වැඩක් තියෙනවා.
1: හා හා. රණ්ඩු වෙලා බෑ.
0: රණ්ඩු වෙලා බෑ.
1: එන්න
0: අපි ආ ස්කෝලේ යනකොටත් තියෙන්නේ නේද?
1: යාළුව දෙන්නේ තරහ වුණාට පස්සේ අම්මා ලැබිලා
0: කියන්නේ නේද? ඔව්. ඔයාලා එකට ඉන්න ඕන.
1: හරි.
0: ඉගෙන නැතුව මේ පන්ති ඉන්න බෑනේ. කෙක්කට යාළුවනේ හැමෝම සෙල්ලම් කරලා එහෙම ඉන්න ඕන.
1: තරහ වෙන්න බෑ. හොඳ ළමයි තරහ වෙන්නේ නැහැ.
0: එහෙම කියනවා. ඒ වගේ මෙයාලා කියලා දැන් යාළු වෙනවා.
1: දැන්
0: ලොකු වැඩක් තියෙන තුන්ෙන්ද.
1: ඔහෙලට.
0: හරි.
1: ඔහෙලට වැඩක් තියෙනවා. ඒ නිසා පස්සේ තරහ වෙන්න රණ්ඩු වෙන්න. තුන්ෙන්ද ඒව බෑ.
0: තුන්ෙන්ද ඒව බෑ.
1: රණ්ඩු
0: වෙන්න දැම්ම යාළු වෙනවා දැම්ම.
1: හරි.
0: ඕ මේ කොරකොර ඉඳලා හරියන්නේ නැහැ. රණ්ඩු කොරකොර ඉඳලා හරියන්නේ
1: නැහැ. මේ අලි දෙන්න දන්නවනම් මං අහන්නේ.
0: මොනවද මේ කරන විකාර වැඩ?
1: හරි.
0: කියලා දැන පොඩ තරවටු කරලා දෙන්න ගෙන්නලා.
1: හරි.
0: දන ගස්සලා.
1: දනත් ගස්සලා.
0: කියලා.
1: හරි. ඔක.
0: දැන් යාළු වෙලා ඉන්නේ දැන් ප්‍රශ්න නැහැ.
1: එනිසා අලි සෙල්ලම් බලන්න පුළුවන් තුන්වෙනිදා.
0: අලි සෙල්ලම් බලන්න පුළුවන්. ඉතින් සතුරු වෙන විනෝද වෙන්න එන්න. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේට තුන්වෙනිදා.
1: දවස පුරාම උදේ මෙන්න ඉතින් හවස් වෙනකන් ඉන්න බා. උදේ ඉඳන් දවස පුරාම විනෝද වෙන්න ඔයාලට ප්ලෑන්කම තියෙනවා.
0: හරි, ඒ වගේ මතක් කරන්න ඕන හදාහන ලොතරැය ඔයාගේ වාසනාව වර්ගා බලන්න. දැන්ම ගන්න හදාහන ලොතරැය කරගෙන ජාතික ලොතරැය මණ්ඩලය හඳුනාගෙන රුපියල් 40කට ඔබේ වාසනාවන්ත පණිවිඩය අරගෙදර අරගෙන යන්න පුළුවන්කම තියෙනවා.
1: දැන් අපි කිව්වා හඳහන ලොතරැයියේ මේ වෙනකොටත් ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා ළඟම ලොතරැයි කූඩුවෙන් හඳහන ලොතරැයියම මිලදී ගන්න.
0: විජය නිෂ්පාදන රසවත්ම කෑම පෙළක් වෙනුවෙන් ඔබට ඕන කරන කුළුබඩු ටික 3-5 ටික අරගන්න පුළුවන්කම තියෙනවා. මිරිස් වගේම ලුණු පැකට් එකේ ඉඳලා හැමදේම ගන්න පුළුවන්. එතකොට විජේතේ විජය කෝපය අතර නිෂ්පාදන පෙළක්ම ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. විජය නිෂ්පාදන එක්ක RDB බැංකුව ගැන මතක් කරන්න ඕන. ඔබේ මුදලට ආරක්ෂාවක් සපයා ගන්න, ඒ වගේම හොඳ ආයෝජනයක් විදියට ලොක් පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සාවර තැන්පතුවක් RDB බැංකුවේ. දැන් මොදි
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන RDB ශාඛාවට යන්න. දෙවෙනිපුරාම ශාඛාවන් ගණනාවක් තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා ස්ථාවර තැන්පතුවේ ඉහළම පොලිය ලබා ගන්න. යන්න RDB බැංකුවට.

0: ඉතාලියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: දැන් ඒකට තමුන් හෙදින්දා කුණි වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
2: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
2: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. DLB වාසි කොයි
4: කන්න NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
7: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
8: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න, නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
7: සුබ ගමනක්.

0: Evening Drive with Chamit and Charu.
1: සබසන්ධ්‍යාවක් හවස 6:04යි.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767679
3: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
4: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය
3: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
4: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
5: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: හවසහයේ විනාඩි 13යි.
6: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 011 12 381 381.
7: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
8: දෙකියා සුරකින් මගතොට
9: ඇසිසු දෙවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
10: කෝල් ඩ්‍රයිව් එකට
11: ලක්කන Evening Drive.
4: හවසහය විනාඩි 14යි වෙලාව. Evening Drive එක එකතු වෙලා ඉන්නේ. ඒගමඟට මතක් කරනෝනේ හදාන ලොතරැය ගැන. දැන් ආට පොලෑංකෙම තියෙනවා ගෙදර යන ගමන්. නිකන් යන්නේ නැතුව වාසනාවත් ගෙදර අරගෙනම ගෙදරට ගොඩ වෙන්න. හදාන ලොතරැය මේ වෙරේකටත් ලක්ෂපතියන් ජයග්‍රහකින් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ ගොඩට ඔන්න ඔයාගේ නම ඇතුළත් කරගන්න, වාගේ වාසනාවත් වාගේම කරගන්න ඔන්නට හැකියාව තියෙනවා. ඒ නිසා යන ගමන් බලන්න හොඳට ලොතරැයි කෝඩුවක් තියෙනවා නම් නවත්තලා පරිස්සමට ගිහිල්ලා ඔන්න හදාන ලොතරැය විශ්වාසයෙන්ම දී ගන්න. ඔයාගේ ජයග්‍රහණය ඔයාගෙම කරගන්න ඔන්න ආට පුළංකම තියෙනවා. ඉවනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්නේ. ඔහොම ඉන්න හවස 6:15.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: අවසහය විනාඩි 19යි. එවැනි ඩ්‍රයිව් එකක අයකතලයි අපිට තව පොඩි වෙලාවක් තියෙනවා කතා කරන්න. ඒගමන් ආට මතක් කරනවානේ විජය නිෂ්පාදන ගැන. දැන් 30 වසරක පාරිභෝගික විශ්වාසයක් තියෙන විජය නිෂ්පාදනත් එක්ක එනිසා ගෙදර ආයට එවැගේම ගෙදර එන කෙනෙක්ට රසට කැම ටිකක් හදනකොට රසගුණ ගැන පෝෂණය ගැන හිතර ඔයා වෙනුවෙන්ම තමයි විජය නිෂ්පාදන තියෙන්නේ. දැන් තත්වයෙන් වගේම ගුණාත්මක බව වෙනස සනියම රසට නියම් ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන රසක් තියෙනවා විජය නමත් එක්ක. ආට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විජය නිෂ්පාදන මිලදී ගන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: How is the high? We're not even
2: අතරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
4: අංක 2:25000ක් දෙන එකම ලොතරැය DLB වාසිටිකට් පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක 2ේ වාසි මන්තරේ DLB වාසි
5: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම career pathway සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් career education expo වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆ්ස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766739922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න.
6: සංවිධානය MMC ITN campus JJL Overseas Education
7: Cool drive එකට
8: ලක්කාඩ evening drive
9: evening drive අහගෙන ගොඩක් හවස වෙලා තියෙන හැන්ද වෙලා තියෙන ෂාරු අපිට යන්න වෙලාව නම් වෙලා තියෙන්නේ
10: ඕකේ
9: එමුනම් ඉතින් හදට අපි යනවා අයිමත් හෙට තවස හතරට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි
10: එහෙනම් අපි අදට evening drive එක ගිහින් එන හෙට තවස හතරට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි අදට ගිහින් එන්න අද සුබ දවසක් මම චාරු
9: ගිහින් එන්න සුබ දවසක් මම චාරු

0: Lakhanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
4: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: එන්එල්පී හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එන්එල්පී හඳහන ඔබත් අදම එන්එල්පී හඳහඩ බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ප්‍රවෘත්ති සිරස්තල
6: මද්‍රව්‍යෙන් දරුවන් බේරා ගැනීමට දෙමව්පියන් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයකට ජනපතිගෙන් සැලසුම්. දිට්වා හේතුවෙන් විනාශ වූ මාර්ග ගොඩනගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්. ජනතාවට බරක් නොවන ඩීසල් සහනාධාරය. එකකට අප ලැබුණත් දෙකකට නාමල් යලි රක්ෂිත බන්ධනාගාරයේ. රටින් පැන්න කපිලගේ බිරිඳගේ මිලියන 40ක අප රජසන්තකයි.

0: ඉරානයෙන් ඇමරිකා ජනතාවට ලැබුණු පණිවිඩය. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. මද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලගත් ගත හැකි වන්නේ නීතියට වඩා දෙමෝපිය දූදරු ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සඳහන් කළා. මෙම ව්‍යසනයේ බරපතලකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ දෙමෝපියන් ඍජුව දැනුවත් කරමින් දරුවන් ආරක්ෂා කර ගැනීමට ඔවුන් සක්‍රියව දායක කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. විෂමද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද රටුම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. තම දරුවා මද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවධානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දෙමාපියන්ට විශ්වසනීය පුද්ගලයෙකුගේ අවශ්‍යතාව පවතින බවද ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නා. එවැනි අවස්ථාවලදී ගුරුවරයෙකුගේ හෝ ආගමික නායකයෙකුගේ සහය ලබා ගැනීම සිදුවනවා. ඒ පිළිබඳ අවධානය යොමු කර විශ්වසනීය මඟ පෙන්වීමක් ලබා දිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් ගුරුවරුන් ඒ සඳහා යොදාගන්නේ නම් විශේෂ පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. මද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය බිඳ දැමීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කළා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් පුළුල් කරමින් එහි කටයුතු කාර්යක්ෂම කිරීම හේතුවෙන් දෛනිකව ලබා ගන්නා රස පරීක්ෂක වාර්තා ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. එය කාර්යක්ෂම වීම හේතුවෙන් මද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපමත මුදාහරින්මින් තදබදය අවම කර ගැනීමට හැකිවි ඇති බවත් එහිදී හෙළිවුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මද්‍රව්‍ය පාලන නව පනත ඔක්තෝබර් පළමු සතියේදී කමිටුවට යොමු කර අනුමැතිය ලබාගෙන ඔක්තෝබර් 3 වන සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. අනාගත පරපුරට උරුම කළ යුතු වන්නේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික් වලින් පිරුණු මුහුදක් නොව නිදහසේ හුස්මගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු හරිත පරිසරයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කළා. ඒ ප්ලාස්ටික් නවඋත්පාදන සහ පරිසර තිරසර භාවය පිළිබඳ තුන්වන ජාත්‍යන්තර සමුළුව අමතමින් ශ්‍රී ලංකා විරුද්ධ විශ්වවිද්‍යාලය ඒ සංවිධාන කළා. 2027 අයවැයෙන් අපද්‍රව්‍ය කළමනාකරණයට සහ ප්‍රතිචක්‍රීකරණයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ. ප්ලාස්ටික් දූෂණය පරිසර ගැටලුවක් පමණක් නොව දේශගුණික අර්බුදය සමගද ඍජු සම්බන්ධ වූ ගෝලීය අර්බුදයක්. ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවන බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. ක්ලීන් ශ්‍රී ලංකා මූලිකත්වයෙන් 2027-2029 කාලය තුළ රුපියල් බිලියන 34ක පිරිවැයකින් පිවිතුරු පුරවර ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පෙන්වා දුන්නා. දිට්වා සුලිකුණාටුවෙන් දැඩි හානි සිදු වූ ශ්‍රී ලංකාවේ පළාත් සහ ප්‍රාදේශීය මාර්ග කිලෝමීටර 600ක් ප්‍රතිසංස්කරණය හා යළි ඉදිකිරීම සඳහා ලෝක බැංකුව ඇමරිකා ඩොලර් මිලියන 110ක මුල්‍ය පහසුකමක් අනුමත කර තිබෙනවා. වැඩසටහනින් ප්‍රමුඛතාව ලබා දෙන්නේ සුලිකුණාටුවෙන් හානි වූ මාර්ග ජලි සකස් කිරීම වෙන්ම දේශගුණික විපර්යාස සහ අනාගත ආපදා තත්ත්වයන්ට වඩාත් ඔරොත්තු දෙන පරිදි ඒවා සංවර්ධනය කිරීමටයි. ප්‍රතිසංස්කරණ සඳහා මාර්ග තෝරා ගැනීමේදී කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළ වෙත ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසීම හා ජනතාවට අත්‍යවශ්‍ය සේවා වෙත ළඟාවීමට ඇති බාධා ඉවත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව මාර්ගවල සැලසුම් සකස් කිරීම, අලුත්වැඩියා කිරීම සහ නැවත ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් සැලසෙන අතර පළාත් මාර්ග ආයතනවල තාක්ෂණික හැකියාව වැඩිදියුණු කිරීම සහ ව්‍යාපෘති අධීක්ෂණයද වැඩසටහනට ඇතුළත් වනවා. ලෝක බැංකුව හා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන සම්බන්ධ වූ පශ්චාත් ආපදා ඇගයීම අනුව දිට්වා සුලිකුණාටුවෙන් මෙරටට සිදු වූ ඍජු භෞතික හානිය ඇමරිකා ඩොලර් බිලියන 4.1ක් පමණ වනවා. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%කට ආසන්න අගයක්. මෙම ඩොලර් මිලියන 110ක නව වැඩසටහන ඇතුළත් කිරීමත් සමග අදාළ ලෝක බැංකු ව්‍යාපෘතියේ සමස්ත මූල්‍ය ප්‍රතිපාදන ඩොලර් මිලියන 500 සිට මිලියන 610 දක්වා ඉහළ යනවා. පාරිභෝගිකයා අපහසුතාවට පත් නොකර ඉන්ධන බෙදාහැරීම සඳහා කටයුතු කරන ලෙස සමාගම්වලට දැනුම් දී ඇතැයි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්,
1: ඒ මාසය තුළ ඒ සමාගම් අලෙවි කරන ලද ඩීසල් ලීටර් ප්‍රමාණය සැලකිල්ලට අරගෙන ඒ ඩීසල් ලීටරයක් මත රුපියල් 70ක් සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන්න තමයි රජයේ හැටියට අපි කටයුතු කරන්නේ. අපි දැනටමත් දන්නවා සමහර සමාගම් විසින් විශේෂයෙන් ඩීසල් නිකුත් කිරීම සීමා කරලා තියෙනවා. ඒකත් එක්ක ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාවට සැලකිය යුතු බරක්, මේ ඩීසල් වෙළඳ පොලේ සැලකිය යුතු බරක් අනු අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ தත්ත්වයේ යම් පමණකට හෝ සමනය කිරීම සඳහා මේ ඉන්ධන සහනාධාරය බලපායි කියලා අපි හිතනවා. ලෝක වෙළඳ පොලේ විශාල වශයෙන් තෙල් මිල ඉහළාම සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකයා මත පටවන්නේ නැතුව ඒ කොටසක් වගකිය යුතු රජයක් හැටියට කලින් අපි කරා වගේ ඒ පාරිභෝගිකයට කිසියම් සහනයක් ලබා දීමට අපි කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව. රුපියල් 70ක සහනාධාරය සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ සමාගම්වල පාඩුව පියවා ගැනීම සඳහා. සමාගම් විසිනුත් කිසියම් මුදලක් මේ අවස්ථාවේදී දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සමහර අවස්ථාවන් වලදී යම් යම් සීමාකාරකම් තියෙයි. නමුත් අර විශාල වශයෙන් සහනාධාරයක් ලබා නොදීම නිසා ඇතිවන බරපතල ගැටලුව විසඳීම සඳහා යම් ප්‍රමාණයකට උපකාර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඔවුන්ගේ නිලිමක් කරලා තියෙනවා. මේ අමාරු කාලේ කාටත් අමාරු කාලයක්. ඒ නිසා ඒ තත්ත්වය තේරුම් අරගෙන මේ අමාරු අවස්ථාවේදී ඛනිජ තෙල් පාරිභෝගිකයට ලොකු බලපෑමක් කරන්නේ නැතුව, අපහසුතාවයට පත් කරන්නේ නැතුව සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම කරන්න කියන ඉල්ලීම අපි ඇයිගෙන් කරලා තියෙනවා.
0: මෙතර ඉන්ධන සැපයුම් පිළිබඳ කිසිදු අනියතභයක් ඇති කරගත යුතු නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජී. රාජකරුණා මහතා සඳහන් කළා. රාජ්‍යයේ ඉන්ධන සඳහා දැවැන්ත සහනාධාර මුදලක් ලබා දෙන අතර ඉන්ධන අර්පිරිමැස් පෙන් භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ. AITN on air politics වැඩසටහනට එක්වෙමින්,
2: මේ වෙනකොටත් ඇත්තටම ගත්තොත් අපේ දේශීය වෙළඳ පොලේ මිල ඩීසල් තියෙන්නේ 35%ක පෙබරවාරියට සාපේක්ෂව 35%ක වැඩිවීමක් තියෙන්නේ. පෙට්‍රල් ගත්තොතින් ලෝක වෙළඳ පොලේ මිල 80%කින් වැඩි වුණාට දේශීය වෙළඳ පොල තියෙන්නේ 36%. එතකොට පේනවා තාමත් ලොකු සහනාධාරයක් ඇතුලේ යන්නේ. දැන් තියෙන තත්ත්වයේ ඉතාමත් භයානකයි. දැන් උගොල්ලෝ පේනවා ගිය පාරටත් වැඩිය දරුණු විදියට පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා. එතකොට ක්‍රූඩ් ඔයිලුත් වැඩි වෙලා තියෙනවා. කියන්නේ අපේ පිරිපහද්දුවෙන් හදන තෙල්වල මිලත් වැඩි වෙලා තියෙනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ ජනතාව මෙන්න මේ තත්ත්වය දරුණුයි. ලෝකේ අනිත් රටවල් ගත්තත් ඒ වගේම වැඩි වෙලා තියෙනවා. අපිට තාම මේ යුද්ධයේ යන රටාව කොච්චර වුණත් අපැහැදිලි. අපි අනවශ්‍ය විදියට තෙල් පාවිච්චි කරනවා නම් අපේ අත්‍යවශ්‍ය ගමන් බිමන් විතරක් යන්න කියන ආයතනය කරන්නේ. මොකද රජයේ මේ සහනාධාර දෙනවා කියලා කියන්නේ ආපහු මහජන මුදල්. ආපහු ඕගොල්ලොගේ මුදල් තමයි. ඒ හින්දා අර පිරිමැස් පෙන් තෙල් පරිහරණය කරන්න කියන ඉල්ලීමක් මේ වෙලාවේ.
3: දැන් පෙට්‍රල් මිලට මොනවා වෙයිද?
2: පෙට්‍රල් මිල ගත්තොත් ඇත්තටම අපිට ඒ තියෙන සහනාධාරෙත් එක්ක මයිසලා කිව්වා අපිට ඩොලර් මිලියන 315ක විතර ලාභයක් අපිට පිරිපහදුව හැටියට තියෙනවා කියලා. ඒකෝර මේ අවුරුද්ද අන්තිමේ තියෙන්නේ අපිට ඒ මිලෙන් යම් ප්‍රමාණයක් කැප කරලා සහ අපිට තෙල් සංස්ථාව අපි ප්ලෑන් කරලා තියෙන ඇත්තටම සාමාන්‍යයෙන් බිලියන 30ක විතර ලාභයක් ලබන්න. ගිය අවුරුද්දෙත් අපි බිලියන 36ක් ලාභ ලැබුවා. අපි ඒ ටාගට් එකේ තියාගෙන යනවා. එතකොට ඒ ටාගට් එකට අමතර වෙන මේ මුදල් අපිට ජනතාව වෙනුවෙන් කැප කරන්න පුළුවන්. අපි හිතනවා අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන් වෙයි කියලා තියෙන සහනාධාරෙත් සමග.
0: යම සිද්ධියේ මුදල් විසුද්ධි කරන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත උදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. ඒ රුපියල් 105ක මුදල් ඇප සහ රුපියල් මිලියන 100කින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළ අතර ඒ පිළිබඳ ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබෙනවා. නඩුව ඉක්ුද්දා කැඳ වූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇපඉල්ලීම සලකා බැලීම සඳහා කරුණු තුනක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. එම අධිකරණයේ පවතින නඩුකරය සහ කොළඹ මහේස්ත්‍රාත් හමුවේ පවතින අල්ලස් නඩුකරය ඒකාබද්ධ කරන්නේද මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කිරීමට පියවර ගන්නේද සහ මෙම සිද්ධියට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවට අදාළව එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ සහතිකයක් ඉදිරිපත් කර තිබේද යන කරුණු පැහැදිලි කරන ලෙස එම නියෝගයෙන් දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇබ මුදල වන රුපියල් මිලියන 40ක් රාජසන්තක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. එයා බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සැකකාරියක වන කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇබ ලබා දී තිබුණේ ඇයගේ සොහොයුරිය සහ සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්දද සිල්වා මහතායි. මේ මොහොතේ සැකකාරිය තම පාලනයෙන් තොර බවයි ඇපකරුවන් අධිකරණයට දන්වා තිබෙන්නේ. ඇප මුදල වන රුපියල් මිලියන 40න් මිලියන 20ක් අද දිනේද ඉතිරි මුදල් ඔක්තෝබර් 14 වනදා වන විට ගෙවන ලෙස නියෝග කර තිබුණා. ඇපකරුවන් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්දද සිල්වා සහ ඔහුගේ බිරිඳ අධිකරණයට පැමිණ සිටියා. රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණී තිලිනි ප්‍රියමාලි අතරංගුටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බව පවසමින් මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව නිකුත් කර තිබෙනවා. තෙලිනි ප්‍රියමාලි ඇතුළු 6 දිනකට එරෙහිව පවර ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළව නඩු කැඳ වූ අවස්ථාවේ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටියා. තෙලිනි ප්‍රියමාලි ඇතුළු පිරිසට එරෙහි නඩු සියල්ල ලබන වසරේ මාර්තු 31 වනදා යලි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. අධිකරණයට අපහාස කළ බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිගමනය බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. අභියාචනාධිකරණයේ සභාපති විනසුරු රොහාන්ත අබේසූරිය චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට යොමු කර තිබෙන නිගමනය අවසානාත්මක නිගමනයක් නොවන බවයි. එම නිගමනය පිළිබඳව අභියාචනාධිකරණයේ කරුණු විමර්ශනයක් සිදු කරන අතර බැලු බැල්මට නඩු නිමිත්තක් පවතින බවට කරුණු තහවුරුව හොත් පමණක් වගෝත්තරකාර පාර්ශවයට සිතාසෙන් නිකුත් කිරීමට සිදුවන බවද ඒ මහතා පැවසුවා. 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයාට මෙවැනි නිගමනයක් යොමු කිරීමට හැකියාවක් පවතින බවත් කෙසේ වෙතත් තමන් අධිකරණයට අපහාසයක් සිදු කර නොමැති බවට පෙත්සම් කරගෙන තිබෙන ස්ථාවරයට මෙම නියෝගය තුළින් අගතියක් සිදු නොවන බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කළා. යනෝ පෙත්සම් කරු ඉදිරිපත් කළ පෙත්සම බැලූ බැල්මට නඩු නිමිත්තක් අනාවරණය නොවන හේයින් ඒ නිෂ්ප්‍රභ කරන බවයි නියෝගයේ සඳහන් වන්නේ. මේ අතර අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබෙනවා. එම අවස්ථාවේදී විමල් වීරවංශ උදේ ගම්මන්පිල අසංග නවරත්න මහින්ද පතිරණ සුගීශ්වර බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කරුණු දැක්වුවා. මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සේවාදායකයන්ගේ කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කියා සිටියේ තමන් මෙම නඩුවේදී අධිකරණයට සහය වෙමින් කටයුතු කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවට පාදක වන සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සියල්ල මීළඟ නඩු දිනයට පෙර අධිකරණයේ හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණයේ ලේකකාධිකාරීවරයාට නියෝග කළේ. පැමිණිල්ල ඔක්තෝබර් 7 වනදා යලි කැඳවීමටද නියම කර තිබෙනවා. මේ අතර 2023 වසරේ සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වීම තුළින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. එම විමර්ශන ගොනු නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ. නඩුව කැඳවූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය සඳහන් කළේ සැකකරුවන් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව නැවත නොවැම්බර් මාසයේ 11 වනදා කැඳවන ලෙස නියම කළා. රියානතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ස්වාධීන රූපවාහිනිය ක්‍රියාත්මක කරන ටේකයා සුරකිමු මගතොට වැඩසටහනේ තවත් අදියරක් කොණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදී සාර්ථකව පැවැත්ුණා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන අප නියෝජිත ගිහන් ගීත් ඉෂේර.
4: ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ටේකයා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ අපි 28 වන වැඩසටහන අද දවසේදී අතිසාර්ථකව මේ විදිහට නිමාවට පත් කරනු ලැබුවා. අපේ 28 වන වැඩසටහන සඳහා දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගනු ලැබුවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලයි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගනු ලැබුවේ. උදෑසන රථවාහන මාර්ගනතුරු සංදර්ශනය පැවැත්ුණා. ඉන්නතුරු මේ දුදරුවන් රථවාහන දේශනය පැවැත්ුණා. එහිදී ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කරනු ලැබුවා. මේ රේනියාමක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාර්ගයට බැසට පස්සේ රේනියාම මකවරෙක් විදිහට කොහොමද නිවැරදි ආකාරයෙන් රිය හසුරවන්නේ මේ කියන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් අද දවසේදී සිදු කරනු ලැබුවා. සහභාගී වුණු සියලුම දූදරුවන් සඳහා වටිනා සහතික පත්‍රයක් ලබා දීමටත් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ටෙක්යා අපේ කණ්ඩායම කටයුතු කරපු වගේ තමත් සතුටෙන් යුතුව දැනුම් දෙනවා. මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප 100ක අපි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැන්ෙහි අතිසාර්ථක 28 වන වැඩසටහනයි අපි මේ විදිහට මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙනුමින් මහනුවර දිස්ත්‍රික්කයේ එවැගේම වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් බණ්ඩාරනායක ජාතික පාසලේදී මේ විදිහට අද දවසේදී නිමවට පත් කරනු ලැබුවේ. ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා තමයි අපි නැවත හමුවන්නේ ඒ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී. ඉතින් එතෙක් හමු වෙ මේ බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේ සිට. මම ගෙහන් ජීත්‍තිෂේ.
0: තරුණ දූදරුවන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඇත්වලක් සපයන ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එඩුකේෂන් එක්ස්පෝ 2026 ප්‍රදර්ශනයට තවත් පවතින්නේ දින දෙකක් පමණයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් ලබන සෙනසුරාදා එය ආරම්භ වනවා. විදෙස් අධ්‍යාපනයේ හැදෑරීමට කැමැත්තෙන් සිටින දූදරුවන්ට මෙම ප්‍රදර්ශනය අතිශයින් වැදගත්. චීනය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල උසස් අධ්‍යාපනයේ හැදෑරීමට ඉන් අවස්ථාව හිමිවනවා. අධ්‍යාපනය අතරතුර අර්ධකාලීන රැකියා, ඉගෙනුම් අතරතුර ආදායම් උපයා ගැනීමේ අවස්ථා සහ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු රැකියා වීසා ලබා ගැනීම ඇතුළු විශේෂ වරප්‍රසාද සහ අවස්ථා ගණනාවක් ලබා ගැනීමට ඉන් හැකියාව පවතිනවා. ඒ සඳහා නිසි මඟ පෙන්වීම ලබා දීමටයි ස්වාධීන රූපවාහිනිය මෙම වැඩසටහන සංවිධාන කරන්නේ. JJL Overseas Education ජාත්‍යන්තර ආයතනයේද මීට පූර්ණ දායකත්වය ලබා දෙනවා. මේ සඳහා සහභාගී වීමට ලියාපදිංචිය අනිවාර්ය වන අතර MMC ITN කැම්පස් වෙබ් අඩවිය හෝ ICEE Facebook පිටුවට පිවිසීමෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා. 2025-2026 තක්සේරු වර්ෂයට අදාළව ආදායම් බදු ගෙවීම සඳහා තිබෙන අවසන් දිනය අදයි. නියමිත කාලයට ආදායම් බදු නොගෙවන අයට පොලිය සහ දඩමුදල් ගෙවීමට සිදුවන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කළා. ටින් අංකය ඔන්ලයින් මගින්ද ලබා ගැනීමේ හැකියාව පවතින බවයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජක කොමසාරිස් JT චන්දන මහතා සඳහන් කළේ.
5: අද ආදායම් බදු ගෙවන්නන්ට තමන්ගේ අවසාන ගෙවීම, ඒ කියන්නේ 2025-26 වර්ෂයට අදාළ අවසාන ගෙවීම කරන්න තියෙන අවසන් දිනය තමන්ගේ ආදායම් බද්දට අදාළව දැනටමත් පින් අංකේ ලබාගෙන නැති අය බදු ගන්න හඳුනා ගැනීම අංකය ටැක්ස්පේයර් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් ලබාගෙන නැති අයට ඔන්ලයින් මගින් මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට අංකයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ඇප් එක හරහා ගිහිල්ලා අංකේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඔන්ලයින් මගින්. විදේශයක හිටියත් ලංකාවේ හිටියත් ඒ අයට ඔන්ලයින් මගින් ලබා ගන්න පුළුවන්. බදු ගන්න හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම බදු ගෙවීමට බැඳියාවක් නෙමෙයි. ඒ අංකය නමුත් ජාතික හැඳුනුම් පතක් ලබා ගන්නවා වගේ, උපැන්නයක් ලබා ගන්නවා වගේ ලබා ගන්න ඕනේ දෙයක්. මේ අංකය ලබා ගන්න වෙන්නේ, මේ සහතිකය ලබා ගන්න වෙන්නේ ජීවිතේටම එක වතාවයි පුද්ගලයෙකුට. මේක අපේ රටේ නීතියට අනුකූල විය යුතු දෙයක්. ඒ වගේම මේ වංචාව දූෂණය නැති කරන්න වංචාව සිදුනෙන් පස්සේ පරීක්ෂණ කරනවට වඩා මේ දේවල් තුලින් තමයි ඒවා කරන්න පුළුවන් වෙන්නේ. මේ අංකය අනිවාර්ය කළ යුතුයි කියන තැනට, මේ අංකය අනාවරණය කළ යුතුයි කියන තැනට, අනාවරණය අනිවාර්ය කළ යුතුයි කියන තැනට තමයි දේශාධ්‍යාපන නිලධාරීන් සංගමයේ විදියට සහ බදු වෘත්තිකයේ විදියට අපේ මතය. ඒ තුලින් විශාල වශයෙන් ගනුදෙනු අපට අනාවරණය කරගන්න පුළුවන්, මේ නීති විරෝධී ක්‍රියාකාරකම් අඩු කරගන්න පුළුවන්.
0: එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතය දැනට පවතින 8.75ක මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා. දේශීය හා ගෝලීය වශයෙන් වෙනස් වෙමින් පවතින තත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳ සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එම තීරණයට එළඹ තිබෙනවා. මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා වන මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ වග ආයෝජන සඳහා මුදල් තැන්පත් කළ පිරිස් එම තැන්පතු පිළිබඳ මහ බැංකුව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
6: මේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. අපේ පළවෙනි අරමුණ තමයි මේ නීති විරෝධීව තැන්පත් ලබා ගන්නාට විරුද්ධව නීතිමය ක්‍රියාකාරකම් ගැනීම තීරණ නීති රණු. ඒකට හේතුව තමයි මින් ඉදිරියටවත් මහජනයා තමන්ගේ මහන්සියෙන් උපයාගත් ධනය මේ වගේ අවදානම් සහගත තැන්පත් වලට ආයෝජන කිරීම වළක්වීමට සහ එම මුදල් අර වගේ වංචාකාරී විදියට ලබා ගන්න වෙනම දේවල් පාවිච්චි කිරීම වළක්වීම තමයි පළවෙනි අරමුණ. දෙවෙනි අරමුණ තමයි අපි ව්‍යාපාර තහනමට ලක් කරන්නේ. මේ වගේ යම් කිසි ආකාරයක මොනම හේතුකාරී අහුවෙච්ච අය ඉන්නෝනේ. ඒ අහුවෙච්ච අයගේ තියෙන පාඩුව අවම කිරීමට පුළුවන් තරම් හැකි ආකාරයකට account freeze කිරීම තුළින් යම් කිසි මුදලක් රැක ගන්න පුළුවන් නම් ඒ මුදල ඉදිරියේදී ඒ අයට කොහොමද සාධාරණ මේ අහුවෙච්ච අයට තියෙන පාඩුව අවම කිරීමට. ගොඩක් වෙලාවට වෙන්නේ මේ වගේ අවස්ථාවදී ඉදිරි ඉස්සරහ වෙලා තියෙන්නේ සම්පූර්ණ මුදලක් දැම්ම නම් අවසානයේ දාපු අයට ඒ මුදල ලැබෙන්නේ නැහැ සම්පූර්ණ. මුලදී දාපු අයට යම් කිසි පුලියක් ලැබිලා මුදල ලැබෙන්න පුළුවන්. නමුත් අවසානයේ දාපු බහුතරයක් ප්‍රමාණයක් අමාරු වැටෙනවා. ඒතර යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ මුදල් තැන්පත් කරපු අයට යම් කිසි කොටසක් ලබා ගන්න අපි ඉල්ලා සිටිනවාගෙන් කරුණ ඒ අය අරස්තු වෙන സമയ අපිත් අරමුණ ඒ අයට කරුණාකරලා ඒ තොරතුරු අපට ලබා දෙන්න. එතකොට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට ඒ තොරතුරු අපට වැදගත් වෙනවා. මේ ලබාගත් තැන්පත් මෙහෙම ලබාගෙන තියෙන්නේ, නීතිතුරුද ලබාගෙන තියෙන්නේ. එතකොට ඒ අයට යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා යම් කිසි කොටසක් ඕනෑවට ලබා ගැනීමට.
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවීන් පෙරේරා මහතාද අදහස් පළ කළා.
7: දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය දැනට පවතින 8.75ක මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමටත්, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය දැනට පවතින 2ක මට්ටමේම පවත්වාගෙන යාමටත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. 2026 වසරේ මැයි මාසයේදී පූර්වෝපායික පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමත්, ඒ හා සමගාමීව ගත් අනිකුත් ක්‍රියාමාර්ගවල බලපෑම් බොහෝදුරට දැනටමත් ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වී තිබීම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වුණා. එමෙන්ම මැද පෙරදිග කලාපයේ සිවවෙමින් පවතින භූදේශපාලනික ආතතීන් හේතුවෙන් මතුවෙන අවනිශ්චිතතා සහ එල්නිනෝ තත්ත්වයන් තුළින් අද ආර්ථිකය රැඳී කළ හැකි අවදානම් පිළිබඳවද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විසින් සැලකිල්ලට ගනු ලැබුවා.
0: ඉරානයට එරෙහි යුද්ධය කඩිනමින් අවසන් කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජලි ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒ සිදු කරන ආකාරය පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර නැහැ. ඉරානයට න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනයට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. මෙතර ඉරාන විප්ලවීය බලකාය ඇමරිකා ඡන්ද දායකයන්ට විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. ඉදිරි මධ්‍යවර මැතිවරණයේදී ට්‍රම්ප් පරිපාලනයේ වෙනස් කළ යුතු බවට එහි සඳහන් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ශ්‍රී ලංකා නව ක්‍රිකට් කෙටුම්පත මගින් ක්‍රිකට් සභාපතිවරයා තේරීමේ ක්‍රමවේදය වෙනස් කර ඇති බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළා. ගැසට් කර ඇති නව ක්‍රිකට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.
8: අපේ නව පනතේ අපි ප්‍රධාන වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. ඒක ඇතුලේ ප්‍රධාන වෙනස්කම තමයි අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඡන්දයෙන් තෝරා ගන්න 7 දෙනෙකුත් ස්වාධීන පාලක මණ්ඩලයේ 7 දෙනෙකුත් විදියට 14 දෙනෙක්ගෙන් තමයි අපේ අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත වෙන්නේ. ඒකේ විශේෂත්වය තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්නේ අර ස්වාධීනව තෝරගන්න කණ්ඩායමේ 7 දෙනාගෙන් එක්කෙනෙක්. ඒකට ඒ කණ්ඩායම තෝරගන්න අපි විශේෂ ඉලෙක්ෂන් කමිටි එකක් පත් කළා. ඒ හරහා තමයි මේ 7 දෙනා තෝරගන්නේ. ඒක නිසා කලින් ක්‍රමවේදයට වඩා මේකේ පරිපාලනය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා මේ අලුත් පනත අනුව. ලක්කඳ ප්‍රවෘත්ති යලි සිරස්තල
0: මද්‍රවෙන් දරුවන් බේරා ගැනීමට දෙමව්පියන් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයකට ජනපතිගෙන් සැලසුම්. දිට්වා හේතුවෙන් විනාශ වූ මාර්ග ගොඩනගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්. ජනතාවට බරක් නොවන ඩීසල් සහනාධාරය. එකකට අප ලැබුණත් දෙකකට නාමල් යලි රක්ෂිත බන්ධනාගාරයේ. රටින් පැන්න කපිලගේ බිරිඳගේ මිලියන 40ක ඇප රාජසන්තකයි. ඉරානයෙන් ඇමරිකා ජනතාවට ලැබුණු පණිවිඩය. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
9: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 76 79 579
4: ජීවිතේ හරි ලස්සන තැන් අපේ ගීතෙන් ස්පර්ශ කරනවා. ගීතයකට සුගායනීය අර්ථ සපයන්න නාදයට පුළුවන්. ඒ නාදය හරි පරිස්සමට හසුරවල භාෂාවෙන් කියල ඉවර කරගන්න බැරිවෙන සමහර හැගීම් ඔහු සංගීතයෙන් සොර රටාවලින් අපේ හදවත් හරිම සීරුවට අමන්තානන්දයට පත්ක.

0: දර්ශන රුවන් දිසාදායක. අද සඳතිය දහර ගලාගෙන යන්නේ දර්ශන අතින් නිමවූ සොඳුරු නිර්මාණාත්මක පෙළහරක් සමකින්. අයිබෝන් දර්ශනය.
1: අයිබෝන්.
0: සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: මේ වන විට ඔබ අතින් නිර්මාණ රැසක් බිහි වෙලා තියෙනවා. සිංහල භාෂාවෙන් පමණක් නොවේ, දමිළ භාෂාවෙන්, තෙලිඟු භාෂා, විවිධ භාෂාවලින් ඔබ නිර්මාණ අතරට එක් වෙලා තියෙනවා. දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. සංගීතවේදියෙකුට ගීතය තුළ මම දකින විදිහට සීමා මායිම් නැහැ. ඔබේ නිර්මාණ තුළත් අපි ඒ දකිනවා. අපේ ජීවිතයේ හමුණු සොඳුරු නිර්මාණකරුවන් නෙවෙයි අතරින් ඔය, අපි කියන්නේ මාස්ටර් කේමදාසයන්, සරත් දසනායකයන්, එතකොට එච් එම් ජයවර්ධනයන්, ඔය වගේ ප්‍රභූ ගණ නිර්මාණකරුවන් බිහි වෙනවා. හැබැයි යුගයේ හෝ ජාතියේ හෝ අවාසනාවකට මෑත යුගයේ වන විට නිර්මාණකරුවන්ගේ හරි අවර බවක් අපිට පේන්න තියෙනවා. එහෙම යුගයක් පසු කරලා එනකොට අපිට එක තැනක දර්ශනව මුණ ගැහෙනවා. ඔබේ නිර්මාණ තුළ මොකක් හරි ආභාෂයක් තිබෙනවද ඔබට?
1: ඔය හොඳ ලස්සන මේ වචනයක් කිව්වා. සංගීතයෙන් මේ يعني අනිත් හැම විෂයකටම වඩා ගොඩාක් සංවේදී, අතිසියුම් තැන් සංගීතයෙන් මිනිස් හිත පිරිමදින්න පුළුවන්. ඒක මම හිතනවා අපි කවියෝ විතරක් නෙමෙයි, කලාකරුවෝ විතරක් නෙමෙයි, විද්‍යාඥයෝ පවා අද පිළිගන්න දෙයක්. මනස පිළිබඳව ගවේෂණ පරීක්ෂණ කරන විශේෂ වික්ටර් හියුගෝ වැනි කවියෝ පවා, ප්‍රංශ කවියා පවා කියන්නේ භාෂාවකින් අපිට කියලා ඕනෑම කම්පනයක්, ඕනෑම දුක හෝ සතුට හෝ වේදනාව ඕන එකක් භාෂාවෙන් අපි තව කෙනෙකුට සංනිවේදනය කරන්න ගිහිල්ලා කරලා බැරිම තැන උපරිම කම්පන අවස්ථාවකට ආපුහම නිරුත්තර වෙනවා, ගොළු වෙනවා. අපි දැකලා තියෙනවනේ එහෙම. අන්නේ නිශ්ශබ්දතාවයේ නැවත හැඟීමකට පරිවර්තනය කරනවා නම් ඒ තමයි සංගීතය. ඇත්තටම ඒකම තමයි පසුවිම් සංගීතය කියන්නේ. දැන් මම ගොඩක් නියලෙන ඒකනේ, සංගීතේ කොතනටද ඕන, සංගීතේ කොතනටද ඕන නැත්තේ තීරණය කරන්න ඕන අතිසියුම් තැන් සංගීතඥයෙකුට තියෙන්න ඕන එවැනි වටහා ගැනීමක්. ජයලා රෝහණ අයියා හොඳ කතාවක් මට නිතරම කියනවා ඉස්සර. දර්ශන දවසින් දවස මම ඔයාව කියවනවා. ඔය මේ තරම් සියුමැලිද කළුගල් ගීතය එහෙම කිසිම මාධ්‍යයක වාදනය කරන්න කලින් ජයලාල් රෝහණ අයියලා තමයි ඒක අරගෙන ගියේ. එතකොට ඒ වගේ කියවීමක් තියෙන අය මාව නිර්මාණවලට මේ දායක කරගත්තා. දැනුත් හෙටත් පෙරත්.
0: හොඳයි, අපි ටිකක් දීර්ඝ වශයෙන් කතාබහ කළා. දැන් ඔබට ගීතයක් තෝරාගන්න අවස්ථාවක් දුන්නම ඔබ කිව්වා මට මේ වගේ ගීතයකින් වැඩසටහන පටන් ගත්තොත් හොඳයි කියලා.
1: මේ ගීතය කසුන් කල්හාර තමයි ගයන්නේ. ඒක අලුත් ගීතයක්. හැබැයි අලුත් වුණාට මේ ගීතය දැන් කසුන් වේදිකාවෙත් ගයනවා. මව ගැන කියවෙන ගීතයක්. ඒ කියන්නේ මට හරි සංවේදී මේ ගීතය. මේක මම සංගීතවත් කරපු නිසාම නෙමෙයි මම මේක තෝරගන්නේ. මේකේ තියෙන අදහසට මේක ලියන්නේ හේමමාලි හපු ආරච්චි කියන කිවිඳිය, අලුත් කිවිඳියක්. අපිට යමුනා මාලිනී පෙරේරා වැනි කිවිඳියෝ හිටියන අපිට. තාමත් ඇය ලස්සනට ලියනවා. අපිට එයාගේ පරිච්ඡේදය අමතක කරන්න බැහැනේ නේද? එහෙම කිවිඳියෝ ගොඩක් නැහැනේ. දයදාල්ලිස් වගේ ගත්තත් නේද? එහෙම අතලොස්සයි. එතකොට අලුතෙන් අපේ පරම්පරාවට මම දැක්ක කිවිඳිය තමයි හේමමාලි හපු ආරච්චි. ඇය ලියනවා මට සම්බන්ධ මගේ අම්මත්, කසුන්ට සම්බන්ධ කසුන්ගේ අම්මත් එකතු කරලා එක ගීතයක්. මං ගයන මගේ කටහඬත් මට දුන්නේ ඔයා කියලා. ඇත්තටම මානලිබුල සිංහලයන් ප්‍රවීණ ගායිකාවකගේ එයාගේ හඬ හරිම වෙනස්නේ, වෙනම කටහඬක් නන්දමාලිනීට වගේම. ඒතර කසුන් කියන්නේ තනිකරම ඒකේ මේල් වර්ෂන් එක. ඉතින් මම මේක දවසක් කිව්වහම එයා ලියපු ගීතය තමයි මේ. තමන්ගේ අම්මගෙන් ලැබුණ දායාදනේ, දර දුවෙකුට ඇවිදින විදිය පවා, හිතන විදිය, එයා බලන විදිය පවා මවගෙන් ලැබෙනවා කියලා දුවෙකුට. එයාගේ නිතැතින්ම උරුම වෙන කොටස් ටිකක් තියෙනවා දරුවෙකුට. අපිට දැනෙනවා මේ අම්මගෙන් තමයි මේ කොටස එන්නේ කියලා. අපේ ශරීරය ඇතුළේ අම්මා නිදාගෙන

0: ප්‍රේමයේ සොන්දරාත්මක ව්‍යමන සන්තතිය තහර. ආදරේ නහ කියන ඉන්නේ අනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයෙන් රැකෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රීතිය සම්මානයකින් පෙදම් ලැබුවා. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කැතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රීති සම්මානය දෙනා කර ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දිනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි
1: මණ්ඩලය.
2: මේ ලෝකේ පිවිතුරුම හැඟීම මොකක්ද කියලා ඇහුවොත් අපි කියනවා හැමදාමත් ඒ ආදරය කියලා. අපිට මේ භාෂාව කියන දේ නිකම්ම නිකං අකුරු ටිකක්නේ, වචන ටිකක්නේ. මේක රිද්මයකට ගෙනල්ලා, නාදයකට ගෙනල්ලා, සංගීතයෙන් මුසපත් කරලා අපි අතරට ගේන්නේ ඔබ. ඔබ තෝරාගත්ත ගීත අතර තියෙනවා ආදරේ උප්පරිම තැන.
3: ආදර හැඟුම්. මම මමර දවසට ගීතයක් නිර්මාණය කළා කඳුළු මන්දාකිණිය ආදරය කියලා. ඒක නිර්මාණය කරන්න ආපු වෙලාවේ අමර දවසේ මයත් එක දිග කතාවකට ගියා. ඒ කවිය ගැන, කවියෙකුට ප්‍රාප්තිය මොකද්ද? එයා කියනවනේ හැම වෙලෙම සකල කලාවෙහි කුට ප්‍රාප්තිය කවිය. සර් කැමතිද මේකේ කුට ප්‍රාප්තිය කවිය කියලා කියන එකේ පදනම මට කියන්න කියලා? දර්ශන මගෙන් කවදාවත් කවුරුත් ඕක අහලා නැහැ කිව්වා. සකල කලාවෙහි කුට ප්‍රාප්තිය කවිය නම් කවියේ කුට ප්‍රාප්තිය රිද්මය කියලා කියලා එයාගේ. ඊට පස්සේ මම එකතු කරා රිද්මයේ කුට ප්‍රාප්තිය ගණිතේ නෙමෙයිද කියලා. එයාට ඒක මාර සැටිස්. That's right. දර්ශන ඒක අරේටම හරි. ඒතර ගණිතයෙන් එතකොට අපි බෙදුවොත් ගණිතය මහ විශාල කොටස. හැබැයි ඒක ඉතින් බියුටිෆුල් මැතමැටික්ස්.
2: ගණිතයත් සංගීතයත් සමාන වෙච්ච අවස්ථාවක්
3: නෑ තියෙනවා. තියෙනවා. එතකොට මේකෙන් බියුටිෆුල් මැතමැටික්ස් තමයි සකල කලාවටම ඉන්නේ. භාෂාව යම්කිසි රිද්ම සමීකරණයකට ගොනු කිරීම. ඒකයි තියෙන්නේ සාහිත්‍යමය කාව්‍යයට. එතකොට ඒකෙත් මැත්ස් තියෙනවා. ඊට පස්සේ රූප යම්කිසි සෞන්දර්යාත්මක රිද්ම සමීකරණයකට ගොනු කිරීම රූප කාව්‍යයකට සකල විධ චිත්‍ර මූර්ති කලාවේ ඉඳලා අදාළයි සිනමාව දක්වා. අද නූතන ඊට පස්සේ නාද ශබ්ද වලින් දැන් ඔයා කැමති නැහැ නේ අකුණු ගන්න සද්දෙට. එතකොට ශබ්ද වලින් නාද වෙන් කරලා ඒ නාද යම්කිසි සෞන්දර්යාත්මක රිද්ම සමීකරණයට ගොනු කිරීම නාද කාව්‍ය. එතකොට all art is beautiful mathematics. සකල කලාවම සෞන්දර්යාත්මක ගණිතයට තමයි අයිති වෙන්නේ. එතකොට ආදරය කියන එකට අපි ආපුවාම මේ අපිට ආදරය දැනෙන්නේ සංගීතය තුළ අන්න අර සෞන්දර්ය නිසා. දැන් ආදර හැඟුම් කොට මම හිතුවා ආදර හැඟුම් කියන එකේ දැන් යා කියනෝනේ

එම ආදර හැඟුම් ගොඩක් කියනවනේ. මට කියන මේ අමරදේවස දර්ශන මම ආදරය කියන වචනයක ක්‍රීඩාවක් කළාලු. හැබැයි මං කියනවා ආදරයයි ප්‍රේමයයි සමාන නෑ කියලා. ආදරයට වඩා ලෙවල්ස් කීපයක් උඩින් තමයි ප්‍රේමය තියෙන්නේ. ප්‍රේමය හැම වෙලාවෙම අනිත් එක්කනා කෙරෙහි නැවත කිසිවක් බලාපොරොත්තු නොවී එයාගේ සතුට වෙනින් පරිත්‍යාග කිරීම තමයි ප්‍රේමය කියන්නේ. ආදරවන්තයන්ට එහෙම කරන්න පුළුවන්. හැබැයි ආදරයට වඩා පොඩ්ඩක් උත්තරීතරයි ප්‍රේමය. අරගෙන ජීසස් කියන්නේ මිතුරාට විතරක් නෙමෙයි සතුරාටද ප්‍රේම කරන්න කියලා. හැබැයි ආදරවන්තයෙක් තමයි ප්‍රේමවන්තය කියන්නේ. කවියෙක් තමයි ගීත රචකයෙක් වෙන්නේ වගේ. දැලඹුවෙක් තමයි සමනලෙක් වෙන්නේ වගේ. හැම දැලඹුවෙකුට සමනලෙක් වෙන්න බෑනේ. හැම කවියෙකුටම ගීත රචකයෙක් වෙන්නත් බෑ. හැම ආදරවන්තයෙකුටම ප්‍රේමවන්තයෙක් වෙන්නත් බෑ. අනික මේක අර භරතමුනිගේ රස සංකල්පය හරියටම කළමනාකරණය වෙච්ච තැනක්. මොකද භරතමුනි හැම වෙලෙම කියනවා ඒ කියන්නේ කලාකරුවා මනෝවෛද්‍යවරයෙක් වගේ. සුංගාරය මේ රස තියෙන රස අටක් එයා මුලින්ම කියනවා, පස්සේ නම එකතු වෙන්නේ පස්සේ කාලෙක. ඒක රස අටේ තියෙනවනේ සුංගාරය, භක්ති රසය, වීර රසය, රෞද්‍ර රසය ඔහොම තියෙනවනේ, කරුණා රසය නේ, ශාන්ත රසය. එතකොට දැන් ගීතේ කලා නිර්මාණයකට සුංගාරය විතරක් තනිව තිබ්බොත් එහෙම ඒක අති භයානකයි. දැන් ලංකාවේ අලුත් ගීතවල එහෙම තියෙනවා. එතකොට ඒකට කරුණා රසයක් පොඩ්ඩක් දාන්න ඕන. ඒකට භක්ති රසයක් චුට්ටක් දානර හොද්ද වගේ. මේ ආදර හැඟුම් ගීතය ඇතුලේ අන්න ඒ කරුණා රසයත් මිශ්‍ර වෙච්ච අර අර අනිත් රස මංචාඩි ගානේ එකතු වෙලා ඕනම ගල් මෝසලෙක් ආදරවන්තයෙක් කරන්න පුළුවන් ගීතයක් මේ. ඒ වගේම අමරදේවයන්ගේ කටහඬයි ඒ නිවෙන බා මේ ගීතය බලපෑම් කරනවා. ආදරය ප්‍රේමය කියන එක්සෑම් එකට සුදුසුකම් දක්වා ගෙනියන්න.

0: ඔබ ඉපදෙන්නේ උණගලා විහෙර කියන සුන්දර ගම්මානයක. ඒ කියන්නේ රජරට. මේ සුන්දර ගම්මානෙත් එක්ක ලියවුණු ලස්සන කතන්දර තියෙනවා. දැන් ඔබේ ජීවිතෙත් මං හිතන්නේ යම්කිසි කඩීම් අවස්ථාවක ඔබ සංගීතයත් එක්ක එකතු වුණා. මං හිතන්නේ පාසල් අවදියේද මිට මුල පිරෙන්නේ.
1: ඔව් මේ දැන් ගෝවිතාත්ත සිනමාපටයේ මේ සිද්ධියට අදාළ චරිතයේ ඉන්නවා. මලී හැටියට. මේ ගීතේ. හැබැයි මෙයාගේ ඇත්ත නම මම දැන්ට කියන්නත් බෑ. මම මලී කියලාම කියන්නම්.
0: හරි.
1: නමුත් මලී කියන්නේ අගට එන වචන ඇත්තම අකුරු දෙකක්.
0: මේක මට මුලින්ම
1: කියන්න. එයි මායි.
0: ඔව් මේක සත්‍ය කතාවක්.
1: සත්‍ය කතාවක්. එයි මායි එකට තමයි පාසල් ගියේ. මට වඩා අවුරුදු 4ක් විතර බාලයියා. හැබැයි අපි දැන් එක ස්කූල් බස් එකේ ඉස්කෝලේ ගියේ. එයා රොයල් කොලෙජ් එකට ගිහින් මම පල්ගස් දන් මහාවිද්‍යාලයට ගියේ. ඉතින් මට අපේ ගමේ අපි දෙන්නා නිකන් මාර ප්‍රසිද්ධයි. අපි දෙන්නා නිකන් යුවලක් හැටියට. මට වඩා ඉගෙන ගන්න දක්ෂයි. මොකද මං මගේ වයලින් එක එයා අත්‍තර සංගීතයේ ලොකු හැකියාවක් නැහැ. නමුත් එයාට සංගීතය කරන්න ඕන එක. මම වයලින් එකෙන් එයාට ඉගැන්නුවා. මං කෝ එයාට ගායනය බෑනේ වයලින් එකෙන් පුරුදු වෙන්න කියලා. වයලින් එකෙන් පුරුදු වෙලා මේ එයා ඒ නමේම දැම්මා. වයලින් එක يعني සංගීතයටත් ඒකක් දැම්මා. මම නොටේෂන්ස් ලියන්න පුරුදු කරා. එයා නොටේෂන්ස් ලියන්නත් ඉගෙන ගත්තා. පිරිමිලා මේ ගමේ මන්තරන් සමීපය ආශ්‍රය කරන්නේ නැහැ. මොකද මාව විශ්වාසයි. මාව බාස්ති ගීත වලට දායා තමයි මාව බයිසිකලිය දාගෙන යන්නේ. ගොඩක් කලින් මට බෑ ඔයා පදින්න කියලා. ගමහරා තරඟයක් තිබුණා. මට ඒක දැන් හොඳටම මතක. එයාගේ හැකියාව ගැන කියන්න. ඉතින් මට ගිහුවා සපෝට් කරන්න එන්න කියලා. හැබැයි මට ඇහැරෙන්න පරක් වුණා. ගෙදර ඇරුණු පීකර් කටින් අර අපේ ගම්වල එන්නේ හැමනේ. මහා ගමහරා තරඟය කියලා අපේ ගම ගෙවල් මැදට එනකොට තමයි පාරෙන් උඩ තමයි ඔන්න හැරුණේ. බයිසිකලිය අරගෙන එහෙම දෙවට පාරෙන් එන්ට වෙනකොටම එනවා පළවෙනියට මෙයා. ඉතින් මම දාපු ගමට එන්න එපා කියලා කෑ ගැහුවා. මේකේ සංවේදී කැලල තමයි මේ ළමයා. අර මං කියවනේ මේ පැත්තේ තියෙන ආදරේ අහිමි පොළොවට ආදරේ අරන් තන ගොවිතාත්ත ගෙන ආවේ. මේ ගොවි බිම් වල පොළොවට වසවිස දාන ගමන් ඔළුවට වසවිස මාධ්‍ය ඇතුළු සියලු බහුජාතික සමාගම විසින් එකතු කළා. ඒතර අම්මලා රට ගියා. ඒ තරුණ ළමයි
0: ආමිතට
1: ගියා. ගැහණු ළමයි තනි වුණා තාත්තා එක්ක. ඉතින් මෙදෙනින් එහාට මට කියන්න බැරි සීමාවක් එනවා. මේ ළමයාට ගේ ඇතුළෙම අනාදරයට දැඩි ලෙස ලක් වෙන්න සිද්ධ වුණා. මේක මට කිව්වා පෞද්ගලිකව. මං ගමට යනකොට මලී නැති වුණා කියලා. ඒ කියන්නේ මල්ලට කාලා එයා නැති වෙලා. එතකොට මිනිය උස්සන දවසේ එයාගේ දේහ මෘතදේහය දැක්කේ නැහැ. අදට මං ඒ පාරෙන් යන්නේ නැහැ. මගේ ජීවිතයේ තියෙන ලොකු තුවාලයක් තමයි මේ ළමයා මට බේරගන්න තිබ්බා දෝ කියලා. මොකද අන්තිමට කෝල් එක අරන් තියනවා මට.
0: කාලයාගේ ඇවෑමෙන් සුද්ධි ජීවතුන් අතර නැති වුණාට
1: සුද්ධි කියන්නේ අපි අන්වර්ථ නාමයක් එයාට කියපු සුදුනංගේ කියලාත් අපි කියනවා.
0: ඇය වෙනුවෙන් ගීතයක් නිම වෙනවා.
1: ඒ ගීතය තමයි මම ගයන්නේ සංගීතවත් කරලා.

0: ඔබ ගීත තෝරනකොට මේ පැරණි ගීතවලට ගොඩක් ප්‍රිය කරනවා කියලා මට තේරුණා. ඔබ අලුත් ගීතවලට
1: දැනිච්ච
0: ගීත. මේ ගීතය සිනමා සක්විති අතින් තමයි ලියවෙන්නේ.
1: ගාමිණී
0: ෆොන්සේකා අතින්.
1: විත් රත්නායකන් මේ සංගීත නිර්මාණය කරන්නේ, ඔහු ගයන්නේ.
0: ඔව්. මේ ගීතය ඔබට දැනෙන්නේ කොහොමද?
1: අර ඉස්සෙල්ලා කියපු කතාවට මේක බද්දයි. පිරිමි හිතට තමයි මේක වැඩිපුරම දැනෙන්නේ. මේ වගේ අහිමි වීමකදී ගැහණියකට පුළුවන් කිග ගහ අඬන්න. නමුත් පිරිමියෙකුට ඒ විදිහට අඬන්න බෑ. අර චැප්ලින්
0: කියනවා,
1: මම කැමති වැස්සේ තෙමෙන්න. මොකද එතකොට මං අඬන කඳුළු කාටවත් පේන්නේ නැහැ කියලා. ඉතින් පිරිමි හිත ඒ වගේ. අර ඉස්සෙල්ලා කියපු කතාවේ මම අඬලා තියෙනවා, හැබැයි මං කාටවත් පේන්නේ නැති වෙන්නේ. මොකද පිරිමින්ට

0: මේක ලියනවා අහිමි වුණත් නුඹ ළඳේ අඬන්න අවසර නැහැ කියලා. ඒ කියන්නේ ඒ වචන ටිකටයි මං කැමති. අරම බොළඳ ගීතයක් හැටියට මේක පේනවාදී සරලයිනේ. හැබැයි ඒක ඇතුළේ මහා
1: ගැඹුරක්
0: තියෙන අර බුදුන්ගේ දේශනාවල තේමයි. ඉතාම සරලෙන් කියන්නේ මහා විශාල සමීකරණ. ඒවා විසඳ ගන්න සෑහෙන බුද්ධියක් තියෙන්න ඕන. මේ ගීතය ඇතුළේ මං හිතනවා පිරිමි හිත මා ගැඹුරින් කියවලා අවබෝධ කරගන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
3: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩීඩුව කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න.
4: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් අප්, SME,

0: ඇන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
1: තුමයි මේක හදලා බලන්නකො.
3: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
9: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
10: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Manaviya Premi, Saunarya Mukhavyamana.
2: Sandhagiya Dahara.
3: ආදරය වපුරන්න. දැන් මේ ලෝකේ තියෙන පිවිතුරම හැංගීම ආදරය කියලා අපි කියවනේ. දැන් ඔබ වරක් මේ ආදරය වපුරන්න පුංචි උත්සාහයක් දරනවා.
4: ආ වරක් නෙමෙයි මගේ නැගිටින්න කියලා ප්‍රසංගයක් තියෙනවා. මම ඒකෙත් අරගෙන යන්නේ ආදරයේ පණිවිඩය. මම හිතනවා හැමෝම කරන දේ මම කරන්න ඕනෙත් නෑ. සහ මට දැනෙන දේ කරන එක තමයි මට හැම වෙලාවෙම මම මගේ ළමයින්ටත් කියන්නේ එකයි. කොයි වෙලාවත් බොරුවෙන් ජීවත් වෙන්න එපා.
3: ඔව් දැන් ඔබ දර්ශන සාමාන්‍යයෙන් භාෂාව ඇතුලේ හැංගිලා තියෙන මේ රිද්මය හඳුනා ගන්න හරි සමතෙක්නේ හරි දක්ෂෙක්නේ. දැන් එතකොට දැන් මේ හින්දි භාෂාවත් සමග මේ සිංහල භාෂාව මුසු කරලා ඔබ ගීතයක් නිම කරනවා.
4: ඔව්.
3: පද්මශ්‍රී හරිහරන් සමග.
4: ඔව්. හරිහරන් තමයි ගයන්නේ. ඔව්. මමත් පොඩි කොටසක් ගයනවා.
3: මේ සම්මිශ්‍රණය මොකක්ද හින්දි සහ සිංහල?
4: මට ඕන වුණා අතරම අපිට හීනයක් ඉදින් හරිහරන් වගේ කෙනෙක්ට අපිට ළඟටවත් යන්න බැහැනේ අපි හිතුවේ.
3: පතාක යෝදෙක් මේ සංගීතය.
4: අර නමේ වසරේ ගෑනු ළමයා තමයි මට මතක් වෙන්නේ. එයා කිව්වනේ මට
3: ඔබ ඉහෙලටම යනවා කියලා.
4: ඉතින් හරිහරන් ගාවට ගිහපම එයාත් මගේ ගායනයට මාර කැමති. මම එයාට ජන කවි ඉගැන්නුවා, ජන ගායනා ඉගැන්නුවා. ඉතින් එයා දැන් සජීවනි මේක කියන්නේ කලාපීය සංහිඳියාව ගැන. අපි ඉන්දු නිම්න වාසීන් හැටියට මේක මගේ කන්සෙප්ට් එකක් නේද මේ මූවි එකටයි කරන්නේ මම සිංහල අදහස මම ලියලා මම දුන්නා වස්සල සමරගොන්ට එයා තමයි ඉන්දියෙන් ලිව්වේ එතකොට මේකේ කියන්නේ අපි එකම රතුලේ සහිත මිනිස්සු දැන් අපි ඉන්දු නිම්නයට ගියපුවාම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නටබුන් හරියටම ගවේෂණය කරේ සබ්ටැන්සල් එවිඩන්ස් අපි පරීක්ෂණය කරනකොට දැන්ට විද්‍යාඥයෝ පුරාවිද්‍යාඥයෝ බලපුවාම එඬේර ආක්‍රමණයෙන් මහා ශිෂ්ටාචාරයේ හිටපු මිනිස්සු ඝාතනයට ලක් වෙනකොට සමහර කොටසක් ඒගොල්ලොත් එක්ක සහසම්බන්ධුන සමහර වැඩි කොටසක් වින්දියා කඳු වැටීම පල්ලෙහාට දකුණු ඉන්දියාවට බහිනවා ලංකාව දක්වා. එතකොට අපි අයිති වෙන්නේ ඒ කියන්නේ දකුණට අයිති වෙන්නේ. එතකොට අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් ඉන්දු නිම්න වාසීන් කියලා මම පිළිගන්නවා. හරිහරන් එක්ක මේක සාකච්ඡා කළා මං කිව්වා මෙහෙම නේද කියලා. එයත් ඒක පිළිගන්නවා. මොකද අපි ඔක්කොටම අපි සංස්කෘත භාෂාවෙන් බිඳිච්ච භාෂාවක් අපේ සිංහල භාෂාව.
3: සමහර ළඟ යන භාෂාවේ කොටස්
4: තියෙනවා. එතකොට අපි සම්ප්‍රදාය හා විචාරය පොත කියවන්නකෝ මේ මාටි වික්‍රමසිංහන්ගේ. මම මාටි වික්‍රමසිංහන්ට ගරු කරන්නේ ඒ වගේ සම්පාදනයක් හදපු එක නේද අපිට. ඒවට අපි ගරු කරන්න. මොකද අපි තනි මිනිස්සු නෙමෙයි. ඔයයි මේ මායි කතා කරන්නේ අපිට පෙර හිටපු සිය දහසක් මිනිසුන්ගේ දැනුම. ඉන්දු නිම්නේ අපිට තියෙන දායාද ඒ සංවේදිකම්, ඒ ආදරය, ප්‍රේමය, ඒ කලාව, විශේෂ සකල කලාව, ඒ හැමදේම අපිට දායාද වෙලා තියෙනවා. කලාපීය වශයෙන් අපි බෙදිලා මේකට ආසන්න හේතුව දකුණු ඉන්දියාවට ගිහිල්ලා අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා චෙන්නයි එයාපෝර්ට් එකේදී. අපිට පැය 8ක් විතර ඉන්න සිද්ධ වෙනවා ශ්‍රී ලාංකිකයෝ හැටියට. මම මේක රජයටත් කියලා තියෙනවා. අපිට පුදුම මහ ජරා විදියට සැලකුවා.
3: එහෙම වෙන්න හේතුව?
4: හේතුව මේ වර්ගවාදී ප්‍රශ්නය පොම්ප කරලා තියෙන හැටි අපේම එන්ජිඕ විසින්. මගේ අලුතෙන් හොඳ නිර්මාණයක් කරත් ඔය දැන් මේ මහපොළොව එහෙම එයාට යවපුවා මෙයා ඒක තියාගත්තා. මහපොළොව අහපු ගමන් කෙලින්ම එයා හොල්මන් වුණා.
3: මොකද්ද මේ කියලා.
4: මෙච්චර මේ දැන් මගේ කම්පොසිෂන් එක ගැන වගේම මේ වගේ කායකොත් ඒ ඉන්නවද? දැන් තුසිත් සිම්සන් හරිහරන්ගේ රසිකයෙක්. ඉතින් මේ ගීතය යෝජනා කරනවා බෙදීම් නෙමෙයි අපි එකම කණ්ඩායමක් අපි එකට අපි ආදරේ මේක කියනවා ප්‍රේමය වපුරන්න කියලා. ප්‍රේමය තමයි වපුරන්න ඕනේ. ප්‍රේමය වපුරුවොත් තමයි වපුරපු දේ තමයි අස්සන්න හැටියට ලැබෙන්නේ. බුදුන් කියනවා නේද? අපි මොන බුදුදහමෙන් මොකක්ද අරන් තියෙන්නේ? මොකක්වත් නැහැ.

0: ප්‍රිය ප්‍රේමී සොන්දරාත්මක විහමන සඳදිය දහර අතරෙන හකිනේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්. ඒ විතරක්ද යතුරු පැති, රන් කාසි, වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳදිය දහර
2: දර්ශනය. දැන් මේ අපි මිනිස්සුන්ගේ හැඟීම් ගැන කතා කළානේ. දැන් අපේ මිනිස්සුන්ගේ හැඟීම් එකකට එකක් වෙනස්. මේ හැම හැඟීමක්ම හොඳට හරි නරකට හරි දෙකටම අපිට සාක්ෂි දරන්නේ මේ මහපොළව. දැන් ඔබ එක්තරා යුගයක මහපොළවට පණ දෙනවා. එන්නේ ඔබේ නිර්මාණ ශක්තියෙන්. මේ මහපොළට ලාන්ටිය විකාශය වෙන්නේ ස්වාධීනෝපාණිය අපේ මහගෙදරමයි. ඉතින් මේ මේක ගැන ගොඩක් විද්වතුන් කතා බහ කළා. මේ නිර්මාණ
3: සංගීතය පිළිබඳ විද්වතුන් මේ වගේ විශ්වවිද්‍යාලවල මේක ටෝනික් නෝට් එක නේද, සුති සොරයෙන් පටන් අරන් හැම වෙලාවෙම සුති සොරයෙන් නෙමෙයි ඉවර කරන්නේ, වෙනත් සොරයකින්. හේතුව මේ මහපොළවේ පළවෙනියටම ඉන්න චරිත අහපව් නැවත හම්බ වෙන්නේ. ඒක වෙන තැනකින් හැම වෙලෙම ඉවර වෙන්නේ. එතකොට මම මේ කන්සෙප්ට් එකෙන් තමයි මේක කළේ. අනික මේක එක කෝඩ් එකක් මම ඇරේන්ජ්මන්ට් එකට ප්ලේ කරන්නේ. ඒ වගේම තුසිත්ගේ බැරිටෝන් කටහඬ, සතින් නිසංසලාගේ ඒ අර මහපොළව විශ්වාස කරන හඬක් තියෙනවා අපේ මේ මහපොළව. ඉතින් මහපොළව හැම වෙලෙම ගනුදෙනු කරන්නේ කාත් එක්කද? අහසත් එක්ක. අහස ගොඩක් දුරයි කියවට මහපොළවට හරි ළඟයි. අහස තමයි, අහසයි පොළොවයි තීරණය කරන දේවල් වලට තමයි අපිට මුණ දෙන්න වෙන්නේ. දිත්වා තීරණය කරන්නේ අහසයි පොළොව එකතු වෙලා.
2: අපි අතරමැදියෙක් විතරයි.
3: සුනාමිය තීරණය කරන්නේ අහසයි පොළොව එකතු වෙලා. කවියක් තියෙනවා, අහස බලාගෙන අහසම පිරික්සු, පොළොව බලාගෙන පොළොවෙන් වැඩගත්තු, අහස පොළොව මැද බුදු වුණ මිනිස්සු, අපට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු. එහෙම තමයි අතීතයේ හිටපු මිනිස්සු. මේ අහසයි පොළොවයි හරියටම අවබෝධ කරගත්ත මිනිහෙක් තමයි බුදු වෙන්නේ කවදා හරි, බුද්ධත්වේ ලබන්නේ. එතකොට ඉස්සර පැරණි ගොවියා එහෙම කවියක් කිව්වේ, ගොවියා හැම වෙලාවෙම පොළොවේ කුරා කූඹින් ගමන් කරන හැටි, මහ පොළොවේ වතුර හැදෙන ගමන් කරන වතුර එකතු වෙන තැන්, මේ මැස්සු මේ මැද බඳින හැටි. එතකොට අහස දෙහා බලාගෙන කුඩා වලස මහ වලස මේ තරු රටා රැටත් නිකන් හිටියේ නැහැ. එතකොට මේ දෙකම හරියට අවබෝධ කරගෙන තමයි අර වතුරත් වැව් පවා හැදුවේ. විසෝකොට සහිත තාක්ෂණයේ තියෙන ලංකාවේ තමයි එහෙම වැව් තියෙන්නේ.
2: ඒ වගේම මේ පැරැන්නෝ මේ ගැමි ගීත හරහා ස්තුතිවන්ත වුණා හැම මොහොතම මේ අහසට පොළවට
3: තමයි කර්ම. ඒකනේ ගෞරව කරේ.
2: ඔව්.
3: ගෞරව කර වැස්සවල අහක දෙවියෝ මම දන්නවා දෙවියෙක් නෙමෙයි කියලා. අර අර මේ මෙයාගේ කවියක් තියෙන්නේ මෙලරත්න කුමාරගේ, දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙන පිළේ කියලා. අපි කොහොම වෙල්ලා එක ගොන් දෙන්නේ කකා උණි, ඉන්න එක ගොණෙක් වලිගේ නැතුව වැනිවැනි, වලිගේ ඇති ගුණා මැස්සන්ට බැට දුනි, දුප්පත්කමත් වලිගේ නැති ගුණා වැනි. ඊට පස්සේ ඔන්න අපිට ඒක උගන්වන්නේ නූගතුන් විසින් රචනා කරන ලද කවි කියලා අපිට ඉස්කෝලේදී. ඊට පස්සේ ඔන්න උගතුන් විසින් රචනා කරන දේවා.

0: වදිත කුලපති වන්නමේ රාජා නරේන්ද්‍ර සිංහ නරනායක බුම.
1: කාට තේරෙන? මං කාට තේරෙන? මේ වන්දිබට්ටයෝ කලේ උගත් මිනිස්සු කරේ රජාට පාලකයාට වට වෙලා උන්ව ගුණාට අන්දව අන්දවලා උන් අතිශය වර්ණාවට ලක් කරලා කිසි වැඩක් නැතුරු ගොන් රජෙක් අතිශය වර්ණාවට ලක් කරලා අර භාෂාව පණ්ඩි භාෂාව ඒගොල්ලෝ ඒකින් ඇති කිසි වැඩක් නැහැ. සමාජයට වැඩක් නැහැ, සබදාමට වැඩක් නැහැ, කිසි දෙකට වැඩක් නැහැ. නමුත් අර දෙවෙනි කවිය දුප්පත්කමත් වලිගේ නැති ගුණාවැනි කීපේ කාගාවද ෆිලොසොෆි තිබ්බේ? අර අරුන් අර අර අර බන්දිබට්ට සටකපට කූට අදටත් ඉන්න අය. මේ කියන්නේ සුමිත් මේ මහ පොළොවේ දූවිලි පොළොවේ වැඩ කරන මිනිස්සු ගැන. අපි මහ පොළොව හැදුවෙත් ඒ අයට. ඒතකොට ආදරය අහිමි පොළොවේ. ආදරය තියෙන්නේ තාමත් ගමේ. තාමත් දූවිලි පොළොවේ ආදරය තියෙනවා. ප්‍රේමය තියෙනවා. තාම පරිත්‍යාග කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. තාම දූවිලි පොළොවේ වැඩ කරන මිනිස්සු අතර. තාමත් රට ගැන හිතන්නේ තේගොල්ලෝ. හරි, තාමත් රට වෙනුවෙන් කැප කරන්නේ තේගොල්ලෝ. ඉතින් ඒක නිසා ගැඹුරින් අවබෝධ කරගන්න ඕනේ මේ ගීතේ.

0: මගහැරනු අත්දැකීමලට අපි ගොඩක් ආදරය කරනවා මැඩි. මට හිතෙනවා ඒ මිනිස් ස්වභාවය කියලා. ඉතින් මැදියම් මහරෑක හිත ඉකිගසා හඬන වෙලාවක, හිත ඉගිලුණු තැනක මගේ මුණ වුණු ආදරයක් මතක් වෙන්න පුළුවන්. මං හිතන ඒක මිනිස් ගතිය.
1: ඔව්, මේක දැන් සමලසන්ධනීයට නිර්මාණය කළාට මගේ නෝන මගේ ආදරයක් කියන මේ අමිලේ තේනුර හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කාලෝපන්සේකා ශෝරින් මට කියනවා, දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් එහෙනම් මේ හැඟීම මට නෑ කියලා, යාට මොකරි ෆිසිකලි ලඩක් මොකරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේම ආදර තියෙනවා. අපි සමහරක විවාහක යුවලක් එක යහනක නිදාගත්තත් මගේ නෝන මගේම ආදර තියෙනවා. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් අත්හැරුණ දෙයට අපි කැමති. අපි නටඹුන උන දෙයක් බලන්න කැමති, අපි හොඳින් තියෙනවට බලන්න යන්න කැමති නැහැ. එතකොට අපි අත්හැරුණ දෙයට ආදරය කරන්න නිතැතින්ම හෝමෝ සේපියන්ස් ලගේ හිත තියෙනවා. හැබැයි ඒක ඇතුලේ තියෙන సౌందර්යය තමයි ප්‍රථම ප්‍රේමය අහිමි කරගත්තාය මම කියන්නේ අපරාධය කියලා. මේ හිමි කරගත්තාය. ප්‍රථම ප්‍රේමය අහිමි කරගත්ත මිනිහෙකුට පුළුවන් මැරෙන තුරුම ජීවත් වෙන්න. මොකද ඒ වේදනාවත් එක්ක. මොකද ජීවත් වෙන්න වේදනාවක් තෝන. මට මගේ නෝන මගේම ආදරයක් තිබුණා. දැන් මට තියෙනවා ඒක. එතකොට මට හැම වෙලාවෙම අත්හැරුණු දේ ගැන පහන් සංවේගයෙන් හිතන ගමන් ඒ තුල මම නිර්වාණකරුවෙක් හැටියට ඒක මාර වැදගත්. එතකොට මට මගේ නෝන මගේම ආදරයක් තිබුණා. මේක එකට එක කපිලා ගියපුවාම නිකන් මට මගේ නෝන එකයි මගේ මේක එකට එකම බිඳුවයි ශුන්‍යයි.
0: ඔද මේ ගීතේ වචන ටික මුලින්ම අතර ලැබුණම ඔබ ටිකක් තිගැස්සෙන්න ඇති කියලා මට හිතෙනවා.
1: නෑ, මේකේ වචන මෙහෙම ගොඩක් වෙනස් වුණා. මේක ලයිව් හදන ගමනොත් අමිල තව තව ඒවා මගේ අත උඩින් දාත් ලියනවා. දැන් මේකේ අර අවිද්‍යාව කියන එකට තමයි අර මැදියම් මහරය අදටත් හිත ඉකිලෙන එක අතර මේ කියන්නේ මේ බුදුදහමේ බහම කේන්ද්‍රය තැන. එතකොට අඳුර කියලා කියන්නේ අපි ආලෝකය නෙමෙයි අඳුරනේ. අඳුරේ තමයි අපි අතපත ගන්නෙ. අපි පෘථජ්ජනෝ හැටියට ඉන්නකම් මේ හැඟීමේ අපේ තියෙනවා. එතකොට අපි ආලෝකය දකිනකම් අපි මේ මගේ නොවන මගේම ආදරයක් තුල අපි සැරිසරනවාමයි. හැබැයි මේක කියන අමිල මැදියම් මහරය අදටත් හිත ඉකිලෙන. මොකද අන්ධකාරය කියන්නේ මේ අවිද්‍යාවට තමයි මේ කියන්නේ. මේක අදහස් දෙකක් තියෙනවා. පෘථජ්ජන ස්වරූපයේදී මේකේ තියෙන సౌందర్యාත්මක මේ මානව හැඟීම ප්‍රකාශ කරන අතරම අවබෝධයට, ඒ කියන්නේ අර ආනන්දෙන් ප්‍රඥාවට ගන්න ප්‍රඥාවට කරන බලපෑම තමයි අර එකට කැපුණම ශූන්‍යයි. ශූන්‍යත්වය තුල සමස්තය ළඟා කරගන්න මේක අවබෝධ කරගත්තාම තව ලෙවල් එකකට යනවා.
0: ඔව්.
1: එහෙනම් ෆිල්ම් එකෙන් එලියට ගත්තාම ගීතය තමහ විශාලයිනේ. ගායන ගීත ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහත්මයා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජයන්ත චන්දසිරි

0: එක එක යුගවල මේ ලස්සන ගීත නිර්මාණ පොඩි හිතුවක්කාරකමකුත් එක්ක බිහි වෙනවා. ඔබ තෝරගත් ඊළඟ ගීතේ හිමිකරුවා මම පුංචි කාලේ තමයි මම ඒ ගීත රස විඳින්නේ.
1: මාතලේමයි.
0: රූකාන්ත කියන්නේ හරි හැඩකාරයෙක්නේ. ඒ විතරක් නේ ඔහුගේ නිර්මාණයක්
1: වැඩකාරයෙක්.
0: ඔව් හැඩ සහ වැඩ සහ හරි හිතුවක්කාරකමක් තියෙනවා නිර්මාණවල. මට හිතෙනවා ඔහු තමන්ටම තනු නිර්මාණය කරන සමහර වචන තමන්ම යොදාගෙන ගීත ගායනා කළා. අපි එදා ඉඳන් අද වෙනකන් ඔහුට ආදරය කරන ඔහුගේ නිර්මාණ නිසා ඔබ තෝරගන්නවා මේ රූකාන්ත ගීතය.
1: මටත් සංවේදීනේ. මම්ම ලියාගන්නවා, මම්ම හදාගන්නවා, මම්ම ගයනවා. ඉතින් රූකාන්ත අයියා ගත්තාම අපිට මගේ චූටිම කාලේ, ඒ කියන්නේ මම අවුරුදු 5 විතරත් මම කිව්වා 6 5 6 7 8 වගේ ඉඳු නිල් ගංගු

0: එතර බඹර පහසනයාගේ අපි හලා තියෙන කැසට් එක. එතකොට ඒ වාහිකව හරි හිතුවක් කාරකම තියෙන සංගීතයට, සංගීතය ඒ කියන්නේ ඒවකට සාමාන්‍ය මියුසික් ඇරේන්ජ්මන්ට් එකක තිබිය යුතු පුරුදු පුහුණු විච්ච අහලා තියෙන විදිහ වෙනස් කළේ රූකාන්ත අයියා. හේතුව එයාගේ කෝඩ් ඇරේන්ජ්මන්ට් එක ගත්තාම දැන් මට ඒක සංවේදී. මම කම්පෝසර් කෙනෙක් හැටියටත් වාදකයෙක් හැටියටත් මම දන්නවා ඒ ගීතවල තියෙන ඒ කෝඩ් ඇරේන්ජ්මන්ට් එකේ තියෙන පෝසත් භාවය. දැන් මම තෝරගත්ත ගීතයත් එහෙම එකක්. දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට හිතුණා. හරිම නිකන් හිතන්නකො ඔයා හවසක වැහි දවසක හැන්දෑවක ඒ චිත්තරූපම කියන්නේ රූකාන්ත අයියාගේ මොලේ ඇතුලේ වැඩ කරන ඒ බියුටිෆුල් මයින්ඩ් එක නැත්නම් ඒ ඒ විචිත්‍රවත් බව මේ පද රචනාවෙත් තියෙනවා සංගීතෙත් තියෙනවා. ඒ කියන්නේ එහෙම හිතන්න හිතන්නකද සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව මේම හතර පද විදියට ගලාගෙන ඇවිල්ලා මෙහෙම එන ඒ ෆෝමැට් එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ ගීතය ඇතුලේ ත්‍රිමාණ ලෝකයෙන් එහා වැඩ කරන සිතුවිලි ගැන අපිට දැන් අපි දෙන්නටත් වචන නැහැ. මේ කියන භාෂාව එච්චර පල්ලෙහායින් තියෙන්නේ, ඊට වඩා සංගීතයෙන් තියෙන්නේ
1: සංගීතයලයි.
0: එතකොට දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට හිතුවා. හිතුවෙක් නැහැ මේ ජාමට අය මතක් ඇත්තටම වෙනවනේ.
1: ඔච්චර සරලයිද කියන්නේ.
0: ඔව් දැන් මට වෙලා තිනවා. ඔයාට වෙනවා. අපි කාටත් ඒක වෙනවනේ. එතකොට කොච්චර සරලයිද, කොච්චර ගැඹුරුයිද, කොච්චර යථාර්ථවාදීද. ඒ අපේ තරු රේනු රේනු මල් මිටරේ. ඒ කියන්නේ අපේ තරුණ කාලේ අපිට ලබා ගන්න බැරි කොච්චර ආදරවන්තයෝ හිටියද, සමහරට අපි කියන්නෙම නැතුවත් ඉන්නවා. හිතුවෙත් නැ මේ ජාමට අය මතක් වෙයි. අපිට සමහරලාට නිකන් අපිට අමතකම වෙලා ගිහිල්ලා තියෙනවා. මොකක්වත් අපිට ඒව එන්නේ නැ. එක පාට මෙනව මොකක් හරි සුන්දරත්වය තව කාට හරි කියලා දෙන්න පුළුවන් නම් ඒක විඳින්නනේ. ඒක රූකාන්තය මේ ගීතේ කළද මේ ගීත ගොඩක් යාගේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: සුපිලිපන් රටක්. පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න.
4: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
7: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 ගෝල්ෆිස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
9: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
0: රටේ සල්ලි දැන් රට වෙනුවෙන්. පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
8: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 ගෝල්ෆිස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
9: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
12: Manaviya Premi Saumanyatmaka Viyamana
13: Sandhagiya Dahara.
14: ඔබ ඉන්නේ මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන ලක්හඬ සඳදිය දහර අහගෙන. මේ කියන්නේ ඔබට අනුග්‍රාහක දායකත්වය ඔබට ලබා දෙන NLP ගැන. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000 අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකොටුව ප්‍රදේශයේ GM සරත්කුමාර මහතාගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100 ත්‍යාග සමකෙන් අනිකුත් සසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40ක් පමණක් වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
15: සඳ දිය තහර
16: දර්ශනාතින් ලියවෙනවා අපූරු නව කතාවක්. මේ කතාවේ නම් කරලා තියෙන්නේ මනම්පිටියේ පාලම කිය. මනම්පිටියේ පාලම ගැන කතා කරනකොට 1922 වර්ෂයේ මේ මනම්පිටියේ පාලමේදී වෙනවා. ඒක අපිට පාලමක්. ඒ කියන්නේ ලංකාවේ දෙවන දිගම පාලම. මෙන්න මෙහෙම දර්ශන ලස්සන කතාවක් කියනවා මේ පොතේ. මේ කතාවේ ඉන්නේ සමහර චරිත ඒ සමාජය තුළම හැසිරෙමින් ගැටෙමින් අවබෝධයෙන් කරන්නා වූ කැපකිරීමද වගකීම්ද සහ වගවීම්ද අවසානයේ අත්හැරීම තුළ ජීවිතයකට ලැබිය හැකි කායික සහ මානසික සුවය පිළිබඳව මා ඇසූ පිරූ කතා සිද්ධි තුළින් ඔබ වෙත ගෙනහැර දැක්වීර හැකි යථාර්ථයක් හැකි පමණ සාකච්ඡා කරන්නට මා මේ පොත යොදා ගන්නවා කියලා. ජීවිතයේ ලස්සන ආදර කතා අපි අහලා තියෙනවා. හැබැයි මේක ටිකක් සුවිශේෂී ආදර කතාවක් මට පේන විදියට.
17: ඔව්, මේකේ ආදරවන්තිය ඉනා. එයා ඉන්නේ මනම්පිටිය පාලමෙන් එහා. මනම්පිටිය පාලමේ මෙහා ඉන්නේ සාලි. සාලි සිංහල ඉනා ඇවිල්ලා මුස්ලිම් තාත්තා කෙනෙකුට දාව, දෙමළ අම්මා කෙනෙකුට දාව ඉපදුන දරුවේ, යනු දරුවේ. එයා සංගීතය නිසාම වීරගස් දමන ඉස්කෝලේට එනවා. එයා ඊට පස්සේ සාලි වීරගස් දමන ඉස්කෝලේ ජනප්‍රියම චරිතයක්. ඉතින් ඒ දෙන්න අතර ඇතිවෙන ආදරය ඇති වෙන්නේ සංගීතයෙන් තමයි. ජාතින් වර්ග දෙකක ජාතින් දෙකක් ආදරය කරන්න ගියපුවාම පළවෙනි ගැටුම එන්නේ දෙමව්පියන්ගෙන්. සාහේ සංස්කෘතික ගැටුම එනවා මේකෙත්.
16: ඒ වගේම
17: සමාජ දෙකෙන්
16: පාසල් ප්‍රේමයක් කිව්වම ඕනටත් වැඩිය තමයි.
17: පාසල් ප්‍රේමයට වඩා මේකෙදි පාසල් ප්‍රේමය වගේම අර සංස්කෘතික ගැටුම මේකේ මහා ශාලෙට මේ දෙන්නට බලපානවා. ඒ වයසට දරන්න බැරි තරම් ගැටුම් ගොඩක් එනවා. නමුත් ආදරය තමයි මේගොල්ලෝ පාසල් කාලේ පටන් ගන්න. ඇත්තට පාසල් ප්‍රේමය අද නැහැනේ. මේ අපි හිතන තැන ඉස්සර ලියුමක් ලියපු හැමෝම දැන් මේකේ ලියුම තමයි බේස් කරගන්නේ. ලියුමක් ලියපු හැම ප්‍රේමවන්තයෙක්ම එක මොහොතකට එක දවසකට කවියෙක් වුණා. ඒ කවිකාරකම අද නැහැනේ. ඉස්සර ලියුම් අල්ලන්න දැන් මේකේ සීතටීට කියන කැරක්ටර් එක ඇත්තටම ලියුම් අල්ලන, ඒ කියන්නේ විනය බහර ගුරුතුමී. ඒ ලියුම් අල්ලනකොට එයාලට තමයි දෙපැත්තෙම ලියුම් හම්බ වෙන්නේ කියවන්න. ලියුම් එකතු කරනවනේ. සමහර ටීචර්ලා ඉන්නවා, දැන් මම ඉන්ටර්වියු කරලානේ මේවා ආපහු ලියන්නේ. සමහර ටීචර්ලා හිතින් හිතාගත්තා අනේ මේ ගෑනු ළමයාට මේ ළමයා ගැළපෙනවා. නමුත් ටීචර් කොයි වෙලාවත් කියන්න බෑ පාසල් ඇතුලේ. ඒ වුණාට ඒවට තහංචි දාගෙන යටි හිතින් ආශිර්වාද කරලා දෙනවා. දැන් සීත ටීචර් ඇත්ත චරිතයක් මේකේ. අද සමාජයේ මෙච්චර කුණු වෙන්නේ හේතුව මේ ජෙනරේෂන් එක ආදරය සම්බන්ධව ඇත්තට මේ ලියුම් අහිමි වෙයි. ඕකේ මම කියනවා ලියුම් ලියපු සමාජයේද SMS සමාජයේද ආදරේ సౌందර්ය විඳින්න. ඇත්තට පාසල් ප්‍රේමය කියන්නේ අපිට අනුමත කරන්න බැරි වුණා තිබිය යුතු එක. මොකද ඉස්සර ඒ ගීත දාලා නේද? මේම කැතටම අකුරු ලියන පිරිමි ළමයා ලස්සනටම තමගේ ආදරවන්තිට ලියුම ලියනවා. නැත්තම් ලස්සනටම ලියන්න පුළුවන් කොල්ලලව ලියනවා. මමත් එහෙම ලියලා තියෙනවා අනිත් අයට. මේ මනම්පිටියේ පාලම කියන්නේ සංහිඳියාවේ පාලම. ඒ කියන්නේ ජාතීන් දෙකක් එකට යාකරන. ඒ කියන්නේ ඉස්සර පාලමෙන් එහා පැත්තේ කොහොමද දමිල ගම් පටන් ගත්තේ, සිංහල ගම් මේ පැත්තේ තිබුණේ. එතකොට ඉනාට පාර හදන්නේ මේ මහවැලි ගඟේ ඉවුරු දෙක යාකරපු මේ සංහිඳියාවේ පාලම. මේකේ කෝච්චි තා බස් එකට යනවා මේ පාරේ. ඒකත් සංහිඳියාවක්නේ. එතකොට සංහිඳියාවේ කතාව තමයි මම මේක දි කියන්නේ. හැබැයි මේක ලියන්නේ ඉස්කෝලේ යන කෙල්ලකොල්ලොන්ට සහ කැම්පස් ඉන්න ළමයින්ට සහ ගුරුවර ගුරුවරයන්ට බේස් කරලා තමයි මම මේ පොත ලියන්නේ. මොකද අනිවාර්යයෙන්ම ඒ හතර ගොල්ලොම මේ තුන් ගොල්ලෝ හතර ගොල්ලෝ මේ පොත කියවන්න ඕන. දෙමාපියොත් කියවිය යුතු කියලා මං හිතනවා. තරුණ හැඟීම් තේරුම් ගන්නත්. එතකොට පාසල් යන අය මේක කියවන්න ඕනේ. ආදරය අම්මා ආදරය අධ්‍යාපනය අයන්නේ පටන් ගන්න. එතකොට කොහොමද මේ තුනම ආරක්ෂා කරගන්නේ? කොහොමද ඒ තුන වෙනුවෙන් කැපකිරීම කරන්නේ වෙන්වෙන් වශයෙන්? පාසල් ප්‍රේමයක් තිබුණ අය විශාල ගමන් ගිහිල්ලා තියෙනවා. මේ ඉනාසා සාලිමන් ආදර්ශයට ගන්න එකයි. ඒ වගේ මේක චිත්‍රපටයක් වීමටත් නියමිතයි.
16: ඔව්.
17: අපි මේකට එක ගීතයකුත් දන්ට හදලා තියෙනවා.
16: ඒක තමයි. අපි ගීත ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද මේ සුදුමැණිකේ ගැන තමයි මේකෙන් කියවෙන්නේ.
17: ඔව් අපි ආදරයට සුදුමැණිකේ කියලා කියනවනේ. දැන් සාලි කාටත් හොරෙන් සුදුමැණිකේ කියලා කියනවා ඉනාට. හේතුව ඉනාගේ තාත්තා මුස්ලිම් වුණත් ඉනාට කතා කරන්නේ සුදුමැණිකේ කියලා. එතකොට සාලි ඉස්කෝලේට ඇවිල්ලා සංගීත කාමරයට ගෙන්නලා දයාසර් සින්දුවක් කියවනවා සාලි ලව්ව. මේ ඉනාගේ පන්තියට ගෙනල්ලා. එතකොට කියන්නේ අඬන්නේ ඇයි සුදුමැණිකේ? හේතුව එදා උගන්වන්නේ බිම්පලාසි රාගය. සංගීතයට. එතකොට ඒකෙන් තමයි

0: ඔය සිින්දුව ලස්සන සිින්දුවන්න ඒත අන්දන්නේ ඇයි සුදුමැණිකේ ඕක තමයි සාලි කියන්නේ. කිව්වාම ඉනාහ ඉනාට දැන් සුදුමැණික කියලා කියන්නේ තාත්තනේ.
1: ඔව්
0: තාත්තට හරි ආදරේ. ඉනාහ ඉනා හිතනවා මේ මටම කියනවා වගේ කියලා.
1: ආහහ
0: ඒක තමයි පළවෙනි ආදර හැඟීම දැන ඇති වෙන්නේ.

0: මං මගේ පුංචි අත්දැකීමක් ඔයත් එක බෙදා හදාගන්න හිතා. මොකද මේ දැන් අපිත් කාලාන්තරය තිස්සේ මේ හිතන මාධ්‍ය ජීවිතය ගත කරනකොට ඔබත් කලාවට සම්බන්ධයි, අපිත් මේ කලාවත් එක ජීවත් වෙන්නේ. දවසක් මේ දුරකථන ඇමතුමක් එනවා මේ රිසෙප්ෂන් එකෙන් පිළිගැනීමේ ධාරින් තලින් මේ කෙනෙක් ඇවිලින හමු වෙන්න කියලා. ඊට පස්සේ මම එතෙන්ට යනවා. හින්දෑරි පිරිමි ළමෙක් ඇවිල්ලා ඉන්න මේ නිවුස් බලලා ප්‍රවෘත්ති අහලා දැකලා මම බලන්න කියලා. ඔහු පොඩ්ඩක් තිගෙස් වුණා මාව දැකලා. වෙනුරි මිස් නේද මේ කියලා මම කෝ. නෑ මම ඔබතුමිය බලන්නයි ආවේ කියලා කිව්වා. හැබැයි මම ඇඳන් හිටියේ මේ ජීන්ස් එකේ පොඩි මේ ෂර්ට් එකක් ඇඳලා හිටියේ. ඔහු තිගෙස් වුණේ දර්ශන අයියා. රූපෝහණින් අපිව දකින්නේ අර සාරි ඇඳ. මට හිතුණා මේ රසිකයෝ කියන කෙනා අපි ඕනට වැඩිය අල්ලගෙන බැඳගෙන හිතේ චිත්‍රූප මවාගෙන
1: දේවාලයක් වගේ තමයි ඉන්නේ ඒගොල්ලෝ. දේවාලයක් පපුවේ බැඳගෙන ඉන්නවා වගේ තමයි රසිකයෝ කලාකරුවන්ට ආදරය කරන්නේ.
0: ඔව්. දැන් මට මේ ඔබ තෝරගත්ත ගීත ලයිස්තුව ඇතුලේ රසික මිතුරාණ කියලා හරි අපූර්ව ගීතයක් හමු වෙනවා.
1: ඔව්. මේක ඇත්තටම ලියන්නේ මම හිතනවා රසිකයා මේක හොඳට කල්පනාවෙන් අහගන්න කියලා මම ආරාධනා කරනවා. මේක කියනවා එපා එන්නට නවතින්න ඔහුම කවියගේ රන් දෙවල ඇතුළටම නෑවිදින් ඉන්න රසික මිතුරාණ ගීතිකාවල රසය විතරක් අරන් සැනසෙන්න ආදරේ ගැන උඹ නොදුටු තැන් අරන් පිට වෙන්න අරන් සැනසෙන්න. මොකද අපි දැන් මට මේක අත්දැකීමක් තියෙනවා මේ කලා ලෝකය ගැන. මම හොඳට විනිවිද දැකලා ඉවරයි දැන් මේ අපේ කලා ලෝකය ගැන. කලාවේ මේ ආදරය මනුෂ්‍යත්වයේ ප්‍රේමය කියලා නිර්මාණ කරන අය ඇතුලේ ඉන්න අමනුෂ්‍ය ගති මම හොඳට අඳුරගෙන
0: තියෙනවා.
1: ඒ කියන්නේ ඒක ඇතුලේ ඉන්න යක්ෂයා. හැබැයි ඒගොල්ලොන්ගේ නිර්මාණ ඇතුලෙන් ආදරය ප්‍රේමය සම රසිකයාට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම රසික මිතුරාණට මට ඒක අත්දැකීමකින් දා මම මේක කිව්වේ. රසිකාවියක් ඇවිල්ලා මම මියුසික් කරපු වැඩක බොහොම ප්‍රවීණ කෙනෙක් එක්ක ෆොටෝ එකක් ගන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ ෆොටෝ එක අරගෙන ගියා. හැබැයි එයා යන්න ඇරලා ඒ ගෑනු ළමයා ගැන කියපු දේ පහත් කළා. ඒ කියන්නේ අර ඒ හින්දා තමයි මේ එන්නේ වගේ මට නිකන් ඒ හින්දා මේ එන්නේ ඇඟට වගේ.
0: ඒක හරි අපරාධයක්.
1: ඔව් ඒක තමයි. ඊට පස්සේ මං ඇත්තටම උඩබිම් බැලුවා. මම කවදාවත් බලාපොරොත්තු නැති. ඒ වගේම තව අත්දැකීම් ගොඩ තියෙනවා. උඹ මේ කලාකරුවාගේ දේවාලය ඇතුළට අපු උඹට පේන්නේ සරස්වතියගේ නාද නූපුර ඇහෙන දුර ඉන්න කියලා මං කියනවා. කවියගේ ගුණ සුවඳ විහිදෙන පෙනෙන දුර ඉන්න රසික මිතුරාණ නැවැදින් ඉන්න ඒ දෙවල දොරකොඩට ඊළඟ ඔබට නොවැදෙන ඔබ නොපෙනෙන දෙවියන්ගේ හද ළඟට නොමෙන්න දෙවල ඇතුරෙන් ඇහෙන යක්බෙර අරුත නොම ගන්න රසික මිතුරාණ නැවැදින් ඉන්න. මොකද දේවාලය ඇතුලේ බෙර ගහනවා අපිට ඇහෙනවා. හැබැයි අපි කියනවා ඒවට දෙවල් බෙර කියලා. හැබැයි ඒකට අපි යක්බෙරය කියලාත් කියනවනේ. හැබැයි ඇතුළට ගියොත් තමයි ඔබ දන්නේ මේ ගහන්නේ යක්බෙරය. එතකොට සරස්වතිගේ පාද නූපුර තමයි ඇහෙන්නේ. හැබැයි නමුත් ඇතුලේ සරස්වතිය කෙලසනවා. එයාව දූෂණය කරනවා. හැබැයි අපිට එළියට ඇහෙන්නේ පාද නූපුර ආඬ. අතන සරස්වතිය කඳුළු සලනවා. අඬනවා. ඒ කියන්නේ මේ කලාකරුවා කියන කෙනා ඇතිසැටියෙන් දකින්න යගේ දේවල ඇතුළට යන්න එපා. මං කියන්නේ දේවත්වය නැති කලාකරුවෝ නෑ කියලා. එහෙමයි ඉන්නවා අඩුයි ලෝකෙම ගත්තත්. අතලොස්සයි මං හිතනවා එහෙම කෙනෙක් වෙන්නේ නැති මයිකල් ජැක්සන් වගේ කෙනෙක්. ඔව්. එහෙම කෙනෙක් වෙන්නේ නැති බොබ් මාලි වගේ කෙනෙක්. වික්ටර් හාරා වගේ කෙනෙක්. ඒ කියන්නේ චරිතයෙන්ම දෙවියෝ විච්ච නේද කියන්නේ. ප්‍රැක්ටිකල් ලෝකෙම මගේ පොළොවට ගත්තාම එහෙමයි ඉතාලම අඩුයි අපිට පෙර පරම්පරාවේ අපි කියවලා තියෙනවා. නමුත් ඉතාල අඩුයි. ඒ හින්දා රසික මිතුරාණට මං හිතනවා රසිකයාගේ පැත්තට මෙච්චර මේ සංවේදිකමකින් මෙච්චර ඇත්ත ප්‍රකාශ කරපු ගීතයක් නැහැ. මොකද හොඳ රසිකයෝ හිටියොත් තමයි හොඳ කලාකරුවෝ බිහි වෙන්නේ.
0: ඔව්.
1: කලාකරුවාගේ දේවල් ඇතුළට රිංගන්න try කරන්න එපා. ඒ නිර්මාණවල රසය ගන්න.

0: කේරලයේ මේ ජනප්‍රිය ගායිකාවක් තමයි නිත්‍යා මන්මිත් කියන්නේ. ඇය ගැයූ ගීත රැසක් තියෙනවා ඒ සිනමාවට අනුව. ඔබ ඔය ආරම්භයක් ගත්තේ මං හිතන්නේ මේ මුන්නර් කියන ලස්සන කේරල ගීතේ. ඔබට හැකියාව ලැබිලා තියෙනවා අපේ රටේ තියෙන මේ සංගීත රටා ජාත්‍යන්තරයට අරගෙන යන්න. කේරල භාෂාවෙන් මේ ගීතේ ඔබත් ඇතුළුව මන්මින් විසින් ගායනා කරනවා.
1: මේක ඇතනුක දමිල නමුත් කේරල මේ මිශ්‍ර කරලා තියෙන්නේ. මේකේ තියෙනවා සඳමාලි සඳ දේවි කියලා වචනයක්. ඒ දෙකම එහි තියෙනවා. මොකද ඒක දැන් සංස්කෘත මිශ්‍රයිනේ ගොඩක් වෙලාවට රණක කේරල මිනිස්සුත් ඒ සිතුත් පැතුනුත් ගොඩක් අපේට සමානයි. අපි එහෙට ගියපුවාමත් මේ නැතනම් ඉන්දියාව කොහේ ගියත් අපි අහන්නේ අපි කේරලද කියලා අහන්නේ. අපිට නිකන් ළඟින් ළඟින් තේරෙනවා ඒ නායකාර වංශික අයත් සම්බන්ධයක් අපිට තියෙනවානේ උඩරට යුගේ. ඒක ෆිල්ම් එකක් බැලුවා මම. ඒ ෆිල්ම් එකේ ගීතයක් අහලා තමයි මොකද මට ඉන්නවා මේ ඉන්දියානු මිතුරු ටිකක් දැන්. ඒක මිස්ටර් පවන් කියලා. එයාට මම කිව්වා මේ මට පුළුවන් නම් මෙන්න මේ ගායිකාවට ගායිකාව සම්බන්ධ කරලා දෙන්න මෙහෙම ගීතයක් තියෙනවා ගයන්න කියලා. ඉතින් කොමන නිත්‍යා මට එයාව තමයි සම්බන්ධ කරලා දුන්නේ. ඊට පස්සේ අශ්වින් විජයන් කියලා තව එයාත් එක්කම තව ගීතයක් මම හැදුවා. නිත්‍යට මම ගීත තුනක් විතර හැදලා තියෙනවා. දමිල එකයි හින්දි දෙකයි. නිත්‍යා එක්ක හදුවත් මම ඔක රබන් අපේ කවි නාදමාලාවෙන් තමයි ගත්තේ. හැබැයි වැඩේ තියෙන්නේ අපේ රබන් කවි නාදමාලාවද උඩරට තියෙන බොහෝ නාදමාලා කේරලයට එක්ක සම්බන්ධකමක් තියෙනවා. එතකොට අපිට කියන්න බෑ උඩරට යුගයේ නාදමාලා අපේම කියලා තනි අයිතියක් අපිට ගන්න බෑ. මොකද මේ කේරල වලින් නැත්නම් ඒ පැත්තෙන් ඔය නායකාර වංශිකව හරහා ආපු දේවල් තියෙනවා. මොකද මම ඒ චිත්‍රපටි වලත් දැක්කා.
0: ඒක තේරෙන දර්ශනට හියන්න වුණා.
1: ඔව් තේරුණා. අනික අපේ බෙර වර්ග පවා එහෙ තියෙනවා. දැන් මට හුණා ඔය දැන්

0: ඇති ඒ වගේ නාද මාලා එහෙ තියෙනවා. හේතුව දැන් බලන්නකො, ඕක හදන්න ඇති අලගනායුදු කියලා මම හිතන්නේ, අලගනායුදු කියන සංගීතඥයා ලංකාවට ආපු. දැන් බලන්න වරමාති සූබ චරිතේ, අපි සූබ කියලා කියන්නේ
1: නෑනේ.
0: ඒක ඇතුළෙම තේරෙනවා මෙලඩියක හදලා තියෙන දෙමළෙක් කෙනෙක්, සිංහල වචන දාලා තියෙන අපේ පඬිවරු. එතකොට අර මියුසික් ලැන්ග්වේජ් එකට අකුරක් එකතු කරගන්න බැරි වෙච්ච හින්දා වරමාති සූබ කියලා වෙවිලා තියෙනවා. ඒක ඇතුළෙම තේරෙනවා මෙලඩිය එක හදපු කෙනා නෙමෙයි වචන වචන දාලා තියෙන්නේ. වචන අපේ අය දානකොට මෙලඩිය වෙන ජාතිකයක් තමයි හදන්න ඇත්තේ. එතන මේ අලගනායුදු ගේ නාදම ගෙනාපු නාදමාලාවන් අපි උඩරට ජනකවි හැටියටත් මම හිතන්නේ අපි පාවිච්චි කරනවා වගේ කියලා මට හිතෙනවා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.

0: ගීතවලට සංගීතය මුසු කරලා ඊට පස්සේ ටෙලිනාට්‍ය කලාව අතික්‍රමණය කරලා ඔබ පිවිසෙනවා චිත්‍රපට කලාවට. සංගීතඥයෙක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සිනමාකරණයට එකතු වෙන මොහොතක් තමයි මේ ගොවිතාත්තා කියන චිත්‍රපටය. ඔබ අතින් මෙම වෙන්නේ මේ සංගීත අධ්‍යක්ෂණයත් ඔබ විසින්මයි සිදු කරන්නේ. මේ අපූර්ව ගීතයක් තියෙනවා වේර්ලියද්ද මහත්මයා ගායනා කරන. මේ ගීතයට ඔබ වේර්ලියද්ද තෝරගන්න හිතුවේ ඔහුගේ හඬ පෞර්ෂවේ නිසාද?
1: අනිවාර්යයෙන්ම. මොකද මට හිතුණා මේ විය දැන් මේක කියන්නේ වියලි කලාපේ ගොවි කතාවක් නෙමේක.
0: ඔව්.
1: එතකොට මට හිතුණා ඒ වියලි කලාපයෙන් අපිට ඇහෙන නේද රජ රටින් අපිට ඇහෙන විශ්වාසවන්තම කටහඬ සේනානායක වේරලියද්දගේ කටහඬ කියලා. ඒක ඔගේ පදලිවෙත් මමමයි. මගේ තාත්තගේ කතාවනේ මම ඔයකට ගන්නෙ බේස් කරගන්නේ තාත්තගේ කතාව. තාත්තට සමාන කෙනෙක්ම තමයි චරිත හැටියට ගන්නේ රූප හැටියට ජගත් චමිල. එතකොට වේරලියද්ද අයියාගේ මේ ගායනය මම හිතනවා චිත්‍රපටයේ අවසානයේ තමයි මේ ගීතේ තියෙන්නේ. මේ චිත්‍රපටය මේ සමලසන්දනේ කිකසා හදන වගේ මේ මුළු කතාවම මේ ගීතේ ඇතුලේ අන්තර්ගතයි. එතකොට මේකට සඳහා මම නෙළුම් නාදමාලා ගෝයන් කපනා

0: මම ගත්තා පිරිත මික්ස්ටර් කරලා තමයි මම මේ ගීතය හැදුවේ කූට ප්‍රාප්ති හැටියට මේ ගීත මේ ෆිල්ම් එකේ එන්ඩ් එක. ඉතින් මම හිතනවා මේක ඉන්දියාවේ මේක අපි මික්ස් කරන්න දාපුවාමත් නෙක්ස්ට් ස්ටුඩියෝ එකේ ඒගොල්ලෝ තොල්මඟුණා මේ ගල. අර එයාලට ෆැමිලිය හඬක් නෙමෙයි ඇත්තටම සේනනායක වෙරළියද්දි ගහන සංගීතයේ භාෂාවේ හැඩේ ගන්නවා. අර සංගීතයේ කොහෙන් අපිට කොහෙන් සංක්‍රමණය වුණත් ඒ නාදමාලාව භාෂාවකට වැටිච්ච ගමන් ඒක ඒ භාෂාවේ හැඩේ ගන්නවා. ලෝකේ එක නන්දෙසින් අපිට නාදමාලාව නිකතුණත් සිංහල භාෂාවත් එක්ක ඒක ගනුදෙනු කරපු ගමන් වෙනම එකක් හැදෙනවා. තනිකර මේ
1: වෙනස්ම
0: වෙන හැඩයක් ගන්න අර කුසලානේ මිදුෂ කුසලානේ හැඩය ගනී.

0: සඳ දිය තහර
1: මේ රැඩිකල් වචන හරි අපූරුවට මේ ගීතේ ගායිකාව අපි කවුරුත් ආදරය කරන යුගයේ යුග යුග ගණනපු සැනහු අපි අතරින් වියවුණු විශාරද නන්දා මාලිනී ගායනා කරන ගීතයක්. මේ ගීතේ මේ තැනක තියෙනවා මං පිස්සෙනි ඇයි අහස දිහා ඇයි තෙපි නොබලන්නේ, වැහිපර නිල් අහසේ දේදුන්නක් පායලා තියෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද කියලා අහන්නේ.
2: ඔයක මහ විශාල කතා ගුණදාස සමරසේකරයන් තමයි මේක ලියන්නේ. මම හිතන්නේ ඔය ගීත කොට ගීත ලියලා නැහැ. මේක තමයි නන්දාමාලිනීට ලියපු ගීතය. මොකද මට මේක කතා කරන්නේ ඔයකට ගුවන් විදුලියෙන් යෝජනාවක් එනවා, මේ ගුණදාස සමරසේකරයන්ට පොඩි උපහාරයක් කරන්න ඕන. එයා කවදාවත් ගීත ලියලා
1: නැහැ.
2: එතකොට මයෙන් ඇහුවා ගීතයක් කරන්න පුළුවන්ද කියලා එයාගේ. එතකොට නන්දාමාලිනීගේ පැත්තෙන් තමයි මට ආවේ යෝජනාව. ගුවන් විදුලියෙන් දෙකෙන් ආවා. ඊට පස්සේ මම ඉතින් ওই ගීතේ තෝරගත්තා. ඉතින් මම බැලුවා දැන් මේකට මට උනත් මෙලඩි එකක් දාන්න කියපුවාම මම කල්පනා කළා දැන් මේකේ මහ විශාල ඇත්තට මෙයා මේ ගීතයක් කියලා ලියපු එක නෙමෙයිනේ. යාගේ කවිපතක කවියක් නෙමෙයි.
1: මේකේ විශාල අර්ථයක්
2: තියෙනවා. විශාල අර්ථයක් තියෙනවා. එතකොට මේ සමාජයට තමයි මේ කියන්නේ. ඔහේ ඉභාගාතේ දවසේ කාලයත් එක්ක ඔරලෝසුවත් එක්ක වැඩ කරන මිනිස්සුනේ අපි.
1: පෑ අටේ
2: සේවේ අපිට අමතක වෙලා තියෙනවා සෝබාදහම. අපිට අමතක වෙලා දසත අමතක වෙලා නම් අපිට සෝබාදහම අපි අමතක කරපු ජාතියක්. සෝබාදහම අර ඔක්සිජන් කන්නදි කියලා කිව්වා වගේ මේක එහෙම එකක්. එතකොට මේ ආයතන ප්‍රධානීන්ට, පාලකයන්ට, ලේකම්වරුන්ට, අධ්‍යාපනඥයන්ට මේ සියල්ලටම සෝබාදහම සාමය ආවට අමතක වෙලා තියෙනවා. ඒ හින්දායි අපි ස්වභාවික විපත්වලට දිත්වා වගේ වට පෙර සූදානමක් නැතුව ලක්ෂ ගණන් මියදුනෙත් ඒ වගේ ප්‍රතිපල. මේ ගීතය තෝරගන්නෙත් ඒකයි. නන්දාමාලිනිය මහාචාර්ය සුනිල් ආදර්ශයන්ගෙන් විමසලානේ මේ දෙයක් දෙන්න. ඉතින් මට ඉතින් ඒ හින්දා හරි පෙරිලා මේ ගීතය ආව මට. අපේ ශබ්දාගාරයේ මම මේ ගීතය පටිගත කළා. එතකොට නන්දාමාලිනිගේ මිනිගේ කටහඬත් අර පැරණි කටහඬම මේ ගීතෙන් එනවා. මම හිතන්නේ මේ ගීතය නිර්මාණය කළ අවුරුදු 10කට වැඩි වගේ.

0: ආදරය කියනදේ උපදින්නෙත් බිය දෙන්නෙත් ගැහැණියකගේ තුරුලේ කියලා ඔබ විටක කිව්වා. ඒකද ඔබ කියන ලස්සන කතාවක්. මේ ලෝකෙ වැඩිපුරම ගීත ලියවෙන්නේ ගැහැණිය වෙනුවෙන්, ගැහැණියගේ නමින්. හැබැයි ගැහැණියගේ ඇතුළාන්තය පිළිබඳව කතා කරන ගොඩක් අඩුයි කියලා.
1: ඔව්, ඇතුළාන්තය පිළිබඳව කතා කරලා නැතුවමනේ මේ තියෙනවා. නමුත් අර පිරිමි ඇසකින්නේ ගොඩක් ඒවා දකින්නේ. පිරිමියා තුල තිබෙන ආවේනික පෞද්ගලික පෞරුෂය, අර තහනුට තියෙනවානේ පිරිමි පෞරුෂය හැම වෙලාවෙම දරාගෙන ගැහණියක්ව දකින්න. ඒක නෙමේ හරිම ක්‍රමය. බුදුන් කියන්නේ, ජීසස් කියන්නේ ගැහණිය ඇති සැටියෙන් තේරුම් ගන්න කියලානේ. මං හිතනවා ගැහණියකගේ සියලු සංවේදනා එයා නොකිය කියන්නේ එයාගේ ඇස් දෙකෙන් කියලා. ගැහණියකගේ ඇස් දෙකට, ඇස් දෙක තෙබෙන්න පුළුවන් නම් හරියට පිරිමියෙකුට එයාගේ ඇස්වල, ඒ කියන්නේ අර කඳුළු මන්දාකිනිය නුඹේ ඇස් දෙක තමයි ආදරිය කියලා මේ ලියනවනේ මේ අමිල අමරදේවයන් කියන ගීතේ. එතකොට මන්දාකිනියක් වගේ තමයි ගැහණියගේ ඇස් දෙක. එතකොට එහෙම ඇස්වලට හරියට එබුණ මිනිස්සු තමයි මම හිතනවා සිද්ධාර්ථ, ජීසස් වගේ අයනේ ධර්මගදලනාට පළවෙනි ගල ගහන්න කවදාවත් වැඩදින කරපු කෙනෙකුට කියලා. යසෝදරාට චන්ද කින්නර ජාතකයේ දේශනා කරන්න අවුරුදු 9කට පස්සේ ඇවිල්ලා සංඝයා වහන්සේට කියන, ඔබ ඉන්න, මම යන්නම් එයාගේ කාමරයට, මම යන්නම්, ඔගොල්ලෝ ඉන්න. එයා දන්නවා යසෝදරා ගැන. මුලින්ම ධර්ම දේශනා කරන්න ගියේ නෑ, අඩන්න තමයි දුන්නේ. අඬලා අඬලා අඬලා සමහරට බදා ගන්න නැති නේද, බදාගෙන අඬන්න නැති. අර කියලාම කතාවකටත් මං අහලා තියෙනවා, දැන් ඔය හොයන්න ගියප එක හම්බුණාද කියලා. ඒක ස්වභාවයෙන්ම ගැහැණිය ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, දේවල් අල්ල ගන්නවා. එතකොට යසෝදරා වුණත් එතනදී එයා බලාපොරොත්තු වුණා. දැන් ඒ කැපකිරීම තුලත් ඒගොල්ලෝ රැකවරණය අවධානය හැමදේම එක තමයි ගැහැණු ස්වභාවය. බුදුන් වහන්සේ හැම වෙලාවෙම එයාට ඒ දේවල් ඉවර කරගන්න දීලා, අඬලා ඉවරද කියලා අහලා තමයි ඔබ පෙරත් මෙහෙමයි කියලා තමන් කරපු කැපකිරීමගේ පිළිබඳව පිරිමි කටකින් ගැහණියෙක් කැමති අහගන්න. තමන්ගේ හොද්ද රසද, උයපු කෑම රසද නේද, තමන් පිළිබඳව අන්නේ වගේ.
0: එදා අපි යශෝදරා ගැන කතා කරද්දී අදටත් ඒ වගේ යශෝදරාවන්ගේ කැපකන්න කැපවෙන වගවන ගැහණු නින්න අපේ ජීවිතේ.
1: මං කියන්නේ ලිංගිකත්වයේදී බව දරාගන්නේ ගැහණියයි. මොකද දරා ගැනීම පිරිමියෙකුට නැති තරම් ගැහණියකට තියෙනවා.
0: යන්න යද්දිත් තව ටිකක් ආපස්සට හැරිලා බලන්නේ ගැහණිය ඒකයි.
1: ඔව්, මං හිතන්නේ මෙහෙමයි. ඒක අපි දෙගොල්ලොටම තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ආදර යුවලක්, දැන් මේකත් මරම්පිටිය පාලමටම එන්නේ. දැන් ඒ දෙන්න වෙන් වෙලා මරම්පිටිය පාලමේදී එක්තරා අවස්ථාවකදී වෙන් වෙන්න වෙනවා. හැබැයි ගිහිල්ලත් ආපහු හැරිලා බලනවා. අපි එහෙමනේ. ඒක තමයි ආදරයේ ස්වභාවය. දවස තිස්සෙම හම්බෙලා මේ හෙටත් ආයෙ හම්බෙනවා. නමුත් ආයෙත් හැරිලා බලනවා යනකොට. විශේෂයෙන් කාන්තාවගේ පැත්තෙන් හරි විශාලයට බලාපොරොත්තු වෙනවා. එතකොට මේක පිරිමියා ඇති සැටින් දැක්කේ නැත්තම් එතන ගැටුමක් ඇති වෙනවා. හැබැයි සැබෑ පිරිමි පෞරුෂය කියන්නේ ගැහැණිය ඇති සැටින් කියවා ගැනීම. එහෙම පෞරුෂය තියෙන පිරිමි අද සමාජයේ අඩුයි. අපරාධවලට වග කියන්න ඕනේ ලංකාවේ ගීතය ප්‍රධාන වශයෙන්. ඊළඟට ටෙලි නාට්‍ය. මට එකතර ඩීජි කෙනෙක් කිව්වා සමහර ටෙලි නාට්‍ය වල තියෙන සමහර දේවල් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා පොලිසිය වලට. මේ වගකීමෙන් කියන්නේ. එතකොට ගීත වලින් එහෙම යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කලාකරුවන්ට මම කියන්නේ මීට වඩා අර වර්තමනි කිව්වා වගේ සමාජයේ දෙහා බොහොම දයානුකම්පිතව බලන්න ඕන. සමාජයේ දෙහා වටිනවා. අර ආදරයේදී වෙන්වීම වුණත් නේද අවසානයේ, අර අපි ඕකනේ ආදරය කියන්නේ. ආදරය බොළඳයි. ඒ බොළඳ කෑල්ල, ඒ බොළඳකම ඇතුලේ තියෙන අර දයාව තමයි වටින්නේ නේ ආදරේ. ආදරේ ඉවලකට

0: විහාර.
1: මිනිස්සු හරි විවිධාකාරයි. අපි හැමදාම අපේ ගැන කතා බහ කළා. දැන් මේ මිනිස් හැඟීම් වලට කතා කරනවා කියන්නේ හරි අපහසු කාරණයක්. හැබැයි අපි ගලප ගත්තොත් අපිට එකමගක යන්න පුළුවන්. ඒ නිසා අපි කලාකරුවෙක් විදිහට නිරන්තරයෙන් උත්සාහ කරනවා මිනිසුන්ගේ මේ හැඟීම් අවදි කරන්න, ඔවුන්ගේ හදවතට කතා කරන්න. හදන්නේ මේ ගීතයත් ඒ වගේ හදවතට දැනෙන ගීතයක්.
2: ඔව්, මේකේ ලොකු ආදර්ශයක් මම දෙන්නේ නැගිටින්න මගේ ප්‍රසංගයේ අවසාන ගීතය. මොකද මේකෙදි කියනවා එන්න එන්න වෛරය ක්‍රෝධය දෙවියන් දුන්නද කරතුලේ ඇති මිනිසුන් බෙදුනද කියලා. කියන්නේ වෛරය ක්‍රෝධය කියන එක මිනිස්සු ගාව තියෙනවනේ මහා දරුණු විදිහට. අද ඒක දෙවියන්ද දුන්නේ? දැන් හිතන්නකෝ, ආගම් වලින් බලන්නකෝ, ඒක මේ මහා ජරා විදිහට වෛරය කියන හැටි. එතකොට දෙවියන් බොහෝම සුබවාදීව සබාදහමනහ ලෝකය දෙහා මිනිස්සු දෙහා කරුණාවෙන් බලනවනම් කොහොමද ආගම් දෙක දෙවිවරු දෙන්නේ වෛර කරන්න උගන්නන්නේ? එතන ඒකයි අහන්නේ. ප්‍රේමය මේ වෛරය ක්‍රෝධය දෙවියන්ද දුන්නේ? දෙවියෝ නම් වෛරය ක්‍රෝධය දෙන්න විදිහක් නැහැ
1: නේ.
2: එතකොට ආගම් වල නායකයෝ කියන්න ඕනේ ඒකනේ. ඒක කියන්නේ හැම වෙලාවෙම ආගම් පූජකයෝ, විශේෂයෙන් කූට පූජකයෝ විසින් වග කියන්න ඕනේ මේ ලංකාවේ සමහර ප්‍රශ්න වලට. ඒගොල්ලෝ වෙනුවෙන්මයි මම මේ ගීතය හදන්නේ. ඊට පස්සේ කියනවා එක රතු ලේ ඇති මිනිසුන් බෙදුනද? කවුද බෙදුවේ? ආගම. මොකද ආගම අවශ්‍යයි මිනිස්සුන්ට. ආගම තුලින් තමයි මිනිස්සුන්ගේ නීතියට යහයින් කරුණාව දයාව පොම්ප කරන්නේ. හැබැයි ඒ ආගමක පූජකවරු තමන්ගේ දෙවියන් අන්තවාදී කෙනෙක් බවට පත් කරලා වෛරය ක්‍රෝධය අනිකාව ඝාතනය කරන්න, අනිකාව එලා දකින්න, අනිකාව පහත් කරන්න කියලා ආදර්ශය දුන්නා. මේවා ඒ ආගමික පොත්වල ලියලා ඒවා දේව වැකි හැටියට ජනතාව ඉස්සරහට ගෙනපුවම මොකද වෙන්නේ? අද ඇමරිකාව ප්‍රමුඛ රටවල් ලෝක යුද්ධයකට, තුන්වෙනි ලෝක යුද්ධයකට ගෙනියන්නේ කවුද? ආගමික පූජකවරු, ආගමික නායකයෝ. එතකොට අපේ මේ ලස්සන පෘථිවි ග්‍රහලෝකය කවදා හරි අතුරුදහන් කරන්නේ ආගමික පූජකවරු.
1: දර්ශන රුවන් දිසානායකයන් කියන්නේ ඇත්තටම නෙක්ස්ට් ලෙවල් එකේ කලාකරුවෙක් කියලා කිව්වොත් නිවැරදි. ඔහු යන ගමන ඉතාමත් සුබවාදී. තවත් දිගින් දිගටම නිර්මාණ වලින් අපිට මුණගැහෙන ලැබේවි. අපි ප්‍රාර්ථනා කරනවා තව ලස්සන ලස්සන නිර්මාණ රසකින් අපිට මුණගැහෙන ලැබෙන්න
2: කියලා.
1: කාලෙකට පස්සේ ආවේ. අද දවස ගැන මොකද හිතෙන්නේ?
2: අවුරුදු 10කට පස්සේ ආවේ. ඔයා කිව්වා මට දෙයක් කතා කරන්න ඉඩක් තියෙනවා නම්, ජනතාවකට කතා කරන්න දෙයක් තියෙනවා නම් මට ආපහු මීඩියාවක පස්සේ මං ෆලෝ කරන්නේ
1: නැහැ.
2: ඔව්, මට එහෙම ඕනේ නැහැ. දැන් මේ අපි දැන් දෙන්න කතා කරා යම් දෙයක්. මං හිතන ඒක මේ රසිකයෝ අහගෙන යමක් ගනි විශ්වාස කරනවා අපි දෙන්නගේ සංවාදේ. මම ඔයාලට බොහොම ස්තුතිවන්ත වෙනවා. බුය යහපත් වගේම හරිම සූක්ෂම විදිහට ඒ දේ කළා. ඒකෙන් බොහොම ස්තුතියි ඔයාලට.
1: ඔබ මේ විශ්ව භාෂාවක්, මේ සංගීතය කියන්නේ විශ්ව භාෂාව හොඳින්ම හදෑරීමක් කරලා තියෙනවා. ඇත්තටම ඒ දැනුම මේ සංගීතයේ තව තැනකට අරගෙන යාවි දවසක. ලබන සතියේත් ආදරේ මුණගැහිමු. මම මෙඳුරින් ඉන්දලිය ඔබට සුබ

0: සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0117 679 579

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
3: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
2: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
3: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
1: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: පෙරවරාත්‍රී 10 ඔබ මේ ලක්කඩ හගෙනින්නේ ජීවිතේ හීන දිනන කියලා හිතාගෙන ගත්තද NLB ලොටරි ටිකට් එකක්. එහෙනම් මෙන්න අද ප්‍රතිඵල.
1: අයිබෝන් ලොතරැයි පොත් 8ක් සමගින් වාසනාවන්ත මිනිත්තු 30ක් NLB ජාතික ජයවරණයේ වාසනාව වැඩ හොරාව අපි මෙතෙන් සිට ආරම්භ කරනවා. NLB අපේ ලොතරැයි පවුලට එකතු වුණු අලුත්ම සමාජිකයා ආයුබෝ ලොතරැයි මංගල දිනුම් වාරයේ විශේෂ දිනුම් වාරයක් විදිහට පවත්වන අපි සූදානම් ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා මේ දිනුම් මැදිමේදී ඉංග්‍රීසි අක්ෂරය සමග ජයග්‍රහී අංක 4ක් අපි තෝරා ගන්නවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සමග අංක 4ක් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය දිනුම් අවස්ථා 15ක් ඔබට දිනා ගන්න පුළුවන්. එදිනට විශේෂ දිනුම් මැදින් මිලියන ප්‍රති අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් මිලියනේ තැගි ලක්ෂ ප්‍රති අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂයේ තැගි රන්කාසි අංකය පිළිවෙලින් ගලපාගෙන රන්කාසි රසක් ඔබට මදි නොකියන දිනා ගන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ 12 වෙනිදා මේ දිනුම් අදින ආයුබෝ ලොතරැයියේ දිනපතා දිනුම් අදින ලොතරැයියක් වැඩි වැඩියෙන් දිනුම් අවස්ථා හිමි කර ගන්න අදම මේ ලොතරැයිපත් මිලදී ගන්න. දිනපතා දිනුම් අදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බොවි ආයුබෝ වේවා. තවත් තියෙනවා වාසනාවන්ත ප්‍රවෘත්තියක් අපිට ඔබට කියන්න. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිහිවුණු ප්‍රථම ත්‍යාගලාභින් සඳහා රුපියල් 10,20,00,000 මුදලක් බෙදා දෙන්න පසුගිය දින NLB අපිට හැකියාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ප්‍රධාන මූල්‍යධාරී TD රසිකා ප්‍රබෝධිනී මහත්මිය, සහකාර සාමාන්‍ය අධිකාරී නියෝජිත කළමනාකරන සුනිත් ජයවර්ධන මහතා විසින් සිදු කළ වාසනාවන්ත අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඉතින් අද මේ වාසනාවන්ත අඩහොරාවේ ඔබේ වාසනාවේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය, අධීක්ෂණ මණ්ඩලයේ හසමගින් එකතු වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී TDM සඳරුවන් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ C ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී KNP පෙරේරා මෙනවිය. NLB ජය ලොතරැයි පතත් සමගින් අපි සූදානම් ඔබේ වාසනාවේ ගමන් මඟ මෙතෙන් සිට ආරම්භ කරන්න. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 594 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරන්නේ. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4, 8, 6 සහ 6. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබසාධනය වෙනුවෙන් පිහිටපු සෞඛ්‍ය සංවර්ධන අරමුදල සඳහා රජය ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 1,05,000 බැගින් දිනු වාසනාවන්තින් 368 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 9,234 දෙනෙක් අපේ රටේ බිහි කළ තියෙනවා.
2: Today's selected English letter is B. The winning numbers are 4, 8, 6 and 6.
1: අද NLB ජය ලොතරැයි පතෙන් රුපියල් 1,05,000 ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ ගින්තොට NLB අලෙවි නියෝජිත තුෂාරි ප්‍රියංගිකා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 38 දෙනෙක් අපි අද බිහි කරනවා. ඒ අනුව වාසනාවන්තින් 80,443 දෙනෙක් අතරේ රුපියල් 68,24,280 මුදලක් අද NLB ජය වෙතින් අපි බෙදා දෙනවා. තවත් හැකි වැඩිපුන නියත ධනයෝග හඳහනේ 1635 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද හඳහනේ වාසනාවන්ත ලග්නය සිංහ. අද පළමු වාසනාවන්ත අංකය අංක 17. දෙවනුව වාසනාවන්තනේ අංක 41. ඒ තුන්වන වාසනාවන්ත අංකය අංක 50. අද හඳහනට ගැලපෙන අවසන් වාසනාවන්ත අංකය අංක 43. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට උන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් වගේම 10,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 186 දෙනෙක් අපි රටට බිහි කරනවා.
2: Today's selected zodiac sign is Leo. The winning numbers are 17, 41, 50 and 43.
1: අදත් හඳහනෙන් අපි බිහි කරනවා 10,00,000 ප්‍රථම ත්‍යාගලාභී ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ රිකිල්ල ගස්කඩ NLB අලෙවි නියෝජිත අනුරුද්ධ B වීරසූරිය. ඒත් සමගින් වාසනාවන්තින් 138,947 දෙනෙක් අතරේ රුපියල් 94,85,100 එක මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 31,44,264.87ක්. හරදහස් පන්සිය හැට අට වන වතාවටත් සත් දිනම ජය නියත ගොවිසිතෙන් ඔබට වාසනාව උදා කරන්න අපි දැන් සූදාන. අද වාසනාවගෙන ඉංග්‍රීසි අක්ෂරය H. අද ගොවිසිත වාසනාවන්ත පළමු අංකය අංක 78. දෙවන ඔබට වාසනාවගෙන අංක 79. තුන්වන ඔබට වාසනාවගෙන අංක 25. ගොවිසිත අවසන් වාසනාවන්ත අංකය අංක 45. කෘෂිකර්මාන්තය නගා සිටවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජය ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මෙවසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 83 දෙනෙක් අපි රට බිහි කළා.
2: Today's selected English letter is H. The winning numbers are 78, 79, 25 and 45.
1: අද ගොවිසිතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා. S. නාඩි මුතු මුරුංගන්, අමිල පැතුම් දඹුල්ල, සම්පත් ගුණරත්න දෙල්ගොඩ සහ RLS සෝමරත්න දිඹුල්ගමුව ඒ වගේමයි තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 129,280 දෙනෙක් අතරේ රුපියල් 90,55,920 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,61,03,899,710. දවස සුබයි සිහින දිනයි ඔබ ගන්නම ඕන ටිකට් එක සුබ දවසක් 442 වෙනි දින වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද සුබ දවසක සුබ ලග්න මේෂ. අද පළමු සුබ අංකය අංක 67. දෙවන සුබ අංකය අංක 34. අද තුන්වන සුබ අංකය අංක 15. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 1249. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැති දිනාගත් වාසනාවන්තින් 352 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා.
2: Today's selected zodiac sign is Aries. The winning numbers are 67, 34 and 15.
1: අද සුබ දවසක් වෙතින් රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැති දිනාගත් වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කරනවා. H.A. ගුණසිංහ හිඟුරාණ සහ K.G. අජිත් අකුරැස්ස අපේ NLB අලවිනියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනාගත් වාසනාවන්තින් 6 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එවැනිමයි ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 42 අද අපි තෝරා ගන්නවා. ඒ අනුව වාසනාවන්තින් 113,436 දෙනෙක් අතරේ රුපියල් 1,296,580 මුදලක් අපි බෙදා දෙනවා. වාසි වැඩි ත්‍යාගි වැඩි තවත් ලොතරැයි පත් 4ක් සමග සූදානමින් ඉන්නවා ශිරෝමි සමගින් දේමියන්.
2: මේ ළඟට මෙගා පවර්.
3: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝවන් ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝවන් නවතම ලොතරැය්‍ය සෑම සුවපත් කරන ආයුබෝවන් යුතුයකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝව වේවා.
4: අදත් ඔබේ වාසනාව වෙනුවෙන් දැවැන්තම සුපෘත්‍යාග මුදල් දෙනා දුන් NLB මෙගා පවර් රුපියල් කෝටි 47ක් වගේම කෝටි 23ක් අපි ඔබට දිනා දුන්නට පස්සේ යලිතරක් ලංකාවේ දැවැන්ත මෙගා සුපෘත්‍යාගේ ඔබට දිනා දෙන්න අපි සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. සුපිරි අංකය අංක 13. ජයග්‍රහී පළමු ජය අංකය අංක 43. දෙවන ජය අංකය අංක 26. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 70. රටේ සංවර්ධන මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයින් මේ වසරට සුපෘත්‍යාගලාභීන් 6 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 70 දෙනෙක් බිහි කළා.
5: Today mega powers winning english letter is W. Super number is 13 and the winning numbers are 43, 26, 70 and number 17.
4: එයනු අදත් වාසනාවන්තයෙක් බිහි වෙනවා ලක්ෂ 20කට හිම්කම් කියන්න ලොතරැයි පත අලෙවි කරනවා. EJ ඒකනායක සෙල්ල කතරගම අලෙවි නියුජිතවරයා. ඒ වගේම ලක්ෂ 2 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 7 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා ඊශ්වරගේ ලිලි මහරගම, DC හේමන්ත පල්ලම, S මදන් කල්මුණේ, MG කරුණාදාස අතුරුගිරි යන අලෙවි නියුජිතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 127,616 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 1,06,640 මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් NLB මෙගා පවර් තිළිණ කරන සුපෘත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 3,42,712,110 මුදලක්. ඒ වගේම පවර් සුපෘත්‍යාග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපෘත්‍යාගයට සුපිරි මොටරත්වයක් ඔබට හිමි කරගන්න පුළුවන්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2356 වන වාසනාවන්ත දිනුම් වැඩිමයි දැන් අපි ආරම්භ කරන්නේ. අත් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E. වාසනාවන්ත පළමු ජය අංකය අංක 80. දෙවන ජය අංකය අංක 73. ජයග්‍රහණී තුන්වන ජය අංකය අංක 48. සෙවන ජය අංකය අංක 68. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයෙන් මේ වසරට සුපරිත්‍යාග ලාභින් 3 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 45 දෙනෙක් බිහි කළා.
5: Today ධන නිධානයේ winning English letter is E and the winning numbers are 80, 63, 48 and number 68.
4: අදත් NLB ධන නිධානයෙන් ලක්ෂ 2කට හිමිකම් කියන වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පතාලවි කරනවා DM ජයවීර ආණ්ඩි අම්බලම අලවි නියෝජිතවරයා. එයා නුවාසනාවන්තයන් 94,773 දෙනෙක් අතර බෙදා දුන්නා රුපියල් 54,88,280 මුදලක්. ධන නිධානයෙන් හෙට ඔබට තිලන කරන සුපරිත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,78,87,140 මුදලක්. ලොතරැයිලව රජ කෙරුණ මහජන සම්පත 6326 වන දිනුම් වැදීම ආරම්භ කරන්න දැන් අපි සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ G ජය අංක 5649.3. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපරිත්‍යාග ලාභින් 15 දෙනෙක් වගේම ලක්ෂ 25 ත්‍යාග ලාභින් 297 දෙනෙක් බිහි කළා.
5: Today මහජන සම්පත is winning English letter is G and the winning numbers are 56490.
4: අදත් NLB බහදර සම්පතින් ලක්ෂ 25කට හිමිකම් කියන බාදරින් වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පතාලවි කරන්නේ නන්තිලක බණ්ඩාර පොළොන්නරුව අලවි නියෝජිතවරයා. ඒ වගේම ලක්ෂය බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 25 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පතාලවි කරන්නේ ඉන්දිකා දමයන්ති ගෝනගොල්ල, එස් සිල්වරාජා කල්මුණේ, HK සිරිපාල කලුතර, දීපිකා දිරුක්ෂේ කොළඹ කොෂ්ටිකඩේ, අජිත් අල්හකෝන් පිටකොට්ටේ, අනුරිතිකා ප්‍රේමරත්න මැදවච්චිය, EMG ඒකනායක එක්පාවල, කසුන් කුමාර සියබලාණ්ඩුව, කැලුම් ඉන්දික කඩවත, පියසිරි රාමවික්‍රම පින්නදුව, රංගන ආර්යදාස නාරම්මල, දෙල්කා ප්‍රියංගනී ගලකිතර, SJ චන්ද්‍රසිරි මහනුවර, මහේෂ් ගුණතිලක කඩුගන්නාව, P ආර්යපාල කොළඹ කොටුව, ප්‍රසිලා ප්‍රනාන්දු පාලවිය, RMAI රාජපක්ෂ පස්සේ ප්‍රින්ස් ජයලත් හික්කඩුව, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, සුනිල් රංජිත් මාවතගම, KG වික්‍රමසිංහ අනුරාධපුර, AAS අමරසිංහ නොච්චියාගම, පාලිත ඉලංගගේ කිරුලපන, රසිකා සජීවනී වෙරළිගහමුල, DD සුනිතා නවකමෝ යන අලවි නුජිතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 275,448 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 2,24,71,960 මුදලක්. මහතර සම්පතින් හෙට ඔබට තිරණ කරන සොෆ්ට්වෙයාර් ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 2,92,08,688 මුදලක්. නවසේ එක්වන වතාවටත් අද වියදමට අද සම්පතින් ඔබට වාසනාව උදා කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. ඔබ දන්න මහජන සම්පත අද ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක 4ත් අද සම්පතින් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව හිමිවන බව. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජය අංක 49.3. අද සම්පත Today winning English letter is G and winning numbers are 4, 9, 0 and 3. ඒ අනුව 250,000 බැගින් දිනා ගන්න අදත් ඔබ අතරින් වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි අලවි කරනවා JRIH ඉලංග පිරුම බහරගම, KA සිරිසේන තිස්ස මහරාම යන අලවි නියෝජිතවරු. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 47 දෙනෙක් සමත් වෙනවා. ඒ වගේම වාසනාවන්තයන් අතර අද සම්පතින් අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 1,19,26,201 මුදලක්. වාසනාවේ සුබ අඩහෝරාවෙන් රට පුරාම වාසනාවන්තයන් 9,86,636 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 8,56,54,760 මුදලක්. සුපුරුදු විදිහට හෙටත් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. එතෙක් මතකේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය.
4: NLB.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් දේසල්.
2: FM 93.5, FM 93.7, ලකන, Radio ITN.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද දෛනියේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

පාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාසෙහිවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජාගක සූත්‍ර දේශනාව දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කෝමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

0: සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.
1: ලකලාගිනි නලව දෙපහයි විනාඩි 15යි.

කීර්තිය වර්ධනය වේවා. බව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ